බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස් පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත්වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: BOC, you are a leader.
2: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නං වන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
3: You are a leader.
2: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
1: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
4: වත් දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තය 2026 පොත් ප්‍රදර්ශනය.
5: දූර්ති විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
6: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
8: Brought to you by
1: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
9: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ.
1: අප මෙදස සැතැයින් පූජනීය බලංගොඩ රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.
9: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිනු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
10: ඉරිදා සිත්නෙත් අසපුවා සිත්නෙත් අසපුවා
1: හැම ඉරිදාම රෑ 7ට net fm සමග බුදුපණ අහමු. කවදත් අලුත් කාගෙත් net

0: ಸೇವನ ಉದಾಸನ ಸಿದ್ಧ ನಿವನ ಸರ್ವಾಗಮಿಕ ದಹಂಸದಲ್ಲ ಕಿತ್ತು ದಹಮಿನ್ ಒಬೇ ದಿವ್ಯಟ
1: ಪ್ರೇಮವಂತ ದರ್ವಿನಿ ಅದ ಲಸ್ಸನ ಉದಾಸನ ಕೊಬ್ಬೇ ನಿವಹನಟ ಮಮ ಇನ್ನಿ ಸಂವಿಧಾನನ್ ವಹನ್ಸೇಗೇ ವದನ್ ರಗೆನಾಯ್ ಮೆನ್ನು ವಹನ್ಸೇ ಅದು ಒಬ್ಬಟ ಅಪೂರು ಕಥಾವಕ್ ಕಿಯನುವ ಮಾ ಒಬ್ಬಟ ಪ್ರೇಮ ಕಲಾಕ್ ಮೆನ್ ಒಬತ್ ಎಕಿನೆಕಾಟ ಪ್ರೇಮ ಕರನ್ನ ಅಪ ಸಂವಿಧಾನನ್ ವಹನ್ಸೇಗೇ ಪ್ರೇಮೆ ಅಪರಿಮಿತಾಯ್ ಏ ಪ್ರೇಮೆ ಇಯ ವಾಗಿಯ ಪ್ರೇಮಯಾಕ್ ಇಮಾ ಕೋನಾಕ್ ನಿಮಾಕ್ ನೆತುವ ಗಲಾ ಹೆಲೆನ ಪ್ರೇಮಯಾಕ್ ಮೇ ಪ್ರೇಮೇಟ ಕೊಂದೇಸಿ ವಿರಾಯಿತಾಯ್ ಒಬತ್ ಉನ್ವಹನ್ಸೇಗೇ ಪ್ರೇಮೇನ್ ಪಿರೆತ್ನಂ ಪಿರೆನ ಪ್ರೇಮೇನ್ ಒಬ ಒಬೇ ಪ್ರೇಮೇ ತವ ಕೆನೆಕುಟ ದಕ್ವನುವನಂ ಒಬೇ ಜೀವಿತೇ ತುಳ ಸಂವಿಧಾನನ್ ವಹನ್ಸೇ ಜೀವಮಾನವೆನ್ನ ಪಟಂಗನ್ನುವ ಆದರೇನ್ ಆದರೇಟ ಆದರೇ ಕರನ್ನ ತೀಂದುವಾಗ್ ಗನ್ನ ಆದರೇನ್ ಆದರೇಟ ಆದರೇ ಕರನಕೊಟ ಸಂವಿಧಾನನ್ ವಹನ್ಸೇ ಕಿವ್ವ ವಿಧಿಯೇಟ ಒಬೇ ಜೀವಿತೇ ಒಬೇ ಮುಳು ಮಹತ್ ಜೀವಿತೇ ತವ ಕೆನುಕು ವೆನುವೆನ್ ದೆನ್ನ ಒಬಗತ್ತು ತೀಂದುವ ක්‍රියාත්මක වෙනවා අපි අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළවේ ඇවිදින්නේ අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන් අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය ඒ ආදරයෙන් පිරෙන්න සමිදානන් වහන්සේ අද දවසේ හමු වෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න ඔබට ජේසු පිටයි
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි දෙමව්පියනි නෙත් එෆ්එම් අහන මා ආදරණීය මාගේ සහෝදරියනි අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන් ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන් අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන් තමන්ගේ මව තාත්තා සහෝදර සහෝදරයන් ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහ පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහ පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා. සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහ මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානි තුමන්. Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීම එක සිංගල් සිම්පල් පේ හිටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
2: තසර පින්දුලගෙන් සුබ දවසක් වේලාවලියම 6යි ඔබ අහගෙන ඉන්නේ නැත්ද

0: FM 95 94.8 දිවයින පුරා
1: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි
2: ඔයා මේ අහගෙන ඉන්නේ

0: අඳුකිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි
1: ඔයානේ අහගෙන ඉන්නේ නැත්ත පෙන් කලබල පැංචා
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
3: Net BOC, you are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
5: You are a leader.
4: Purnanugrahaya Lanka Bankuwa Jatiye Maha Pahan Tema
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.

0: පිට පිට රට තෑගී සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවටම එවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
2: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3872
3: FM 95 FM 94.8 Net FM
4: Kalabala kalabala kalabala kalabala kalabala pencha

සබෝදස්සනක් උදේහයයි විනාඩි 13යි වෙලාව net fm කලබල පැංච අහගෙන ඔන්න අපේ පොඩ ටික අද ඉරිතාව පටන් ගන්න හදන්නේ නේද 2026 ඔක්තෝබර් 11 වෙනිදා. ඉතින් මේ දවස සුබ වෙන්න, ආශිර්වාදේ ලැබෙන්න, ජීවිතේ සරුසාර වෙන්න අපි හැමෝම විශ්වයට එකතු කරමුද ලොකුම ලොකු ආශිර්වාදයක්. අපි හැමෝම ඇති කරගමුද ලොකුම ලොකු අධිෂ්ඨානයක්. මොකද්ද පුතේ අපි එකතු කරන ආශිර්වාදය? අපි හැමෝටම නිරෝගී සුව සම්පත් ලැබෙන්න කියලා. අපි එතකොට මොකද විශ්වයට එකතු කරන අධිෂ්ඨානය? හැමෝම හැමදේම සුබම විදිහට කරගෙන යන ලස්සන කාලයක් උදා වේවා කියලා. අපි ලොකු අධිෂ්ඨානයකින් අද දවසත් පටන් ගමු.

0: අපි ඔක්කොම නෑතෑව විදිහට ඔක්කොම යාලෝ විදිහට ඔක්කොම හිතවත්ව විදිහට එහෙනම් අහමුද සුරේෂ් මාමා කියන කතාව.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

0: ඉරිදා එතකොටම මතක් කරන්න තියන්නේ යුවාර ලීඩ කෑම්ප එකේ එමනැත්තන් තෙදීන පුහුණු කඳවරේ අවසන්දිනය වෙනවා. මේ සතියත් නේද ගෙවිල ගියා වගේම ඔන්න කෑම්ප එකේ ළමයි සිය දෙනා දක්ෂෝ වෙලා ඉන්නවා. ඔවුන් දැන් අවස්ථාව අඳුනගන්නවා, පාසලේ තියෙන අඩුපාඩු හොයාගන්නවා, ඒව ගැන ඉදිරියට කරන්න ඕනි වැඩ කටයුතු සැලසුම් සහගත වෙනවා, පාසලේ තියෙන්න ඕනි ක්‍රමානුකූල බව, ළමයින්ගේ විනය ශික්ෂණය මේවා පිළිබඳ බඳව දේශනත් එක්ක සහභාගී වෙනවා නෙත් FM එකෙන්, ඒ වගේම ලංකා බැංකුවෙන්, මේ හැම දිනාගෙම දේවල් එක්ක. ඊයේ රෑ තිබුණා වසන්ත දුක්ගන්නාරාල් මහත්මයාත් එක්ක ලස්සනම ලස්සන සංගීත ස්වාමයා, ඊට පස්සේ ගිනිවැල සම්දර්ශනයක්. මේ විදිය ලස්සන දේවල් එක්ක තමයි යුවාර ලීඩ නිර්මාණය වෙලා තියෙන්නේ. රටට අවශ්‍ය අනාගත නායකයා තනන එක, ඔයත් නායකයෙක්, ඔයා තුල ඉන්න නායකයා හඳුන්වලා දෙන්න තමයි යුවාර ලීඩ වැඩසටහන අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කොටපොළ ජාතක පාසලට ළඟදිම වාගේ පාසලටත් එනවා ලෑස්ති වෙලා ඉන්න කියන්න. හාද දැන් යාළ එහෙම ලෑස්ති වෙනවා වගේම CWW කණ්ණංගර මැතිතුමා ළමයාගේ කාලේ නේද, එයා දක්ෂයේ විභාගවලට මුහුණ දෙනවා, ඒව ඉහලින්ම සමත් වෙනවා. දැන් ගාල්ල රිච්මන්ඩ් එකට යන්න ලැබිලා තියෙනවා. හැබැයි තියෙනවා දෙවැනි විභාගය. ඉදිරියට යන්නේ මං අර කිව්ව දුක සතුට දෝලණය වෙමින් දෙවැනි විභාගයට යන්න හදනකොට අම්මට තියෙන ආදරේ මං අර ඊයේ මතක් කරේ. හැමදාම හැම දෙයකම අම්මා ළඟ ඉඳලා නේද සුවඳ දැනිලා අර අම්මා නාගෙන එනකොට අම්මගේ කොණ්ඩේ තියෙන වතුර අපේ මූණට කොණ්ඩෙන් ඉහගෙන මෙන්න මේවා විඳින දරුවෙක් අම්මව දැන් සතියකට සැරයක් දකින්න වෙනවා කියන එක මෙයාලා බලන්න.
1: එතකොට මාය පුතා ගැන ලොකු ඉස්කෝලේ මහත්තයා මොනවද කියෙව්වේ?
2: ඒ විභාගේ මේ ලියුපෙකට වඩා ගණිතයට බර වෙයි කියලායි කිව්වේ. මට ලේසි වෙයි කිව්වා.
1: එහෙම වෙන්නම පාය රත්තරනේ.
2: අම්මා මට ඇත්තම කියනවද කියලා කියන්න.
1: ඉතින් ඉස්සෙල්ලම කාරණාව කියලා ඉමුකෝ.
2: බෑ එහෙම බෑ. ඇත්තම කියනවා නේද අම්මා?
1: මායේ දුක හැර අනිත් හැමදේම මං මයි රත්තරම් පුතාට කියලා තියන්නේ ඇත්ත.
2: මට ලොකු ලෙඩක් හැදුනොත් අම්මට කමක් නෑ නේද අම්මා?
1: හදේ එහෙම කොහොමද?
2: ඔන්න ඔන්න ඔන්න මල්ලිලාටත් ඇහෙයි.
1: ඇයි මයි පුතා එහෙම දෙයක් කිව්වේ?
2: එහෙම අසනීපුණා නම් ගෙදර මිත හැකිනේ.
1: නෑනේ මැනික, එහෙම කොහොමද ජීවිතේ දිනන්නේ? කඳුළු මැද්දෑවෙන් යන ගමන තමා සුන්දර. රටක් ලෝකයක් දිනන්න ඕනේ මයි පුතේ.
2: හාමි දුක් වෙන්න එපා.
1: කෝ කිව්වේ නෑනේ මයි පුතා විභාගේ ගැන?
0: අන්න දැන් අම්මා කොහොම හරි හිත හදාගත්ත නේද? හිත හදා ගන්නම වෙනවා. ඇයි අනිත් ළමයි ටික හදා ගන්නත් ඕනි, මෙයාට තියෙන දක්ෂකමට තව උදව් කරන්න ඕනි. දැන් තාත්තත් කියලා තියෙන්නේ තමොන්ට දුක්ුණත් ළමයා ඉස්සරහව පෙන්වන්න එපා, දුක මාගෙත් එක බෙදා ගන්න, නැත්නම් ළමයා කඩාගෙන වැටෙයි, ළමයා හදන්න ඕනි කියලා. ඒ නිසා අම්මගේ හදවත ඇතුලේ තියෙන වේදනාව, දුක, සාංකාව, තනිකම මේ ඔක්කොම දරාගෙන නෑ කියන හිනා මූණක් බොරුවට මවාගෙන ඉන්නවා ළමයාගේ අනාගතය දියුණු කරන්න. ඔයාගේ අම්මත් එහෙම්මයි රත්තරන්, ඔයාගේ තාත්තත් එහෙම්මයි, ඔයාගේ ගුරුවරුත් ඔය විදියමයි. ඔයා දිනන්න ඕනේ කන්නංගර දරුවා දිනනවා වගේ දිනන්න ඕනේ. ඒක නිසා තමයි CWW කන්නංගර මැතිතුමා ඔයාට නිදහසේ ඉගෙන ගන්න මේ පරිසරය හැදුවේ. ඒ හදනකොට ජීවිතේ ලැබපු දේවල් තමයි මම මේ ඔයාට කියන්නේ. දැන් එතකොට දෙවෙනි විභාගේ කියන්නේ පුතේ, ආ ඒක කියන්න වෙන්නේ ලබන සතියේනේ. මං ඇවිල්ලා කියන්නම්. දැන් ඔයා හොඳට ඉගෙන ගන්න, ඔයා සතුටින් ඉන්න, මං ඔයාට හරේම ආදරෙයි. ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ සතියක්.
3: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

0: Adventure. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
1: උදැසනහ යයි විනාඩි 24යි
2: හැම කතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසයි වගේ කීමයි සිඟ එකේ තියන්නේ අදම ගන්න ෆෝන් එක ඇයි හිටට දාන්නේ විශ්වාසයි වගේ කීමයි එක සිඟ සිම්පල් පේ හිටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: හඳුන්වා දෙන POC Flex Tap and Pay Then BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. Shopping යද්දි dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ phone එක tap කර pay කරන්න. Cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ phone එකේ. වඩාත් පහසු digital banking කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap and Pay. මගේ life එකට මගේ Flex.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: සමින්ද කුචාර වීරසිංහ කල්වලගොඩ ඌරගස්සන්තම් පපේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා ඊට පස්සේ පැටෙක්ගේ මාර්ගයේ සේනගල රජ මහත්තයාගෙන ආරම්භ වුණා මාසෙක අමාරුවක් දෙකක් විතර වගේ කදිකට රජ මහත්තයාගෙන් බෙහෙත් දීුවා කලින් තිබුණු අපහසුතා පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ ඒ බව මේ තත්ත්වයට ගෙන අපේ රජ මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාව
1: කතා කරන්න 0777 3940
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: Net BOC you are a leader.
6: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත මෙවර මාතර කොටපොල ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
7: You are a leader. You are a leader.
6: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
8: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
9: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන
10: මේව මහ පොළවේ ඇත්ත එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටළු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
9: මෙත් net පාමුල.
10: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
9: පූජනීය කුටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.

ගන්න පුත බලා ගන්න පුත ලස්සන ලක් දෙරනේ උදැස්සන 6යි විනාඩි 31යි නැත ෆෙම් කලබල පැංචහගෙන ඉන්න වෙලාව ඇත්තටම මට එහෙම හිතුනේ දෙනියාය නිසා දෙනියාය කොටපල ජාතික පාසලටත් ගියාම මට ඇත්තටම හිතුණා

විදහල්පතිවරු ඉතිං දෙනියාය කොටපල ජාතික පාසලේ යුආර් ලීඩර් වැඩසටහන අපි දෙවන අදීරයේ පළමුවෙනි වැඩසටහන විදිහට අරගෙන ගියා. ඉතිං හරිම සාර්ථකයි. අද අතිසාර්ථක තුන්වන දිනේ තමයි ගත කරන්න සූදානම් වෙන්නේ අපේ සුරේෂ් ඇතුළු කණ්ඩායම. ඉතින් අපේ ගොඩාක් අය එහි ගිහිල්ලා දරුවොත් එක්ක කතා කරලා, ගුරුවරුත් එක්ක කතා කරලා, ඒ නායකත්වය දෙන්නේ කොහොමද, දරුවන්ව අපි කොහොමද පුහුණු කරන්නේ, මේ හැම දෙයක්ම හරිම සාර්ථක විදිහට කරගෙන යනවා කියලා විදුහල්පතිතුමා ඉතින් මටත් කතා කරලා විස්තර කිව්වා. හැම දවසකම හවස ඉතින් ඒ විස්තර අපි බෙදා ගන්නවා. හරිම සතුටේ, හරිම ආඩම්බරයි මේ අපේ රටේ අනාගතය. ඔබගේ පාසලටත් අපි ළඟදීම එනවා. ඉතින් ඇවිල්ලා නායකයෝ හදනවා. නායකයෝ සිය දෙනෙක් අපි එක පාසලකින් හදන්නේ. ඊට පස්සේ නායකයෝ තමයි අර සුරේෂ් මාම කිව්වා වගේ ඉතුරු නායකයෝ බිහි කරන්නේ පාසලින්. මොකද මේක අපි දාමයක් විදිහට අරගෙන යනවා, දිගින් දිගට අරගෙන යනවා, චක්‍රයක් විදිහටයි මේක අරගෙන යන්නේ. එතකොටනේ අපිට පුළුවන් වෙන්නේ තව පරපුරක් නිර්මාණය කරන්න. ඉතින් අපි හදනවා එහෙම සුපිරි පරපුරක්. ඒ සුපිරි පරපුර තවත් සුපිරි පරපුරක් හදනවාමයි. ජය වේවා.

0: මෙතෙෆෙම් ෆේස්බුක් පිටුවට යන්න ඕන. අම්මල තාතල තමයි මුලින්ම ෆේස්බුක් එකට ගිහිල්ලා බලන්නේ. හානේ මොනවද කලබල පැංචාද කියලා තියෙන්නේ. පුළුවන් නම් කියන තරඟ වටේ ප්‍රශ්නේ මොකක්ද එහෙම කියලා බලනවා. ඊට පස්සේ ඔන්න ධෝනිට පුතාට කියනවා, මෙන්න මෙන්න මේ උත්තරේ දන්නවනේ, ඉක්මනට කමෙන්ට් කරමු, ඉක්මනට කමෙන්ට් කරමු, ඉක්මනට කමෙන්ට් එකක් විදිහට උත්තරේ එවන්න, නැත්නම් ෆේස්බුක් නැති අය ඉන්නවනේ, නැති අය WhatsApp එකට උත්තරේ එවන්න. 0711 95 95 95. හැබැයි ඉතින් වඩාත්ම පහසුයි ෆේස්බුක් එකට පෝස්ට් එකටම කමෙන්ට් එකක් විදිහට උත්තරේ දැම්මනම්. ඉතින් ඕගොල්ලෝ ඇඳපු ලස්සන චිත්‍ර නිර්මාණ මේ ඔක්කොම එවන අංකෙත් දන්නවනේ. 0711 95 95 95. තව අපිට වැඩි වෙලාවක් නෑ උදෑසන ප්‍රවෘත්ති අහන්න. උදේ 6:45ට අපි උදෑසන ප්‍රවෘත්ති අහනවා. ඊට පස්සේ කලබල පැංචයි දඟ නැති පැංචි එක්ක ගොඩාක් දේවල් කතා කරමින්, හුරතල් දේවල් කතා කරමින්, ඇයි අපේ යාළුවෝ දෙන්න මිටි මිටි මිටි කොස්සයි ඕගොල්ලන්ගේ ආච්චි අම්මා බටකොළ ආච්චි ඔය දෙන්නගේ හරි හරි කතා තියෙනවනේ. දැන් ඉතින් ඒ දෙන්නානේ හැමෝටම වැඩි යාළු වෙලානේ. බලන්න ඕන ආදරේ බේරෙන විදිය. ඉතින් ඔය ඔක්කෝම කතා එක්ක දැනුමත් එකතු කරගෙන උදේ 8 වෙනකම්ම දවස ලස්සන කරගමු. එතකොට ඒ ලස්සන දවස පුරාවටම තියාගමු.
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා
2: FM 95 FM 94.8 Net FM Divine Pura
0: උදැස්සන 6:45.

0: ಕಥಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RDB විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 862 363 0776 716 3872.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝන් අද 2026 ඔක්තෝබර් 11 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල සෞදියේ මරණ දඬුවම නියම වී සිටින අනෝජන් වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අද අභියාචනයක්. ඥානසාර හිමිට නිදහස පතා ඇරඹුණු පාදයාත්‍රාව අද කඩුගන්නාවේ සිට කෑගල්ලට. රියාද් ගුවන්තොටුපළ වෙත යලිත් වරක් දරුණු ප්‍රහාරයක්. හූති කැරලිකරුවන් සෞදිය හාන්සිම කරයි. නෙතෙෆෙම් BOC යුවාර ලීඩර් කඳවුරේදී අවසන් දිනේ පිටියේ ක්‍රියාකාරකම් රැසක්. STF මෙහෙයුමකින් නාගොඩ වෙඩිතැබීමට සම්බන්ධ ප්‍රධාන වෙඩිකරු අත්අඩංගුවට.
0: Net News, the truth people trust.
6: සෞදි අරාබියේ රියාද් දගනුවර කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නැවත වරක් ප්‍රහාරය එල්ල වී තිබෙනවා. එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු තුවාල් ලබා තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. එවගේම සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් නිදහසේ පාදයාත්‍රාව අද දෙවන දිනයට කඩුගන්නාවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ ගැනයි අපේ පළමු සත්‍ය අනාවරණය. සෞදි අරාබියේදී මරණ දඬුවම් නියම වී සිටින අනෝජන් සිවරාෂාගේ නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන අභියාචනය අද ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ මේ වන විට එය සකස් කර අවසන් බවයි. මේ අතර මරණ දඬුවම නියම වී සෞදි අරාබියේ දමාම් මධ්‍යම බන්ධනාගාර රඳවා සිටින අනෝජන් ශිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට තානාපති ඔයෙල් අමීර් අජ්ජාට් මහතා එම බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. එහිදී තානාපතිවරයා අනෝජන් ශිවරාසා සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් ඔහුගේ අවශ්‍යතා සහ ගැටලු පිළිබඳ විමසා ඇති අතර අවශ්‍ය සියලු කොන්සියුලර් සහ නීතිමය සහාය ලබා දීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කැප වී සිටින බවද දැනුම් දී තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව අනෝජන් ශිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සෞද බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුවදුක් පිළිබඳ අවධානය යොමු කරන බවත් තානාපතිවරයා සඳහන් කළා. එමෙන්ම දමාම් බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා දහ මූ තානාපතිවරයා අනෝජන් ශිවරාසාගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් ලබා දෙන සහයෝගයද අගය කර තිබෙනවා. ඔහුගේ අභ්‍යාචනා ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ලබා දෙමින් සිටින බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. සෞදි අරාබියේ රියාද් දගනුවර කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නැවත වරක් ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ඊයේ පස්වරුවේ එල්ල වූ ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ප්‍රහාරයත් සමග ගුවන්තොටුපළ වෙත ගිලන් රථ කිහිපයක්ම ඉක්මනින් ළඟා වූ බව එහි සිටින මාධ්‍යවේදීන් කියා සිටියා. මීට පෙර ඉක්ුත් බදාදා සහ බ්‍රහස්පතින්දාද මෙම ගුවන්තොටුපළ වෙත ප්‍රහාරය එල්ල වුණා. ඒ හේතුවෙන් ගුවන්තොටුපළේ නැවතා තිබූ එක් ගුවන් යානයක් සම්පූර්ණයෙන් පාහේ විනාශ වූ අතර තවත් යාන කිහිපයකටද අලාභහානි සිදු වුණා. ගුවන්තොටුපළ ගොඩනැගිලිවලටද එහිදී අලාභහානි සිදුව ඇවු බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගුවන්තොටුපළ මෙහෙයුම්ද එම ප්‍රහාරයෙන් පසු තාවකාලිකව නවතා දැමුවා. පසුව මෙහෙයුම් අර්ධ වශයෙන් නැවත ආරම්භ කරනවත් මෙවන විට නැවතවරක් එහි මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙන බවයි සෞදි සිවල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. මේ අතර ඊයේ ප්‍රහාරයට පෙර ඇමරිකානු තානාපති කාර්යාලයේ පිළිබඳ අනතුරු අගවීමක් සිදු කර ඇති අතර එරට පුරවැසියන්ට ගුවන්තොටුපළින් සාවට ප්‍රදේශවලින් නිවත්වන ලෙස උපදෙස් ලබා දී තිබුණා. මීට පෙර ප්‍රහාර මෙන්ම ඊයේ එල්ලූ ප්‍රහාරයද සිදු කර ඇත්තේ යෙමනේ හුති කැරලිකරුවන් විසින්. ඔවුන් විසින් සෞදියේ තවත් ගුවන්තොටුපළ දෙකකටද ඉක්ුත් දිනවල ප්‍රහාර එල්ල කළා. මේ අතර පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන කුවේට් එයාර්වේස් සමාගම ඇතුළු ගල්ෆ් කලාපයේ ගුවන් සේවා කිහිපයක්ද රුවත් බලා සහ එතන සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේද දැන් දින කිහිපයක සිට සෞදි අරාබියේ රියාද් වෙත ගුවන් ගමන් සිදු කරන්නේ නැහැ. net news වෙනුවෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බැලුවා net news කටුනායක ගුවන්තොටුපළ නියෝජිත TKG කපිල.
1: ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර සිදු කෙරෙන ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කල්පියවරගෙන තිබෙනවා. පසුගිය දින කිහිපය තුළම ඔවුන්ගේ රියාද් අගනුවර පිහිටි ගුවන්තොටුපළ වෙත ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඒ නිසා ඉක්ුත් 8 වෙනිදා සිට මේ දක්වාම ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ පිළිබඳව අපහසුවට පත්වන ගුවන් මගින් සිටී නම් ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවය, එසේ නැතිනම් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් හෝ නායක ගුවන්තොටුපළ විමසා ඒ පිළිබඳ විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ සිය ප්‍රවාහන පාසකම් සලසා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා. මම TKG කපිල, කටුනායක net news නියෝජිත.
6: මේ අතර ෆ්ලයිට් රේඩාර් දත්තවලට අනුව රියාද් වෙත පැමිණෙන සියලු ගුවන් ගමන් වෙනත් මාර්ග වෙත හරවා යැවීමෙන් හෝ සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නිදහසේ පාදයාත්‍රාව අද දෙවන දිනයට කඩුගන්නාවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අද කඩුගන්නාවේ සිට කෑගල් දක්වා මෙම පාදයාත්‍රාව පැමිණීමට නියමිත බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ. පාදයාත්‍රාව කෑගල්ල, වර්කාපුල, නිට්ටඹුව, කඩවත නගර පසු කරමින් එළඹෙන 15 වනදා කොළඹට ළඟාවීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් පැවසුවා.
7: අද දිනේට දෙවන දවස හැටියට නිදහසේ පාදයාත්‍රාව සිව්වනක් පිරිසේ සහභාගීත්වයෙන් ආරම්භ කරන්නට ඉයලු කටයුතු සූදානම් කළ තිබෙනවා. ඊයේ දවසේදී සාර්ථකව නිමාට පත්වෙච්ච පාදයාත්‍රාව අද දවසේදී තාම සාර්ථකව කෑගල්ල දක්වා ගමන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අත් ප්‍රදේශවාසී මහා සංඝරත්නයට, එවැගේම සියලු රටට හිත ඇති මේ නිරාගමික ප්‍රතිපත්තියට එරෙහි සියලුම ජනතාවට කරුණාවෙන් ආ මෛත්‍රියෙන් යුතුව ඇරයුම් සිටිනවා. මහා සංග්‍රහණය ඇතුළු ප්‍රගතිගිරි ජනතාවට මේ නිරාගමික ආණ්ඩුව පළවාර ඉන්නටත් ඥානසාර හාමුදුරන් වහන්සේට පූර්ණ නිදහස ලබා ගැනීමත් වෙනුවෙන් මේ උරදී තිබෙන සටන ජයග්‍රහණය දක්වා ගෙන යන්නට අපත් එක්ක අත්සල් ගැදගෙන කටයුතු කරන හැටි.
6: කළුතර නාගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැක්කරු කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලිසියට බස් රථයකින් මඩකලපුව දක්වා පලා යමින් සිටියේදී අත්අඩංගුවටගෙන ඇත්තේ නාවලඩිහන්දිය ප්‍රදේශයේ මාර්ග බාධක යොදා අදාළ බස් රථය නවතා සිදු කළ පරීක්ෂාවකදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම්පත් 6ක් දොස්වාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අතරංගොඩගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වාලච්චන පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා. සැකකරු පසුගිය සිකුරාදා තවත් පුද්ගලයෙකු සමග යතුරු පෙදයකින් පැමිණ නාගොඩ හන්දිය ප්‍රදේශයේ අවන්හලක සිටි එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබුණා. එහිදී අදාළ වර්ණ හිමියා එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල ලැබූ බිරිඳ නාගොඩ රෝහලට තුරත් කෙරුණා. නෙතෆිම් BOC යුවර ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 වන කඳවුරේ අවසන් දිනය අදයි. මෙවර නෙතෆිම් BOC යුවර ලීඩර් කඳවුර පැවැත්වෙන්නේ මාතර කොටපල ජාතික පාසලේ. මේ අද දිනේ සූදානම් පිළිබඳ net news වෙනුවෙන් අදහස් දැක්වූ සුරේෂ් හේනායක.
8: අයිබෝන් වර්ණවත් ලස්සන සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ තමයි කවදත් අලුත් කාගෙත් නෙත් ලංකාවේ අනාගත අංකුර නියම නායකින්ම හොයන සහ ඔවුන්ට තෝතැන්න තනන සහ ඉදිරිය දකින්න ඔවුන්ගේ ජීවිත එකලු කරන තැන යුවාර ලීඩ 2026. මේ වැඩසටහන ඇල්ෆා ජෙනරේෂන් එක ඊළඟට ගෙනියන්නේ කොහෙටද, ලෝකයේ බැබලෙන තැන මොකක්ද කියන එක ඔවුන්ගේ ලෝකයේ තුල හොයන වැඩසටහන තමයි යුවාර ලීඩ කියලා කියන්නේ. කොහොමද ඩිසිෂන් එකක් ගන්නෙ, කොහොමද ඒක ඉන්නේ අපේ සතත අභ්‍යාසය තුල, අපි නිරන්තරව හිඳමින් අපේ ජයග්‍රහණය කොහොමද අපි හොයාගන්නේ. ඒ වගේම නැවුම් ලෝකයකට යනකොට අපි අලුත් අලුත් දේවල් හොයාගෙන අපේ රට බබලන්නේ කොහොමද, ඒකට ඇල්ෆා ජෙනරේෂන් එක ලෑස්ති වෙන්නේ කොහොමද, සංවේදීතාවය, සහකම්පනය, ආදරය ඔවුන්ගේ ගමන තවත් සශ්‍රීක කරන්නේ කොහොමද, ඒක තමයි නෙට් FM අපි මේ මුළු ලෝකයටම දෙන ලොකුම දායාදය. ලංකා බැංකුව මේකට අත්දැල් බලන්නගෙන ඉන්නවා. BOC නිරන්තරයෙන්ම අපිත් එක්ක ඉන්නවා. ඒ ශක්තිය වෙමින් මේක නිසාම අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා 50 වෙනි UR ලීඩ වැඩසටහන කොටපල ජාතික පාසලේදී තාම සාර්ථකව කරගෙන යන්න අද අවසන් දිනයට පත් වෙලා තියෙන ඊ රාත්‍රියේ වසන්ත දුක්ගන්නාරාල ඇතුළු පිරිස රාල ක්‍රියේෂන් ඉතාම සුමధుර සංගීත රාත්‍රියක් මේවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ රත්තරන් දූල දෙන්නෙක් කොටපල ජාතික පාසලේදී ඔවුන් ගීතවත් වුණා ඉතාම ලස්සනට. ඔයාලට පුළුවන් මේවා ඉදිරියේදී අපේ net fm වෙබ් සයිට් එකට පිවිසිලා ඒ දරුවන්ගේ දක්ෂතාවයන් දැකබලා ගන්න. ඒ විතරකොත් නෙමෙයි රාත්‍රියේ ගිලිමැන සම්දර්ශනයත් ඉතාම හොඳින් කරුණා ලස්සන කරුණා සුන්දරව කරුණා අද අවසන් දිනය ඔවුන්ගේ කුසලාන පිරිනමන සාහතිකපත් පිරිනමන ඒ වගේම ඔවුන්ගේ අනාගතයට අපි පීත්ත පටිය කපලා තිබෙනවා ගමනේ කෙළවර හොයාගෙන යන දවස අද. මම net fm විශේෂ වාර්තාකරු සුරේෂ් එන්නායක කොටපල ජාතික පාසල් පරිශ්‍රයේ සිට.
6: නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 තන්න.
10: FM 95. FM 94.8. Net FM. Divine Pura.
11: FM 95. FM 94.8. Net FM.

0: கலபல கலபல கலபல பெஞ்சா.
1: ආයුබෝවන්.
2: ආයුබෝවන්
1: කසුන්නන්දේ.
2: සුබම සුබෝදසනක් පැංචයටත් පැංචීටත්. ඉතින් කියන්න බලන්න දැන් අද ඉරිත දවස.
1: මා කසුනි නන්දේ.
2: ඕ ඕ.
1: අපේ තාත්තා අපේ අපච්චි කැන්දියනා කියලා අපේ රෙතෙෆෙම් එක හයින්න කිව්වේ.
2: ඔව් එක්ක නුවර යන්න ඕනේ නේ නානේ. නේ අහා රෙතෙෆෙම් හයින්න ආරියන්නේ නේ නේ කැන්ඩියා නෝකන්න.
1: අහා යන්නේ.
2: අහා
1: මං කිව්වේ එක දවසක්.
2: ඕ
1: මේ ඇන්ජිලෝ සර් කියලා කෙනෙක් අපච්චි කිසේ.
2: ආහා හා
1: එයා කැන්ඩි ගිහින් මට ජූස් එකක් කෙවල තිබ්බා, චොක්ලට් එකක් කෙවල තිබ්බා. මොකද එයා ආදරේ හින්දා තමයි මට එහෙම එවන්නේ.
2: හරි දැන් ආයි කවද්ද අපච්චි කැන්ඩි යන්නේ?
1: දන්නේ නැති.
2: ඒක අහගෙන මට කියන්න කලින් ආ නේද?
1: හා
2: මිටිටයි මටයි කියන්න කලින්. කදනේ චොක්ලට් උත්තේවල ජූස් උත්තේවල අපි දැනගන්න එකත් වටිනවනේ.
1: කිවි ජූස්යි ස්ට්‍රෝබෙරි ජූස්යි.
3: හරියටම මේ දවස්වල කිවි ජූස් නම් අපිටත් බොන්න පුළුවන්.
2: පුළුවන්.
3: මොකද ඔෂේලේ වෙනෝනේ මයා කරාච්චිත් එක්ක.
2: අනේ ඉතින් මිටි good morning.
3: Good morning වේවා, good morning වේවා. මේ දවස්වල අපි බලාගෙන ඉන්නේ උදින් ගිහින් කොහෙද දන්නවද කෂුනි නැන්නේ. කොටපලේ ජාතික පාසලදී.
2: ඒකනේ ඔයා කියන්නේ මිටි දැන් අපේ සුරේෂ් මාමා පළමුවෙනි දවසේ නම් අපි තරංග නැන්දත් එහෙ ගියා.
3: මම දැක්ක මල් ගොඩක් මැද තරංග නැන්ද මලක් වගේ ඉන්නවා.
2: ඔව් නෙළුම් මලක් වගේ හිටියනේ. ඊළඟට අපේ ගොඩක් අය නැත්ත පවුලේ ගොඩක් අය ඉතින් BOC එක එකතු වෙලානේ. හරි ලස්සන වැඩක් නේ මේ කරන්නේ. දැන් හැමෝම බලනවා මේක දවස් 3ක ඉඳලා මොනවද දරුවන්ට කියලා දෙන්නේ, මොනවද පුහුණු කරන්නේ. දැන් මේ වෙනකොට කොටපොල ජාතික පාසල නම් ඒ අත්දැකීම හොඳටම විඳලා තියෙන්නේ. මොකද විදුහල්පතිතුමා කතා කරන විදියම මට තේරෙනවා දරුවෝ ඒ දවස් දෙකෙන් කොච්චර දේවල් ඔළුවට දාගෙන තියෙනවද. ඒකොල්ලොත් ලෑස්ති තව නායකත්වයෙන් පිරුණු පරපුරක් බිහි කරන්න. අපි ඒක තමයි මේ කරන්නේ.
1: මමත් නායකයෙක් වෙන්න කැමති.
2: අන්න හරි. එතකොට පැංචි කැමතිද?
3: පැංචි කැමති නායිකාවක්.
2: නායිකාවක් වෙන්න. අපි හැමෝම නායකෙක් තමයි නේද මිටි?
3: ඉතින් මොකද අපි හැමෝටම තියෙන්න ඕනේ නායකත්ව ලක්ෂණ.
2: තැනට සුදුසු විදිහට හැසිරෙන්න පුළුවන් වෙනවා කියලා කියන්නේත් මිටි කොස්සෝ. ඒක නායකත්ව ලක්ෂණය.
3: නායකත්ව ලක්ෂණ වලට තියෙන්න ඕනේ ලක්ෂණට කොන්නේ කපන්න ඕනේ. ලක්ෂණට මූණ ලක්ෂණට තියාගන්න ඕනේ.
2: ඒක මෙහෙම කියන්නද මම? නායකත්ව ලස්සන නෙමෙයි. නායකත්ව ලක්ෂණ. හරිද?
3: ඒ වචන දෙක පැහැදිලිව අපි හඳුනාගත යුතුයි නේද? ඔව්.
2: නායකත්ව ලස්සනයි නායකත්ව ලක්ෂණයි කියන්නේ
3: එක ලියන්නේ කොහොමද කියලා ටොගල් හොයාගන්න. ලයන්නයි අල්කයන්නයි අර පයන්න වගේ ෂයන්නයි ඊට පස්සේ
2: නයන්නයි.
3: ඒක ලක්ෂණ. උතර ලස්සන කිව්වම කොහොමද ලියන්නේ?
1: ලා ස් අල්ලා ස් ස්
2: ස් ස් ස් ස්
3: ස්
2: ස්
1: ස් ස් ස්
2: පැංචත් දන්නවා ලියන. මන් දැක්ක දැන් උදේම ඇවිල්ලා පැංච අකුරු ලියනවා නේද? අයන්න එහෙම ලිව මම බලාගෙන හිටියා.
1: අයන්න වෙන විදිහකට ලියන්නේ අපි වගේ නෙවෙයි.
2: පැංච ලියන්නේ ලස්සන වෙන ක්‍රමයකට නේද? එයාම හොයාගත්ත ක්‍රමයකට එයා අයන්න ලියන්නේ. ඉතින් අපි මේ කියාගෙන ආවේ මෙවර දෙවැනි අදියර BOC ලංකා බැංකුව කියලා කිව්වහම ආයේ මිටිකොස්සෝ. ඉතින් තේරෙනවනේ නේද?
3: ජාතියේ මහා පහන් ටැඹ.
2: ඇයි එහෙම කියන්නේ මහා පහන් ටැඹ? මහා පහන් ටැඹ කියලා කිව්වහම මහා කියන්නේ විශාල, ලොකු, දැවැන්ත, සාර්ථක, අතිසාර්ථක කියන අදහස. පහන් ආලෝකය නේද? ඒ ආලෝකයෙන් අපිට දැනෙන්නේ, ආලෝකයක් තියෙනකොට අපිට මොනවද දැනෙන්නේ මිටිකොස්?
3: අපිට සුරක්ෂිතයි කියලා දැනෙනවා. මොකද අපිට පේනවන්නේ.
2: පේනවනේ හොඳට. ආලෝකයක් නැති වුණාම කට්ට කලවරයි නේද? එතකොට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් ඒ ආලෝකය ඔයාට දෙනවා, එළිය ඔයාට දෙනවා පහන් ටැඹක් වෙන්නේ.
3: ඉතින් පහන් ටැඹත් එක්ක තමයි BOC එක තමයි යෝර ලීඩර්. අපි ඇරගෙන ඇවිල්ලා තියෙන්නේ කොටපල ජාතික පාසලට.
2: එතනින් නවතින්නේ නැහැ මිටිකොස්සෝ.
3: එහෙමද?
2: ඔව්. තව දැන් මේ අවුරුද්දේ තව පාසල් කිහිපයක්ම තෝරගෙන තියෙන්නේ.
3: ඒ හැමතැනටම ගියාම අපි ඇල්ෆා ස්ටුඩියෝ වලින් එතකොට කලබල පෙන්චා වැඩසටහනින් මේ දේවල් ගැන කියනවා නේද?
2: ඊට පස්සේ ඉස්සරහට ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස් පහේ උදේ 6 ඉඳලා කවුද දක්ෂතා පෙන්වන්නේ? ඒ දරුව තමයි. දැක්කන දැන් BMICH Alpha Studio ආපු දරුව කොහොමද ඇවිල්ල දක්ෂතා පෙන්නපු විදිය?
3: මේක තමයි මේ දවස්වල ඒගොල්ලෝ මෙහෙමයි වැඩනේ, මෙහෙමයි උදේට වැඩ.
1: කසලි නැන්දේ BOC එකට අම්ම හැම වෙලේම සල්ලි දානවා. ඒකටම තමයි දාන්නේ අම්මා.
2: ඒක තමයි
3: ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් BOC කරන වැඩ. හරි, එතකොට
2: අපි යමු පැංචගේ විස්තරහන නේද?
3: ඒක මේ පැංච අයන්නේ ලියලා ඒක දිහා බලන් ඉන්න කතා කරන්න.
1: මටත් කියන්න අමතකුණායි, තව එකක් බර්ත්ඩේ විෂ් දෙකක් තියෙනවා මට.
2: අපි ඒවත් කරමු පස්සේ නේද? ඔය පැංචගේ ඉස්සෙල්ලා විස්තරහන්.
1: ඔයාගේ මොනවද විස්තර තියෙන්නේ?
4: මට ස්පීච් එකක්.
2: අන්න ඔය පැංචගේ ස්පීච් එක අහන්න, පැංචගේ කතාව අහන්න මිටිකොස්සෝ ගොඩක් අය උදේට බලාගෙන ඉන්නවා.
3: ඒ පැංචගේ කතාව හරි ආකර්ෂණීය.
2: ඔව් අනේ, ඒ කතා විවිධ ශෛලීන් විවිධ අයුරින් හදලා නම් දාලා කියනවා. සමහර වෙලාවට පටන් ගන්න කොටියගේ, ඉවර වෙන්නේ නරිහාමිගේ. ඔව් මැනිකා,
4: මේ අපේ අද අපේ නෑ අද නෙමෙයි.
2: ඔව් ඒක තමයි.
4: මේ අපේ ඉස්කෝලේ එක්සිබිෂන් එකක් තිබ්බනේ.
2: හා හා,
4: ඒකට අපේ මේ අම්මා මේ මාත් එක්ක මම ප්ලාන් මේ බෝතලයකට මේ පස් ගල් කැට දාලා, මේ පස් වගේ තියෙනවනේ ගල් කැට පළලා දාලා මේ අපි මේ කොල්ල ටිකක් හිටිව්වා. ඊට පස්සේ දැන් මේ පස්වල තියෙනවනේ එක මේවා. ඒක තමයි අද මං කියන්නේ.
2: හරි හරි, ගල් කැට පැලීම නේද? ගල් කැට පළල තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
3: ඒ කියන්නේ අපේ මායාකාර ආච්චිට තියෙන
2: හැකියාව
3: තියෙනවා පැංචික
2: අම්මට. පැංචගේ අවුල්ද? හරි, අපි කියමු.
3: කියමුද? එතකොට මොකද වෙන්නේ කියලා? ඒ කොහොමද බොටල් ප්ලාන්ට් එක හැදුවේ?
4: නෑ, දැන් ස්පීච් එක කියන්න ඇති.
2: ඔව් කියන්න කියන්න.
4: This is my soil layer model. Soil has many layers. Top soil help plant grow. Below it are subsoil and rock. The last layer is bedrock.
3: අර සොයිල් මේ ප්ලාන්ට්ස් වල කොහොමද පස සකස් වෙලා තියෙන්නේ කියලා පැංචයි පැහැදිලි
2: කරලා. අන්තිම ලේයර් එකේ ඉඳලා
3: උඩට එනකොට තියෙන මතු පිටපස්, ඊට පස්සේ තියෙන අනිත් ඒවා කොහොමද යටම තියෙන ලේයර් එකේ කොහොමද
2: ගල් කැට තියෙන්නේ?
3: ඒක තමයි ගල් පැලුවේ.
2: අන්න අපේ පැංචාරි ලස්සන දේවල් හොයාගෙන ඇවිල්ලා කියනවා නේද? ගිය සතියේ හරිය ලස්සන කතාවක් කර කොටියගේ කතාව මතකද? මේ මිටිකොස්සෝ එහෙම කිව්වා. ඉතින් පැංචා ෂෝක්, අපි අපුඩියක් දෙමු පැංචට නේද? හරි, පැංචට දෙමු. මොකද්ද කියන්න තේ?
1: මට දෙකක් තියෙනවා ස්පීච්.
2: අපි ඒව පස්සේ කියමු නේද?
1: තෙවිගේ අපේ ආලා ඉන්නේ. තෙවිගේ අම්මගේ ගොඩක් දවස් ගිහින් බර්ත්ඩේ කාවා. එතකොට ඒ දවසෙම දහම් පාසල ටීචර්කෙත් බර්ත්ඩේ කාවා. බනුජි ටීචර්.
2: එහෙනම් ඒ දෙන්නටම සුබ උපන්දිනයක් වේවා කියලා කලබල පෙන්ෂෝපි කියමු නේද?

0: my school teacher. Happy birthday to you.
1: ඒත් එක්කම ඔන්න කලබල පැංචා අංකෙට එවල තියෙනවා හෙසලි චූටි දූගේ දීපජ අයියගේ. ඔය දීපජ කියන්නේ මේ මිටිකොස්සට මතක ඇති අර කවි ලස්සන්ට කියන්නේ අර ලස්සන දහම් කවි එහෙම කියලා විරුඳු එහෙම කියලා ඉන්දියාවේ ගිහිල්ලා රංගපාලා ජයග්‍රහණ අරගෙන BMIC ඇල්ෆා ස්ටුඩියෝව දක්ෂතා පෙන්නන්නේ. ඊට පස්සේ තේරිලා අපේ ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා එයාගේ හැකියාවන්
2: පෙන්නුවා.
1: දීපජ දීපජගේ තාත්තට
2: දීපතගේ තාත්තා හැපි බර්ත්ඩේ.
1: කලින් මේ ළඟදිම දීපජගේ නංගිගේ උපන්දිනයක් තිබුණා. ඉතින් ඒකත් මතක් කරලා දීපජගේ අප්පච්චිවත් මතක් කරලා එහෙනම් සුභ උපන්දිනයක් වේවා කියලා අපි කියමු හැමෝටම. හරි, එහෙනම් අපි ටක්ගාල විරාමයක් අරගෙන එමු. බටකොලාච්චි මිටිකොස්සයි ලෑස්ති වෙලා ඉන්නව නේද අපිට දේවල් කියන්න?
2: ඔව් අද අත්තට ලස්සන කතාව අපි ඉදිරිපත් කරන්නේ ලෑස්ති.
1: හරි, එහෙනම් ලෑස්ති වෙන ඔයගොල්ලෝ ඒ කතාවත් අහන්න. අපි ටක්ගාල විරාමයක් අරගෙන එනවා. ඉක්මනට මතක් කරන්න දුරකථන අංක
0: 0711 95 95 95 WhatsApp number.
1: හරි, පැංච කියන්න අනිත් නම්බරේ
0: 0112255363 යාලුව අපිට කෝල් කරන්න.
1: ෆේස්බුක් එකට යන්න, net fm ෆේස්බුක් එකට ගිහිල්ලා බලන්නකො පුළුවන් නම් කියන්න ප්‍රශ්නේ මොකක්ද කියලා.
3: කලබල කලබල කලබල කලබල කලබල පැංචා
4: FM 95 FM 94.8 net fm.
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: Net BOC you are a leader.
7: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
6: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
8: You are a leader.
7: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව, ජාතියේ මහා පහන් තැඹ.
9: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
10: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේතුණු මාවත
1: අර දේතුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

0: Belle Pentia.
1: කස්තුනි නැන්නේ මම කියනන්ද දෙයක් දැන් මම අද බර්ත්ඩේ විෂ් එකක් කරේ එයාගේ අම්මගේ බර්ත්ඩේ කන ගොඩක් දවස් ගිහින් තියෙන්නේ එයාගේ මගේ යාළුවගේ බඩේ තැන් දෙකකට වතුර හලාගෙන රස්නේ වතුර පිච්චිලා හැම ගිහින්
2: හානේ ඒ කියන්නේ බැරි වෙලා වෙලා නේද
1: එයා වතුර බන්න ගිහින් මුලින් වතුර හැලිලා
2: ඒ වගේම අත්දැකීමක් මට තියේ තියෙනවා
1: ප්ලාස්ටික් බෝතල් එකක් දාලා තිබ්බේ ඒවල දැමම රස්නේ දැනෙන්නේ නැහනේ
2: ඒකනේ
1: එයා හිතුවේ නෑ රස්නේ වතුර කියලා
2: අන්න බලන්න නේද
1: ඊට පස්සේ හැලුණා පිංචිලා හැම ගිහින්
2: ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අපි ඒ නිසා කල්පනාවෙන් කලබල වෙන්නේ නැතිව වැඩ කරන්න ඕන නේද පෙන්චෝ පෙන්චට ඒ වගේ අත්දැකීම් තියෙනවද
1: තාත්ත පුරවලා තියෙන වතුර
2: ආහාහා
1: එයා හිතලා නැහ වතුර කි ඒ රස්නේ වතුර කියලා
2: මා රස්නේ වතුර කියලා හිතුවේ නෑ නේද
1: රස්නේ නැහැ
2: රැහනේ ඒකනේ දැන් එහෙම තමයි දැන් හිතන්න සමහර විට අපි වතුර උණු කරනවනේ ගෑස් ලිපේ වෙන්න පුළුවන් නේ
3: එහෙම නැන්ද
2: ඔය පැටිය
3: අපේ තාත්තා මේ එදා පොලිස් ග්‍රවුන්ඩ් එකේ දුවනකොට මේ වැටිලා තුවාල වෙලා තැන් දෙක.
2: ආ ඒකනේ නේ.
1: කොතනද පැන්චෝ?
3: මේ දන්ස එකම තැන තැන් දෙකක.
2: ආ වැටිලා නේද ඒ කියන්නේ. අන්න ඒ වගේව වෙන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට ගෙදර අස්පස් කරනකොට අනුතුරු වෙනව හරියට අපි හිතන්නේ නැති විදිහට. අම්මලා උයනකොට නේ. පොල් බින්දිනකොට
3: එතකොට මේ තාත්තගේ දිවත් හැපුණලු.
2: ඒ කියන්නේ වැටිච්ච පාරට.
3: වැටිච්ච පාරට නෙමෙයි. ෆුට්බෝල් ගහනකොට තාත්තා ඔළුවෙන් ගහන්න පාරක් ගියාලු.
2: ආ.
3: මේ මෙහෙම ඔය හෙඩ් එකකින් ගහන්න ගියාලු.
2: එහෙම.
3: ඊට පස්සේ මේ එක්කෙනෙක් තව එක්කෙනෙක් ඇවිල්ලා ඒ දෙන්නගේ හැපිලා මේ තාත්තව හැපිලා තාත්තගේ දිව හැපිලා ලේවලු ගොඩක්.
2: ඒකනේ කියන්නේ. දැන් ඔන්න අපි ගෙදර ගත්තොත් එහෙම නේද? දැන් සමහර ගෙවල් වල අම්මල වගේම තාත්තලත් උනවා. මං කිව්වා එදා තල්ෆ ස්ටුඩියෝ එක බලන්න ආපු තාත්තල මාත් එක්ක කතා කරාම කිව්වා මම තමයි ගෙදර කාලෙක ඉඳලා උයන්නේ කියලා. එතකොට අපි නේද ලුණු කපනකොට උනත් අපි හරි පරිස්සමෙන්ද අපිට ඒක පුරුදු හින්දා අපි සමහර ලාට ඔහේ අහක බලාගෙන වෙන දෙයක් හිත හිත කතා කර කර සමහර මන් දැකලා තියෙනවා ෆෝන් එක කණේ ගහගෙන තමයි කපන්නේ ලුණු කපන්නේ පොල් ගාන්නේ ෆෝන් එක කණේ ගහගෙන කතා කර කර නේ එහෙම හොඳ නෑ නේද අපි ඒ වැඩේට අවධානය දෙන්න ඕන
1: අපේ අම්මා කියන අම්මා උයද්දි කෝල් එකක් ආවොත් එහෙම අපේ අම්මා කියන අහස කරලා කියන්න බබ උයනවා කියලා මට කියන්නේ
2: ඊට පස්සේ
1: අම්මට නම්බරයක් ආවොත් එහෙම කෝල් එකකින් ඒකනම් කතා කරන එක මේ තාත්තගේ අම්මගේ උනොත් නෑ වෙන අයගේ නම්බරයක් කියමුකෝ කස්ටමර් නම්බර් එකක් තිබ්බත් එහෙම කෝල් කරන අපේ අම්මා අපේ යාළුගේ අපේ අම්මගේ අපේ මගේ යාළුගේ අම්මා කතා කරොත් එහෙම අපේ අම්මා කියනවා කෝල් කරලා කියන්නේ මං උයනවා කියලා.
2: ඔව්. අන්න එතකොට අපි ඒ වැඩේ ඉවර කරලා තමයි ෆෝන් එකට එන්න ඕනේ නේද? ඒව චූටි චූටි දේවල්. හැබැයි මේ දේවල් වලින් මේ පහුගිය කාලේ අපේ අතරෙම හිටපු සමහර අයට වෙච්ච අනතුරු දැක්ක නිසා ඒ ගැන කියන්න ඕනේ කියලා. ඒතර WhatsApp අංකේ සමහරු එවල තියෙනවා මිට මෙහෙම වුණා මෙන්න මෙහෙම වෙලා කියලා අපි දැන් පවුලක් හින්දා දේවල් බෙදා ගන්නවනේ. ඉතින් එතකොට තියෙනවා උණු වතුර වලින් පරිස්සම් වෙන්න ඕන. ගෑස් ස්ලිප පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න නෝන හැම දෙයකදීම අපි සිහියෙන් අවධානයෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුමයි වැඩි හිටියොත් චුටි බබාලත් හොඳේ හා එහෙනම් ඒක තමයි කියන්න තියෙන්නේ දැන් පැන්චිට මොකරි තව කතාවක් තියෙනවද කියන්න මොකද්ද
1: කසුනන්දේ
2: පැන්චු
3: කසුනන්දේ මේ දිව හැපිච්ච කතාව කිව්වේ
2: නෝ
3: මට ඊයේ තමයි තාත්තා
2: අන්න ඒකන කියලත් නෑ නේද? එහෙම තමයි ඉතින් ඒක කියන්නේ
3: නැත්තම් මේ මට අමතක
2: වෙනවා. අමතක වෙනවා. අපි පැංචිගේ කතාව අහමුද දැන් පැංචෝ?
3: හා.
2: මොකද්ද පැංචිගේ කතාව?
1: ඒක නම් ලස්සනම කතාවක්.
2: හා.
1: කියන්නම්
2: ඒක. කියන්නම් කියන්න කියන්න.
1: ඔන්න ලස්සන චූටි බබෙක් හිටියා. ඒ බබා අනිකට එදැ අලුත් ඉස්කෝලෙට ගිහින් අල් අනිකාට උදව් කරනවා, කෑම දෙනවා, බර්ත් දෙකක් ආවොත් එහෙම තෑගි දෙනවා. ඒව ගොඩක් ඒව කරනවා, උදව් කරනවා. ඔන්න ඉතින් එයාගේ බර්ත් දෙකත් ලඟ වෙන්න එන්නේ ඒ චූඩ බබාගේ. පුතා කිව්වා, දුව කිව්වා, මොකද නෑ මගේ බර්ත් දෙක ලඟ වෙන්න යන්න තාත්තේ, ඒක හින්දා යාල් මගේ යාළුවොන්ට කතා කරනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා තාත්තා, හරි මම ඔක්කොම ලෑස්ති කරන්නම් පාටියට, බර්ත්ඩේ පාටිකට, හැබැයි මං තමයි ඉන්වයිට් කරන්න කියලා. ඊට පස්සේ යාළුවන් ඔක්කොම ඒ චූටි බබා හිතලා තියන්නේ ක්ලාස් එකේ ඔක්කොම අය මගේ යාළුවෝ කියලා, චූටි බබාගේ යාළුවෝ කියලා. ඉතින් ඔක්කොමලන්ට කෝල් කළා තාත්තා, පුතා හුව මොකද ඔයා ඉන්වයිට් කරන්න කියලා. ඒ දවසට කිව්වා තාත්තා, ඒ දවසට මං කියන්නම්කෝ කියලා. මම කිව්ව විස්තර ටික ඉස්සල්ලාම මේ කෝල් කළා කිව්වේ එක දෙයයි, අපිට උදව්වක් කරන්න කියලා, අපිට කරදරයක් ඇවිත් උදව් කරන්න කියලා. ඊට පස්සේ ඔක්කොමලන්ට කෝල් කළා එක දෙයයි කිව්වේ. ඒ තමා දේ
2: මොකක්ද ඒ දේ?
1: අපිට උදව්වක් නෑ, අපිට කරදරයක් ඇවිත් උදව් කරන්න කියලා.
2: ආහා.
1: ඒක හින්දා ඔන්න ටිකක් වෙලා ගිහින් බලකොට යාළුවෝ 4-5 දෙනයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ සමහර අය බෙහෙත් ගෙනල්ලා තිබ්බා, එතකොට කෑම ගෙනල්ලා තිබ්බා, වතුර ගෙනල්ලා තිබ්බා, ඒව ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ තාත්තා කිව්වා අපි පාටිය පටන් ගමු කියලා. ඊට පස්සේ ආපු කට්ටිය කිව්වා අපි නම් තැග් ගෙනාවේ නැහැ, කරදරයක් කියපු හින්දා අපි ඉක්මනට බෙහෙත් ටිකයි වතුර ටිකයි කෑම ටිකයි ගෙනත් ගත්තා කිය කිව්වා. ඒකට කමන්නේ, මම ලොකු ප්‍රසන්ට් එක දීලා තියෙන්නේ මගේ පුතා දුවට. ඕගොල්ලන් තම ගිෆ්ට් එක කියලා. ඒකෙන් ගන්න තියෙන කස්සී නැන්දේ, ඒකේ මොරාල් එක තමයි
2: හරි
1: අපි සතුටෙන් ඉද්දි වෙලාවක ඒ සතුට ගන්නයි නෙවෙයි අපේ යාළුවෝ. සතුටෙන් අපි දුකෙන් ඉද්දි බලන අය තමයි අපේ යාළුවෝ.
2: අන්න ඒක තමයි ලොකුම ටැග් නේද? අපේ පැංචිගේ ලස්සනම කතා දෙකට මෙන්න මගෙන් ලස්සනම ලස්සනත් පොඩියක්. නියම මොරාල් එකක් නේ දුන්නේ.
1: කස්වි නැන්නේ. මම ඇන්ජලෝ සර්කිල් කිව්වේ. කතාව. මම ඇන්ජලෝ සර්ට තැන්කියු කිල් කියනවා.
2: ඒකනේ ඇන්ජලෝ සර්ට කියන්න එහෙනම්
1: තැන්කියු
2: කියලා මටත් එවන්න කියලා නේද? කස්විනි නැන්දටයි සචිනි නැන්දටයි නේ
1: මිටිකොස්සටයි
2: ඔක්කොටම. හරි පැංචා, අපි එහෙනම්
1: අපච්චිට දීපු ජූස් දෙක තමයි එමට ගෙනල්ලා තියෙන්නේ.
2: එහෙමද?
1: මට
2: ස්ට්‍රෝබෙරි දැක්කද? අපච්චිට දීපු දෙක.
1: මට ස්ට්‍රෝබෙරි එක, යාට කිවි එක. හැබැයි මට දෙකම ගෙනල්ලා
2: ගෙනාවා අපච්චි. එහෙම තමයි අපච්චිලානේ. තමන් රස දේවල් තමන්ට ලැබෙනකොට ඒ රසම දේ ටික දෝනිට හරි පුතාට හරි කියලා දෙනවා. ඇන්ජලෝ
1: සර් බලාගෙන හිටියා මගේ ස්පීච් එකත් කියනකම්.
2: හරි.
1: ඒක මං ටික වෙලාවකින් කියන්නම්කෝ.
3: සුන්නන්ද.
2: ඔව් පැංචෝ.
3: මගේ ස්පීච් එකත් කියන.
2: මේගොල්ලෝ ගොඩක් කතා ගෙනල්ලානේ ආද කතා පෙට්ටි. කියන්න බලන්න මොකද්ද?
3: I am the sun. Mm-hmm. I am big. I am bright. I am very hot. Every morning I say good morning. I sign for everyone. I am off in the sun. The glass is green. The sky is blue. Mm-hmm. The moon is white. The clouds are too. The sun is yellow. The trees are brown. The leaves are red when falling down. The sunset is orange. The air is clear. What a colorful world we have right here.
2: හරිම ලස්සනයිනේ මට හොඳම දේවල් දකින්න ලැබෙනව පේනව නේද වටපිට හැම දෙයක්ම හරිම ලස්සනයි නේද එහෙනම් මම ලස්සන හොඳ යහපත් ළමෙක් වෙන්න ඕන නේද පැංචෝ අපි ඒව නේද හැම තැනම අරගෙන යන්න ඕන
1: ඔව්
2: ඒකනේ ඒකනේ දැන් අපි කලබල පැංචා ඇල්ෆා ස්ටුඩියෝ නෙත් අපි හැමෝම එකතු වෙලා you are the leader අරගෙන යන්නේ ලංකා බැංකුවත් එක්ක රට වටේම තියෙන ස්කූලවලට මේ පාර දෙවෙනි අදීරේ පළමු වෙනි ස්කූලෙ විදිහට කොටපල ජාතික පාසල තෝරගත්තා ඉතින් ඒ ස්කූලේ තව තව ජයග්‍රහණ වැඩි කරන්න තව අපි හිතමුකෝ ලංකාවේ තියෙන පාසල් අතරින් ඉදිරියටම එන්න ඒ ඉන්න දරුවෝ ජාත්‍යන්තරයටත් අරගෙන යන්න ගොඩක් දක්ෂ දරුවෝ ඉන්නවා ඉතින් ඒකට නායකත්ව ගුණාංග වැඩි කරන්න ඒ ලක්ෂණ හඳුන්වලා දෙන්න නායකත්ව කඳවුරක් තමයි මේ අපි රට වටේම තියෙන ස්කූලවලට අරගෙන යන්නේ ලංකා බැංකුවත් එක්ක ඒ නිසා මම දන්නව ගොඩක් ස්කූලවලින් දැන් ඉල්ලුම තියෙනවා මගිනුත් අහනවා අපේ ස්කූලෙට එන්න පුළුවන්ද අපේ ස්කූලේ විස්තරය එවන්නද කියලා අනිවාර්යෙන්ම එවන්න ස්කූලේ විස්තර ඒ උනන්දුව තමයි වැදගත් වෙන්නේ මොකද අපි පරපුරක් බිහි කරනවා නායකයෝ පරපුරක් ඉතින් ඒ නායකයෝ තව පරපුරක් බිහි කරනවා ඒක තමයි ලොකුම අරමුණ වෙන්නේ අනාගතයට හොඳ නායකයෝ ටිකක් බිහි කරන්න ඒක අනිවාර්යෙන්ම නැත ෆිම් ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා you are a leader වැඩසටහනින් කරනවාමයි එහෙනම් අපි කතාවත් අහන්න ඕනේ දැන් ලෑසිද ඕගොල්ලෝ බටකොලාච්චිගේ කතාව අහන්න මිටිකොස්සගේ කතාව අහන්න මොකද කියන්නේ
1: මමත්
3: ආසයි ගොඩක්
2: ඒ දෙන්නර මොක
1: ඒක ෆන්නි ගොඩක්
2: ඔව් අනේ ගොල්ලෝ අර මොකද කරන්නේ වෙඩින් එකට එහෙම යන්න හදනව නේද දැන් මතකයි නී කතාව බටකොලා ආච්චි මිටිකොස්සයි කැන්ගරු රටට යන්න එයාපෝට් එකට ගිහින් එද්දි ප්ලේන් එකක් පරක් වුණා හයියෝ හයියෝ ඔන්න අද බලමුකෝ මේ දෙන්නට ඊළඟට මොකද වෙන්න යන්නේ කියලා හොඳට අහන්න හොඳේ
0: බටකොලා ආච්චිගේ
4: මිටිකොස්සගේ
0: සංචාරය
5: හරි ආච්චි තව ටිකකින් අපි ටේක් ඔෆ් කරනවා බය වෙන්න එපා ඕකේ
6: මට නම් කරුවලේ ඉන්න බයයි මිටිකෝසෝ
7: මොන කරුවලද ආච්චි
6: ඇයි දැන් අර කෙලිය කියලා ගියේ ඕප් කරනවා කියලා
7: හපෝයි ආච්චි ඒ කියලා ගියේ ටේක් ඔෆ් කරනවා කියලා
6: ටේක් ඔෆ්
7: මේ ප්ලේන් එක යන්න උඩට ගන්නවා කියලා
6: අද්දිලා වේ කෝසෝ මොකද්ද මේ වෙන්න යන්නේ මගේ බඩ ගොර ගොර දොරව බයටම මගේ පඩික්කම
7: මොන පඩික්කමද
6: මම්මේ බුලත් හප්පයක් තියාගෙන ඉන්න කියලා බොලා දන්නේ නැද්ද කොස්සෝ ඉක්මන් කොර හල්ලා කොස්සෝ
7: හපයි අර ඉස්සරහා වාඩි වෙලා ඉන්න සුදු සීහගේ සුදු කමිෂේ සුදු කලිෂමයි ගුරු පාටින් බතික් කරා මිරිහින්න හොඳයි මොනවද ආච්චිය මේ කොරන නවගින්දර වැද ඇති ආන්තන් කැංගල් රටෙන් බැස්සා මේ අපේ ආචර ප්ලේන් එකේ කරපු වැඩෙන් සුදු සීයාට මොනවා වුණාද දන්නේ. උන්දේ ළඟම එයා ෂීට් එකේ නිදාගෙන හිටපු පොඩි එකා එකපාරටම ඇහැරිලා බය වුණානේ. හිටපු මිනිස්සු ඇවිනුවට මේ කවුද ඉන්නේ කියලා. හැබැයි ඉතින් සුදුසිය ගෙදර ගියාම නෝන ඕක දැකලා සතුටු වෙයි. සිංහ දේශයට ගිහින් බති කලිෂමුකුයි කමිෂකුයි අරගෙන ඇවිත් කියලා. රණ්ඩු කරන්න බැරි නෑ. කෝ මට බති කරපු හැත්තෙකුයි චීත්තෙකුයි ගෙනාවේ නැද්ද කියලා. අම්මෝ ආච්චි, කොනෝය මල්ලර දුවන තට්ටුවට දාන්න. ඔය ඔකරුට ඕකෙන් හොයලා බලලා තමයි එහා පැත්තෙන් අපිට යන්න පුළුවන් වෙන්නේ.
6: අප්පාද බොල කොස්සෝ, පුදුම තාක්ෂණයක් නෙමෙහි තියෙන්නේ. ඉක්මන් කොරන් ඉක්මන් කොරන්.
7: අපෝ ආච්චි, අන්න මොකද්ද ශාද්‍යයක් එනවා. අර අන්තරය අශ්ෙන් අර දැක්කද? අර සුදු මහත්තු වට කරගන්න හදන්නේ අපිව. ආච්චි මොනවද ඒ මල්ලට දාගෙන ආවේ?
6: ඇයි බොල කොස්සු, මංගල්‍යකට යනකොට හිස් අතින් යන්න හැකිද? මං අර ඉලක්කටුවයි ගිරෙයි වප්පිහියයි අඩිකමයි දාගෙන ආවනිව. මාරු බඩු ටික
7: පොරශ්නයක් නෑ. තව පොඩ්ඩකින් පුරශ්න පත්තරයක් ලියන්න වේ. හැබැයි මගුල් ගෙදර යන්න වේද දන්න.
0: මෙතිකෝෂගේ
8: සංචාරය
2: ඒක තමයි ගොලන්ට ප්ලේන් එකේ ගිහලා හුරු නෑනේ නේද?
1: ඔයානේ අර මේව කරේ මේ අපි ටේක් ඔෆ් කරනවා කියලා.
2: මම කියපුවේ මම නෙමෙයි.
1: මට ඇහුණානේ ওই කටහඬේ.
2: මං වගේම ඇති තින් නේද? කටහඬ එහෙම එක වගේ කටහඬවල තියෙනවනේ නේ. හරි, අපි දැන් මොකද කරන්නේ? ආ පෙන්චෝ, පෙන්ච තමයි කියන්න ඕනේ අපි මොකද කරන්න කියලා. කියන්න බලන්න අපි මොනවද කරන්නේ.
1: වත් නිර්මාණ පිටුව.
2: අන්න පෙන්ච ලෑස්තිද?
1: ඔව්.
9: පුංචි අපේ නිර්මාණ පිටුව.
2: පෙන්චට පේනව නේද නිර්මාණ? හා, මෙන්න එවල තියෙනවා.
1: කසිනෙන්ද සිංගප්පූරුවේ ඉන්නානේ
2: පෙනුම නම් ගර්ල් කෙනෙක් වගේ තමයි. තාම නැන්ද කෙනෙක් වුණාට අපිව හැමදාම අහලා පැංචා පැංචි ගැන කියන ඒවා ලස්සනට ඉතින් විඳලා අපිට මෙසේජස් දානව නේද?
1: බලන්න ඒ
2: පුංචි මොල නේද කියලා දාලා තියෙනවනේ. හරි හරි, අපස්සේ කියවමුකෝ. ඉතින් එහෙම තමයි අපිට පැංචිට පැංචිට හරි මාදරේ. ඉතින් ඔන්න අපි බලමු නිර්මාණ. මෙන්න තියෙනවා පැංචි
1: පැන්සල් ආට් එකක්.
2: පැංචා දැක්කද?
1: සුදු වලින් හදලායි පැන්සල් වලින් හදලායි.
2: ඕ
1: ලස්සන.
2: එකනේ කලින්දු කල්පිත 10A ඉඹුලාන ශ්‍රී සේන මහාවිද්‍යාලය. හරිද? ඊළඟට මේ බලන්න පැංචෝ.
1: ලස්සනයි.
2: ලස්සන්ට ඇඳලා ශ්‍රමදානය. ඔව්, බුක් ෆෙයාව කියලා ෆොටෝ එකකුත් තියවල නේද? එසඳු එවිමිත් තෝමස් කොලේජ් මාතර කියලා
1: තියෙනවා.
2: ලබන සතිය ගිය සතිය නේද? ගිය සතිය. මෙන්න යාළුවගේ ෆොටෝ එකකුත් එක්ක මෙවලා තියෙනවා. ගම්පහ තක්ෂලා විද්‍යාලය හත ශ්‍රේණිය නිෂා සප්සරා රූපසිංහ. කවුද පැන්චෝයේ ඉන්නේ?
1: අලියෝ දෙන්නේ.
2: අනේ අලියෝ දෙන්නේ. කපුට සහ කේක් කෑල. මෙන්න මෙන්න මෙන්න. කවින්දයා පහඳිද සිල්වා එක ශ්‍රේණිය විද්‍යා ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ කිතුල්ගල. පැන්චි දැක්කද?
1: ලස්සනයි.
2: හරි මා, ඒක දැක්කහම බලන් ඉන්න හිතෙනවා නේද?

0: ලොකු අය ජනිට සුබම සුබ පන්දිනයක් වේව කියලා කියනවා. ඔන්න කියන්න පැංචයි පැංචි. මයිකකට එන්න. තනුල්ල තිස්සත් දම්යුරු පුංචි කැකළු පෙර පාසල උදැසන මගේ කෙවත් ඇඳල තියෙනවා. ඔනර වර්ණීත දොළහෙන කනිෂ්ඨ විද්‍යාලයේ කිරිවත්තුඩුව මෙන්නෙවල තියෙනවා. පැංචගේ කතත් ලස්සනයි, සින්දුත් ලස්සනයි කියල තියෙනව. ඔන්න පැංචිටත් ලස්සන ලස්සන කතා කියන්න පුළුවන්. දෙන්නට මාදරේ කියල තියෙනවා. ආදරේ කියන්න ඔගොල්ලොත්.
1: ආදරෙයි.
0: දනිත දීප්ත ආයුෂ්මත් හැපි ටීචර්ස් ඩේ කියල තියෙනවා. කිරිපෝරුව විද්‍යාලය දැක්කද පැංච දැක්කද චිත්‍රය?
2: ලස්සනට කාලා මැච් කල්ලා.
0: ඕ පැංචා, ටීච දැක්කද ලස්සනට ඇඳලා නේද? හා, මේ මොකද පැංචෝ?
2: අපි පොන් පොත් පොත් කියවමු.
0: රට දිනවන්නට නම් අපි පොත් කියවමු තමයි මාතෘකාව.
2: සුනන්දේ, උලින් තියෙන එක මං කියන්නද?
0: කියන්න. කො කියන්න?
2: රට රට
0: දිනවමු.
2: දිනවමු.
0: ඕ, අපි බලමු කවුද වෙලා තියෙන කියලා. බෝයිගනේ මහාවිද්‍යාලයේ හතර වසරේ විනුදි සදෙව්මා තමයි ඒ ලස්සන චිත්‍රය වල තියෙන්නේ.
2: පෙන්ගුයින්.
0: හරි, හොරතල්ලානේ.
2: ඊයේ දැක්කා.
0: බෝලම බෝල පෙන්ගුයින් නේද? වීරෝදාගම ප්‍රාථමික විද්‍යාලය ජනීෂා චමත්කි පහ ශ්‍රේණිය ලස්සන නිර්මාණ ගොඩාක් කියලා තියෙනවා. හැමෝම අපි හැමෝටම ලොකු අත්පොඩියක් දෙමුද? හරි, ඉතිං නෙතෙෆිම් කලබල පැංච නිර්මාණ පිටුවේ දවසේ තෑග දිනා ගන්න කවුද කියලා උදේ 8ට කලින් කියනවා. කිය වෙනකන් අපි ඉන්නවද පැංචෝ?
2: උදේ 8ට වෙනකන්.
0: කියන්න බලන්න සෙල්ලම් කරන්න ඕනි. දුරකථන අංකය
2: 0112553783. යාළුවා අපිට කෝල් කරන්න.
0: ඉක්මන් කරන්න.
3: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
4: FM 95 FM 94.8 Net FM.
2: කලබල පැංචා හංගින වෙලාව
5: 7:35.
6: Kiehl's within දැන් ඔබට හොඳම තීම නසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit Brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Kiehl's within පමණයි. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
7: Net BOC, you are a leader.
8: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
7: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
9: You are a leader.
8: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව, ජාතියේ මහා පහන්තම.
10: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
11: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පතක්ගේ සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
12: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
13: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
12: මෙත් net පාමුල.
13: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
12: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයට දුකින් එතෙරවන මඟ සොයා යමු.
4: FM 95 FM 94.8 Net FM.
3: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

0: ගා.
1: චූටි චූටි අලෝ ගොඩාක් කැවිල සෙල්ලම් කරන්න. මේ අපි සෙල්ලම් ගෙදර.
2: උදේ 7:38 නෙත ෆිම් කලබල පැංචහගෙන ඉන්න වෙලාව. දැන් ඔන්න අපේ පැංචයි පැංචි එක චුට්ටු ටික සෙල්ලම් කරන්න හදන්නේ. සෙල්ලම් කරන අතරවාරයේ අපිට කොටපල ජාතික පාසලේ පැවැත්වෙන UR ලීඩර් මතක් කරන්න ඕන. ඉතින් BOC ලංකා බැංකුව ජාතික මහා පහන්ටපත් එක්ක අපි UR ලීඩර් වැඩසටහන ඉස්කෝලවලට අරගෙන යනවා. ඉතින් වසන්ත දුක්ගන්නාරාල ඇතුළු ඒ කණ්ඩායම හරිම රසයක්, හොඳ රහක්, හොඳ වයිබ් එකක් අරගෙන එනවා අපේ දරුවන්ට. ඒක දරුවන්ගේ හැඟීම් ගැන කතා කරන්න, කොහොමද දරුවෝ සංවේදනයට හුරු වෙන්නේ, එක වෙනම වැඩක්. ඉතින් සංවේදී දරුපුරපුරක් අපිට ඕන කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් වෙනුවෙන්ම ලස්සන වැඩක් හිතන වෙනවා. ඊළඟට නායකත්ව ලක්ෂණ වර්ධනය වෙන විදිහට ක්‍රියාකාරකම් තියෙනවා, ගොඩක් දේවල්. ඉතින් දවස පුරාවටම දරුවෝ එතන ඉඳලා ඒ අත්දැකීම් අපිට දවසේ අන්තිම කියනකොට හරිම සතුටුයි, හරිම ආඩම්බරයි. ඒගොල්ලෝ ඒක කොච්චර විඳිනවද කියලා අපිත් එක්ක අදහස් බෙදා ගන්නකොට හරිම සතුටුයි. ඉතින් අදත් අපි දවස තිස්සේ මේ හැම කටයුත්තකටම සුබ පැතුම් එකතු කරනවා කලබල පැංච. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එක UR ලීඩර් ලංකා බැංකුවත් එක්ක ඕගලන්ගේ ස්කෝලෙටත් ඉන්න ලෑස්ති. ඉතින් කැමති නම් අපිට කියන්න ඉස්කෝලේ ගැන කියන්න. විදුහල්පතිවරයෙක් ඉන්නවනම්, මේ කහගෙන ගුරුවරු ඉන්නවනම් ඕගලන්ගේ ඉස්කෝලෙටත් අපි අනිවාර්යෙන්ම එනවා. දරුවන්ට උනන්දුවක් තියෙනවා. ඉතින් දරුවෝ අපි තව තවත් උනන්දු කරවනවා අනාගතයට නායකයෝ විදිහට ලස්සනට සාර්ථකව ඉස්සරහට යන්න. හරි, එහෙනම් දැන් සෙල්ලම් කරමු. මම ලෑස්ති මෙහෙ. හරිද?
3: අයිබෝවන් සුබ උදෑසනක්.
2: සද්ද අඩු කරන්න කියමු රේඩියෝ එකේ, නේද? රේඩියෝ එකේ සද්ද අඩු කරන්න වස්තුව. ඉතින් කොහොමද? කොහොමද ඉතින්?
4: හොඳයි.
2: මොනාගේ
3: නම් මොකද්ද?
4: සනයි නවෝද.
2: දැන් අද දහම් පාසල් යනවද ධෝනි?
4: ඔව් නෑනේ.
2: දැන් ඔයා ගමේම ගොඩක් අය අඳුරනවද?
4: ඔව්.
2: ඒකනේ. BMICH ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා කතා කරලා දැන් හැමෝම දැනගත්ත නේද?
4: ඔව් නෑනේ.
2: දක්ෂ ධෝනි කෙනෙක් කියලා දහම් පාසලෙන් මොකද කිව්වේ?
4: හොඳයි කිව්වා.
2: අද මොකද්ද කියන්නේ මැනික?
4: සින්දුව.
2: කියන්න බලන්න.
4: පහන තියා බුදු සාදු හිමිදිරියේ හැමදා දෙන්නම් ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මා ගෙයිතනි කරලා අපි කෝච්චියේ විඳු කියන්නට එනවා අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා.
2: හරිම ශෝක්නේ. ලස්සන්ට ගායනා කරා. සුබ දවසක්. හරි මැනික, මෙන්න ඉන්නවා තව යාළුවෙක් පැංචිගේ පෝලිම.
3: අයබෝවන් ඩබ්බොකද? කී වසරෙද?
2: පෙර පාසලේ නම කියන්න මගේ වස්තුව. පිරපාසල් යන්න ඇත්ත. දැන් එන වයස කියද?
4: හතරයි.
2: අවුරුදු 4ක චූටි නංගි බබෙක් පැංචි.
3: ඔව් කසිනි නැන්දේ.
2: මොනවද කියන්නේ කියලා අහන්න.
3: මොනවද ඔයා කියන්නේ?
2: සින්දුවක්ලු
3: කියන්න.
2: ලස්සනයිනේ, හොඳට කිව්වනේ. අපව දවසක් කතා කරන්න. මෙන්න තව යාළුවෙක් ඉන්නවා පෙන්චෝ.
3: අයබෝවන් සුබ උදෑසනක්.
2: කොකෝ නංගි බබා
4: අයිබෝවන්
2: අයිබෝවන්
1: නම් මොකද්ද
4: කීය වසරද
1: ඔයාගේ ඉස්කෝල මොකද්ද
4: ඔයා ආසම විෂය මොකද්ද
2: සින්දුවක් ලොවත කියන්නේ කියන්න කියන්න ලස්සන්ට
1: ලස්සන්ට කියන්නකෝ

0: Banana, banana, banana, banana, salad, salad.
1: Shock ne deka. Panchi ki poli ma.
2: Watermelon, watermelon. Papaya. Ek api nasir ke ek na kat sindu.
1: Amen ne alu ayin na.
2: I go one. Namu kadde. කී වසරද?
0: පෙර පාසල්.
2: ඔයාගේ ඉස්කෝලේ නම කියන්න.
1: පෙර පාසලේ නම කියන්න ඕනි.
0: Little
1: Angel. අද මොනාද කියන්නේ? හා ලස්සනට කියන්න බලන්න.
2: දැමගේ පොලිම
1: හරි ඔන්න ඉන්නවා.
2: අයිබෝවන් සුබෝදස්සනක්.
0: අයිබෝවන්
2: නම මොකද්ද?
0: සින්දු.
2: කීය වසරද?
0: ඔක වසරද.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
0: කෑදේම පාදනකු විදුහල.
2: ඔයාද මොකද්ද කියන්නේ?
0: සින්දුව
2: ලස්සන්ට කියන්නකෝ.
1: කියන්න මැනික.
0: පටික්කයි දෙන්නම හරියාලුයි.
1: එහෙනම් දැන් ඔන්න අන්තිම යාළුව කතා කරේ සෙල්ලම් ගෙදර. අපි දැන් සෙල්ලම් ගෙදර දොර වහමු. ලොකු අත්පුඩියක් ගහලා නේද? හරි සින්දුවක් අහලා ඊට පස්සේ අපි ආපහු කතා කරමු. කොහොමම ඉන්නකෝ.

0: kalabalık kalabalık kalabalık kalabalık kalabalık bence.
1: FM Anu Paha, FM Anu Hatıray Taşımı Ata, Net FM.
2: Net BOC, you are a leader.
3: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ.
2: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
4: You are a leader.
3: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahan Tema.
5: Meltol, Hisarathaya, Una Semprathishyawa, Angapatha Vedanawa, Apahasu Dina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Visheshayaki.
2: Rasathun Hathaka Paramparika Ape Rasaya, Meenaka Sahal Bayan Winwithin Smart TV Rice Cooker Blender Dinaganna, Sahal Kavare Koopane Athi Thyage Obata Himive, Meenaka Sahal, Ape Urume Ape Rasa.

0: පිට පිට රට තෑගී සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවටම එවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: භාග්‍යවත්තෝ අරහත්තෝ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
2: අප මෙද සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.
1: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිනු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
3: ඉරිදා සිත් නෙත් අසපුව.
2: හැම ඉරිදාම රෑ 7ට net FM සමග බුදුපණ අහමෝ. අසූව දශකේ අන්තිම දවසක්. එදත් හොඳටම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
3: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
2: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
4: වත් දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
5: දුර්ති විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
6: MW Odessi මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
2: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
8: Brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
11: ඔව් පැංචි පැංචෝ,
12: දැන් අපි කියපු එක මතකයිද?
11: මොනවද?
12: අර අපි පරිස්සම් වෙන්න ඕනේ කිව්ව එක
11: මතකයි. එතකොට
12: මේ මම කිව්වේ මගේ යාළුවෙක්ගේ ඇඟ පිච්චිලා කියලා.
11: ඔව්.
12: එකක්.
11: ඔව්.
12: මම ගිහින් කියලා.
11: හරි.
12: ඒ රස්න වතුර හැල්ලා තමයි. ඉතින් ඕගොල්ලොන්ගොත් පරිස්සම් වෙලා ඉන්න. මම කිව්වේ තාත්තා අපේ දුවල මේ වැටෙනකොට මේ දනිස් තුවාල වෙලා කියලා.
11: ඒකනේ
12: දුවනකොට කට්ටියත් පරිස්සමෙන් දුවන්න.
11: ඕ අනිත් එක තමයි අපි පාරේ කොහේ ගියත් නේද අයිනේ ගියත් අපි යන්න ඕනේ හරකන්දේනාවේ.
12: කසුන් නැන්ද අපේ මේ මරු වැටක් උනා.
11: මොකක්ද අනේ මරු වැට?
12: නෑ අනේකට.
11: එහෙමද?
12: මේ හැබැයි දුක හිතෙනවා චුට්ටක්.
11: හා මේ අනකොයිති.
12: මේ අපි බත් කාලා එළියට ගිහින් තමයි අපි බත් කෑවේ.
11: හ්ම්.
12: ඊට පස්සේ බත් කාලා ඉවර වෙලා ටිකක් ගැහුවා.
11: හ්ම්.
12: ටිකක් ගහනකොට නංගි ටෙනිස් බෝලින් එකක් දැම්මා. ඊට පස්සේ තාත්තා ගහන මේ ගැහුවන් පස්සේ නංගි හයියෙන් ගිහිල්ලා නංගිගේ බඩට වැදුනා කියන්නේ. ඊට පස්සේ දුවනකොට මේ වැටුණා. ඊට පස්සේ තාත්තා හරි මේ අඳන්න එපා කියලා එහෙම වැටෙනවා තමයි කියලා කිව්වා.
11: ඒවා අපි හැම තැනකදීම පාඩමක් කරගන්න ඕන නේද? එහෙනම් ඉතින් පැංචි, දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා මේ සතියට විතරක්. දැන් අපි හොඳ මොරාල් එකක් දුන්නා නේ. අපි පාඩම් ඉගෙන ගත්තා, ඒවා අපි කියලා දුන්නා. නේ දැනුම බෙදාගත්ත පුළුවන් කියන තරග වටේට ගොඩක් අය නැත FM Facebook එකෙන් ඇවිල්ලා පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙනවා ඔන්න මම කියන්න හදන්නේ ජයග්‍රහණය කරන්න කවුද කියලා නැත FM කලබල පැංචාද පුළුවන් කියන තරග වටේෙන් ජයග්‍රහණය කරනවා කවුද විෂ්මි ගයශානි පොළොන්නරුව ස්වර්ණ මහාවිද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ හත ශ්‍රේණිය ආනන්ද රාජකරුණා මහතා කියලා තියෙනවා ඉස්මහින්ද හිමි කියලා තියෙනවා නේද පටලව ගන්න හොඳ නෑ අපි සමහර කවි ඇත්තටම හිතා ගන්න බෑ ලියලා තියෙන ආනන්ද රාජකරුණ මහතාද ඉස්මහින්ද හිමිද කියලා ඉස්මහින්ද හිමි ගොඩාක් ලස්සන කවි පුංචි දරුව වෙනුවෙන් අපි වෙනුවෙන් ලියලා තියෙනවා එතකොට ආනන්ද රාජකරුණ මහතාත් එහෙමයි රෝසමලී නටුවේ කටුව එහෙම ලියලා තියෙන්නේ ආනන්ද රාජකරුණ මහතා දැන් අපි ඇහුවේ රන් පිඟාන ලෙස වටකුරු අහලා තියෙනවනේ ඒක
12: අද අර එදා මේ අපි මේ රෙකෝඩින් එකේ කිව්වේ
11: මතකයිද ඒක?
12: ඔව්.
11: කියන්න චුට්ට.
12: දැන් මතක නෑ ඉතින්.
11: රන් පිඟාන ලෙස වටකුරු දිලිහි දිලිහි තිබෙන අයුරු හා හඳහාමියේ හඳහාමියේ කිරිත් පැනින් දියෝ දියෝ. එහෙම තියන ලස්සනයි. ඒව අපි චූටි කාලේ ඉඳලා ඉගෙන ගත්තාම හරිය ලස්සන කවිතාව ගොඩක් හම්බ වෙනවා. ලස්සන චිත්‍ර අපිට මැවෙනවා. ඉතින් මේ කවි ලියලා තියෙන ආනන්ද රාජකරුණා මහතා එතකොට අර සමන් පිච්ච මල් ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක් ඒව හැමනම් ලියලා තියෙන්නේ එස් මහින්ද හිමි. ඔන්න සමහරු පටලවගෙනත් තියෙනවා. ඉතින් ජයග්‍රහණය කරන්න විෂ්මි ගයාශානි දැන් මං යනවා නෙත් FM කලබල පැංචා නිර්මාණ පිටුව පැත්තට. අපි බලමු අද නිර්මාණ පිටුවෙන් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ශෂිනී කවිෂ්මා තමයි ජයග්‍රහණය කරන්නේ. යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලයේ අට ශ්‍රේණිය ඉගෙන ගන්නේ. සුබ පැතුම්. එහෙනම් යමු නේද?
12: මම කලබල පැංචා
8: බයි
12: මම පරිස්සමෙන් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න මම චුට්ටක් පැංචි ටටා බයි
8: මම කලබල පැංචා බයි ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න
11: මමත් එහෙනම් ගිහින් එනවා අපේ පැංචයි පැංචි එක්ක හැමෝම සතුටින් පරිස්සමෙන් අර අපි කිව්වා වගේ කල්පනාවෙන් ඉන්න ඒ වගේම නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ you are a leader ලංකා බැංකුවත් එක්ක අරගෙන අපි රට වටේම ඉස්කෝලවලට එනවා ඉතින් ගොඩක් අය අපෙන් අහනවානේ අපේ ඉස්කෝලෙට එන්නද අපේ ඉස්කෝලෙට එන්නද කියලා නෑ අපි හැම ඉස්කෝලයකටම එන්න උත්සාහ කරනවා හැබැයි තෝරාගත් පාසල් කිහිපයකට විතරක් අපි මේ පාර මේ අවුරුද්දේ එන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් හැම පාසලකටම හැබැයි අපි මේ දේවල් බෝ කරනවා. මම කසිනි නැන්දා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය ඇත් නිවස් සමග මම සමීර. සෞඛ්‍ය කාර්ය සහයකයන් 436කට පත්වීම් ලිප් ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා රජයේ ගෙන යන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීවයි මෙම පත්වීම් ලබා දීම සිදුවන්නේ. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ මර්ධාන ටව පරිශ්‍රයේදී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කිරීමට නියමිතයි. හුදෙකලිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් ගුවන්තොටුපළට එල්ල කළ මිසයිල් ප්‍රහාරයෙන් මෙවන විට පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම ප්‍රහාරයවලින් පුද්ගලයන් 309 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන්. මේගේ අතරට සෞදි ජාතිකයන් 10 දෙනෙකු, බංග්ලාදේශ් ජාතිකයන් 2 දෙනෙකු, අමරිකා, ජෝදාන, පලස්තීන, සිරියා, සූඩාන් සහ ඊජිප්තු ජාතිකයන්ද සිටින බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. මෙලග නිත්‍යස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත්‍යස් YouTube නාලිකාවට සහ නිත්‍යස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: Mit nit paamule.
1: Mit nit paamule.
2: අයිබවන් පින්බර උදැස්සනක සතියන්තයේ ඉරිදාවේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් ධර්මයේ ආශිර්වාදය හැම සිතකටම මෛත්‍රී පූර්වාංගම චේතනාවෙන් ලංකරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. අදත් ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව ඔහම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ අපි ඔබට සිහිපත් කරන මේ දේශනාව නැවත අහන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියා ඒ ආරාධනාව කරන ගමන්ම අපෝ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක නොකරන්නයි බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඔබට සිහිගන්වනවා. අද දේශනාව ආරම්භ කරන වෙලාවේ මට ඔබට මතක් කරන්නට ඕන විශේෂ කාරණාවක් තිබෙනේ තමයි අපේ රටේ තිබෙන රාජ්‍යත්වයේ සංකේතය විදිහට කාලාන්තරයක් තිස්සේ සලකපු ඒ වගේම අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳ වූ සෙංකඩගල පුරවරයේ දාස්ත්‍රා මන්දිරයේ වැඩහිඳින උතුම් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මේ ලක්දිවීපයට වැඩම කරන්නට යෙතුනේ එදා හේමමාලා දන්ත කුමරුන් විසින්. එදා හේමමාලා දන්ත කුමරුවන් පළමුවරට දළදා වහන්සේ වඩමවාගෙන ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය. ඉතින් මේ විහාරයේ බොහෝ පීඩා මැද පසුගිය කාලවකවානුව ගෙවුනේ අතර විශේෂයෙන්ම කොටි උවදුර නිසා නැත්නම් ත්‍රස්තවාදය නිසා දැඩිව මේ පුණ්‍ය භූමිය ත්‍රස්ත ග්‍රහණය පැවතුණා. ඉතින් දැන් ඒවෙන් මිදිලා නැවත මේ ඓතිහාසික උරුමය බොහෝ සේ බෞද්ධයාගේ හිතසුව පිණිස නැවත එකළු වෙන අවස්ථාවටයි නැගෙනහිර මේ දූපතේ සිට ඔබත් එකතු වෙලා අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ලංකාපටුන රාජමහා විහාරස්ථානයේ සදහතුක මන්දිරයේ සුගන්ධ කුටියේ වහලය සහ සංඝාවාසයේ වහලය ඉදිකිරීමේ කටයුත්ත දැන් අපි ආරම්භ කරලා. නෙත් හැමෝම අපිත් එකතු වෙන්නට ඕන මේ වැඩේට. ඒ සඳහාම ඔබට අද වැඩසටහන ආරම්භයේදීම ආරාධනා කරනවා එවෙනුවෙන් දායක වෙන පින්නතුන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න මෙන්න මේ ගිණුම් අංකය ලියා ගන්න. 84 79 43 85. ඒ ආරාධනාවත් කරමින් වැඩසටහන නැත්නම් දේශනාව නිමාවේදී තවත් කාරණා සිහිගැන්වීමේ අපේක්ෂාවෙන් ගෞරව නමස්කාර පූර්වකව මෙත්නෙත් පහමුල ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසෙත් සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. බණ අහන හැමෝගෙම ජීවිත දවසින් දවස ආලෝකවත් කරගන්න පුළුවන් කියන කාරණාව විශ්වාස කරගෙනයි ඔබ අද දවසේදීත් මේ දේශනාව ශ්‍රවණය කරන්නේ. ඔබට ඔබේ ජීවිතයට ධර්මාවලෝකය ලබලා දෙන්න අද දවසේහි මේ දේශනාවන්හි දායකත්වයන් දෙකක් ලැබිලා තියෙනවා. අද දවසේ මේ දේශනාව ඔබට අහන්න ලැබෙන්නේ එක් දායකත්වයක් වන අංක 79.51 ප්‍රතිබිම්බාරාම පාර දෙහිවල ලිපිනයෙහි පදිංචි රංජනී පීරිස් මහත්මියගේ දායකත්වයක්. එතුමිය බලාපොරොත්තු වෙන්නේ දෙහිවල ප්‍රතිබිම්බාරාම පාරේ පදිංචිව සිට මීට අවුරුද්දකට කලින් මිය පරලොව ගියපු රොබට් ලයනල් පීරිස් මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීම තමයි. ඒ වගේම සෙසු අරමුණු කීපයක්ද තියෙනවා, අපි දේශනාව අවසානයේ ගැන මතක් කරනවා. අනෙක් සමදායකත්වයේ අංක 284/16 වැවපාර මාලබෙහි ලිපිනෙහි පදිංචි සරෝජනී වීරක්කොඩි මහත්මිය දරන්නේ පුණ්‍යානුමෝදනා කරන්නේ අයිරින් වීරක්කොඩි මෑණියන්ට, මුනිදාස් වීරක්කොඩි පියාණන්ට, ලීනා වීරක්කොඩි දේශබන්දු පරාක්‍රමවංශ සේන වීරක්කොඩි යන අයටත් පින් අනුමෝදන් කොට මියගිය සැමට පින් අනුමෝදන් කරන්න කියන අරමුණ හිතේ තියාගෙන තමයි මේ මාහැඟි පින්කමෙහි දායකත්වයේ දරන්නේ. පින්කමෙහි දායකත්වයේ දරන ඔබගේ වගේම දේශනාව ශ්‍රවණය කරන හැමගේත් හදවත් ඇතුලේ ප්‍රාර්ථනාවන් තියනවා. ඒව සාදු සම්මතයි. ඒ සාදු සම්මත යහපත් ප්‍රාර්ථනාවන්, පුණ්‍යානුමෝදනාවන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසෙත් අපි මෙත්නෙත් පාමුලෙහි දේශනාව ආරම්භ කරන්නේ. දේශනාව සඳහා තේමා පාඨයක් හැටියට අපි ඉදිරිපත් කරන්නේ අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයේ තියෙන සූත්‍ර පාඨයක්. ඒක සූත්‍ර පාඨයක් කියලා මම මතක් කරන්නේ ඉත්තිබන්ධන සූත්‍රය සහ පුරුෂබන්ධන සූත්‍රය කියලා සූත්‍ර දෙකක් බුදුරජාණන් වහන්සේ අට්ඨක නිපායට ඇතුළත් කරලා තියෙනවා. ඒ සූත්‍ර දෙකටම පොදු වෙච්ච තේමා පාඨය තමයි ඔබ ශ්‍රවණය කළේ තේමාව හැටියට. අපි හැමදාම මතක් කරනවා ඇයි මෙහෙම ත්‍රිපිටකය හරහා තේමාවක් අරගෙන අපේ ජීවිතයේ කියව ගන්න හරහා හදන්නේ කියලා. ඒකට ප්‍රධානම කාරණාව හැටියට අපිට මතක් කරන්න තියෙන්නේ මේ ලෝකේ බන්ධනය කියන එක, බැඳීම කියන එක කොහොමටත්ම අවිද්‍යාව මත තමයි පදනම් වෙන්නේ. නමුත් මේ සූත්‍ර වලදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ගැහැණියක් පිරිමියෙකුට බැඳෙන විදිහත්, පිරිමියෙක් ගැහැණියෙකුට බැඳෙන විදිහත් සමානුපාත කරලා. දැන් සමහරු කියනවානේ මම මොකකට කැමති වුණාද දන්නේ, මගේ මොකකට කැමති වුණාද දන්නේ නැහැ කියලා එක එක්කෙනා පිළිබඳව වචන හෝමාරුවලදී කතා කරනවා. මේ සූත්‍රයේදී තියෙනවා ගැහණු පිරිමි දෙගොල්ලෝ කුමක් පදනම් කරගෙනද බැඳෙන්නේ, හැබැයි බැඳිය යුත්තේ කුමක් පදනම් කරගෙනද කියන කාරණාව එකක්. අනිත් එක අපිට එන උපදේශන අධ්‍යක්ීම් වලදී තියෙන දෙයක්, සමහරු බැඳලා ඒ උනාට බැඳපු කෙනාට බැඳිලා නැහැ. එහෙම වෙන්න හේතු තියෙනවා. දැන් අපෙනුත් අහනවා බැඳ හිටිය කෙනා නෙමේ කල්යන කොට, ඒ නිසා මම බැඳලා ඒ උනාට වෙන තැන්වල බැඳිලා කියලාත් කියවෙනවා. එහෙම ඕනතරම් අපි ගාවට උපදේශනයට ඇවිදලා තියෙනෝනේ. එහෙම වෙන්නේ ඇයි? ඒකටත් හේතු අපි අද කතා කරගන්නවා. ඊළඟට මේ ඇතුලේ තියෙන බරපතලම ප්‍රශ්න කිරීම තමයි පසුගිය දවස්වල අපිනුත් ඒක අහලා තිබුණා හාමුදුරුවනේ මේ වටෙන් අහන්නේ. ගැහණු චරිත සහ පිරිමි චරිත දෙක ගත්තට පස්සේ වැඩිපුරම දැනුමට ප්‍රඥාවට බර කවුද? ඒ වගේම තමයි කවුද වැඩිපුරම රාගයට බර? එහෙම අහන්න හේතු තියෙනවා යහපු අයගේ. ඒකටත් අපි ජීව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක සාධක ඇතුලේ කතා කරනවා අද දේශනාවත් එක්ක. ඇයි එහෙම කියන්නේ? ගොඩාක් ඔය අඹුසැමි ආරවුල් අපි ගාවට ඇවිදිලා විසඳ ගන්න ආහම කියන ප්‍රධානම දෙයක් තමයි මගේ නෝනා හරි මගේ මහත්තයා හරි
පරණ විදිහට මගෙත් එක්ක අඹුසැමි ඇසුර පවත්වන්නේ නැහැ. ඇසුර පවත්වන්නේ නැත්තේ මගෙත් එක්ක එයාට වෙන ඇසුරක් ඇති උපකල්පනය. ඒ උපකල්පනයත් එක්ක තමයි අනිත් කෙනාගේ හැම චර්යාවක්ම අධ්‍යයනය කරගෙන යන්නේ. එතකොට නැති සැක ඇති වෙලා ලොකු පීඩාවන් වලට පත් වෙලා තියෙනවා. නිසා මම මූලිකවම කියන්න ඕන මේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට සංක්ෂිප්තව ගැහණු පිරිමි භාවය වෙනමම රාගිකයි සරාගිකයි අඩුයි වැඩියි කියලා භාවයෙන් කියන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට ඔබත් එක්ක පෙර තිබුණු ඇසුර නොපවත්වන්නේ ඔබට ආදරේ නැති නිසා නොවේයි, වෙනත් ජීවවිද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක සාධක ටිකක් ඔතන තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ ටික තමයි අපි ඇත්තටම අද ලියාගන්නේ. එහෙම නැත්නම් හරිම අවුල් ජාලයක එකිනෙකා තේරුම් ගන්න නැති වුනහම අපි හැමදාම කියනවා වගේ ගිහි ගෙදර ගිනි තියාගෙන හිත නිවා ගන්න බෑ. එනිසා මේ ගිනි ගන්න හිත ඇතුළ අපි නිවමු කර්ම කාරණා කීපයක් ධර්මානුකූලවත් මනෝවිද්‍යාත්මකවත් සාධක හැටියට ඉදිරිපත් කරගෙන. පළවෙනිම දේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කාන්තාවක් පිරිමියෙකුට බැඳෙන්නෙත් එක බන්ධනයක්. පිරිමියෙක් කාන්තාවකටත් බැඳෙන්නත් ප්‍රධාන කාරණා අටක් තියෙනවා. මේක දෙපැත්තටම පොදුයි. මතක තියාගන්න මේ බැඳෙන අට වලින් පමණක් නම් බැඳෙන්නේ අවුල පටන් ගන්න මෙතන. ඒකත් කියලාම පටන් ගමුකෝ අපි. බැඳෙන්න මූලික වශයෙන් සාධක අටක් කියනවා. මේ අටෙන් බැඳුනොත් වැඩේ වරදිනවා කියලාත් කියනවා. ඒකයි මම කිව්වේ මේ දේශනාව පුරාවටම අපිට අහන්න වෙයි. එහෙමනම් මොන බන්ධනයද කොහොමද බැඳෙන්නේ කියන කාරණාව. ඒක තමයි හැබෑව. ඒක නිසා පළවෙනි කාරණාව රූපේන. රූපයෙන් බාහිර රූපයෙන් මිනිස්සු බැඳෙනවා. ගැහනුත් එහෙම තමයි. මේ කාරණා අට අතිශය මනෝවිද්‍යාත්මකයි. මගේ අන්තිමට කියන්නම් මේ කාරණා අට කියලා. අපි කෙනෙකුගේ රූපයකට බැඳෙන්න අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවා. ඒක නෑ කියන්න බෑනේ කාටක්වත්. සමහරු කියනවනේ රූපේ කණ්ඩද කියලා. ඒ මහාන අයත් තමන්ට ගැළපෙන රූපයක් තමයි හොයලා තියෙන්නේ. අකමැති රූපයක් කවදාවත් කසාද බැඳලත් නෑ, එෆෑ එකක් පාටන් අරගෙනත් නෑ, මොකුත් නෑ, කැමති රූපයක්. එතකොට රූපයට බැඳෙනවා. වරදක් කියලා අපි කියනව නෙමෙයි, ප්‍රමාණවත් නෑ කියලා කියන්නේ රූපේ විතරක්. ඇයි ඒක වෙන්නේ? පාටින් රූපයෙන් ඇතුළත කියන්න බෑනේ. මොකද මිනිස්සු ළඟට ගත්තට පස්සේ ස්කෑන් කරලා වගේ පේන්නේ, එලියෙන් එක්ස්රේ එක වගේ තමයි. හරියට පේන්නේ පේන්නේ සුදයි අර කියන රූපේ. නිසා ඔන්න පළවෙනි බන්ධනය රූපයට බැඳෙනවා. දෙවෙනි බන්ධනය හසිතේන. එයා හිනහව වෙනකොට හිනහවට බැඳෙනවා සමහර අය. එයාගේ හිනහව ගැන පූර්ව විනිශ්චයක් තියාගෙන ඉන්නවා. ඒ හින්දා කෙනෙකුගේ හිනහවට තව කෙනෙක් බන්ධනයට ලක් කරගන්න පුළුවන්. මේ කියන්නේ ගැහණු අයටත් පිරිමියටත් සාපේක්ෂ සමානයි. එහෙම නැත්නම් ගැහණු අය පිරිමින්ට විතරක් මේකට ආකර්ෂණය වෙනවා කියන එක නෙමෙයි බන්ධනය. තුන්වෙනි කාරණාව බණිතේන. එයා කතා කරන විදිහට අපිටත් ඇවිල්ලා කියන හඳුනේ මම වෙන මොකකටවත් නෙමෙයි අහුනේ. එයා කතා කරන විදිහ නිවිලලු කතා කරන්නේ. කතා කරන්නේ පුදුම ආචාර සම්පන්නකමකින්ලු, ගෞරව සම්පන්නකමකින්ලු. ඒ නිසා මම කතාවට අහු වුණා. අහු වුණා කියන එකෙම තේරෙනවා නිබන්ධනේ තරම. ඒ නිසා සමහර අය කතාවට අහු වෙනවා. ඒ කියන්නේ අර ලස්සන සංස්කෘතිය තියෙනවා. ඒ තමයි මුඛ පద్ම දලාකාරං වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජිව්‍යාග්‍රේ හෘදයේසු හලාහලක් කියලා අපූර්ව කියමනක්. මූණවල් නෙළුම් මල් වගේ වුණාට අර වචන කතා කරන ඒවා ගෞරව සම්පයුක්ත වුණාට මිහිරි වුණාට හදවත පේන්නේ නැනේ. එහි හලාහල විස තිබිය හැකිලු. එනිසා සමහරු බණිතේන කියලා කිව්වේ කතාවට පහදිනවා. හතරවෙනි කාරණාව ගීතේන. තවත් සමහර අය ඉන්නවා එයාගේ හඬට ගීතවත් බවට අහු වෙනවා. එමත් නැත්නම් බන්ධනේ හදා ගන්නවා. මට එම අහු වෙලා තියෙනවා. මට ඇවිල්ලා කියලා තිනවා එයා හරි ලස්සනට සින්දු කියනවා. ඒ සින්දු කියනකොට මම පැහැදිලා මගේ හිත නිවෙනවා. ඒ නිසා තමයි මම කැමති වෙලා තියෙන්නේ. මතක තියාගන්න සින්දු කියන එක වෙන හැකියාවක්. බන්ධනයකට එකම සාධක ඒක හරියන්නේ නැහැ ගීතවත් බව. මොකද ඒක ඇතුලේ මනුස්සයත්ව ජීවත් වෙනවනේ. එයාගේ කුසලතාවයක් තමයි ගීත කියන එක. එතන ගීතවත් බවටත් මිනිසු බන්ධන වෙනවා. අනිත් එක තමයි රුන්නේන. සමහරු අඬා වැළපෙනවනේ, බය අඩු වෙනවනේ,
සමහර වෙලාවට එන්නේ ඔයා නැත්තම් මම මැරෙනවා, ඔයා හම්බුනේ නැත්තම් මම මැරෙනවා කියලා ඔය ලේවලින් පවා ලියාලා දෙන්නේ. එහෙම ලියලා දෙනවා. සමහර මට මුණ ගැහිලා තියෙන අත්දැකීම්, තමන්ගේ යාළුවලා ඉන්න පෙම්වතා හෝ පෙම්වතිය අතහැරලා ගියපුවාම ලොකු බ්ලේඩ් එකක් අරගෙන හරි ලොකු පිහියක් අරගෙන හරි මුළු ඇඟම කපාගෙන බය අදුකම, ඒකට බය අදු වෙනවා. එතකොට ඒකටත් සමහර වෙලාවට බැඳෙනවා, බන්ධනේ හදා ගන්නවා. අඬා වැළපෙනවට, පිටිපස්සෙන් ඇවිදිලා කරදර කරනවට, කරදර කිරීමක් කියලා කියන්නේ අර කියන බය අදුකමම තමයි. අන්න ඒකටත් බන්ධනේ හදා ගන්නවා. ආකප්පේන, සමහර අය බන්ධන හදා ගන්නවා එයාගේ තියෙන පුද්ගලික ආකල්ප මත. එයා දිහා බලාගෙන ඉන්නකොට එයා වැඩ කරන හැටි. මට හොඳටම මතකයි එක දරුවෙකුට වැරදෙනවා. මොකද ස්වාමි පුරුෂයා අතහැර ගියපු බිරිඳක් දරුවෝ දෙන්නෙක් හදාගන්නවා, කිසිම පිරිමියෙක් දිහා බලන්නේ නැහැ, අතිශය මහන්සි වෙලා. ඒක දිහා බලාගෙන ඉන්න කාර්යාලයේ තවත් පිරිමි ළමෙක් එයාගේ එයාට කිට්ටු කරලා කතා කරනවා. කතා කරපුවම එයා කියනවා, ඔව් ඉතින් මම ළමයි දෙන්නෙක් හදාගත්තා නම් එයාලගේ තාත්තමාව දාලා ගියාට මම තව තාත්තෙක් අරගෙන මේගොල්ලන්ට අසාධාරණ කරන්න ඕනේ නැහැ, මේක සමාජයේ මෙහෙමයි, මගේ කර්මය කියලා මෙයා හොඳ ආකල්ප ටිකක් කියපුවාම අර පිරිමියාගේ හිත බැඳුණා. මේ කාන්තාවට දෙන්න විවාහ වුණා. ඒ උනාට විවාහ වෙලා මාසයකින් ඉඳන් අර්බුද තමයි. ඇයි? මේ පිරිමි ළමයා කතා කරනවා එයාගෙන් ළමෙක් හදන්න. ඒකට කාන්තාව කැමති නැහැ. දැන් අර පෙන්නපු ආකල්ප නැහැ. ඒකයි මම කියන්න හදන්නේ. ඒ නිසා සමහරුන්ගේ ආකල්ප ව්‍යාජද අව්‍යාජද කියලා බලන්න ඕන. මොද රංගපාන අය අතර හරිමයි හොයාගන්න හරි අමාරුයිනේ. ඒ නිසා ආකල්ප බලන්ඩ ඒ මනුස්සයාගේ ජීවිතය ඇතුලේ තියෙනවද ආකල්ප වලට බන්ධනේ හදා ගන්නවා. වනභංගේන කියලා කියන්නේ බණ පොතේ කියන්නේ නම් සාමාන්‍ය මලක් කඩාගෙන ඇවිදිලා දීලා තෑගි භෝග දීලා කෑම බීම උයලා දුන්නහමත් ඔව් එහෙම වුණහමත් බන්ධන හදා ගන්නවා තමයි. ඒ කියන්නේ නිරන්තරයෙන්ම තෑගි භෝග අරගෙන යනවනම්, මුණ ගැහෙනකොටත් මලක් කරේ මොනවා හරි දෙයක් දීලා අගය කරනවනම් ඒකටත් පිරිමියත් බැඳෙනවා, ඒකට ගැහණියත් බැඳෙනවා. ඒ බන්ධනේ හදා ගන්නවා. ඒවා අරුම නෙමෙයි. හොඳට මතක තියාගෙන යන්න ඕනේ ඒවා. හැබැයි ප්‍රමාණවත් නැහැ කියලා අපි කියන්න ඕනමයි. ඊළඟට පස්සේන අන්තිම කාරණාවට ස්පර්ශයෙන්, අතකින් අල්ලනකොට, ළඟින් වාඩි වෙලා ඇඟේ ගෑවෙනකොට ඒ තියෙන පහස හරහා මිනිස්සු බන්ධන හදා ගන්නවා, ගැහැණු බන්ධන හදා ගන්නවා. ඔය කියන ආකාර අටට තමයි මූලික වශයෙන් ගැහැණියෙක් පිරිමියෙකුටත් පිරිමියෙක් ගැහැණියෙකුටත් බන්ධනේ හදාගන්නේ කියලා තමයි අට්ටක නිපාතයේ ඔය ඊත්‍ති බන්ධන සූත්‍රයෙන් පුරුෂ බන්ධන සූත්‍රයෙන් මතක් කිරීම කරන්නේ. එතකොට පැහැදිලිවම මතක් කරනවා මේ අටෙන් පමණක් නම් බන්ධන හදාගන්නේ එතන තියනවා ලොකුම ලොකු අර්බුදයක්. මොකද මේ සියල්ලක්ම බාහිර ආටෝප. බාහිර ආටෝප තමයි මේ සියල්ලක්ම. නමුත් ජීවත් වෙනකොට බාහිර ආටෝප සාටෝප යට ගිහිල්ලා ස්වභාවික මනුස්ස එළියට එනවා. ෆැන්ටසි එකෙන් මිදෙන්න වෙනවනේ. ඒක තමයි වෙන්නේ. ආන්ගේ ස්වභාවික මනුස්සයා ඔබේ ගතිය ඔබ යටපත් කරලා තව කෙනෙක් අර කියන දේවල් වලින් බන්ධනය කරගන්න ලෑස්ති වෙලා බැඳගත්තොත් දවසක වරදිනවමයි. වැරදුණු ගොඩක් තැන් වලට වෙලා තියෙන එක කියලා කිව්වට කමක් නැහැ. උදාහරණයක්කට මට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි අවුරුදු 6ක විතර දරුවෙක් මයිගාවට උපදේශනයට අරගෙන එනවා. ඒ ළමයාට හයිපර් ඇක්ටිව් අධික්‍රියාශීලී දරුවෙක්. ටිකක් කතා කරනකොට මේ එක්කගෙන ආවේ එයාගේ අම්මා නෙමෙයි ආච්චි අම්මා. ආච්චි අම්මා එක්කගෙන ආවේ. ආච්චි අම්මා කිව්වේ මේ මගේ දුවගේ පුතා. ටිකක් කතා කරගෙන යනකොට මීට අවුරුදු ගානකට කලින් ආච්චි එයාගේ දුවව එක්කගෙන ඇවිල්ලා තියෙනවා මයිගාවට. අවුරුදු 10කට විතර කලින්. එතකොට ඒ දුවට අවුරුදු 16යි. මයිගාවට එක්කගෙන එන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් හදාගෙන ඉන්නවා. මේක නතර කරන්න කිව්වට පස්සේ එයා මුළු ඇඟ කපාගෙන කන්නේ නැතුව ඉඳලා තිබිච්ච තව විෂ ජාති බීලා ඉස්පිරිතාලේ ගිහිල්ලා ඩිප්‍රෙෂන් හැදිලා ඔය කොහොම සිද්ධ වෙන්න තියෙන දේවල් සිද්ධ වෙලා තමයි ආවේ. ඊළඟට දැන් මයිගාවට ආවේ උපදේශනයට. මං කියන්නේ මේ අතීත කතාව. ඒ 16 දරුවා වාඩි වෙලා මයිගාවදී මම කිව්වා, මගේ මූණවත් බැලුවේ නැහැ, මම කිව්වා පුතේ මම ඔයාට මේ සම්බන්ධයෙන් නවත්තන්න නෙමෙයි උපදෙස් දෙන්න හදන්නේ, අපි මේක ගැන ටිකක් කතා කරමු කිව්වට පස්සේ තමයි ළමයා ඔළුව ඔසලා මගෙත් එක්ක කතා කළේ. මොකද මං හොඳ ආකාරවම දන්නවා
අවුරුදු 16 දරුවෙකුට ජීවිතයේ සහකාරයා සහකාරිය සෙවීමෙහි කුසලතාවේ නැහැ. ඒක අතිශයම මනෝවිද්‍යාත්මකයි, අතිශයම ධර්මානුකූලයි කියවට කමක් නැහැ. අතිශයම මේ කාලේ හැටියට මොකද නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් සිද්ධාර්ථ කුමාරයා බැන්දේ, යසෝදරා බැන්දේ, අපි පැරණි අය බැන්දේ නෙමෙයි මම කියන්නේ. මේ වර්තමාන ලෝකේ අපි දැන් ප්‍රායෝගිකත්වයත් එක්ක කතා කරන්නේ. අපි මොලේ ඇතුලේ ප්‍රීෆ්‍රොන්ටල් කෝඩෙක්ස් එක දියුණු වුණාම තමයි දේවල් නිශ්චිතව නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. ඔය 16 කාලේ තියෙන දේවල් ඇතුලේ බැරෑරුම තේරෙන්නේ නැහැ. කොච්චරද කියලා කියනවා නම් මං කිව්වා, හරි පුතා මේකට මම අකමැති කියලා කියනවට වඩා මම අහනවා මෙහෙම දෙයක්. කොච්චර කල්ද යාළු වෙලා? මාස 6යි කිව්වා. මට මෙයව බඳින්න ඕනයි කියනවා. මං අහනවා ඒ මාස 6කට යාළු වෙලා ඉන්නවනේ. බැරි වෙලා හරි ඔයා මේ ළමයා ඔයාට දැනගන්න හම්බ වුණොත් මද්‍රව්‍ය පාවිච්චි කරනවායි කියලා. කුඩු ගහනවා, අයිස් ගහනවා, ඔය තියෙන ඔක්කොම ටික කරනවායි කියලා. ඔයා මොකද කරන්නේ? නෑ හඳුන්නේ, ඒත් මම කැමති, මට මේක මොන මම එයාව හදා ගන්න. බලන්න මම කියන අර පරිණත නොවන මොලේ හැටි. මං අහන ඔයා මොකටද එයාට කැමති උනේ? වෙන මොකකටවත් නෙමෙයි හඳුන්නේ. එයා මට වඩා ගොඩක් උසයි. එයාට හොඳ වාහනයක් තියෙනවා. ඊළඟට තවත් බාහිර ස්වරූප කීපයක්ව මගේ හිතේ ඉන්න කෙනා එයා. මම ඔබට කිව්වා අර මුලින් මම කියපු බන්ධන අට මනෝවිද්‍යාත්මකයි කියලා. ඔව්, මොකද්ද මනෝවිද්‍යාත්මක හේතුව? හැම කෙනෙකුගේ ඇතුළේම ඉන්නවා තමන් විසින් තමන්ගේ ලෝකයට මවාගත් අයිතිකාරයෙක් හෝ අයිතිකාරියක්. එයා එතනින් තොරව තව කෙනෙක් හොයන්නේ. කරුමේ කියන්නේ ඒ ඇඳිලා ඉන්න කෙනා අර කියන විදිහ පංච දුස්චරිතය කළත් කොච්චර කවුරු බාහිරින් පෙන්නලා දුන්නත් ඒක පිළිගන්න හරිම අමාරු තත්ත්වයක්. එනිසා මේ ළමයා කිව්වා මට වෙන කවුරුත් වැඩක් නැහැ, මගේ රූපේ එක මට කරලා දෙන්න ඕන කියලා. මං කිව්වා අම්මටත් කතා කරලා, උපදේශනය කියලා කියන්නේ බලහත්කාරකම් කිරීමක් නෙමෙයි, මට පුළුවන් මේකේ බරපතලකම පෙන්වලා දෙන්න. මං බරපතලකම පෙන්වලා දුන්නා. මොකද ඒ දරුවා අනිවාර්යෙන්ම පාසලේ ඉත හොඳට ඉගෙන ගන්න ගැහණු දරුවෙක්, වෛද්‍යවරියක් වෙන්න බයෝ වලින් එයා යනවායි කියලා කිව්වා. ඒතර එයාගේ අම්මා කවුද තාත්තා කවුද කියලා යම් අයිරුවක් හිතාගන්න. ඉතින් ඒ ගෙදරක ප්‍රශ්නයක් මේක. ඊට පස්සේ එතනින් නැගිටලා ගියා. ඒ ගියපු දරුවගේ 16 දරුවගේ අවුරුදු 6 ළමයා තමයි ගාවට අරගෙන ආවේ හයිපර් ඇක්ටිව් වලට. ඒක හඳුනාගත්තා. ඒ අම්මා ඊට පස්සේ මං ඇහුවා, අම්මා කෝ අර දුව? ඒ දුවගේ පුතා තමයි මේ. මං කිව්වා ඉතින් ඒ අම්මා කෝ? අම්මා බන්ධනාගාරේ. වෛද්‍යවරයක් වෙන්න හිටපු 16 එක්කෙනා අවුරුදු 17 වගේ වෙනකොට පැනලා ගියා අර ළමයාත් එක්කම. මම අනුමාන කළා වගේම ඒ ළමයා මද්රව්‍ය වලට හැබැවිච්ච ළමෙක්. මද්රව්‍ය අරගෙන එන ගමනේදී දෙන්නත් එක්ක අහු වුණා බයිසිකලේදී. එයා කාන්තා සිරමැදිරියේ, මෙයා පුරුෂ සිරමැදිරියේ. ඔබ හිතන්ද අප තියලා එන්න පුළුවන් චෝදනා නෙමෙයි තියෙන්නේ. ජීවිතාන්තේ දක්වා සමහර වෙලාවට නඩුවෙන් ඇතුළට යනවා. දැක්කද බාහිර ස්වරූපයට විතරක් මුල් වුණාම වරදිනවයි කියලා බුදුරජාණන් වහන්සේ එදා දැකපු හැටි. මේවා අපි ගෙවල් ඇතුලේ දරුවන්ට කියලා දෙන්න වෙනවා. අපි පාසල් වැඩසටහන් වලට ඇවිදිලා, දහම් පාසල් වැඩසටහන් වලට ඇවිදිලා මේවා ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නනවා. ඒක නිසා බාහිර ස්වરૂපයේ වනාහි අපි මුලා කරනම කාරණා ටිකක් තමයි. ඔතන ඇතුළත පේන්නේ. අපි ඇතුළතින් මවාගත්ත ලෝකය ඇතුලේ බාහිර කෙනා හෙව්වා විතරයි. අර අපූරු සෙන් සංවාදයක් තියෙනවනේ. ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි තමයි වාහනේ නැගලා යන්නේ. පොඩි හාමුදුරුවෝ ජනේලියෙන් දිහා බලාගෙන අනන්තයට යනකල් මනසින් ඇවිදගෙන යනවා. හිනහ වෙනවා තනියම. ලොකු හාමුදුරුවෝ දන්නවා මේ මානසිකව මොන හරි දෙයක් මේ සිහිපත් වෙලා තමයි කියලා. හරියටම අහනවා, අතීතේ මතක් වුණා නේද? පොඩි හාමුදුරුවෝ කියලා කිව්වට එයා තරුණ හාමුදුරුවක්. ඔව්, මට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මතක් වුණා. ගෑනු ළමයා මතක් වුණා. අපි වඳින්න හිටියේ. ඇයි මෙතන යද්දි හිනහගේ? නෑ ලොකු හාමුදුරුවනේ, අර බංකුවේම අපි දෙන්නා වාඩි වෙලා ඇත්වල් බැඳගෙන එකට එක ලං වෙලා හිටිය හැටි මට මතක් වුණා. දැන් කොපෙම්ම තිය? එයා ඉන්නවා. මම මහණ වුණානේ, ගෙදරින් අකමැති වුණා. දැන් මතක් වෙනවද? ඔව් මතක් වෙනවා. ඒ වෙලාවට හිනහ යනවා, ආදරේ හිතනවා, එහෙම වෙනවා. පස්සේ හාමුදුරුවෝ කියනවා, එහෙමනම් එයාව මතක් වෙනකොට ඔයා ගාව මොනවා හරි සංකේතයක් නැද්ද බලන්න. නැහැ, ඒ කියන්නේ ප්‍රසන්ට් එකක්, gift එකක් දීප එකක් නැහැ. පස්සේ කියනවා, එහෙනම් ඉතින් එයාගේ පුජ්ජිලක දෙයක් ගෙන්න ගන්න කියනවා. මොනවද ලොකහන්? හොඳ
වෙනමකුත් නැහැ. බෝතලයකට කරලා අසූචි බෝතලයක් ගෙන්න ගන්න කියන. මොකද එයාගේම පුජ්‍යලික දේවල්නේ. මතක් වෙනකොට මුඩි ඇරලා බලන්න කියන. මොකද්ද පණිවිඩේ? බාහිරින් අපි රොමැන්ටික් වුණාට, බාහිරින් අපි විසිතුරු භාවය බැලුවට තේරෙනව නේද, ඇතුළාන්තයේ දේවල් දරා ගන්න පුළුවන් වීම තමයි ළඟ තියා ගන්න ඕනේ. ඒක කතාව ඒක. එහෙම නැතුව අර බෝතලේ මුඩි ඇර ඇර ඉන්න කෙනෙක් නෙමෙයි. ඇතුළාන්තයේ සත්‍යයක් තේරුම් ගන්න පුළුවන් වුණොත් තමයි අර බාහිරින් ආකර්ෂණය වෙලා එකතුණත් හරියන්නේ. ඒක නිසා අර මුලින්මම දේශනාවේදී මම කතා කරගෙන ආපු ඒවට එකඟයි. පළවෙනිට මම කිව්වා බාහිර දේවල් වලින් බලලා බන්ධනය අවිද්‍යාවේ මුල. සංයුත්ත නිකායේ තියෙනවා කොහොමද බැඳෙන්නේ, බැඳෙන්න ඕන කියලා යෝජනා පහක්. ඒකට කියන්නේ මාතුගාම සූත්‍රය කියලා. මාතුගාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පංචහි භික්කවේ අංගෙහි සමන්නාගතෝ මාතුගාමෝ ඒකාන්ත මනාපෝ හෝති පුරිසස්ස. ඒකාන්ත වශයෙන්ම මනාප වෙනවලු මෙන්න මේ කියන කාරණා දෙක දෙපැත්තෙම තිබුණාම. කතමෙහි පංචෙහි රූපවා හෝති. අන්න ඒකෙදිත් කියනවා රූපවත් බව තියෙන්න ඕන. විරූපි වෙලා හරියන්නේ රූපේ සාපේක්ෂයි එකිනෙකාට. ඔබට සාපේක්ෂව ඔබට ලස්සනයි කියන කෙනත් එක්ක තමයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකේ වරදක් නෑ. ඊළඟට භෝගවා හෝති. රූපේ විතරක් ඇඟ විතරක් තිබිලා හරියන්නේ නෑ. ඒ මිනිස්යාට භෝග වස්තුව ධනය තියෙන්න ඕන. පිරිමියට විතරද? මතක තියාගන්න නෑ. කාන්තාවටත් භෝග සම්පත්තිය තියෙන්න ඕන. අපි යෝජනා කරන්න ඕන කාන්තාවටත් භෝග සම්පත්තිය හදාගන්න පුළුවන් දැනුමක් රැකියාවක් තුල නියැලෙන්න කියන තැන අපි දැන් කතා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දෙන්නටම භෝග සම්පත්තිය තියෙන්න ඕන. බැඳෙන්නේ හැමුණාම අමනාප වෙන්න පා කවුරුවක්වත්. සමහර වෙලාවට අපි ගාවට ඇවිල්ලා කියන හාඳුනේ මහත්තයා මට දෙන ගාන මදි. මං අහනවා ඔයා මොනවද හම්බ කරන්නේ? මං ඉදික හම්බ කරන්නේ නැහැ. හම්බ කරන්න බෑ. හම්බ කරන්න විදිහක් නැහැ. ඇයි? ඉගෙනගෙන නැහැ එක්කෝ. අඩු වයසින් අසාද බඳලා ළමයි 3ක් ඉදර හදාගෙන. ඉතින් ඒතර මේ මිනිස්සේ කොහොමද හම්බ කරලා ලැබෙන වැටුපකින් තනියම මේක පාලනය කරගන්නේ? ඒගොල්ලෝ කියන බැන්දනම් සලකන්න ඕනලු. බැන්දන බැන්දහම සලකන්න ඕන, කණ්ඩ බොන්න දෙන්න ඕන. හැබැයි දෙන ප්‍රමාණයෙන් සීමා සහිත වෙන්න දැනගන්න වෙනවා. දෙන ප්‍රමාණයෙන් යටත් වෙලා ඉන්න වෙනවා. කාන්තාවකුත් භෝග සම්පත් වලින් තොරයි නම් ඒකයි අපි යෝජනා කරන්නේ. තරහ කර නෙමෙයි, අමනාප කර නෙමෙයි. කාන්තාවද උපයන තැනක ඉන්න එක වරදක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඊළඟට වැදගත්ම දේ තමයි හම්බ කළත් ඒ හම්බ කරන දේවල් ඇතුලේ තියෙන සීලවා හෝති, නිවැරදිතාවය තියෙන්න ඕනේ. අර බයික් එකේ ගියපු දෙන්න උසයි මහතයි බයිසිකලයට වාහනයට කැමති දෙන්න. මොකද කරගත්තේ? භෝග සම්පත් හොයන්න ගියා, සල්ලි හොයන්න ගියා, සීල් බිඳගත්තා. සීල් බිඳගත්ත කෙනෙක්ගේ තේරුම භෝග සම්පත් හොයන්න ජීවිතේ ජීවත් වෙන්න කොහොමද? බාහා බල පරිචිතා සේදාවක් කිත්තා ධම්මිකා ධම්මලද්දා. වෙහෙස මහන්ස් වෙලා නේද ඥාණය කැප කරලා ශ්‍රමය දීලා අත්පා වලින් වෙහෙස වෙලා දාඩිය මුගුරු වකුරු කමක් නැහැ. එහෙම සිල්වත්ව හම්බ කරන්න මහන්ස් වෙන්න. ආන්ගේ සිල්වත් භාවයට මිනිස්සු බැඳෙන එක කමක් නැහැ කියනවා. රූපේ තියෙනවා, භෝග සම්පත්තිය තියෙනවා, එතකොට සීලයට බැඳෙනවා. අනිත් එක තමයි දක්කෝ දක්ෂ වෙන්න ඕන. දෙන්නම දක්ෂ වෙන්න ඕන කියලා කියන්නේ තමන්ගේ කාර්යයන් සාකච්ඡා කරගෙන මැද තැනක ඉඳලා විසඳගන්න අදක්ෂයිනේ. අපේ රටේ අවුල් වෙලා තියෙන්නේ. අවුල් වෙලා තියෙන්නේ එහෙමයි. දැන් උපදේශනට එනවා සමහර ප්‍රශ්නේ තියෙන්නේ නෝනගේ. මහත්යවිලා කතා කරන කතා කරපම කියන්නේ හඳුන්නේ අපේ නෝනව නම් ගේන්න බෑ. අදක්ෂයි. සමහර නෝනලාවිලා කියන හඳුන්නේ ඕන දෙයක් මට කියන්න මම කියාගන්න මට අහන්න පුළුවන්. ගේන්න බෑ මහත්යා. අදක්ෂයි. මැදකට ඇවිදලා කතා කරලා විසඳගන්න බෑ. ඒක එයාගේ පෞරුෂයේ මුලින් ඉඳන්ම තිබුණා. බෑ ඔබට ඒක ස්කෑන් උනේ නැහැ. ඒකයි බන්ධනය බැඳෙන්න අර බාහිර ඒවා බලන්න කලින් එයාගේ අතුලාන්තයේ මෙන්න මේ විදිහට පරීක්ෂා කරන්න කියලා කියන්නේ. දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට අපිට තේරෙන්න ඕනේ මේ මිනිස්සයා වරදක් කළාට පස්සේ වරද තේරුම් අරගෙන සමා වෙන්න කියනවා කියලා. ඒක දක්ෂකම. කරන හැම වැරදක්ම වැරදීමක්ම අනිත් කෙනාට පටවන්නේ නැති වෙන්න නම් එයා දක්ෂ වෙන්නම ඕන. අනලසෝ ඒ වගේම තමයි අනලස් වෙන්න ඕන. කම්මැලියෙක් නොවෙන්න ඕන. කම්මැලිකමට වැඩ කර කර හිටියොත් වරදිනවා. ඒ නිසා කම්මැලිකමින් තොර වෙච්ච ආන්ගේ අනලස් වෙච්ච
භෝග සම්පත්තියන රූපයක් තියෙන සීලයක් තියෙන දක්ෂ ඔය කියන කාරණාවන් වලට නම් බන්ධනේ හදාගන්නේ යම් දුරක් යන්න පුළුවන් අවුල් එනවා අවුල් නැත්තේ නෑ එන අවුල්වත් විසඳ ගන්න පුළුවන් දැන් වෙලා තියෙන්නේ අවුල් නැති පවුල් නෑ එන අවුල් විසඳ ගන්න බැරි ඒවා තමයි අසාර්ථක වෙලා තියෙන්නේ එන අවුල් විසඳ ගන්නවත් මෙන්න මේ ටික ඕන වෙනවා

ග්‍රහය විතරක් බැලුවා. සමහර වෙලාවට පර්චේස් පර්චේස් බැලුවා. නැත්තම් රස්සාව රස්සාව බැලුවා. දොස්තර නම් දොස්තර, ඉංජිනේරු නම් ඉංජිනේරු, ලෝය නම් ලෝය, ටීචර් නම් ටීචර්. ඔහොමනේ බැලුවේ. ගොඩින් මඩින් අක්කර බැලුවා. ඇතුලේ ඉන්න මොකා වුණත් පස්සේ තමයි ඉන්න එක යකා කියලා තේරෙන්නේ. ඊට කලින් අපිට තේරෙනවද මේ කියන කරුණු කාරණා අනිවාර්යයි එකතු කරගන්නම වෙනවා ජීවිතවල. දැනුත් පුළුවන් තියෙන රූපා දැන් බෑ, කැමති රූපෙන් බාහිරේ එකතු වෙලා නැතින්නේ. හැබැයි දක්ෂ වෙන්න පුළුවන්, සිල්වත් වෙන්න පුළුවන්, අනලස් වෙන්න පුළුවන්. ඒ ටිකත් එක්ක භෝග සම්පත් හදාගෙන මේ යම් මැද තැනක ජීවත් වෙන්න පුළුවන්. එනිසා ගැහණු ගති සහ පිරිමි ගති මතු කරගත්තාම තමයි ඔය බැඳිලා ඉන්න තැන සාර්ථක කරගන්න පුළුවන් කියන එක තමයි මනෝවිද්‍යාත්මක සාධක. ගැහණු ගති සහ පිරිමි ගති ඕක තේරුම් ගන්නත් ඕන. ඒක අපි ඉස්සරහට කතා කරගෙන යනවා. මොකද සමහර අය අර මං කිව්වනේ කවුද වැඩිපුරම රාගයට බර, කවුද වැඩිපුරම ප්‍රඥාවට බර එහෙම කියලා අහනවනේ. ඒවට දෙන්න තියෙන පිළිතුරු ඉතාම පරිස්සමෙන් දෙන්න ඕන. ඒක බුදුදහමත් අනුමත කරලා තියෙනවා. ඒ නිසා තමයි මතක තියාගන්න අර සමහර වෙලාවට ගොඩක් අය ඇවිදිලා කිව්වේ බැඳ කාලේ වගේ නෙමෙයි දැන් මාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට එයා මාව ප්‍රතික්ෂේප කරන්න වෙන කවුරු හරි ඉන්න හන්දා කියලා තමයි වැඩේ හදාගන්නේ. නමුත් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගිහි අයට ගිහිනාකාම භෝගිනා. ගිහි අයට කම් සැප විඳීමෙහි බාධාවක් නැහැ. කිසිදු බාධාවක්. ඒක මානව සංහතියේ මානව කියන්නේ සත්වයානේ. සත්වයා නිර්මාණයේ වෙන්නෙම ප්‍රජාව බෝ කරන්න. ජීවවිද්‍යාත්මක සාධක ඒක. ඒ හින්දා ඒක නතර කරන්න ඕන කියන්නේ. හැබැයි ඒ සම්බන්ධතාවයේ නතර කිරීම හරහා gedara dora dedarana wana an ekata praveshayak wenna ona. Dan ara bandaneyen bædunata kaalayak yanokota dedenaage sambandhatawaya sinahamusuwima duka sapa beda ganima mewa paludu wenakota ambu semi sambandhatada paludu wenawa. Ehema kiyuwama therena. Ei man ehema kiyanne. Mokada ape rate godak ay hita agrene ambu semi sambandhatawaya pawathwanne ængen kiyala ængawal deka gin kiyala. Hondata mataka thiyaganda ehema nemeyi ek මානසික ක්‍රියාවලියක්. අර සූත්‍රය මුලින් පටන් ගන්නකොට කිව්වා වගේ මේකට ස්ත්‍රියද පුරුෂයද කියන කාරණාව අදාළම වෙන්නේ නැහැ. දැන් එක තැනක සංස්කෘතේ පඬිවරු නම් කිව්වා ආහාරයේ ද්විගුණක්. කාන්තාව සම්බන්ධව නිර්දේ ලෙස විග්‍රහ කරපු තැන් තිබ්බනේ කෑම කනකොට දෙගුණයක් කනවා. ඒ වගේම තමයි කාමය හය ගුණයකින් තියනවා කියලා ඔය පිරිමින්ට වඩා කාන්තාවට තියනවා කියලා ඒගොල්ලෝ කිව්වට ජීවවිද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මක සාධක නෙමෙයි. බුදුදහම අනුවත් විග්‍රහ කරන්නේ නැහැ දෙන්නාගෙන් වැඩිපුරම අසවල් අසවල් කාරණාවන් පවතින්නේ මේ නිසා කියලා. ජීවවිද්‍යාත්මක සාධකයක් කියන්න වෙනවා ඒකට. ඒක හොඳට මතක තියාගන්න. පුරුෂයව නිර්මාණය වෙනකොට අනිවාර්යයි ටෙස්ටොස්ටෙරෝන් කියලා අපි කතා කරන්නේ. හෝමෝනය අනිවාර්යෙන්ම පිරිමි ගතියට බලපානවාමයි. ඒ ගතිය ටෙස්ටොස්ටෙරෝන් කියලා කියන්නේ පිරිමි භාවයේ හදන හෝමෝනය. ඒ හෝමෝනය තමයි අර අඹු සැමි සම්බන්ධතාවයක් උද්දීපනය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා කියන්න බෑ පිරිමි තමයි වැඩිපුරම රාගික කියලා. මොකද කාන්තාවන්ටත් ඒක එහෙම තියෙනවා. කාන්තා භාවය ඇති වෙන්නේ ඊස්ට්‍රජන් හෝමෝනේ හන්ද කියලා අපි දන්නවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ පිරිමියා තමයි ඉහළම නැත්නම් කාන්තාව තමයි පහළම කියලා. ජීවවිද්‍යාත්මක සාධකයක් කාන්තාවටත් මේ හෝමෝන ඇතුළත් වෙනවා. හැබැයි මේ සම්බන්ධතාවයන් වලට ප්‍රධාන ලෙසම මූණ පාන්නේ කෙමිකල්ම නෙමෙයි, හෝමෝනම නෙමෙයි. එකත් හොඳට මතක තියාගන්න. මොකද හෝමෝන බැලන්ස් කළා කියලා සියලුම දේවල් බැලන්ස් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්න මානසික වශයෙන් ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. සමහර අයගේ මානසික ආතතිය වැඩි නම් එයා පිරිමියෙක් වුණත් එයා ගැහණියෙක් වුණත් එයාට අබුසැමි සම්බන්ධතාවයන් පිළිබඳව තියෙන ඇල්ම නැති වෙනවා. ඒ සම්බන්ධතාවයට ඇල්ම නැති වෙනවයි කියලා කියන්නේ ආදරේ නැති වෙනවා කියන එක නෙමෙයි. එයාට වෙන සම්බන්ධතාව තියෙනවා කියන එක නෙමෙයි. අන්න එතනයි අපි මේ හරියට වැඩේ පොයින්ට් කරගන්න ඕනේ. මානසික ආතති, ආර්ථික ප්‍රශ්න. අර මට එක යුවලක් ඇවිදලා කියනවා හාඳුන්නේ වැඩට ගිහිල්ලා ඇවිල්ලා නාලක් කාලා ඇඳට ගිහපු ගමන් නෝනා මතක් කරන්නේ සින්න වෙන රත්තරන්ලු. ඉතින් මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.

0: අපහුවේ වැඩට යන. පුදුම ආතතියක් තියෙන්නේ. ඉතින් කොහොම සම්මි සම්බන්ධතා? දැන් එතකොට කිහිලා හරියනවද? ඔයාට එහෙනම් ඔෆිස් එකේ වෙන මොනවා හරි ඇති. ඒ නිසා තමයි මේ මගෙත් එක්ක නැත්තේ කියලා එහෙම කතා කරලා හරියනවද? ඒක නිසා හොඳට මතක තියාගන්න මේ සාධක ඇතුලේ ගැටලු මානසික ගැටලු තියෙනවා. ස්ට්‍රෙස් කියන එක ආතතිය කලමනාකරණය කරගන්න ඕනමයි. එහෙම නැති වුණොත් ඒව පෞල් ගැටලු බවට පත් වෙනවා. ඊළඟට ඇන්සයිටි වගේ දේවල් නිසා සම්පූර්ණයෙන්ම අර තියෙන කායික දුබලතා පටන් ගන්නවා. කාන්සා වගේ දේවල් ආතතිය ටිකක් දිගට ගියපුවාම සමහර ඒවා ගැන සැකයි, සමහර ඒවා ගැන අධික බයයි. මට දැන් මුණ ගැහිලා ඉන්නවා මම මේ දවස්වල බලන තරුණ ළමෙක්. ඒ ළමයා බයයි. එයාගේ තියෙන බය කොච්චරද කියලා කියනවා නම් එයාට අම්මා මැරෙයි, තාත්තා මැරෙයි, මම මැරෙයි, මේගොල්ලෝ මැරුණොත් මම කාත් එක්කද ඉන්නේ. ඇන්සයිටි එකේ උපරිමය. එහෙම දරුවෝ කීප දෙනෙක්. ගැහණු පිරිමේ ભેදයක් නැහැ. ඉතින් කසාද බැඳපු ඔබටත් ඒක තියෙනවනේ. ඔබේ සැමියටත් ඕක දෙනවා, ඔබේ බිරිඳටත් ඕක තියෙනවා. එතකොට මොකද වෙන්න ඕන? එහෙනම් ඒවා වෙන සම්බන්ධතා හින්දා තමයි මේ මගෙත් එක්ක මේවා නැත්තේ කියලා කියනවට වඩා බලන්න ඕන මේකට මැදිහත් වෙන බව. අන්න ඒකට ඕනන්නේ දක්කෝ කියලා කිව්වේ. දක්ෂ බව. එහෙම නැතුව තැන් තැන් වල අලවන එක නම් නෙමෙයි. ඊළඟට ડિප්‍රෙෂන් වගේ තත්වයක ඉන්නවා නම් අතිශයම අර ගෙවල් වල තියෙන සහසම්බන්ධතාවයේ දුරස්ම වෙන්න ඒක බලපානවා. ඒ සද්දෙට කැමති නැහැ, මූණ දිහා බලන්න කැමති නැහැ, එකට එක් කට්ටියත් එක මෝහ වෙන්න කැමති නැහැ. ගෙවල් ඇතුලේ බලන්නකො බණ අහන ඔය ගෙවල් ඇතුලේ නැද්ද ළමයි? කෑම එකක් බෙදාගෙන කාමරයට යන්නේ. තේ එක අරන් යන්නේත් කාමරයට. දොර වහ සමහර ගෙවල් තියෙන ඔබ දන්නවද? මේ බණ අහලා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා එනකොට දොර ගලවනවා. ඒ දොර වහගෙන මුළු ඉන්නේ. දොර ගැලෙව්වට ඔළුවේ තියෙන පීඩනේ අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා බත් බෙදන් කාමරයට ගිහිල්ලා කාමරේම ලයිට් ඔෆ් කරම කළුවරේ ඉන්නවයි කියලා ඒ කාමරයේ දොර ගැලෙව්වයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක අර පයබර වායයට පිටිකර බෙහෙත් බඳිනාසේ තමයි. එහෙමනම් ඒකට මැදිහත් වෙන්න ඕන. ඒ මැදිහත් වෙන්න ඕන කියන හැකියාව පුළුවන්කම තියනවයි කියලා ඔබට වැටහෙන්න ඕනේ. ඕක වැඩේ තියෙන අම්මලාට විතරක් වැටුණාමත් මහ ලොකු ඛේදවාචකයක්. ඇයි? අම්මට විතරයි තේරෙන්නේ අපේ ගෙදර දූට හරි පුතාට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක සමහර වෙලාවට මහත්තයාට කියපුවම කියන ඔන්න ඔය කාලා බිලා මුණ්ඩ තෙල ඔන්න ඔය ඉන්න කියන මොන වගේන්ද අඩු ඉවරයි. හැබැයි දෙන්නම මැදකට આવොත් විතරයි ඒ දරුවන්ට පිහිට වෙන්න පුළුවන්. එහෙම ඒව ගොඩක් තියෙනවා. මට කියනවනේ ඇවිදින්න. මේ ළමයාගේ ප්‍රශ්නේ වෙනමකුත් නෙමෙයි. මෙයාගේ තාත්තා හුඟකම් දෙන්නේ නැහැ. මෙයා අම්මා හුඟකම් දෙන්නේ නැහැ. ඒ මැදට හිර වෙච්ච දරුව තමයි පීඩණයට පත් වෙන්නේ. ඒ නිසා ડિප්‍රෙෂන් වගේ විසාදේ වගේ තත්වයක් තියෙනවා නම් gedara sambandhatawaya adu wenda paludu wenda samahara welata netima wenda hetuwa. එනිසා ඒකෙන් කියවෙන්නේ නෑ ડિප්‍රෙෂන් තියෙන කෙනාට වෙන සම්බන්ධතාවක් තියෙනවායි කියලා. ඒකයි මට මේ කියන්න ඕන. ඇන්සයිට් තියෙන කෙනාට වෙන සම්බන්ධතාවක් නෙමෙයි. ඔබෙත් එක්ක ළඟට නැති සම්බන්ධතාවේ නැති වෙලා තියෙන්නේ වෙනත් මානසික සාධක කීපයක් මත විය හැකි කියන කාරණාව. අනිත් එක තව තියෙනවා එයාට තියෙන ඒ අඹුසැමි සම්බන්ධතාවයේ ඇතුලේ තියෙන ඍණාත්මක ආකල්ප ටිකක්. ඒකෙන් විතරක් පෞල් ජීවිතය ගත කරන්න බෑ. අඹුසැමි සම්බන්ධතාවයට විතරයි මිනිස්යමාව හොයාගෙන ඉන්නේ ගැටලු. අඹුසැමි සම්බන්ධතාවයට විතරයි මාව ඕන වෙන්නේ. එහෙම වෙන්න ගත්තොත් ඒකත් මානසික වශයෙන් ආව කාරණාවක්. වෙන සම්බන්ධතාව තියෙනවා කියන එක නෙමෙයි. දැක්කද මම කිව්වා බැඳලා තමයි අපිට හිතෙන්නේ අපි අපේ අය වෙන තැන්වල බැඳිලා කියලා. එහෙම නෙමෙයි. අව මානසික කරුණු කාරණා කීපයක්ම තියෙනවා. ඊළඟට සමහර වෙලාවට අපි තොරතෝන්චියක් නැතුව කිසිම අර sannivedanaya කරගන්නේ නැතුව සත්තු වගේ ඒ අබුසමි සම්බන්ධතාවලට ගිහිපුවාම සබඳතා බිඳෙනවා. එතකොට එහෙම හැසිරෙනකොට කාන්තාව පිරිමියට රාගික බව වැඩි හරි පිරිමියා කාන්තාවට රාගික බව වැඩි හරි කියලා අලවන්න යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ චරිතවල තියෙනවා. මතකද බෙදෙන ඇතුලේ රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්දා චරිත, විතක්ක චරිත. මේක එක තැනකවත් නැහැ රාග චරිතයේ වැඩි පිරිමියටය ගෑනු කෙනාටය කියලා බෙන් කරන්නේ නැහැ. ඒකත් ඒ අදාළ ස්ථානයට අදාළ කාලයට සම්බන්ධයි. ඒ කාලයට සමහර වෙලාවට ද්වේෂ සහගත චරිතයක් වෙන්න පුළුවන්. අධ්‍යක්ීම් එක්ක පරිසරය එක්ක සම්පූර්ණ මෙයා නිවිලා තියෙන්න පුළුවන්. ආයෙ හැබැයි මතුවෙන්නත් පුළුවන්. රාගයත් එහෙම තමයි. ගැහණු භාවයේ හැරි පිරිමි භාවයේ හැරි අල්ලගන්නේ නැතුව අපි ජීවත් වෙන පරිසරය සහ අපි ලබන අධ්‍යක්ීම් මත අපිත් එක්ක වටේ ඉන්න සහසම්බන්ධතාවය මත තමයි ඒවත් තීරණය වෙන්නේ. එකයි මේකේ තියෙන ලොකුම ගැටලුව. ඒ නිසා අපිට යෝජනා ටිකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර ඇතුලේ ওই සම්බන්ධතාවය දිනු කරගන්න යෝජනා ටිකකුත් කරත හැකි. එතකොට ඔක ප්‍රශ්න නැහැ. එතකොට කියන්න දෙයක් නැහැ මේ මාව ප්‍රතික්ෂේප කරනවා. මම හොයාගෙන එනවාට යන්නේ නැහැ. එහෙනම් මේව බොහොම මානසිකව කල්පනා කරගන්න මම එකයි කිව්වේ ගැහණු භාවය සහ පිරිමි භාවය හෝමෝනත් එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි හෝමෝනද වැඩ කරන්නේ අපේ චර්යාවත් එක්ක. සියලු හෝමෝන වලින් චර්යාව තීරණය කරන්නේ නැහැ. සමහර වෙලාවට චර්යාවෙන් හෝමෝන වෙනස් කරන්න පුළුවන්. උපදේශනේ අපි කරන්නේ ඒ චර්යාව වෙනස් කරලා හෝමෝන වෙනස් කරන එකනේ. චිකිත්සක ක්‍රමවේද කරලා කියලා අපි කියන්නේ තෙරපි කරලා කියලා කරන්නේ ඒවට. එතකොට අපෙන් අහනවා ආන්දරණ මේ බටහිරේ නැහැ. බටහිර බෞද්ධ ක්‍රමවේද තියෙනවා හොඳ චිකිත්සක ක්‍රමවේද. ඒ ක්‍රමවේද පාවිච්චි කරන්න දුන්නාම ඒක ටික කාලයක් පාවිච්චි කරන් යනකොට ඔව් අර බ්‍රේන් එකේ ඒරියාස් ෆන්ක්ෂන් වෙනවා. ඒකෙන් තමයි මේ වැඩේ පටන් ගන්න. සමහර තැන්වලදී ඖෂධ ඕන වෙනවා, බෙහෙතුත් ඕන වෙනවා. ඒ බෙහෙතුත් අරගෙන උපදේශණයෙන් තෙරපි ටිකකුත් අරගෙන ඒක යන්න ඕන. හැබැයි ඒ අතරතුර ගෙදර ඇතුලේ තියෙන්න ඕන සම්බන්ධතාවයන් එක්ක මනෝවිද්‍යාත්මක සාධක කීපයක්. බුදුරජාණන් වහන්සේත් මේවා නිතර මතක් කරලා තියෙනවා. උපදේශණයෙන් කිව්වහම ඒකට තියෙන්න ඕනන්නේ චිත්ත වේග ආරක්ෂා වීම සම්බන්ධව. ඒ චිත්ත වේග ආරක්ෂා වෙනවයි කියලා විවාහයක් ඇතුලේ හැරි ගෙදරක් ඇතුලේ හැතිරි එකිනෙකාට විශ්වාසය තියෙන්න ඕන. ඒ කියන්නේ මාව තේරෙනවා, මගේ දුක දැනෙනවා, මම සතුටින් නම් ඒ සතුටත් දැනෙනවා, මම දුකෙන් නම් ඒ දුකත් දැනෙනවා, මට මේ දවස්වල ශාරීරික අපහසුතා තියෙනවා නම් ඒකත් පිළිගන්නවා කියන එක තමයි වැදගත්ම දේ. චිත්තවේගික ආරක්ෂාව කියලා කියන්නේ මගේ තියෙන ඒ චිත්තවේගික අවශ්‍යතාවයන් එහෙම නැත්නම් තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ගෙදර ඉන්න ඕනේ. පළවෙනිම කුසලතාවය හදාගන්න අර දේශනාවේ තියෙන මාතුගම සූත්‍රයේ දක්ෂ බව කියලා කියන්නේ ඒවට. එහෙම නැත්නම් ඩිග්‍රි තියනවද පශ්චාත් උපාධි තියනවද කියලා වැඩක් නැහැ. ඩිග්‍රි පශ්චාත් උපාධි ඒවා එඩියුකේෂන් අධ්‍යාපනය. අධ්‍යාපනය නරක නැහැ, හොඳටම හොඳයි. අධ්‍යාපනය පමණ ප්‍රමාණවත් නැහැ. එහෙනම් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම දුකේදී ඒ දුකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ දුකේදී වැළඳ ගන්න පුළුවන් නම්, ඒ දුකට පිහිට වෙන්න පුළුවන් නම්, එයා තමයි මේ සම්බන්ධතාවයන් ඇතුලේ වැටෙන්නේ නැතුව යන කෙනා. හැබැයි දැනගන්න ඕන එයත් දුකේම ඉන්නේ නැතෝ කොහොම හරි ටික ටික ටික ටික ටික ටික සාකච්ඡා කරගෙන එළියට එන්න. මොකද දුකේ දිගටම හිටියාම එක විසාදයට ගිහිල්ලා විසාදෙන් කේන්තිට ඇවිල්ලා කේන්තියෙන් ගහගෙන ගුටි ගහගෙන දික්කසාත වෙලා කෙලවර වෙනවා. එහෙනම් මුලදීම මේ ප්‍රශ්නේ අසමතුලිත වෙනකොටම සමතුලිත කරගන්න මැදිහත් වෙන්න ඕන. ඊළඟට වැදගත්ම කාරණාවක් තමයි ඔය සබඳතාවන් පවත්වාගෙන යන්න එකිනෙකා පිළිබඳව තියෙන ගරුත්වය. එකිනෙකාට ඇහුම්කන් දෙන ගතිය. ඒ ගරුත්වය හැදෙන්නේම ඇහුම්කන් දීම හරහා. මම බලන ඇතැම් අපි කියන්නේ උපදේශනය සඳහා එන සමහර තැන්වලදී සමහරු විශ්වාස කරන්නේ නැති සිද්ධි තියෙන්නේ. සමහරු විශ්වාස කරන්නේ නැති සිදුවීම් තියෙන්නේ. ඔබ හිතන්න සමහර ගැහණු දරුවෝ ඉන්නවා. සමහර වෙලාවට විවාහ වුණත් ඒ විවාහය ඇතුලේ අබුසැමි සබඳතාවයේ පවත්වා ගැනීමට හනිමූන් එක දවසම සැලසුම් කරන්නේ නැහැ. එයාට තව දුරටත් තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා සමග සාකච්ඡා කරන්න, ඒ පිළිබඳව සුහදව විමසන්න ඒවා අවශ්‍යතාවයන් තිබුණා වෙන්න පුළුවන්. හැබැයි මොකද උනේ? යාළුවන්ගේ අත්දැකීම් මත, ගෙදවල් වල තියෙන අර සාම්ප්‍රදායිකව හදාගත්ත රාමුව ඇතුලේ සමහර අය එදා දවසේ යටිහිතේ අකමැත්ත මත ඒ කටයුතු වලට සම්බන්ධ වුණාම සමහර වෙලාවට මිනිස්සුව පෙන්වන්න බැරි වෙනවා. මිනිස්සගේ ඥාතීන් පෙන්වන්න බැරි වෙනවා. ඒක මිනිස්සගේ නරකකම නෙමෙයි. අදාළ කෙනාගේ ආකල්පය තේරුම් ගැනීම සඳහා ගෞරවාන්විත බවක් ගොඩ නොනගීමයි. ඒ හින්දා අපි අනෙකට ඇහුම්කන් දීලා අනෙකගේ රුචි අරුචිකම් වටහාගෙන ගුප්ත වෙලා නෙමෙයි වටහාගෙන යට ඇහුම්කන් දීමනේ. ගරු කරනකොට අනිත් කෙනා වැටහෙනවා. ඉඩ දෙනකොට කාලය දෙනකොට වැටහෙනවා. ආන් එහෙම වුණොත් විතරයි ඔය ගෙවල් ඇතුලේ අවුල් අඩු වෙන්නේ. ඒ නිසා අපි ඔය මනෝවිද්‍යා උපදේශන සැසිවලදී මොන ගැටලුව දෙන්න හදාගෙන ආවත් ඒ දෙක පැත්තකින් තියලා උපදේශනාත්මක මැදිහත් වීමක් වෙනවා චිකිත්සක ක්‍රමවේදවලට. හැබැයි ඒ දෙන්නම කැමති වෙන්න ඕන මේ කියන දේවල් ටික කරගෙන යන්න. සමහරව වෙලාවල කියන්නේ හාඳුරු ගාවදී එකඟ වෙනවා දවස් දෙක තුනයි කරගෙන යන්නේ ඊට පස්සේ පරණ මිනිහම තමයි. අදක්සයි. පරණම ගැහැණිම තමයි අදක්සයි. එනිසා අපි කියන දේවල් ටික කරන්නේ නැතු අසාර්ථකයි කියනවට වඩා දෙන දේවල් ටික පිළිපැද්දට පස්සේ මේ හැම ප්‍රශ්නයක්ම හදාගත්තේ මනසෙන්නේ මොලෙන්නේ විසඳන්න තියෙන්නේ එතනින්ම තමයි. ප්‍රශ්නේ ඇතුලේ ඉන්න කෙනාට ඒක විසඳන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. හැබැයි මේ ප්‍රශ්නය මනෝවිද්‍යාත්මකව ජීවවිද්‍යාත්මකව සාධක තව කීපයකුත් එක්ක දකින කෙනෙකුට විකල්ප දෙන්න පුළුවන්. ආන්ගේ විකල්ප යෝජනා කරගත්තට පස්සේ කවදාවත් අහන්නේ නැහැ ගැහනුද පිරිමිද රාගික, ගැහනුද පිරිමිද බුද්ධිමත් වැඩි, එමත් නැත්නම් මාව ප්‍රතික්ෂේප කරන්න එයාට වෙන සම්බන්ධතාවල් තියෙන නිසාද, මේවා ඔය සම්ප්‍රදායේ ඇතුලේ හන්දි හන්දි ගානේ ඇහෙන කතා විතරයි. ප්‍රායෝගිකව අපි හරියට අපේ භූමිකාවට පණ දුන්නොත් මේවා ඔක්කොම ටික යටපත් වෙනවා. හැබැයි ඒකට තියෙන ලොකුම බාධා මොකද්ද? අවිද්‍යාව, අන්ධකාරයෙන්, මෝහයෙන් අපි බාහිර රූපවල, හඬවල්වල, තෑගිවල, සැලකිලිවල අතරමං කරවනවා. ඉතින් ඒකට වසඟ වෙලා ඉන්නකොට ඇතුළ පේන්නේ නැති වෙනවා. නේද? සම්බන්ධතාවයක් හදාගත්තා නම් උඹට පුළුවන් වුණත් බැරි වුණත් මේකේ මෙහෙම ඉන්න ඕන කියන එකනේ අපි අලවලා තියෙන්නේ. අවසානයේ මිනිස්සු මැරිලා යන්නේ, මරණකල් සමහරු මෙරි මෙරි ජීවත් වෙන එකනේ තියෙන කඳුල, දුක, කෝසැනසීම. ඒ නිසා අඩුම තරමේ තමන්ට නිදහසේ හිතේ සැනසille කෑම ටිකක් කන්න බැරි නම්, තමන්ට නිදහසේ තමන්ට ඕන විදිහට ඇඳක නිදා ගන්න බැරි නම්, තමන්ට ඕන විදිහේ නිදහසක හුස්ම ටිකක් ගන්න බැරි නම්, ඉතින් අපි හා මලමිනියක් අතර තියෙන වෙනස මොකද්ද? එනස සමහරු ගෙවල් වල ඇත්තටම පණ තියෙන මලමිනි. ඒ වගේන් තොර කර ගන්න පුළුවන්නේ ළඟ ඉන්න අනිත් අයට. ඒකට ඉතාම වැදගත් සංකල්පනාවක් තියෙනවා. ඒ කියන්නේ අපි එම්පති කියලා සහකම්පණය. අනිත් එක්කෙනාට දැනිලා තියෙන දේ දැකගෙන ඒකට මැදිහත් වෙන එක. එහෙම නැත්නම් ඔයා මොන දුකකින් හිටියත් වැඩක් නැහැ, මගේ වැඩේ කෙරෙන්න ඕන කියන එක නම් ඒක දුවන්න බෑ. ඒක හරි අමාරු වැඩක්. හැබැයි අර දුකේ ඉන්න කෙනා, අසාර්ථකත්වයේ ඉන්න කෙනා හැමදාම එතන ඉන්නත් බෑ. විකල්පවලට එන්න ඕන, විවෘත වෙන්න ඕන, গুপ্ত නොවෙන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව. මාව පුළුවන් නම් තේරුම් ගනින් කියලා ඉන්නවට වඩා තේරෙන භාෂාවකින් අදහස් හොමාරු කෙරෙන්න ඕන. එහෙම වුණොත් ඇත්තමයි අපේ ගෙවල් ඇතුළ දැන් තියෙන අර්බුද වලින් යම් ප්‍රමාණයකට අඩු කරගන්න බැරි වෙන එකක් නැහැ. මොද අඩු උනේම බාහිරට විතරක් බැඳිච්ච හන්දා. දැක්කනේ අර දූට වෙච්ච වැඩි. අද වන්දනාගාරය. එයාගේ දරුවා එයාගේ අම්ම ගාව. ඒ දරුවත් කුසේදි කොච්චර පීඩාවට පත් වෙන්න ඇද්ද? දැන් එයා අධික්‍රියාකාරී දරුවෙක්. ඒ කුසේ අද්දකින් මට කිව්වා. ඒකයි මම මේ කියන්නේ. ඉතින් අපි දූලටත් පුතාලටත් පළවෙනියටම යෝජනා කරමු. බාහිර ආටෝප සාටෝප යනු යථාර්ථය නෙමෙයි. අර සංවාස සූත්‍රයේ තියෙනවා වගේ අපිට සමහර වෙලාවට හවුෙයි අපේ ජීවිතයේ අතුලාන්තේ ප්‍රතික්ෂේපම කරන කෙනා, එපාම වෙච්ච කෙනා, බාහිර ස්වරූපයෙන් හොඳම කෙනා හැටියට සමහර වෙලාවට එඬිඩ තියෙනවා. අර වෙස් මූණු බඳන් ආවට රැවටෙන්නේ නැහැ කිව්වට ගොඩක් අය රැවටෙනවා. ඒක නිසා අපි බොහොම කල්පනාකාරීව අර මාතුගාම සූත්‍රයේ තිබුණා වගේ භෝග සම්පatti හදාගමු, සීල සම්පatti හදාගමු, දක්ෂ වෙමු. ඒ වගේම තමයි ප්‍රඥාවත් හදාගෙන, දක්ෂභාවය ඇතුළෙන් ප්‍රඥාව හැදෙන්නේ. අන්න ඒ ටිකත් හදාගෙන අපි ඉමු. එහෙම වුණාම කවුරුත් අහන්න ඕනේ නැහැ ගැහණු පිරිමි භාවයේ ප්‍රශ්න කරන කරුණු කාරණා. එනිසා ඔබට ආපහු මුලදී මතක් කරගෙන එමු. ඉත්ති බන්ධනේ සහ පුරුෂ බන්ධනේ මේ ලෝකේ නවත්තන්න බෑ. අනිවාර්යයෙන්ම බැඳෙනවා. මේ ලෝකේ හදලා තියෙන්නේ ගැහණියෙක් පිරිමියකටත්, පිරිමියෙක් ගැහණියකටත් බැඳෙන්න තමයි. සම්මතය එයයි. ඒකට හෝමෝන බලපෑමකුත් කරලා තියෙනවා. හැබැයි ඒක සම්මත වුණාට ඒ වරද්දා නොගැනීමට තමයි මානව මොළයක් අපිට දීලා තියෙන්නේ. හියුමන් බ්‍රේන් කියලා අපි කතා කරන්නේ ඒකනේ. හියුමන් බොඩි එක, හියුමන් බ්‍රේන් එක. මානව මොළය සහ මානව ශරීරය මේ දෙක සමතුලිත කරගන්න පුළුවන්නේ අපිට. වර්ගයා බෝ කිරීම, ඒකේ රඹු සැමි සම්බන්ධතා, ඒ ඔක්කොම කායික අවශ්‍යතාවයන් තියුණාට ඊට යටින් තියෙන්නේ මානසිකත්වය කියන එක මතක තියාගන්න. ඒ මානසික සුහතාවයත් එක්කම විතරයි ඔය කියන අනෙකුත් සියලුම කරුණු කාරණා පදනම් වෙන්නේ. එනිසා යෝජනාව තමයි බාහිර ස්වරූපයට වඩා අභ්‍යන්තරික ස්වරූපය ගවේෂණය කරන්න එකිනෙකාගේ නියම බන්ධනයේ තියෙන එතන. හැබැයි ඒ බන්ධනයත් මේ සංසාර ගමනේ එතර වීම සඳහා උපයෝගී කරගන්න බන්ධනයක් බවට පත් කරගත්තට කමන්නේ. බැඳීම් ලිහෙන එක තමයි සසරෙන් ලිවීම. අඩුමතරමේ මේ මනුස්ස ශරීරය හදලා තියෙන්නේ බැඳීම් වලටම නම් බැඳෙන එකා හරි බැඳෙන කෙනා හරි කවුරු හරි නිවැරදි කෙනෙක් බවට පත් කරගන්න තමයි අපි දක්ෂ වෙන්න ඕනන්නේ. ඒ සඳහා තමයි මේ දේශනාව සිද්ධ කළේ. ඒ දේශනාව සඳහා දායකත්වය ලබලා දුන්න නොම්බර 284/16 ව්‍යවපාර මාළඹේ ලිපිණෙහි පදිංචි සරෝජනී වීරක්කොඩි මහත්මියට අපි එතුමේගේ ප්‍රාර්ථනාවන් වලට පින් අනුමෝදනාව කරනවා. මුලින් මතක් කළ පරිද්දෙන්ම අයිරින් වීරක්කොඩි මැතිණිය, මුනිදාස වීරක්කොඩි පියාණන්, ලීනා වීරක්කොඩි, දේශබන්දු පරාක්‍රම වංශ හා සේන වීරක්කොඩි යන අයටද මියගේ සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුවයම ලැබේවා කියන ප්‍රාර්ථනාව සරෝජනී වීරක්කොඩි මහත්මිය සිද්ධ කරන්නේ. ඔබතුමියගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරලා තියෙනවා. 79/51 ප්‍රතිබිම්බාරාම පාර දෙහිවල ලිපිණෙහි පදිංචි රංජිනී පීරිස් මහත්මියගේ දායකත්වය දෙහිවල ප්‍රතිබිම්බාරාම පාරේ පදිංචිව සිට මිට වසරකට පෙර මිය පරලව ගිය රොබර්ට් ලයනල් පීරිස් මහත්මානන්ට මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව දයාබර බිරිඳ දුව සහ පුතාගේ ප්‍රාර්ථනාවයි මේ සිද්ධ කරන්නේ. ඒ වගේම වර්ගපරපුරේ මියගේ හැමට පින් දෙනවා. ආශිර්වාද කරනවා කැටවල හේමාලෝක නායක හමුදුරන්ටත් දේශකයන්න් වහන්සේටත් අපටත් හැම දිනාටම. එනිසා සියලු දෙනාගේම හදවත් වල තියෙන ප්‍රාර්ථනාවන් දෙකයිනේ. මිය පරලව ගොස් සිටින අයට පින් අනුමෝදන් කිරීම, ඔව් ඔබේ නමින් මිය ගොස් පින් අනුමෝදන් විය හැකිව සිටින සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා ලබා ඇති භවයන් සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයක නිවී සැනසෙත්වා කියා අපි සාදු නදදී ඉන්න තැනක ඉඳන් පින් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන මේ ධර්ම දේශනාවේ දායකත්වයන් දරන දායක පවුල්වල හැම දිනාටමත්, දේශනාව ශ්‍රවණය කරන ඔබ ඇතුළු ඔබගේ පවුලේ හැම සියලු දිනාටමත්, net fm කාර්ය මණ්ඩලය, මේ රටට දහම දේශනා කරන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනයේ වාසනාව නොඅඩුව ලැබේවා සැලසේවා. හැම දිනාගේම ජීවිත තුළ අගුණ අදහම් දුරු වේවා, සුගුණ සදහම් වැඩි වේවා. අවසන ඔබටත් මටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවා කියා පින් ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුමන් පරන්ති. සෙලු දනාට පෙරවන් සරණයි.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත් වුණේ අතිපෝජනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට. හිත හදන වැඩපිළිවෙල තව බොහෝ දුර බොහෝ දිනාගේ හිතසුව පිණසම මෙත්නෙත් පාමුලෙන් කියා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සෑම සියලු කුසලයක්ම උන්වහන්සේට නිවීම පිණසම වේවා. නිදුකින් සුවෙන් තව බොහෝ කල් සසුනඹර බබලවා දහම් ප්‍රදීපයේ හැම හදවතකටම මෛත්‍රී සහගත චේතනාවෙන් දල්වන්නට අපේ ස්වාමීන් වහන්සේට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි මෙත්නෙත් පාමුල නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න ඔබට මේ වැඩසටහන නැවත අහන්න පුළුවන්. ඒ වගේම කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මානසික උපදේශණ ලබන්නට කැමති ඇත්තන්ට මා සිහිපත් කරනවා. 0700013433 අංකයට 0700013433 අංකයට කතා කරලා ඒ විස්තර දැනගන්නට. ඒ වගේම net සිදු කරන අසිරිමත් පින්කම තමයි මේ දිනවල ඓතිහාසික ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනව සදහාතුක මන්දිරයේ වහලය සහ සංඝවාසයේ වහලය නැත්නම් පියස්ස ඉදිකිරීමේ කටයුත්ත. තිස්ස මහරාමේ කලා වගේම අපි ඒ උතුම් කටයුත්තට මුල පුරලා තිබෙන්නේ. ඉතින් අපේ නේ ශ්‍රාවකයෝ මේ වෙනුවෙන් එකතු වෙනවායි කියන පූර්ණ විශ්වාසයෙන් තමයි අපි මේ උතුම් කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියන්නේ අපට තිබෙන ඓතිහාසික උරුමය. හේමමාලා දන්ත කුමරු දළදා වහන්සේ ලක්දිවීපයට වැඩම කරර පළමු වරට ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි මේ අසිරිමත් පුදබිම. ඒ නිසා මේ පුදබිම ගොඩනැංවීම බෞද්ධ අපේ යුතුකමක් වගකීම. තවමත් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවත මේ විහාරස්ථානයේ විනාශමුඛයට ගිය නිසා සංඝාවාසයක් හෝ ධාතු මන්දිරයක් ලංකාපටුන විහාරස්ථානයේ නැහැ. එවෙනුවෙන් තමයි අපේ මේ උත්සාහය. අපට තිබුණු දළදා වහන්සේ වඩමවපු වටිනාම ධාතුන් වහන්සේ වූ දළදා වහන්සේ වඩමවපු පුණ්‍ය භූමියේ දළදා පූජාව නැත්නම් ධාතුන් වහන්සේ වන්දනා වුදෙසා ධාතු මන්දිරයක් නැතිවීම කොතරම් අපේ සිත් තුළට සිත්තෙවුලක් ඇති කරන්නට හේතුවක්ද? ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඒ වගේම විහාරස්ථානයේ අපේ අතිපූජනීය විහාරාධිකාරී හම්බෙගම යස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට වැඩ හිඳින්න කුටි සංඝාවාසයක් හරියටින් නැහැ. ඒ වෙනුවෙන් ඔබ දායක වෙන්න, එකතු වෙන්න අපිත් එක්ක මේ කටයුත්තට වහලේ නිර්මාණය කිරීමට වර්ගඩියකට රුපියල් 4000ක් වගේ මුදලක් යනවා. වර්ගඩි ගානට ලබා ගන්නත් පුළුවන් ඔබට. එක වර්ගඩියකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ, එහෙම නැතිනම් Tamanta අතේ තියෙන යම් ප්‍රමාණයකින් හෝ මේ උතුම් කටයුත්තට දායක වෙන්න. ඒ පිළිබඳව කැමැත්තක් ඇති හැමෝටම මම ආරාධනා කරනවා. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා පූජා නමින් අපේ ගිණුම. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් අපේ ගිණුම තිබෙනවා. ගිණුම් අංකයමය ලියා ගන්න 84 79 43 85 84 79 43 85. මේ ගිණුමට මුදල් බැර කරලා ඊට එකතු වෙන්න. ඒ වගේම විස්තර දැනගන්නට පුළුවන් 0674 25214 අංකයට කතා කරන්න. එහෙම නැතිනම් මට කතා කරන්න 0777 980 62 37 0777 980 62 37. ඒ ආරාධනාව කරන ගමන් මේ අංකයටම ඔබට කතා කරලා ඔබේ ගමේ පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් නෙත් රේඩියෝව විකාශය කරගන්නට වීඩියෝ මගින් නේත්‍රාලෝක YouTube නාලිකාවට එක් කරගන්නට විස්තර දැනගන්නට පුළුවන්. 0777 980 62 37. ඒ ආරාධනාවත් එහෙමනම් කරමින් මෙත්නත් පාමුලාදට නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: සුබ දැසනක්. දැන් වේලාව 9:00.
5: Huh?

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත් නිවස් සමග මම සමීර. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවකින් පමණ පසුව වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, ඌවසහ වයම් පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. එමෙන්ම ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර බස්නාහිර, සවරගම, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතම් ස්ථානවලට අලුයම් කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදුව වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකරුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය සිකුරාදා උදෑසන පමණ යතුරුපැදියකින් පැමිණි නාදරුණුතුවක්කරුවන් දෙදෙනෙකු අදාළ අවන්හල් ඉදිරිපිටදී එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබුණා. එම ප්‍රහාරයෙන් අවන්හල් හිමිකරු එම ස්ථානයේදී මිය ගිය අතර බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ නාගොඩ රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අදාළයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මිය ගිය කාන්තාව දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 වෘදයෙකු වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟ නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news, the truth people we trust. FM අනුපහ FM 94.8 net fm.

0: අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකේ උදා වෙලා තියෙන. අපි උදේම මහරලා ඇවිල්ලා ඉන්නව නම් මේගොල්ලෝ නිදාගෙන ඉන්න පුළුවන්ද මහි?
1: බැහැ.
0: එකෙන්ම බැහැ.
1: ඉතින් good morning.
0: Good morning.
1: නේ. ඉතින්
0: ඉතින් වලදක් නෑ අපි දෙන්න උදේ හැරලා මල් දෙකක් වගේ සුවඳට නාලා එහෙම ඇවිල්ලා ඔගලන්ට සින්දු දෙන්න බලන් ඉන්නකොට ඕගොල්ලෝ මේ වැහි හීතලේ තව ටිකක් ඇඳේ කොට්ටෙට ගුලි වෙනවා නම්
1: ඒක වැරදි.
0: වැරදි මොකද කිව්වා?
1: අපි දෙන්න ඉන්නවද මෙතන?
0: මින්දෝයි හත්සේ ගලහයි අනුපහයි අනුපහයි අනුපහයි නෙන්න රසන සින්දු ගන්න.
1: ඒ වගේම තමයි ඔය Facebook එකට ඔයගලන්ට යන්න පුළුවන් කියලා සර්ච් කරන්න net fm කියලා. අපේ page එකේ ලස්සන wall post එකක් දාලා තියෙනවා රෝස මල් දෙකක් ඉන්නේ. ඒ දෙකට comment එකක් දාගෙන යන්න.

0: පුංචි සමනලි කට්ටිය ඇවිල්ලාද කියන්න කොම
1: ඇවිල්ලා
0: අපිට ඔන්න අද පළවෙනි කෝල කරා අපේ සූරිය බැබ පැත්තේ ඔන්න ප්‍රේම කුරුල්ලා ලියනරසි මහත්මය තමයි අපිට කතා කරේ. ඉතින් කාන්ති අම්මත් වෙන්ද වගේම සින්දුවකට එකතු කරගන්න කියලා ආදරෙන් මතක් කරා. එහෙනම් කට්ටියටම මේ ලස්සන සින්දුව දැන අම්මලන් අහසේ දේ දුන්නක් තියනවාද කියලා

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දැන් වේලාව දැසර 9යි විනාඩි 19යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: Net BOC you are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලමුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
5: You are a leader. You are a leader.
4: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
9: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
10: ඒයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: כי ומנה הוא בקרוד הולנדי מאמא מהי ננה מאמא תרנגה
1: מאמא תרמי מהי
0: תן לפי מונד מקיע ננה
1: אני כנה
0: ജീവി തേട്ട് അരമുണു തീയണമേ അരമുണു സാക്ഷാത് കരകന്ന ഹീന പിടി പാസ് യാനകൊട്ട് കൊഹേദി ഹരി മഗ വരദിന്ന പുലുവ
1: അനിവാര്യം
0: ഹാനികര മദ്രവ വലട്ട ബഹവുനോത് മേ മഗ വരദിനോ അപി ദന്നവത് നൈ എനിസ അപി ഏകിങ് ബേരെന്നോനെ അപി ഏകിങ് ബേരെന്ന അപി ബേരെന ഗമം മുളു റട്ടമ ബേരന്ന കൽപന കരന്നോനെ മേ നിസമൈ ഹാനികര മദ്രവ വലക്വി മേ ജാതിക വട സടഹനക് ദിയത്വന്നെ റട്ട പുരാമ റട്ടമ ഏകട ജാതിക മഹേമ මේ වෙනුවෙන් අපි දායක විය යුතුමයි. බේරගන්නේ අපේම දුවලා පුතාලා විතරක් නෙවෙයි මුළු සමාජයක්, මුළු රටක්, මුළු අනාගතයක්. එහෙම බේරගත්තට පස්සේ අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා මේ වටිනා අවස්ථාව මගහැරෙන්න දෙන්න එපා. රටම එකට එක්කාසු වෙමු. හානිකර මද්‍රව වලින් ඔබේ දරුවා බේරගනිමු. අපේ දරුවා බේරගනිමු. හොඳයි දැන් අපි කියමු ලස්සන ගීතයක් අහන්න කවුද එක්කාසු වෙලා ඉන්නේ කියලා 0711 95 95 95
1: සුබ සුබම සුබ දැසනක් වේවා සුදු මැණිකලා දෙන්නටම ඔන්න තංගල් තංගල්ෙන් අප්සරා තමයි අපිට මේ විදිහට මැසේජ් කරලා තියෙන්නේ ඉතින් net team එකට දැන් team එකේ අපි හැමෝටම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා යා ඒ වගේම තමයි අපවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා කොටියා කුඹුරෙන් තමයි මේ මැසේජ් එක අපිට ඇවිල්ලා තියෙන්නේ අකෙන් අදේ පුතාවත් ඔන්න එකතු කරගන්න කියලා කියලා තියෙනවා කවුද මේ
0: කවුද කියලා නම් අපිට කමක් නැහැ අකෙන් අදේ පුතාටයි මේ

0: net BOC you are a leader
1: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ
0: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හමුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
2: You are a leader. You are a leader.
1: Purnanugrahaya Lanka Bankuwa Jatiye Maha Pahantama
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP Finance විදෙන්න. දැන් ලීසක ප්‍රයතුනේ. LP Leasing

0: දෙන BOC Flex Tap and Pay. Then BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. Shopping යද්දි dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ phone එක tap කර pay කරන්න. Cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ phone එකේ. වඩාත් පහසු digital bank කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap and Pay. මගේ life එකට මගේ Flex.
1: Meltol, Hisaratia, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanya, Meltol, Parasitamol Vishishiki.
2: FM Anupahen Anuhatarai Dashima Aten Net FM.

0: පොඩ්ඩ ගණංගුසලම සද්දනක එම ගණංගුසුප කටි ඇති නේද?
1: ඒගොල්ල තින්න බෑ. ඒගොල්ල නැති වෙන්න බෑනේ.
0: හරියෝ.
1: ගණංගුසුප කියලා මිනිස්සු මැරෙන්න.
0: ඇල්පිටිං පුන්සරානන්ගේ ඉන්නවා. ඔන්න අපිව එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවකට. එතකොට සුබ උදෑසනක් වේවා දෙන්නටම. ඉතින් කොහොමද ඉතින් අක්කලා දෙන්නට කියලා ඔන්න මඩවලින් ඔන්න මිලන්තිකා තමයි අපිට මැසේජ් එකක් දාලා තියන්නේ.
2: අනේ අපි හොඳින් ඉන්නවා.
0: ඒකනේ මෙහෙම hina වෙලා. එතකොට අපිට

0: තවම මැසේජ් කරලා තියෙනවා. කොහෙන්ද මේ දැහැමි කළුතරින්? දැහැමි කළුතරින් අපිට ඔන්න ගුඩ් මෝනින් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා.
1: අම්ම ප්‍රියංක කට්ටියම එකතු කරගන්නවා කියලා කියලා තියෙනවා. එතකොට මේ අපිට මිස් උනේ කවුද බණන්න? මේ සුබම සුබ උදෑසනක් වේවා ඔය දෙන්නටම. හැලහ වීකෙන්ඩ් එක අහන් ඉන්න හස්බන්ඩ් රංග, එතකොට පුතාලා දෙන්න, රශ්මිකා, රමණී, මම ආයත් තරංගා, කට්ටියටම මේ සින්දුව.

0: with BOC, you are a leader.
1: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශි මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
0: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
2: You are a leader. You are a leader.
1: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
3: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
4: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තලින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: අපතේ ගලා යන එක කරාමයක් වසා හෙටට සිසිලස ගෙනෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: යමක් මතක් කරන්න තිබේද?
9: ඔව් නේද?
8: තිබේ. මේ දවස්වල යාරලීඩ වැඩසටහන තියෙනවනේ. යාරලීඩ වැඩසටහනෙන් කරන්නේ රටේ අනාගත නායකයින් හදන එක. ඉස්කෝලවල ඉන්නවා හරිම දක්ෂයි. මම සම්බන්ධ වුණානේ මහේ ගිහිල්ලා. ඒ දක්ෂ දරුවන්ට ඒගොල්ලන්ගේ දැනුම ආකල්ප වගේම කුසලතා වර්ධනය ඔප්නංවන්න තමයි මේ යාරලීඩ වැඩසටහන කරන්නේ. නෙත් එක්ක මේ ලස්සන වැඩේට සාඩම්බරව අතින් අල්ලගෙන තියෙන ලංකා බැංකුව. ඒක නිසා ලංකා බැංකුවත් එක්ක නැත් FM යන යාරලීඩ වැඩසටහන 9 වෙනිදා පටන් ගත්තේ පහුගිය සිකුරාදා 10 ඊයේ. අද 11 අද තමයි අවසාන දවස. දරුවන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය එක මුහු කරලා අනාගතයේ ලස්සන සාහිත්‍ය රසකාමීත්වෙන් පිරිනායකින් ටිකක් තමයි අපි එක්කාසු කරන්නේ. ඊයේ දවසේ පැවැත්වුණ අපේ විශිෂ්ට වසන්ත දුගනාරාල ඉදිරිපත් කරන ලස්සන සංගීතමය වැඩසටහනත් පූර්ණ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ ලංකා බැංකුව. ලංකා බැංකුව කියලා කියන්නේ මොකද්ද?
9: ජාතියේ මහා පහන්ටම
8: ඉදිරි නිවැරදි ලකුණු 100යි.

0: इतना प्यार किसी से पहली बार आया है मैं तरंग आदरक हूँ मतलब पहले भी नहीं माता वोटे दरने के लिए यहाँ नहीं चला
1: आदरक
0: क्या අපිට නැතත් කොහෙට හරි හොඳ ආදරයක් ලැබෙනවා නම් කමන්නේ නෑනේ
1: මම ඒකනේ කියන්නේ. ඉතින් ආදරෙන් අපිට කතා කරා වන්න ප්‍රියන්ත මහත්මයා ඉතින් එකතු කරගන්න කියලා කිව්වා චමින්ද සඳරුවන් එතකොට පියුම් ඉන්නවා ඩිලාන් ඉන්නවා චන්දිමාල් ඉන්නවා ක්‍රිෂාන් ඉන්නවා නෙතුජි ඉන්නවා අදේශ ඉන්නවා ඔෂිත ඉන්නවා මේ හැමෝම කට්ටිය එකතු කරගන්නේ කොහොමවත් එකතු කරගන්නේ කොයි ළඟ සින්දුවට එතකොට නිකවරටින් චම්පක මහත්මයා කතා කරා ඔන්න කුවේට් ඉඳන් බිරිඳ ඉන්නවා කෝ අප වහගෙන ඉතින් යාවත් එකතු කරගන්නේ කිව්වා එතකොට යාග පවුලේ සහෝදර සහෝදරියත් එකතු කරගන්නේ කිව්වා එතකොට ඉන්ද්‍රානන්ද සර් ඇතුළු කට්ටියත් මේ වෙලාවේ net fm අපි වහගෙන ඉන්නවා කිව්වා ඒ වගේම තමයි අපිට whatsapp එකේ message එකක් දාලා තියෙනවා හෙලෝ හෙලෝ සතියන්තේ ඔන්න අපිත් ආවා මහි තරංග ආදරේ ලස්සන සින්දුවකට යාව එකතු කරගන්නකෝ කලුතරින් චන්දි තමයි අපිට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ
0: අකි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම චින්තක පනා පිටියෙන් ජයතිලක ගරාජ් එකේ වීකෙන්ඩ් එකේ වැඩ කරන සුනිල් අංකල්වයි අක්කවයි අජිත් අයවයි තනින්දු අයවයි කට්ටිය මේක අසු කරගන්න කියලා තියෙනවා ඒ අතරේ මතක් කරන්න ඕනේ සලවන් දිනේශ්‍රී අපි ආදරෙන් අහනවා රිකි ලගස්කඩ වගේම නාවල පිටියේ බ්‍රාන්චස් වල හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ශාමත් එක්කම 9යි විනාඩි 56යි තත්පර දෙකට සංක දිනේත්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැන් වෙලාව දැසන දහයයි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
3: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවස් සමග මම සමීර. නිටම පොලිස සමේ දංගුල්ලවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අදාළ පුද්ගලයා සහ ඔහුගේ දියණියගේ සැමිය අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිගාම හේතුවෙන් බෑනා විසින් පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ සවස සිදු වූ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වතු පිටිවල මූලික රෝහලට තුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. නිටම පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉහළ දංගුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 76 විරිදි පුද්ගලයෙකු බවයි. අපරාධයෙන් පසු 26 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා. ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ රටපුරා සංවිධාන කරන මහජන රැලි මාලාවට සමගාමීව ජනරැලි දෙකක් අද නිකවරටියේදී සහ ඉබ්බාගමුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු ජනරැලිය අද පසරු එකට නිකවරටිය නගරයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර දෙවැනි රැලිය පසරු තුනට ඉබ්බාගමුවේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මිලගනිත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නිත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95, FM 94.8, Net FM.

0: ආදරේ අනේ මන්ද කවුද මේ අකුරුතු නෑදුවේ
1: මට නම් තේරෙන්නේම නෑ
0: මටත් තේරෙන්නේ නෑ උදේ 10යි විනාඩි 9යි තත්පර 29යි දන්න කෙනෙක් කියන්න මේ ආදරේ කියන්නේ මොකද්ද කියලා
1: අපිට මැසේජ් එකක් දාන්න අපි අතර මංගලා ඉන්නේ
0: හලෝ ජය වේවා ඔයාලා දෙන්නටම සරත් චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රාගමින් මැසේජ් එකක් දීලා තිනෝ
1: දෙනටම සුබ දාසනක් කොහොමද ආදරණීය තරංගක් අපි අහගෙන ඉන්නේ ඕ මිලන් මාලක තමයි මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා
0: හොඳින් ඉන්න
1: ලස්සනම ෆොටෝ එකක් අපිට එවලා තිනෝ සුබ දාසනක් වේවා කියලා හෙලෝ හෙලෝ සතියන්තේ අපිට සින්දුවක් දෙන්න ඉජි අනුර තමයි මේ විදිහට මැසේජ් කරලා තිනේ පුස්සල්ලාව බීඑෆ් ජනපදේ
0: ඔයා යපු එක හාට් එකක් මහින්ට දීලා අනිත් හාට් එක මම තියාගත්තා.
1: හලෝ හලෝ අක්ක මණික ඔයාගේ හිතවතියටත් හායි මට ලස්සන සින්දුවක් දෙන්න කියලා ඔන්න මේ විදිහට අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද කියලා නම් අපිට එවල නැහැ.
0: මේ පබ්බෝ.
1: පබ්බෝ.
0: පබ්බෝ බබා.
1: පබ්බෝ බබා.
0: උදේ 10යි විනාඩි 10යි ඔන්න ඒන්ජල් නම්බර් එකක් ඉක්මනට විශ් එකක් හිතාගන්න මහි. මෙලොව සියලු සත්වයෝ ආදරය නිසා සැනසෙත්වා සැනසෙත්වා සැනසෙත්වා. පන්දාරම් රැහන්න සති දවස් පහෙම රැහතට.

0: ලේසි පාසු නෑ දිව්‍යාංගනාව දෙන්නෙක් අහගෙන යනවලු බස් එකක.
1: අදේ රැඳිලා ඉන්නේ.
0: අදේ රැඳිලා ඉන්නේ රියදුරු මහත්තයාගේ කොන්දොස්තර මහත්තයාගේ මේ දිව්‍යාංගනාව දෙන්න NE 49.80.
1: කඩවත ඉඳන් මහරගම යන හයිවේ බස් එක.
0: කඩවත ඉඳන් මහරගම යන හයිවේ බස් එකේ දෙවියෙකුත් යනවා. ඒ තමයි අපේ මහේෂ් සහෝදරයා. අන්නේ දෙයියා තමයි දිව්‍යාංගනාව ගැන පණිවිඩයක් දෙන්නේ. ඒ පණිවිඩය අරන් ආවේ අපේ ඉංජිනේරු අංශි අමිල දෙයියා. මේ වගේ වැරදිණු වෙලාවක තමයි ඒගොල්ලන්ට දෙවියෝ කියලා අපි කියන්නේ. අනිත් වෙලාවට ඒසි එක වැඩි වුණොත් අපි මොකද කියන්නේ? ඒසි කොට කරලා දෙන්න.
1: යන් සින්දුවට
0: සුභ ගමන්, ජය වේවා.

එන්නේ 49 80 බස් එකේ රියදුරු මහත්මයාට සහ කොන්දොස්තර මහත්තයාට. අපේ මහේෂ් දෙයියා හොයනවා නම් 6-4 දෙයියෙක්. පොඩි දෙයියෙක් නෙවෙයි, හොඳට බැලුවාම 60 කන්ට පේන කෙනෙක්. ඔන්න අපි උදව් කළා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව දැසන 10යි විනාඩි 18යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: කීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. අල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 29යි. අලි කැට පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. කෙලවල්ලා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 199යි. කීල්ස් නම් බබයි අඩුම මිලයි.
4: EC සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: Net BOC, you are a leader.
6: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
7: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
8: You are a leader.
6: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
10: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝඩින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
11: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
12: ගින්දර හැන්දාව විජානු ජානු.
11: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
13: දිල් කා රිෂ්තා බඩා හි ප්‍යාරා හේ. හදවතේ බැඳීම ගොඩාක් ආදරණීයයි කියලා කියන්නේ. ඉතින් තරංග අපිවත් අහගෙන ඉන්නේ ඔන්න මාතර නිමල් ටේලර්ස් එකේ හැමෝම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සද්දටම
14: ටේලර්ස් එකේ ආලෝ කට්ටිය මාදරෙන් එක්ක අසු කරගන්න.
13: ආදරගෙන අපි අර කිව්වනේ ආදරේ කවුද මැව්වේ කියලා.
14: ඔව් කියන්න තිබුණට ආදරේ ආදරේ ගැන කියන්න වචන තිබුණට ආදරේ වේදනාව ගැන කියන්න වචන නැහැ. ඒ තරම් කටුකයිලු ආදරේ ආදරේ මෙව්ව දෙයියෝ කවුද කියලා අහනවා.
13: අපිත් හොයන්නේ ඒක
14: තමයි. ඒ දෙයිය තමයි. වුණත් හොඳ පූජාවක්
13: තියෙනවා අනිවාර්යෙන්. ඉතින් යටි අන්තට නිතු ගරජ් හොරන්දල නේද? ඉතින් ලක්ෂාන්, රුක්සාන්, ජයම්පති, එතකොට සෙල්වම් කුමාර, මල්ලි, එතකොට ජයම්පති වන අපිට ලස්සන සිද්ධාක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ වාසනාවන් හරි වාසනාවන් සද්දට වාගෙන මමත් ඉන්නවා. අම්පාර පරණ ගවමන්ට් හන්දි ඔන්න හෙල්මට් ජැකට් කට්ටේ කඩේ ඔන්න අතකොරල අය තමයි මැසේජ් එක අපිට දාලා තියෙන්නේ.
14: මන් දන්න අයියා කෙනෙක් ඉන්නවා, එයාටත් හෙල්මට් එකක් අරන් දෙන්න. එයාගේ ඔළුව පරිස්සම් කරලා දෙන්න ඕනේ. මම ප්‍රේමණීය අයියාගෙන තාත්තා තියෙනවා. එයාට හෙල්මට් එකක් අරන් දෙන්න ඕනේ කියලා මට දැන් හිතිලා තියෙනවා.

0: මෙවගේ ලස්සන සින්දුවක් ඉදහිට අහන්න දෙන්නේ කට්ටියගේ නොස්ටල්ජියානු රසය අවසන්. අතීතේම හිටපු මං වගේ අය මේ සින්දුවලට හරි ආසයි. ඊළඟට සින්දු ලිස්ට් එකේ තියෙන ඔයා වගේ අය ආස සින්දු.
1: අපි ගත්තාම අහන්න කලින් මතක් කරන දෙයක් තියෙනවා තරංගා. දන්නවනේ නැත් FM කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රටේ අනාගතය ගැන හිතන ආයතනයක්. ඉතින් අනිවාර්යෙන් උඩ නැත් FM අපේ ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා මේ වෙනකොට ලස්සන වැඩක් කරගෙන යනවා. ඉතින් ඔක්තෝබර් මාසේ 9, 10, 11 ඉතින් අද අවසාන දවස්. මං හිතන්නේ දැන් කට්ටිය දන්නවා ඇති මොකක්ද අපි කරන වැඩේ කියලා. ඉතින් අපේ අනාගතේ පුංචි පැටව වෙනුවෙන් තමයි ඔන්න නායකත්ව වැඩසටහනක් අපි නායකත්ව පුහුණු කඳවුරක් අපි පවත්වාගෙන ගියේ. ඉතින් මාතර කොටපොළ ජාතික පාසලේදී තමයි මේක පැවැත් වෙන්නේ. ඉතින් මං හිතන්නේ තරංගත් ගියා කිව්වා. කොහොමද එක්ස්පීරියන්ස් එක?
0: මම සතුටුයි. මහේ හරි දක්ෂ පැටව ඉන්නවා. ඒ වගේම ලස්සන පාසලක්, ලස්සන හොඳ ගුරු මණ්ඩලයක්, හොඳ විදුහල්පතිවරයෙක් ඉන්නවා. මේ වගේ ඉස්කෝල ගන්න නාවක් හොයාගෙන ඉස්සරහටත් අපි යන්න බලාපොරොත්තු වෙනු තින්න. ඉතින් අද දවස තමයි අවසානම දවස. යෝර ලීඩර් පුණ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ ජාතියේ මහා පහන්ටබ ලංකා බැංකුවයි. මේ ඔබේ වාසනා නිධානයයි ජාතියේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දැන් වේලාව දැසන 10 විනාඩි 31යි. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
3: ඔක්තෝබර් 11 වනදා උදේ කදුරුවෙල සවස මහී අංගණය.
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: Net BOC, you are a leader.
6: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 සිට 11 වනදා දක්වා පැවැත්වේ.
5: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
7: You are a leader.
6: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
5: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
8: වත් දීපත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
9: දූර්ති විකාශයේ සමගින් මම හමීර් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
10: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මට මේකට එන්න ඕනි කියලා.
5: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
11: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
12: Brought to you by
13: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak.
14: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
15: වැඩිහිටියන්ට කොහොමද ඉන්නානේ, ගරු කරලා ඉන්නානේ.
16: ඒක තමයි.
15: එතකොට මේගලන්ට

0: එකට මෙච්චර ලංකලේ කවුද කියලා අදටත් මට හිතාගන්න බැහැලු.
1: වා! ඒ හදවතක් තව හදවතකට මෙච්චර ලංකලේ කවුද? කවුද? කවුද?
0: කවුද? Good morning. අපි සවන පිටියේ නවංජ ටේලර්ස් එකේ උණ්ඩ සින්දුවක් අපිට ඕනි කියලා තියෙනවා. Good morning දෙන්නටම. ඔය දෙන ලස්සන්ට වැඩසටහන කරනවානේ ආදරේ. අපිත් ආදරේ ගොඩාක්. කුරුවිතන්නේ ශියානි තමයි මේ විදිහට අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් එයාගේ මහත්ය ආසංක ඉන්නවා. එතකොට යුද්ධ හමුදාවේ ඉන්න දුවලා දෙන්න. එතකොට පුතාල 3 දෙනෙක්ද? අයියවත් ඔන්න ඔය දෙන්නවත් අහන්නෙත් net අහන අපිව හැමෝමත් ඔන්න එකතු කරගන්න කියලා කියනවා.
1: දැන් අපේ Facebook එක පැත්තට යන්නත් ඕනේනේ. මම මෙහෙම බැහැන එක තැනකට වෙලා ඉන්නේ. ඉතින් යනකොට කියනවා අම්මෝ ආව් දෙන්නගේ ලස්සන ඇත්තයි මේ චූටි ගෑනු ළමයව අපිට පෙන්වන්න නැත්තේ කියලා ආශා කියනවා. වටිනම දේවල් ආශා එකපාරම පෙන්වන්නේ නැහැ. චුට්ටක් අපි අගේ කරලා තමයි එයාගේ ලස්සන පෙන්වන්නේ. පිපි පිපි රේණු නටනවනේ මලක හැප්පිලා කියලා කසන් මදුෂංග මැසේජ් එකක් දීලා තියෙනවා. මමත් තව අහගෙන ඉන්නේ වදාකඩින් රංජිත් දිසානායක කියනවා. ලස්සන දවසක් ඒවා කියලා සමුද්‍රික සේනනායක කියන ගුඩ් මෝර්නින් ඔයාලා දෙන්නට ලස්සන සින්දුවක් වණි කියලා අසංක නිල්මිනි කියන එතකොට ලසන්ත සංජය හાર્ට් එකක් දීලා තියෙනවා ජීවනි හાર્ට් ගොඩක් දීලා තියෙනවා එතකොට උඩ පැනලා වාව් කියලා කියනවා විජේ රත්න ලසන්ත සංජය we are listening to net fm කියලා කියනවා ඊළඟට ජීවනි ප්‍රියංක මමත් අහගෙන ඉන්නේ තරංග ඔය මූණ වහලා ඉන්න කැතයිද කියලා අස්සර වැඩි එකයි තියන්නේ. Good morning Bobby. ඕහෝ
0: Bobby
1: good morning. ඔයාට අප්සරා හේවගේ හායි. එතකොට ජයන්ත හේරත් ලලිත් ප්‍රියංකර කට්ටියම එකාස කරගෙනයි අපි දෙන්නා යන්නේ ඊළඟ සින්දුවට. චුට්ටක් කතා කළා වැඩි.

0: පිට පිට රට තෑගී සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: ඕමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඕමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
2: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 076 446 7953

0: හිනා වෙවී බැල් බැඳගෙන හන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟින්

0: හෙලෝ හෙලෝ සතියන්තේ ලස්සන හින්දි සිින්දුවක් අහෙන්න යන්නේ.
1: හින්දි සිදුවර යන්න කලින් අපිට කෝල් එකක් ගත්තා. මොනරාගලින් නිශානි තමයි අපිට කෝල් කරේ. ඉතින් එයාගේ අක්ක ඉන්නවනේ කුෂානි. කුෂානිගේ ඔන්න 21 වෙනි බර්ත්ඩේක අදලු.
0: සුබ පන්දිනයක්
1: වේවා. සුබ පන්දිනයක් වේවා දෙත්ීම් එකේ අපි හැමෝම වට ඔන්න 21 බර්ත්ඩේකට හැපි බර්ත්ඩේ කියලා අපි වට විෂ් කරනවා. එතකොට නංගි රෂාන් ඉන්නකෝ, අම්මා තාත්තා ඉන්නකෝ. එතකොට කුෂානි ඉකන්නේ බර්ත්ඩේ ගර්ල්ගේ ඔන යාළුවත් ඉන්නවා කිව්වා අද පාටිලු.
0: එනයි ඉතින් අපි දෙන්නට හවසට යන්න ගමන.
1: ඒක තමයි කේක් කැල කනුවල.
0: ඒක තමයි. අයියෝ පාටියකට ගිහිල්ලා කේක් කැල්ලක් විතරද කාලේ?
1: නෑ නෑ තියනවා. එතකොට තරංග මම සුනේත්‍රා කුමාරී. ඉතින් දෙයියන්දර ඉඳන් තමයි මේ විදිහට මැසේජ් කරලා තියෙන්නේ.
0: පුතා විහිත් ඉන්නවා
1: වේද? පුතා විහඟත් ඉන්නලු. විහඟවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට
0: කලි.
1: ඊළඟට හයි දෙන්නටම මං කාංචනා.
0: හයි හයි.
1: එයාවත් අපි ලස්සන සින්දුවකට එකතු කරගමු. එතකොට
0: 11th October ලස්සනයි ඒ ඉමේජ් එක. මංජුලා තමයි කහතුරු ඉඳලා එකවලා තියන්නේ අපිට. This Sunday.
1: එතකට හලෝ හලෝ, සුභම සුභ සතියන්තයක් වේවා. මාත් ඉන්නවෝ, අමතක නෑනේ කියලා දාලා තිනවා. ආශා නේද?
0: නෑ නෑ. ඔව්, ආශාව අපි කිව්වා.
1: ඊට පස්සේ ආයිබෝ වේවා. මඩපත ලක්ෂ්මන් තමරා, ලක්ෂ්මන් තමරා, නිශානි චේතනා, එතකොට පුංචි පුතා තේජ, එතකොට අවර් සමගින් ඔන්න භාග්‍යයින අවිෂ්ක සමග සේරුවාවිල KDA සමරසිංහ තමයි එකතු වෙලා තින්නේ.
0: තව ටිකෙන් තව කියන්නේ මඩපත ලක්ෂ්මන් තමරාගේ ලක්ෂ්මන් තමරා. එතකොට කවුද කියලා හිතාගන්න බැරි වෙනවා. මේ කවුද අපිට මිස්සුනේ මේ හරිය? කවුරුරි අලෙක් මිස් වුණා අපි හොයාගන්නවා. ආ හරි හරි, අෂි අෂි
1: අෂි
0: කඳානේ ඉඳගෙන අපෙන් ලස්සන සින්දක් ඉල්ලලා තිබුණා. 1711 95 95 95 එන්නයි කිව්වේ මේ පැත්තට. 10:52.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: දැන් වේලාව දැසනේ කළහයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවස් සමග මම සමීර. වත්තල මාබෝල ප්‍රදේශයේදී අයිසා හෙරෝයින් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ දිශා අපරාධ කොට්ටාශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී සැක්කරු සතුව තිබී අයිස් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 229ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 264ක්, මත් ද්‍රව්‍ය කිරාමෙන බැලීම සඳහා යොදාගත් අරාදියක් සහ ජංගම දුරකථනයක් ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිශා අපරාධ කොට්ටාශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. සිරගත කර සිටින පූජ්‍ය ගලගඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නිදහසේ පාදයාත්‍රාව අද දෙවන දිනයට කඩුගන්නාවෙන් ආරම්භ කරනු ලැබුවා. අද දිනේ කඩුගන්නාවේ සිට කෑගල්ල දක්වා මෙම පාදයාත්‍රාව පැමිණීමට නියමිත බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ. පාදයාත්‍රාව කෑගල්ල, වර්කාපොල, නිට්ටඹුව, කඩවතයන් නගර පසු කරමින් එළඹෙන 15 වනදා කොළඹට ළඟාවීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් පැවසුවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Love is in the air. Inna aadre allaganna.
5: Net FM. Hello, Satyantaya.

0: Happy Hour Bay of Sun Paint at the Uzi Udavits. Ecole hi hi hi hi.
1: Ega danger lamas.
0: Ega
1: danger. Hi hi. Hey done.
0: අද කොට කේන්ජල්
1: අමතුමයි.
0: ඉතින් අපි දිහා ඇන්ජල්ස් ලා බලාගෙන ඉන්න.
1: ෂුවර් බලාගෙන ඉන්න.
0: ෂුවර් බලාගෙන
1: ඉන්න. ඉතින් ආදරණීය තරංගා දෙන්නටම සුබ දැසනක්.
0: මේවා.
1: අත එන්න ටිකක් පරක් වෙලා මෙයා. කොහෙද කියලා තින්නේ.
0: අන්සරි.
1: ඉතින් ශෂි දෙවලි බාති එක්ක උඩ රමණි සුමේද ඉන්නවා. කලතරින් ඉන්නවා සතුසෙත් කල්හරි එක පුංචි එවින්.
0: ඕකේ.
1: හවස සිඳ දෙන්න. අකෝ මම මොරක මොරවක ටෙහාරා උන්න මල්ලි යුවෙන්වත් එක්කගෙන අතු ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා.
0: හලී
1: චූටි පැටියෙක්. කියුට් බබෙක්ගේ ෆොටෝ එකක් කියලා තියෙනවා. කවුද මේ? යක්කල හන්සි. නුවි බබා තමයි මේ ඉන්නේ.
0: නුවි බබා හරිම ලස්සනයි. තව එක්කෙනෙක්ව කියවගෙන මෙයත්. මාධවි මාධවි කොහෙන්ද මේ කොට්ටාවේ ඉඳලා අපිට මැසේජ් කරන්නේ? 0715 95 95 එන්න මේ පැත්තට. හිත කැමති හොඳ සින්දුවකට ආදරය කරන කට්ටියගේ නම් ටික එක්ක අසු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න.
2: දැන් වේලාව 10:06:14.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
4: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: Net BOC, you are a leader.
7: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
6: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
8: You are a leader.
7: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: මහි එන්න යන්න ගමනක් යන්න
3: යමු.
2: යනවා අපේ ඉෂාන්ව හම්බ වෙන්න. මේ සුබ පණිවිඩේ ඉෂාන්ගෙන් අහන්න ඕනි කියලා හිතුණා. ආයිබෝවන්.
4: ආයිබෝවන් තරංගය වගේ මහේ දිනට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔන්න බැඳීමක් නැති බැඳීමක් HNB finance දිනුවට මග කියන්න තමයි අද දවසේ අපි ඇවිල්ලා තියෙන්නේ කඳුරු වෙල ආදරණීය පුරවටදී. අද සවස් කාලේ යනවා අපි මහියංගන පුරවරයට මේ දිනුව වෙන මග කියන්න. හැබැයි අමෝම තරංග මේ දිනුව වෙන මග කියන්න කැමති නෑ නේද?
2: හැබැයි
4: අපි කිසිම ඊර්ෂ්‍යාවක් කුහකකමක් හිතේ නැතුව හැමෝම දිනුව වෙනවට අපි කැමති නිසා තමයි මේ දිනුවට මග කියන HNB finance වටිනාකමත් එක්ක ඔන්න අද දවසේ අපි ඇවිල්ලා තියෙන්නේ. අපිත් එක්ක එකතු වෙනවා නම් කරිනම් ලේසියෙන් පහසුකම් ගැන අද දවසේ අපි කතා කරමු. ඉතින් අර හැමෝම කැමති නේද වාහනයක් ගන්න, ලස්සන බයික් එකක්, ත්‍රිවිල් එකක් ගන්න කැමති. ඒ විතරක් නෙවෙයි බිස්නස් එක උනත් දියුණු කරගන්න තරංග මේ පොඩි ට්‍රක් එකක් ගන්න කැමති. පවුල් ඉන්න හැමෝම එක්ක ගමනක් බිමනක් යන පුංචි කාර් එකක්, වෑන් එකක් ගන්න හැමෝම කැමති. මෙන්න මේ සිහිනය යථාර්ථයක් සැබෑවක් කරගන්න තමයි HNB finance කඩිනම් ලේසියෙන් පහසුකම් ඔබට අරගෙන එන්නේ. ඉතින් අඩුම අවම ලියකියවිල් එක අවම පොලි අනුපාතයක් එක්ක උපරිම ලේසියෙන් මුදල ඔබට දෙන තන තමයි HNB finance කියලා කියන්නේ. ඉතින් අද දවසේ ඔබ එකතු වෙනවා නම් ඔබට පුළුවන් මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ ලීසින් වගේම අපි ඉතුරුම සහ ස්ථාවර තැන්පතු ගැනත් අද දවසේ කතා කරනවා. ඉතින් අපි මහන්සියෙන් හරි හම්බ කරන දේ හරිම තැනක ඉතුරු කරන්න ඕනේ. මෙන්න මේ ඉතුරුමට හොඳ වටිනාකමක් ලැබෙන්නත් ඕනේ තරංග. ඉතින් ඒ නිසා තමයි HNB finance power save ඉතුරුම් ගිනම තියෙන දිනපතා ගණනය වෙන 8% දක්වා ඉහළම පොලි අනුපාතයක් ඔබට දෙන්නේ HNB finance. ඉතින් ඔන්න ඒ විතරක් නෙවෙයි අපි මේ පුංචි දරුවන් වෙනුවෙන් යාළු ඉතුරුම් ගිනම තියෙනවා. ඉතින් ඔගලන්ට පුළුවන් මේ රුපියල් 3000කට වැඩි තැන්පතුවක් දාලා account එකක් ආරම්භ කරනවා. ලස්සන පුංචි කැටයක් බැඩ්මින්ටන් යුගලයක් ඔබට තෑගි විදියට ලැබෙනවා. රුපියල් 10000ක් දාලා account එකක් open කරනවා නම් ඉතින් කැටයක් බැඩ්මින්ටන් යුගලයක් වගේම වටිනා කියන පොත් කට්ටලයකට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ලෝක ළමා දිනය වෙනුවෙන් ඔන්න ඔක්තෝබර් මාසයේ පුරාවටම ඔක්තෝබර් මාසයේ 25 වෙනකම් යාළුවයි මමයි තේමාව යටතේ ලස්සන ඔන්න චිත්‍රයක් ඇඳලා HNB finance අපේ යාළු චරිතයත් එක්ක ලස්සන සිතුවිල්ලක් චිත්‍රයට නැගලා ඔබට එවන්න පුළුවන් නම් ඔබට පුළුවන් ලස්සන වටිනාකම් ගොඩක් තෑගි ගොඩක් හිමි කරගන්න පුළුවන්. දරුවගේ නම ලිපිණය ඒ විතරක් නෙමේ වයිසල් එක එවන්න 0.76 0.29 0.21 0.9 කියන අංකයට වට්සප් කරන මේ චිත්‍රය එහෙම නැත්නම් ළඟම තියෙන HNB finance ශාඛාවකට බාර දෙන්න පුළුවන්. ඔන්න ඔබ වාසනාවන්තයෙක් වුණොත් ලස්සන ස්කූටර්, මෙලෝඩිකා, බයිසිකල්, ලෝකනේතුළු පාසල් උපකරණ ඇතුළු තවත් වටිනා කියන තෑගි භෝග ගොන්නක් හිමි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි රන්නය ගැනත් කතා කරනවා. පරිස්සම් කරගත් උරත්තරන් ටික හරිම තැනිම උගස් තියන්න ඕන. ඕනම කෙනෙකුට තරංග මේ නේද හදිස්සි අවශ්‍යතාව වෙන්න පුළුවන්. දරුවෙකුගේ කරදරයක් ඉගෙනීම කටයුතු වලට අපි පුරුද්දක් විදිහට මේ රත්තරම් බඩුවක් උගස් තියලා මුදලක් හොයා ගන්නවා. ඒකට අඩුම පොලියට වැඩිම අත්තිකාරම් මුදල දෙලතන තමයි ඔන්න HNB රන්නය කියලා කියන ඉතින් මෙන්න මේ වටිනාකම් ගොඩ ගැන කතා කරන්න තමයි අද දවසේ අපි ඇවිල්ලා තියෙන FM 95.94 කවදත් අලුත් කාගෙත් මෙතන හිස්සති නෙවෙයි ඇවිල්ලා තින්නේ කඳුරුවර නගරෙට මේ වෙලාවේ වටිනා කියන තෑගි පොක රසක් තියෙනවා. විනෝදාත්මක තරග රාශියක් තියෙන ඉතින් ඔබට පුළුවන් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන් තියාගෙන හැමෝටම ආරාධනා කරන වෙන්නේ කඳුරුවර නගරෙට මේ සුන්දර වටිනාකම එක් එකතු වෙන හවස යනවා. අපි මයිංගන ආදරණීය පුරවරයට මේ වටිනාකම ගැන කියන්න බොහොම ස්තුතියි.
2: ස්තුතියි ශාන්. ගොඩක් ස්තුතියි.

0: එකල හයි විසි අටයි තත්පර පනස් අටයි අපි යන යාර ලීඩ ගැන මතක් කරන්න.
1: නැතෆම් කියන්නේ කවදාත් අනාගතය දකින අනාගතය වෙනුවෙන් වැඩ කරන අපේ ආයතනයක්. ඉතිං නැතෆම් අපිත් එක්ක එකතු වෙලා ඔන්න ලංකා බැංකෝ ජාතිය මහන්තැඹ එකතු වෙලා ලස්සන වැඩසටහනක් මේ දවස් තුනේම කරගෙන ගියා. ඔක්තෝබර් 9, 10, 11 දවස් තුනේම. ඉතින් අද අවසන් දවස තරංග. ඉතින් මේ පාර අපි අපේ පුංචි පැටව වෙනුවෙන් අපේ අනාගතයේ දරුවන් වෙනුවෙන් අනාගතයේ වෙනුවෙන් ඔන්න මාතර කොටපල ජාතික පාසලේදී තෙදින නායකත්ව පුහුණු කඳවුරක් අපි සංවිධානය කරගෙන ඉතින් මේ වෙනකොටත් ඒක පවත්වාගෙන යනවා.
0: ඒකනේ අපි කියන්නේ අනාගත නායකයන් බිහි කරන්න මෙහෙන ලස්සන චාරිකාවට හෙට දවසේ වගේ ඉස්කෝලෙත් එක්ක අස්වැනීර තියනවා කියලා. ඉතින් පුණ අනුග්‍රහක දායකත්වය මේ වෙනුවෙන් අපිට ලබා දෙනවා ලංකා බැංකුව ජාතිය මහා පහන්තැඹ. 11:29 අපි වට්ස්ඇප් මැසේජස් පැත්තටයි මේ යන්නේ ටික් ටික් ගල කැරකිලා.
1: ඉතින් සොඳ ලංකාවෙන් ඔන්න පූර්ණ මාසේ වන්ද අපිට හයි කියලා ලස්සන ස්ටිකර් එකක් කැවලා. එතකොට හයි ගුඩ් මෝර්නින් මම බුලත් කොහො පිටින් ඔන්න ජාන්පති අය තම මේ විදියට අපිට මැසේජ් එකක් කියවලා තියෙන්නේ. ලෑවල මටයි මගේ සුදුටයි ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ආදරණීය තරංග මහි ඔන්න අවසන් මොහොතේ අපිත් ආවලු. අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්ස්ටන් පාරේ ඔන්න චන්දන ස්ටෝස් එකේ චන්දනයි චාන්දනි අර ලස්සන කපල
0: කතාගෙන එන කපල.
1: ඊට පස්සේ ඔන්න දිලාන් ඉන්නවා, දිලාන් නිරෝෂින්ව හංවැල්ලෙන් සුසිල් ප්‍රනන්දුවත් එකතු කරගන්නලු. එතකොට හයි, කොහොමද චාමර ස්ටෝස් කලතර පනාපිටි ඔන්න චාමර ඉන්නවා, තනුජයි ඉන්නවා, අපිවත් ලස්සන එකතු කරගන්න ලස්සන සින්දුවක්.
0: අපිවත් ලස්සන එකතු කරගන්න හැමෝම හල තියෙන කොහොමද කොහොමද කියලා අපේ කියන්න උත්තරයක්.
1: ඇත්තටම සතුටින්
0: එච්චරයි දෙයියනේ, එච්චරයි. 0.7195 දිග්ගටම අද දවසෙත් හැලෝ හැලෝ සතියන්තය අහන්න හැලෝ.

0: bahay.
1: Gills within the Namunish Padan Sandha Adumamilla, Alagram Siak then Rubel Visinaviai, Alicatapera Gram Siak then Rubel Tisekai, Kelavala Gram Siak then Rubel Ekasia Anunaviai, Gills Nam Babai Adumamilla.
2: Cementicota Siak Dinagana, Adasita Avamasasta Cementi Bag, Pahak Mildiga, Bilpataka Chaya Rupak, Nama Jatik Handru Patanki Samaga, Pidwai Hatsi Hatanami, Hatahatai, Hatahatai, Hatahata Anketa WhatsApp Karanda, Nathot Misko Lekagdin, Kundesitai.
3: HMB Finance, දියුණුවට මග නගර චාරිකා.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
3: October 11 වනදා උදේ කඳුළු වෙල සවස මහී අංගණය
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක් මේ ඔය පහුගිය දවස්වල පාරේ යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක් ඊසි නිසා ලේසිද හරියටම හරි අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා ආර්ය ඊසි සනීප ආරක්ෂකතුමා මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ මොකද ගාන අඩේ වගේම ක්වොලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ අපේ රටේ අපේම දෙයක් සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා ඒ වගේම ක්වොලිටි එක නම් ෂුවර්ම ෂුවර් SLS වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් RAIC පාවිච්චි කරලා බලන්න.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
6: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
7: නංගියා
6: මටත් ඔයගෙ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
7: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
6: මොනවා කියනවද අයියා ඕක සිම්පල් වැඩනේ
7: ඌ කී නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා කොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
6: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අතු ගාලා දානවා
7: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
8: NetFM හතර වටේ
9: FM 95.8

0: Meltol. Hisaratya una sempratishava. Angapata vedanava apahasudina sadaha. Ikman sahaneya. Meltol. Parasitamol visheshayaki.
1: Net BOC. You are a leader.
2: Ratata anagatha nayakin tarana dooradarshi mehuma. Pasal daruwange denuma akalpa menma kusalatawan opnangbana. Edina nayakatwa pohunu kadawura. Lanka Banku samaga athwal patta kanime. Mevara Matara Kotapola Jathika Vidyalayedi. October masa 9 wanda sita 11 wanda dakwa pavathwe.
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
3: You are a leader. You are a leader.
2: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තම.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: හඳුන්වා දෙන BOC Flex Tap & Pay. Then BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. Shopping යද්දි dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ ෆෝන් එක tap කර pay කරන්න. Cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ ෆෝන් එකේ. වඩාත් පහසු digital banking කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap & Pay. මගේ life එකට මගේ Flex.
6: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
8: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mood එකක්. මේ තමයි ඒ පැය තුන ඔයාගේ හැන්දාව.
9: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
10: කින්දර හැන්දෑව විජානු චානු
9: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
6: අපිට යන්න වෙලාවත් ලං ලං වීගෙන එන්නේ. ඊට කලින් අපි WhatsApp පැත්තට යමු. දෙන්නටම දෙන්නම ගානට වැඩි දැන් ගුටි කනවා ආදරේ පැලෙන්නලු. ඉතින් ඔයාලගේ කයි කිචි මිචිය නිසා අපිට මහන්සිය දැනෙන්නවත් නැල්ලු. ඔන්න අගුණුකල පැලැස්සේ පහළගමින් සුරංග තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දූමන් දිනවා, පුතා සුපුන් දිනවා, නෝන දුෂාන් ඉන්නවා. ඉතින් ලස්සන සින්දුකට එකතු කරගන්නලු. එතකොට කළුතරින් අපි වහගෙන ඉන්නවා, බන්දු ඉන්නවා, කුමාර ඉන්නවා, සචින්ත ඉන්නවා, තුරන් පස්සේ අරෝෂ ඉන්නවා,
11: දේපාල්
6: ඉන්නවා. හෙල හෙල සතියන්දේ තරංගමණික මහේ මණික ඉක්මට ලස්සන සින්දුවක් දෙන්නලු. ඉතින් තිලින දුව එක කඩවතින් ලක්මාලේ තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ. ඊට පස්සේ හයි ගුඩ් මෝර්නින් සුදු මැණිකලා දෙන්නටම ඊයේ මගේ නංගිගේ පුතාගේ 77 වෙනි බර්ත්ඩේ එකලු. ඉතින් අපි විශ්කර මුලේ දයට
11: 70 කියවෙන්නේ.
6: පත් සයල් විද්‍යාන් ගමගේ
11: සයල් විද්‍යාන් ගමගේ සුභපන්
6: සුභපන්යක් වේවා.
11: පැටියෝ
6: තව ඉන්නවා. තව කවුද ඉන්නේ අපිත් එක්ක?
11: කට්ටියටම සුබම සුබ වෙන්නේ කියලා තව කවුද ඉන්නේ කියලා කිව්වොත් ගොඩක් අය ඉන්නවා අපි වාගෙන. තව ටිකකින් ජනිතුත් වෙනවා. 12න් පස්සෙත් ලස්සන සින්දු අහන්න පුළුවන්. යම් නේද ගෑනු ළමයෝ?
6: යමුනේ යන්න හිතෙන්නේ නැහැ තරංග.
11: අයියෝ එහෙනම් ඉන්න දැන් 12න් පස්සේ ජනිතුත් වෙනානේ. ආදරේ මොකද්ද කියන්නේ කියලා හොයාගත්තද ඔයා?
6: ආදරේට ගොඩක් දේවල් කිව්වා නේද කට්ටිය? අපි රැවලා තිබුණා.
11: මොකන්නේ ඔයාගේ?
6: ආදරේ එක ලොකු ලොකු මාත්‍රකාවක් වට.
11: ඒ කියන්නේ අපි පුංචි වැඩිද?
6: අපි පුංචි වැඩි.
11: මාත් එහෙමද?
6: එහෙම තමයි.
11: මම තරංගා.
6: මම මහී.
11: ආදරෙන් ඉන්නවනේ.
6: බයි.

0: FM Anupaha. FM Anu Hatarai Dasama Ata. Net FM. Divina Pura. Divina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: වේලාව දවල් 12යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RDB විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ආයුබෝවන් අද 2026 ඔක්තෝබර 11 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම කසුලිනා නායකාර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ සිරස්තල ඥානසාර හිමිට නිදහස පතා ඇරඹුණු පාද යාත්‍රාව කෑගල්ල දක්වා ගමන් නරඹයි. අයිස් සහ හෙරොයින් කිලෝ 18ක් සමග වත්තලදී තරුණයෙකු අත්අඩංගුවට. දැදුරෝය සහ රාජාංගනය තවදුරටත් වාන්දමයි. අද පස්සරුවේ ප්‍රදේශ රැසකට තද වැසි. ජනපති අද පස්සරුවේ නිකවැරටියට. රියාද් ගුවන්තොටුපළ වෙත එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට 300කට වැඩි පිරිසකට තුවාල.
0: Net News. The truth people trust.
6: සිරගත කර සිටින පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නිදහසේ පාද යාත්‍රාව අද දෙවන දිනයට කඩුගන්නාවෙන් ආරම්භ කෙරුණා. ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. සිරගත කර සිටින පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නිදහසේ පාදයාත්‍රාව අද දෙවන දිනයට කඩුගන්නාවෙන් ආරම්භ කරනු ලැබුවා. අද දිනේ කඩුගන්නාවේ සිට කෑගල්ල දක්වා මෙම පාදයාත්‍රාව පැමිණීමට නියමිත බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ. පාදයාත්‍රාව කෑගල්ල වරකාපොළ නිට්ටඹුව කඩවත යන නගර පසු කරමින් එළැඹෙන 15 වැනි දින කොළඹට ළඟාවීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමි වැඩිදුරටත් පැවසුවා.
7: අද දවසේදී දෙවන දිනටත් ඥානසාර හාමුදුරන් වහන්සේගේ නිදහස වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාවය තිරස්ථිතිය වෙනුවෙන් නිරාගමික වත්මන් ජනාධිපතිවරයා නිරාගමික වත්මන් ආණ්ඩුවෙන් සම්බුද්ධ ශාසනය සහ භික්ෂුන් වහන්සේ බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කරන්නට යෙදුණු පාගමන දෙවන දිනටද කඩුගන්නාව ගලවිදු ස්ථානයෙන් ආරම්භ කරන්නට යෙදුණා මහා සංඝරත්නය. එවැගේම ඥානසාරහාම නිදහස ප්‍රාර්ථනා කරමින් සහභාගී ගිහි පින්වතුන් රාශියකගේ දායක අද දවස අපි කඩුගන්නාව මාවනැල්ල පසුකරමින් කෑගල්ල නගරයට සවස් කාලය වෙනකොට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ විශාල මහා සංඝරත්නයක් වගේම ජීප් ජනතාවක් මේ සඳහා ඉතාමත්ම හැඟුම්බරව රට ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තිබෙන එහි සුරක්ෂිතතාවය පිළිබඳව ඇති ඇල්ම උනන්දුව කියාපාමින් අවුව රශ්මිය නොතකමින් මාර්ගයේ දෙපස විශාල වශයෙන් ඒකරාශී වෙමින් මේ කටයුතු ශක්තියක් වෙනවා, ධෛර්යයක් වෙනවා. අපි අරමුණ ඥානසාර හාමුදුරුවෝ නිදොස් කොට නිදහස් කර ගැනීම, එවැගේම වත්මන් ආණ්ඩුව සැලසුම් සහගතව මේ සම්බුද්ධ ශාසනයට කරන්නා වූ කෙනෙලිකම් ඇතුළු සියලු බාධාකාරී ක්‍රියාවන්ගෙන් සම්බුද්ධ ශාසනයත් භික්ෂු ශාසනයත් මේ රටත් දෙයත් බේරා ගැනීමයි අපේ පරම අරමුණ අභිපාය. ඒ වෙනුවෙන් අපි අද දිනේ කටයුතු කරනවා, හෙට දිනේත් කෑගල්ලෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.
6: වත්තල මාපෝල ප්‍රදේශයේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දිසාපරහද කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 229ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 264ක්, මත්ද්‍රව්‍ය කිරාමැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිදුව සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ටාසේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. දෙවයිනේ බොහෝ ප්‍රදේශවල පස්සරුවකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුරේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්ය නියුතු කාලුගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා.
8: අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවාගේම බස්නාහිර, සපරගමුව, මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුරයේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි අද දිනේදීත් අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. බස්නාහිර, සපරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද දිනේදී අලුයම් කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි.
6: මේ අතර ගංගාවල සහ ජලාශවල ජලමට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග අධ්‍යක්ෂක ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා අදහස් පළ කළා.
9: නිල්වලා ගංග සහ ඉංගඟ ආශ්‍රිතව මිලිමීටර 50කට ආසන්න වර්ෂාපතනයන් දක්නට ලැබෙන අවස්ථාන කිහිපයක, ඒ වගේම කළුගඟේ සහ කැරණිගඟේ ඉහළ ප්‍රදේශවල මිලිමීටර 50 75 අතර වර්ෂාපතනයන් දක්නට තියෙනවා. අනිකුත් බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර 50ට වඩා අඩු වර්ෂාපතනයන්. මේ තත්ත්වය ඇතුළේ ගංගාවල ජලමට්ටම් සැරකීමේදී ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වන ගංගාවල් බොහොමයකම එවැනි තත්ත්වයක් දකින්නට නැහැ. නමුත් කළුගඟ, මිල්ලකන්ද සහ එළගාව, ඒ වගේම කිංගඟ, පද්දගම සහ ඒ වගේම නිල්වලා ගඟ පකුරැස්ස ආසන්නයේ ඉහළ අගයක ජලමට්ටම් පවතිනවා. මේ වන විට දැද්‍රුවය සහ රාජංගනේ වාන්දුරට විවෘත කරලා නිදහස් කිරීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම දැද්‍රුවය තප්පරයට ගණන 5600 දක්වා ඊයේ සවස් කාලය වෙනකොට වැඩි කරලා තියෙනවා. ජලය නිදහස් කිරීම K2 4ක ප්‍රමාණය, ආතරක් අඩි 2ක ප්‍රමාණය විවෘත කළ තින. ඒ වගේම රාජාංගනයේ ඊයේ වන විට තප්පරයට ගණන 5700 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරලා තිනවා. මේ තත්ත්වය විශේෂයෙන්ම දැද්‍රුවේ සහ කලාවේ පහළ ප්‍රදේශවල ජලමට්ටම් වෙනස් වීමේ හැකියාව සහ වරින් වර පවතින වර්ෂාපතනයන අනුව වාන්දුරට විවෘත කිරීම වෙනස් වීමේ හැකියාව තිනවා. මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන කාරුණික ඉල්ලීම කරනවා.
6: ආණ්ඩුව වසර දෙකයි රටට සුබ යන තේමාව යටතේ රටපුරා සංවිධානය කෙරෙන මහජන රැලි මාලාවට සමගාමීව ජන රැලි දෙකක් අද නිකවරටේදී සහ ඉබ්බාගමුවදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු ජන රැලිය අද පසරු 1ට නිකවරටිය නගරයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර දෙවන රැලිය පසරු 3ට ඉබ්බාගමුවේදී පැවැත්වීමටයි නියමිත බව වාර්තා වන්නේ. කළුතර නාකුඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකරුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය සිකුරාදා උදෑසන පමණ යතුරු පැදියකින් පැමිණි නාදුරන තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ අවන්හල ඉදිරිපිටදී එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබුණා. එම ප්‍රහාරයෙන් අවන්හල් හිමිකරු එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ නාගුඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අදාළියම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය කාන්තාව දොඩංගුඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 වැනි අයෙකු වන බවයි. සිදුව සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සෞදි අරාබියේ රියාත් අගනුවර කිං ඛාලිඩ් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 309 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි සෞදි බලධාරීන් පැවසුවේ. සෞදි අරාබියේ රියාත් අගනුවර කිං ඛාලිඩ් ගුවන්තොටුපළ වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ යෙමනේ හූති කැරලිකරුවන් විසින්. ඔවුන් මීට දින කිහිපයකට පෙරද මෙවැනිම ප්‍රහාර මාලාවක් කිං ඛාලිඩ් ගුවන්තොටුපළ වෙත එල්ල කළා. මේ ගිය අතර සෞදි ජාතිකයන් 4 දෙනෙකු, බංගලාදේශ ජාතිකයන් 2 දෙනෙකු, ඇමරිකානු ජාතිකයෙකු සහ ජෝදාන ජාතිකයෙකුද සිටින බවයි හඳුනාගෙන ඇත්තේ. මේ ගිය අනෙක් අය පලස්තීන, සිරියානු, සූඩාන සහ ඊජිප්තු ජාතිකයන්ද වනවා. ප්‍රහාරය හේතුවෙන් කිංකාලේට ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් තවදුරටත් සම්පූර්ණයෙන් මත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේදී සමග ඇති සියලු ගුවන් ගමන් තාවකාලික වත්හිටුවා තිබෙනවා. සෞදි ප්‍රමුඛ සඳහන හමුදාව පවසන්නේ මෙම ප්‍රහාරය යුද අපරාධයක් බවට ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවද ඔවුන් කියා සිටියා. මේ අතර සෞදි අරාබියේ රියාද් දකුණුවර කිංග් ඛාලිඩ් ගුවන් තොටුපළ වෙත මෙම ප්‍රහාරය එල්ලවන්නේ සෞදි අරාබියේ සහාය ලබන යේමනේ රජයේ හමුදා සහ හූති කැරලිකරුවන් අතර යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් තිබියදී. ප්‍රහාර හමුවේ බටහිර තානාපති කාර්යාල තම පුරවැසියන්ට ගුවන් තොටුපළ ප්‍රදේශයේ නිවත්වන ලෙස අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා. නෙතෆෙම් බීඔසී යුආර් ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 වන කඳවුරේ අවසන් දිනය අදයි. ඒ අනුව ඊ දිනේ මෙන්ම අද දිනේද එම කඳවුරට එක්ව සිටින සිසුන් මහතෝනෑකමකින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කොටුපළ ජාතික පාසලේ මේ වන විට රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සුරේෂ් හෙනායක සමගින්. අයිබෝන් සුරේෂ්.
10: අයිබෝන්, අපි යුආර් ලීඩර් 2026 නායකත්ව පුහුණු කඳවුරේ අවසන් දවසේ පළමු කොටස අවසන් කරලා තියෙනවා. අවසන් දවසේ දෙවැනි කොටසට තමයි පියනගමින් තිබෙන්නේ. ලංකාවේ ඉතාම වටිනා කියන පාසල් දරුවන් ඔවුන්ට අනාගතය ලබා දීම වෙනුවෙන් පවත්වනු ලබන යුආර් ලීඩර් වැඩසටහන 50 වෙනි වැඩසටහන තමයි කොටපොළ ජාතික පාසලේදී ක්‍රියාත්මක වුණේ ගිය සිකුරාදා. ඊට පස්සේ ඊයේ සෙනසුරාදා රාත්‍රියේදී ඉතාම සුන්දර ළමයින්ට සද්දා නොමැකෙන මතක රාල ක්‍රියේෂන්, එහෙම නැත්නම් ඔබ දන්න වසන්ත දුක්ගන්නා රාල මහත්මයා ඇතුළු පිරිස ඇවිත්, ඒ වගේම කොටපොළ ජාතික පාසලේ රත්තරන් දියණියෝරු දෙදෙනෙක්ගේ ගීත ගායනයන් එකතු වෙමින් මේ වැඩේ ලස්සනම ලස්සන කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගිනිමෙල සිතාත්ම උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබුවා. ලංකා බැංකුවේ ප්‍රධාන අනුග්‍රහය සමාදර දායකත්වය දක්වමින් තමයි මේ දේ සිද්ධ වුණේ. ඉතින් ළමයින් 106ක් ඉන්න යුආර් ලීඩර් කඳවුර තමයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ අනාගතය, රටේ අනාගතය, අභිවෘද්ධිය සහ සහකම්පනය, අපේ ප්ලෑනින්, අපේ ඔබ්ජෙක්ට් එකට යන මාවත, මේ හැම දෙයක්ම දැනගන්නකොට අපිට තව කෙනෙක්ව දැනෙන විදිය, තව දෙයක් දැනෙන එක, පරිසරයට සංවේදී වෙන එක, විශ්වයත් එක්ක අපි එකතු වෙලා අපේ රට කොතනට ඔසවා තබන්නට උවමනාද, එතනට තමන් ගොඩනගන්නේ කොහොමද, මේ වගේ සංකල්ප ගොඩක් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක වෙන යුආර් ලීඩර් 50 වෙනි වැඩසටහන තමයි ක්‍රියාත්මක වෙන්නේ. අද තව පැය කිහිපයක් මේ වැඩසටහන අවසන් කිරීමට නියමිතව තිබෙනවා. මේ වෙන විට දරුවන්ගේ ක්‍රියාශීලීකම, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ සංකල්ප අපිත් එක්ක එකතු කර තිබෙනවා. ඔවුන් සැලසුම් සහගත වෙනවා, ඔවුන් නිර්මාණශීලී වෙනවා, ඔවුන් ඔවුන්ගේම පාසල ගොඩනගන්න එකතු වෙනවා, ඔවුන්ගේ පාසල අවට වටපිටාවත් එක්ක සංවේදී වෙමින් ඉදිරි අනාගත සැලසුම් හදන මොහොත තමයි මින් අනතුරු අපි ක්‍රියාත්මක කරන්නේ. මේ සියල්ල මෙලෙස සිදු වෙනකොට අද දරුවන්ට නොමැකෙන මතකයක් එකතු කරන්න සනවනවා. ඒ තමයි ලංකා බැංකුවේ ප්‍රධාන අලවි නිලධාරීතුමා සමීර ඩී ලියනගේ මහත්මයා ඇවිත් විශේෂ දේශනයක්, ඒත් එක්කම ළමුන් සමග කතාබහක් සහ ජයග්‍රහණය කරන ළමුන්ට ලංකා බැංකුවේ තෑගි භෝග පිරිනමන අවස්ථාවකුත් උදා කර දී තිබෙනවා. අවසාන මොහොතේදී ආයෙත් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා නෙත් FM වෙනුවෙන් විශේෂ වාර්තාකරු මම සුරේෂ් එන්නායක කොටපොළ ජාතික පාසල් භූමියේ සිට.
6: ස්තුතියි සුරේෂ්. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සව 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 තන්න.
1: Net News රාව ප්‍රතිරාව.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙත් නිවුස් පිළිබඳ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
11: කාලීන වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්ම ඒ වගේම සියලු රාජ්‍ය ආයතන වෘත්තීය සමිතිත් එක්ක බැලුවම විශේෂයෙන්ම මාධ්‍ය කියන්නේ අපිට ඉතා වැදගත් කොටසක්. මොකද මහජනතාව වෙත සමබරව පුවත් සහ වෙන කාලීන සිදුවීම් වාර්තා කිරීම එදී සුවිශේෂී කාර්යභාරයක් වසර 21ක් පුරාවටම නෙට් නිවුස් හරහා සමබරව සිද්ධීන් වාර්තා කරනවා. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත්තම මල්ගි ජනතාව වෙත ක්ෂණිකව දැනුවත් විය යුතු තොරතුරු පිළිපැනීම් ආදී සියලුම තොරතුරු සමබරව තමන්ගේ මාධ්‍ය වගකීම ඉටු කරපු ආයතනයක් විදිහට අපි දකිනවා නෙට් නිවුස් මාධ්‍ය ආයතනය. ඉතින් ඔවුන්ගේ මේ වසර 21 පුරාවම පක්ෂපාතී නොගතිව සාධාරණ ලෙස තමන් වෙත පැන නැගෙන හැම පුවතක්ම විශ්ලේෂණය කරමින් සාධාරණ ලෙස එය මා ජනතාව වෙත දැනුවත් කිරීමේ වගකීම ඔවුන් ඔවුන්ගේ කාලය පුරාවටම ඉටු කර කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම ඉදිරියටත් ඔවුන්ගේ මේ කටයුතු ඉතාම සාර්ථකව සිදු කර ගැනීමට අපි සංගමයක් වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සුබ පැතීම නෙට් නිවුස් වෙත ඉදිරිපත් කරනවා.
12: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
13: Satti Antaya.
14: Hello, hello.
13: Satti Antaya.

0: enna aðri allagan.
1: Net FM, hello hello satiante.
2: Velav dolahai vinadi visai subha dahavalak veva kavi
3: subha dahavalak veva
2: idi mokada venne
3: ටිකක් අසනීපෙන්.
2: ආහා.
3: හැබැයි ඉතින් ඉන්නවා
2: ෂේප් එකේ. අසනීපයි කියලා ඉතින් අපි වැඩට එන්නේ නැතුව ඉන්නේ නැහැ නේද?
3: ඔව්.
2: අපි වැඩට එනවා. අපි වැඩට එන්නේ මොකද අපි වහගෙන ඉන්න කට්ටිය බලාගෙන ඉන්නෝනේ අපි එනක. අපි නැති වුණොත් එහෙම ඒගොල්ලෝ දුක් වෙනවා. ඉතින් ඒක හන්ද ඒගොල්ලෝ දුකින් තියන්න කැමති නැහැ අපි. අසනීප වුණත් මොන දේ වුණත් අපි වැඩට එනවා. එහෙම නැතුව මේ අපේ ලොක්කෝ අපිට කියන්නේ නැහැ නේ මේ එන්න නිවාඩු ගන්න එපා එහෙම කියලා කියන්නේ. අපිට කියන්නේ ඔගොල්ලෝ නිවාඩු ගන්න. සතියන්තේ ඔගොල්ලෝ ගෙදරට වෙලා ඉන්න. එහෙමයි අපිට කියන්නේ. අපි හැබැයි බලෙන් එන්නේ නේද?
3: තියන ආදරයට
2: ජොබ් එකට තියන ආදරයට අපි බලෙන් එනවා වැඩට ඉතින්. ඉතින් සතියන්තේ හෙලෝ හෙලෝ සතියන්තේ අන්න අපි දෙන්නගේ මේ සතියන්තේට අපි හම්බ වෙන අවසාන වතාවට හම්බ වෙන්න තමයි හදන්නේ. අද 12 ඉඳන් 3 වෙනකම් අපි හම්බුනාට පස්සේ ආයි හම්බ වෙන ලබන සතියන්තේට කොහොම හරි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. අපි ඉතින් සතුටින් ඉන්න හදන්නේ පැය 3ක කාලයක්. අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ. ඔයා සාමාන්‍යයෙන් සතුටින් ඉන්න මොනවද කරන්නේ?
3: සතුටින් ඉන්න
2: කනවනේ. ඒක මේනවා ඇඟ දිහා දැක්කම.
3: ඔයත් එක්ක ඉඳලා ඒක පුරුදු වෙලා
2: තියෙනවා. ඒකනේ මමත් කොහොමද සතුටින් ඉන්න කන එක තමයි කරද්දි. මේ අපි අහගෙන ඉන්න කඩේ මොනා කරනවද දන්නේ නැහැ නේද?
3: අද නිවාඩු දවසේ නේද?
2: අද නිවාඩු දවසේ සතුටින් ඉන්න ඒගොල්ලෝ මොනා කරනවද දන්නේ නැහැ. සමහර විට හස්බන්ඩ්ලා නම් සතුටින් ඉන්න වයිෆ්ට පොල් ටිකක් ගහලා දෙනවා ඇති. එහෙම නැත්නම් පොල් ගහට රගල පොල් ටිකක් කඩලා දෙනවා ඇති. ඒ කඩව පොල් ටික ලෙලි ගහලා දෙනවා ඇති.
3: කඩේ යනවා ඇති.
2: දර පලනවා ඇති. ඒ හැමදේම සතුට වෙනුවෙන් තමයි. පෞලි සතුට රඳාපව තින්නේ වයිෆ් සතුටින් ඉන්න WhatsApp Facebook post එකට comment කරන වෙලාවට අපිට කියන්න කොහොමද එන්නේ මේ පැත්තට
3: මතක් කරන්නම් වෙනද වගේම මේ පැත්තට කතා කරන්න පුළුවන් 0112553639 එකට ඒ වගේම WhatsApp පැත්තට ඇවිල්ලා කොහොමද ඉතින් අද දවසේ කියලා ජනිත් එක්ක මාත් එක්ක බෙදා ගන්න පුළුවන් 0711 95 95 95 එකට
2: අර මේ බැරල් එකකුයි පොඩි කොසු කැල්ලකුයි වගේ තියෙන ෆොටෝ එකක් අපි දාලා දිනවා Facebook fan page එකේ. ඔකේ කොසු කැල්ල වගේ පේන්නේ මාවේ. අර පොඩියට පේන්නේ මාව. බැරල් එක වගේ පේන්නේ කවිව. මොවුන ඉතින් පේන්න දාලා නැහැ. පෙන්වන්න බැරි මූණක් තියෙන්නේ.
3: මූණ පෙරුණා දුනාර ජරි. ඇගෙන් හිතන පුළා කවුද මහත කවුද කෙට්ටු කියලා. හරිද?
2: ඇඟ දැක්කම තේරෙනවා කවුද මේ බෝලේ කියලා. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගන්න හදන්නේ. ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. මේ පැත්තට WhatsApp message එකක් එවන්න. දවල් 12 ඉඳන් හවස 3 වෙනකන් එක දිගට ඔයා කැමතිම සින්දුත් එක අපි දෙන්න මේ පැත්තෙන් ඉන්නෝ එන්න කියලා තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ නේ. තමන හරි කියන්න තියෙනවා අවසාන වශයෙන්.
3: අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද ප්ලේලිස්ට් එකේ සින්දු හරිම ලස්සනයි.
2: හරිම ලස්සනයි. ඒව තීරුවේ මම.
3: හරි. එහෙනම් ඉතින් ප්ලේලිස්ට් එකේ තියෙන පළවෙනි song එකට අපි
2: යමු. මේ දෙවැනි එක. මං ඉන්න හවස 3 වෙනකන් මම ජනි. ඔයා කවුද?
3: මම

0: වෙලාව 12යි විනාඩි 30යි. අපි මේ වෙලාවේ කතා කරන්න හදන්නේ විශේෂ දෙයක් ගැන කවි. දැන් අපේ අනාගතයට අපි නායකයන් බිහි කරන්න ඕනේ නේ. එහෙම නායකයන් බිහි කරන්න අපි මේ දවස්වල පටන් ගන්න තිනවා තවත් සුවිශේෂී වැඩ කටයුත්ත. මොකක්ද මේ වැඩ කටයුත්ත?
1: ඒ තමයි දෙනියාය කොටපොළ ඉස්කෝලේට අපි ගිහින් තියෙනවා. You are a leader.
0: දෙනියාය කොටපොළ ජාතික පාසලට අපි ගිහිල්ලා තියෙනවා. අපේ 50 වෙනි You are a leader වැඩසටහන අරගෙන මේක net fm boc You are a leader වැඩසටහන මේක අපි අවුරුදු ගාණක් තිස්සේ එක දිගට කරගෙන ආවා. දැන් අපි මේ පාර අරගෙන ඇවිල්ලා තියෙන්නේ දෙනියාය කොටපොළ ජාතික පාසලට. අද දවස තමයි මේ වැඩ කටයුත්තේ අවසාන දවස. හරියටම කියනවා නම් ගිය සිකුරාදා දවසේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. ගිය සිකුරාදා දවස, ඊට පස්සේ ඊයේ දවස, ඊයේ හවස ස්වරුවේ තවත් සුවිශේෂී වැඩක් සිද්ධ වුණා. ඒ තමයි අපි ගොඩාක් වෙලාවට මතක් කරන්නේ මේ අපේ ජාතික පාසලේ, කොටබොල ජාතික පාසලේ දරුවන්ට ඒගොල්ලන්ගේ ආකල්ප වර්ධනය කරන්න, ඒ වගේම තමයි ඒගොල්ලෝ හිතන විදිහ ලස්සන කරන්න, හරි ලස්සන කියවීමක් තියෙන කෙනෙක්ව ඒගොල්ලොත් එක කතා කරන්න කරගෙන එනවා කියලා. ඒ තමයි අර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ ගීත රචක වසන්ත දුග්ගන්නාරාල මහත්මිය අපි ගෙන්නනවා කියලා කිව්වා කොටබොල ජාතික පාසලට. ඉතින් ඊයේ හවස්වරුවේ මාතර කොටබොල ජාතික පාසලේදී මේ වැඩ කටයුතු සිද්ධ වුණා. ඉතින් දරුවන්ගේ ප්‍රතිචාරය පිළිබඳව හැවම හරිම සන්තෝෂෙන් ඒගොල්ලෝ කතා කරනවා මේ වැඩේ ගැන. ඉතින් ඒකත් එක්ක තමයි අපි මතක් කරන්නේ රටට අනාගත නායකයින් තනන දූරදර්ශී මෙහෙමුණු net fm doc juar leader වැඩ කටයුත්ත ගැන. දැන් මෙහෙම වැඩක් අපිට තනියම කරන්න බෑ කවි. මේ වැඩක් වුණාම අපිත් එක්ක අත්වැල් අල්ලගෙන ඉන්න කණ්ඩායම් ඉන්නවා. අවුරුදු ගාණක් තිස්සේ net fm doc juar leader කියලා කියනකොටම අපිත් එක්ක හිටපු සන්නාමය තමයි boc කියලා කියන්නේ, ලංකා බැංකුව කියලා කියන්නේ. ජාතියේ මහා පහන්ටම විදිහට මුළු ලංකාවම එළිය කරන අතරේ අපේ රටේ අනාගතය එළිය කරන්නත් මේ රටේ අනාගතය වෙනුවෙන් නායකයින් තනන net fm boc your leader වැඩසටහන වෙනුවෙනුත් ලංකා බැංකුව අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. කවුද ඉන්නේ අපිව මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය? whatsapp messages එවලා තියෙන කට්ටිය. කොහෙටද යන්නේ අපි මුලින්ම?
1: අපි යන්න හදන්නේ හෙලෝ හෙලෝ ජනී අයියා, අපිවත් සීද්දවකට එකතු කරගන්න කියලා.
0: ආ විතරයි මතක් කියලා
1: තියෙන්නේ. කොටියාගුපුරේ ආලෝක පූජා බාණ්ඩ
0: ආදරණීය
1: චන්දන සංජීව ලොකු දුව වනිෂානි පොඩි දුව සනුලි තාත්තා සරත් චන්ද්‍රසේකර අම්මා චන්ද්‍රාණි අතුළු පවුල සියලු දෙනාම එකතු කරගෙන හොමගම 12 ඉඳන් ගයිරි තමයි අපිට
0: Facebook fan page එකට post එකක් දාලා දිනවා. post එකට පහලිනුත් අනිවාර්යෙන් comment එකක් දාන්න කියලා අපි මතක් කරනවා. මොකද ඒ post එකට පහලින් වැටෙන comment බලලා අපි ඉතින් කෙනෙකුට hina වෙනවා. කවුද ඒ කෙනා? මේ වෙලාවේ නම් මගේ දකුණු අත පැත්තෙන් ඉන්නේ. හරි අමාරුවේ මම මේ මැදිරිය ඉඳගෙන ඉන්නේ. මොකද ඉඩ නැහැ. හරි එහෙනම් අපි යමු සින්දු අහන්නනේ.

0: FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස්කෝල් එකක් දෙන්න
3: දවල් 12 විනාඩි 38යි
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: පිරිසිදු පරිසරයක් ඉතිරි කර හෙටට පිරිසිදු හුස්මක් දෙමු හෙටක් ඉතිරි කරමු ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
7: Deals within the NAM Nishpadana Sandha Adumamilak. Ala gram siyak then rupiah visinavyai. Ali katapera gram siyak then rupiah tis sekai. Kelavala gram siyak then rupiah ekasia anunavyai. Deals NAM babai Adumamilai.

0: ಬೈ.
1: ವೆರಿ ಬೆಲ್ ಬೆಂದಗೆ ನಹನ್ ಸತಿಯ ತವಸ್ವಲ ಉದೇ ದಹಯಿಂದ ಗವಲ್ ಎಕ ವೆನಕಾನ್ ಜಾನಿ ಎಕ ದೇ ದುನು ಮಾವತ
0: ಅರೆ ದೇ ದುನು ಮಾವತ ದಾಲಿನ್ ನಟ ಮುಸುದಾ ಕಿರಿ ಬೊಂಡೆ ನಟ ಮನಮಾಲ ಕತಾ ವೆನ್ನ ಮಿಸ್ ಚನಿಯಾ ಲಂಗೆನ್ನ මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ජේක අපෙන්
2: Net FM Hello Hello Satyante
3: වෙලාව 12:46 මේ වෙලාව ඉතින් සතියන්තයේ ගෙදරට වෙලා ගත කරන කට්ටියට කොහොම සතුටක් දැනෙනවද ඇද්ද අපි මේ පැත්තෙන් ඒගොල්ලෝ කැමතිම සින්දු ටික දෙනවා ඊට පස්සේ කෝල් කරන කට්ටියට මේ පැත්තට කෝල් කරාට පස්සේ ඒගොල්ලන්ට කවීගේ ලස්සන කටහඬින් ඒගොල්ලන්ට කතා කරන්න ඒ කතා කරන දේවල් අහගෙන ඉන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා ඊට පස්සේ Facebook post එක පැත්තට ගියාට පස්සේ කවීගේ කැත මූණ දිහා බලන්න තිබුණාකම තියෙනවා

0: හැබැයි මේ පේන්නේ නැහැ නේ මූණ.
1: ලස්සන හිඳ තමයි මම වහලා තියෙන්නේ.
0: වහලා තියෙන්නේ ඇස් වහකට වහවදී කියලා නේද? එහෙම කියමුකෝ ඉතින් දැන් අපි කවදා හරි පින්නන දවසකත් ඉතින් ඕම කියන්න පුළුවන් ඒද කියලා බලමුකෝ. ඉතින් මේ කවුද ඉන්නේ අපිත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ? මේ අද වහිනවලුනේ හවස් වෙලා අපත් ලංකාවට.
1: ඊයේ වැස්ස නේද?
0: ඊයේ මම ලංකාවේ නෙවෙයි දැන් ඒක අපිට නම් ඇස්සේ නැහැ.
1: අපිට වැස්සා. කොහොමාරි මම ගෙදරට යනකොටම
0: අයියම වහින්න පටන් ගත්තද? මෙහෙමයි අර කුණු එහෙම හොදලා දාන්න වෙන්නේ වහින්න නැති නාන්න නැ නේද වැඩිය මං හිතන්නේ.
1: නෑ නෑ නාන්නේ. වතුර ඉතුරු කරනවා.
0: වතුර ඉතුරු කරනවා. හරි කවුද ඉන්නේ හේකතු කරගන්න කට්ටිය කොහෙටද යන්නේ? අපි මුලින්ම පොඩ්ඩක් ඉන්න ලංකාවෙන් එළියටද යන්න හදන්නේ අපි?
1: නෑ අපි යන්න හදන්නේ ලංකාවේ එහා කෙළවරකට.
0: ලංකාවේ එහා කෙළවරකට නෙමෙයි අපි යන්නේ හදන්නේ ලංකාවෙන් එළියට තමයි සයිප්‍රස් වලට යන්නේ. ලංකාවේ කෙළවරකද සයිප්‍රස් තියෙන්නේ? කොයි ලෝක සිතියෙමින්ද කියන්නේ? කොයි ඉගෙන ගත්තේ ලෝකෙ ගැන? ඔයා එඳ පුදුලි
1: ඉගෙන ගත්ත දේවල් වල වැරදීමක් තියෙනවා.
0: තියෙනවා ලොකු වැරදීමක් තියෙනවා. සුජීව තමයි අපිට මැසේජ් එක දාලා තින් සුජීව අක්කා. අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ කොහෙටද යන්නේ?
1: සද්දට මහගෙන මමත් ඉන්නේ යම්පාරේ පරණ ගමට හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකොරලයියා මැසේජ් එකක් දාලා තියෙනවා.
0: අතුකොරලයිව හම්බෙන්න යන්න ඕනේ හෙල්මට් එකේයි ජැකට් එකේයි. න්යාමට නිකන් දෙන්නම් කියලා තියෙන්නේ නෙන්න කියලා.
1: බයික් එකක් තියෙනවද?
0: බයික් එක ගන්න ඕනේ ඊට පස්සේ. මුලින් එන්ඩු අරගන්නවා. පස්සේ අලියෙක් හොයාගන්නවා. අලියට නම් අපේ ජානුවාරි ගන්න පුළුවන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ කෑගල්ලේ කංකිරිය හෙට්ටි බුල්ලේ චන්දිමා පහන්තිර. එතන ඉන්න කට්ටිය ලාලනී රේනු සුදු කුවේටොල ඉන්න චන්දි නංගි මේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා. ඔන්න දැන් අපිට මොකක් හරි පහන් පූජාවක් වගේ කරනවා නම් කවි අමුතුවෙන් පහන්තිර හොයන්න දෙයක් නැත. ගත්ත ගෝල් එකක් හෙට්ටි මුල්ලේ චන්දිමා පහන්තිරයකට කෙලින්ම කිව්වා අක්කේ අපිට එවන්න පහන්තිර මෙන්න මෙච්චරක් 5000ක් එවන්න පහන්තිර ඊසි නිකම් මේවනවා. කවුද ඉන්නේ ඊට පස්සේ අපි එකතු කරගන්න හදන්නේ? කවුද
1: හදන්නේ? මාතර පැත්තට බාගතර අකුරැස්සේ අශාණි. ඊයේ මගේ නංගිගේ පුතාගේ 7 වන උපන්දිනේ.
0: කේක්ේ මම්බුන් නැද්ද?
1: ඊයේ නම් හම්බුනේ
0: නැහැ. හම්බුනේ නැහැ නේද? මම බැලුවා ඕගොල්ලෝවත් අනියම කෑවද අපිට තියන්නේ නැතුව කියලා. ජානු කෑවත් දන්නේ නැහැ නේ.
1: එයාගේ නම තමයි සයුල් විද්වාන් ගමගේ.
0: ලස්සන නමක්.
1: එයාට සුබපතලා අපිට ලස්සන සින්දුවක් දෙන්න. අම්මා තාත්තා අත්තම්මල දෙන්න සීයලා දෙන්න මාමා ලොකු මාමා මද්දු පුංචිලා දෙන්න.
0: ලොකු මාමා නෙවෙයි ලොකු අම්මා. මේ කවුරු නැද්ද දන්නේ? කන්නාඩි සම්බන්ධ වැඩ කරන කට්ටිය අපි වහගෙන නේද?
1: මද්දු පුංචිලා දෙන්නත් එක්ක අයියලා.
0: ඇයි කියලා අහන්නු ගේ මෑ කිව්වේ මම.
1: මගේ ඇස්තේ හරි කිත්‍රු දිනේත්‍රු තෙනුල් සෙතුන් නිෂු නෙතු අක්කා ඔලින මල්ලීලා මල්ලීලා
0: ඔලීනා මල්ලිලා ඉන්නවා. ඊට පස්සේ සස්ත්‍රීක සෙතිනු. ඊට පස්සේ නංගිගේ නම රූමි. බෑ මෙයාට කියන්න දුන්නොත් එහෙම මේ හානවා වැඩි. හරි ඊට පස්සේ අපි යන්නේ කොහෙටද දන්නවද? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා. මේ අපේ ජානුගේ ලෙඩේ බෝ වෙච්ච කෙනෙක්. මේ උම්ම එකක් දීලා ඉවල දෙන්නේ. හරිද? අපිවත් සින්දුවකට එකතු කරගන්න සුදු මහත්තයෝ සුදු නෝනෝ එහෙම කියන්නේ ගම්බහ DR ගාමන්ට් එකේ සෙට් එක. කටේම එකතු කරගන්නවා ගොඩක් ආදරින් ඉතින් ආමේ. අද මැච් එකක් තියෙනවා. ශ්‍රී ලංකා vs පාකිස්තාන්. නිකන් මැච් එකක් තියෙනවා කියලා දැන් නිකන් මැච් එකක් තියෙන ගතියක් නැහැ නේද කිසිම නිකන් එහෙම එකක් නැහැ එහෙම එකක් නැහැ. දැන් එදත් මැච් එකක් තිබුණා. අපි පොඩ්ඩක් අර ජාමේ බේරගත්ත ලහිරු දාර ලකුණු 80 91ක් ගහපු හන්ද. ඒ කොල්ලන්ට 100 මිස් වුණා. ඒක ගැන සෑහෙන්න දුකයි. හැබැයි මැච් එක පරදිච්ච එක ගැන කිසි දුකක් නැහැ. ඒ නිකන් සාමාන්‍ය දේවල් අපිට. හැබැයි එදා සතුට වෙන්න අපිට හේතුවක් හම්බුණා එදා නම්. මොකද මේ ඉන්දියා vs වෙස්ට් ඉන්ඩීස් මැච් එකක් යනවනේ මේ දවස්වල. ඒ ඉන්දියාවට ගැහුවා පන්න වෙස්ට් ඉන්ඩීස් වලින්. ඉතින් ඒකත් එක සතුටුයි. අදත් එහෙම සතුටුදායක දවසක් වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි ඉතින් දිනුවොත් එහෙමයි පැරදුනොත් එහෙමයි අපි දිනුව පැරදුම දෙකටම දැන් හිත හදාගෙන ඉන්නේ මාත්තයෝ.
1: හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
0: හදවතින්ම ශ්‍රී ලාංකිකයි. හැබැයි ඉතින් පැරදුනා කියලා එහෙම දුකකුත් නෑ ලොකුවට.
1: හරි අපි යන්නේ නැහැ ලස්සන සිද්දුවකට.

0: දේවතා එලිසේ ලස්සන ඇස් දිලිසි. කාගේ ඇස් ගැනද මේ කියන්න?
1: මගේ ඇස් ගැන.
0: නෑ, ඔයා දැකලා නැද්ද? ඔයාලා ගෙදර පූසෝ ඉන්නවද? ඉන්නද? රැහැට පූසෝ එළිය ඇවිදිනකොට ඒගොල්ලන්ගේ ඇස් දේවතා එළි වගේ ලස්සන ඇස් දිලිසෙනවා නේද? ওই පූසෙක් ගැන කියලා දින හින්දුවක්.
1: පූසත් ඉතින් අහිංසකයිනේ
0: මම වගේ. පූසෝ අහිංසකම්. හරි. ආ රයිට්. හරි. ඒකේ මේ පූසෙක් වගේ අහිංසකයි කියන තැනටද ඔයාට එන්න ඕනේ කියන්නකෝ. ඒකද ඔයාගේ තෘප්තිය කියන්නකෝ. ඒකද ඕනි?
1: ඒක තමයි ඕනි.
0: හරි. එහෙනම් ඒක එහෙම වෙච්චාවේ. හරි. කවුද ඉන්නේ එකතු කරගන්න? ටක් ගාලා එකතු කරගන්න ඕනේ.
1: ගලවුඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික පොබුදු පෙර පාසලේ දේවදී බබාත් එකතු කරගෙන.
0: අහහ. අනේ දුපන් දිනේලු. දේවදී බබාට සුබම සුබ උපන් දිනයක් වේවා. අපේ උපුල් අයියට අපිට කේක් දෙන්න සිටේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ කොහෙටද අපි යන්නේ?
1: අපි යන්නේ හදන්නේ මාවත් එකතු කරගන්න නගේ මලේ සින්දුවකට. යටි අන්ද යගේ වලේ කියන්නේ
0: මට ඒක තීරුම් ගන්න බැරුව හිටියේ මෙච්චර. ඔයා තීරුම් කරේ නැත්තම් මම මොනාද හිතන්නේ කියලා හිතා ගන්න බැරුව හිටියේ.
1: අය ඒක සින්දුවක් කියලාද?
0: නෝ, මං හිතුවේ අර නගේ මලේ මොනවද මේ විචූරණ නාටකම්. තීරින්නේ නැහැ නේ අපිට.
1: ඒක කියලා තියන්නේ යටි අන්තර පුස්සැල්ලාව සේපාලි හෝටලේ සේපාලි.
0: ආයේ කියවන්නේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන එක.
1: පරුස්සැල්ල යටි අන්තර පරුස්සැල්ල සේපාලි හෝටලේ සේපාලියක් තමයි.
0: ඒ කියන්නේ බාන්න මෙතන මොනිගොල්ලන්ට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ. පෙනීම ගැන බලන්න ඕනේ. මේක මේ වැඩේ මෙහෙම කරන්න බෑ. හරි, අපි ආයෙත් හම්බ වෙන ඊළඟ පැයේදී. එහෙනම් ඊළඟ පැයේදී මේ විදිහටම කැමැතිම සින්දු ටික අහමු.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Tawal tu dah binari panas hayai.
2: Amma, ee aunty wange friend kenek de?
3: Ne.
2: Hina mo ya, ee aek ke hinau ne.
3: Tawa kenek ek ke hinau wenna, ee kena ape friend kenek wenna oonam ne. Punci hinau kata pulu ang, ape tanita ke tawa sama fresh karana.
4: Fresh කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න, fresh විදිහට හිතන්න. Kiehl's life එකම fresh.
5: Net BOC you are a leader.
6: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
5: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
7: You are a leader.
6: Purnanugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahan Tema.
8: ඔබට අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
10: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්
11: වත්දීපත් කරන මම සනායිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
12: පුරුදු විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
13: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියේ මට මේකට එන්න ඕනි කියලා
10: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි
14: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
15: brought to you by
16: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak
17: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි
18: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැය තුන. ඔයාගේ හැන්දව.
19: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්.
1: කින්දර හැන්දව විජානු. ජානු.
19: ඔයාගේ mood එකට ඔයාගේ music එක.
5: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
11: නංගියා
5: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
11: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
5: මොනවා කියනවද අයියා ඕල් සිම්පල් වැඩනේ
11: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
5: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා
11: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
9: Net FM හතර වටේ හතර වටේ
1: දැන් වෙලාව දවල් 1:00

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිියස් සමඟ මම ඩිල්ෂාන්. තේදලු නෙළමින් සිටි වතුකම්කරු කාන්තාවක් එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලබා නුවර එළිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. නානුවය පොලිස් වසමට අයත් වතුයායකදී මෙම අනතුර සිදුව ඇත්තේ. අදාළ කාන්තාව තේවත්තේ වැඩකරමින් සිටියදී තේ පඳුරක් අසල බැඳ තිබූ බඹර කූඩුවක් ඇගේ පයට පෑගීමත් සමග බඹරුන් ඇවිස්සී ප්‍රහාර එල්ල කර තිබවයි වාර්තා වන්නේ. නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල පොලිස් වසමේ කරදියාන ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද බැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එහිදී නීති විරෝධී මත්පැන් ලීටර 75ක් සැකකරු සන්තකයේ තිබී පිළියන්දල පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. සැකකරෝ 46 වන වියේ පසුවන්නෙකු වන අතර කරදියාන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේලඟ නෙට් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Hello, hello.
3: Sati Antea.
4: Hello, hello.
3: Sati Antea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: වෙලාව එකයි විනාඩි අටයි. අපි ඇවිල්ල තියෙන්නේ නෙත් එෆ්එම් හෙලෝ හෙලෝ සතියන්තයේ. අපි දෙන්න ඉන්න දෙවෙනි පැයට කවි බලන්න ඉතින් පැයක් ගියා දැනුනෙත් නෑ. වඩ දැනුනද පැයක් ගියා
3: නෑ. ලස්සන සිද්ධාටිය එක දිගට අහගෙන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙම නෑනේ.
2: දැන් නිකන් මේ වෙලාවේ ගෙදරට වෙලා ඉන්න කට්ටිය නම් අපි දෙන සින්දු අහගෙන සමහර විට දවල්ට බත් කනවා වෙන්නත් පුළුවන්. හරිද? තවත් සමහර විට ගොඩක් වෙලාවට දැන් මං වගේ කට්ටිය තමයි මේ වගේ දේවල් කරන්නේ. ඇහැරෙන්න බරක් වෙනවනේ. ඉන්දද ඉරිදට කියලා කියන්නේ හොඳට නිදා ගන්න දවස්. හරිද? එතකොට සාමාන්‍යයෙන් උදේ පාන්දර 11ට විතර තමයි ඇහැරෙන්නේ. ඒ ඇහැරුනම සාමාන්‍යයෙන් උදේ පාන්දරට කන්නේ 12ට එකට වගේ. එතකොට සාමාන්‍යයෙන් එහෙම සාමාන්‍ය දිවියක් ගත කරන කෙනෙක් නම් මේ වෙලාව උදේට කනෝ ඇති සමහර විට
3: පාන්දර 11ට. මං හිතුවා ඊයේ නිදාගත්තේ නැද්ද කියලා.
2: පාන්දර 11ට. එතකොට ඉතින් මේ වෙලාව සතුටින් ඉන්න වෙලාවක් නේ. ඉතින් ඒ සතුට දෙගුණ කරගන්න හොඳ දෙයක් තමයි අපි දැන් මේ සින්දු දෙනවා. ඔයගොල්ලොන්ට කැමති සින්දු ඉල්ලන්න කියලා කතා කරන්න කියනවා. ඒ කතා කරන කෝල්ස් අපේ කවි ආන්සර් කරනවා. ආන්සර් කරලා ලියා ගන්නවා. දැන් ලියාගත්තට පස්සේ කරන්න තියෙන ඊළඟ වැඩේ මොකද්ද?
3: මට කෝල් කරා රමණි පොළොන්නරුව
2: ඉඳලා
3: ලස්සන සිද්ධියක් එකතු
2: කරගෙන. රමණීය කටහඬක් නේද රමණිට
3: තියෙන්නේ? හරි, ආදරණීය කටහඬක්. හරි, ඒව ලස්සන සිද්ධියක් එකතු කරගෙන ඒ වගේම යාගේ පවුලේ අයවත් අපි දැන්වත් එකතු කරගන්න කිව්වා. ඒ වගේම හෝකන්දර මල්ලිකා අක්කා කතා කරා. එයා එකතු කරගන්න කිව්වා තනූජා. ඒ වගේම අයේෂිකා.
2: අර මේ තියනනේ ජිප්සීස් ලගේ සින්දුව මල්ලිකා මල්ලිකා තව ඉවසන්න බෑ කියලා සින්දුවක් තියෙනවා නේද? එයා ගැන තමයි ලියලා තියෙන සින්දුව.
3: හරි, එයාගේ තිසර පුතාවත් එකතු කරගන්න කිව්වා.
2: ආහ, ඊට පස්සේ
3: ඒ වගේම අලව්වේ කරුවක්කා. ඔව්, කතා කරා වුණා. ඉතින් එයාගේ පවුලයාත් එකතු කරගන්න කියලා කිව්වා.
2: පවුලේ හැමෝම අපේ රුක්මන්ව, ඊට පස්සේ අමපානිව, ඊට පස්සේ අපේ මොවින්දු මල්ලි සෙට් එකම එකතු කරගමු ගඩක් ආදරි.
3: ඊට පස්සේ යන්නේ වෙනම පවුලකට.
2: කොහෙටද?
3: මයනු පවුලකට.
2: මයනු පවුල. ඔව්. මග්ගුණ මෛත්‍රී බාලයගේ මයනු පවුල. හරියයි. කවුද?
3: පවුල හැබව මංගලිකා, මදුරකා, මදුරංග, මදුශංක මේ හැමෝම එකතු කරගන්න කිව්ව ලස්සන සින්දුවකට.
2: ඒක බලන්නකොනේ ගැළපිලා තියෙන හැටි. හස්බන්ඩ් ගේ නම මෛත්‍රීපාල, වයිෆ් ගේ නම මංගලිකා, බබාලටත් තියලා දිනවා මදුකා, මදුරංග, එහෙම තියලා දිනවා නම් ටික. ගමත් මග්ගුණ. මට හිතා ගන්න බෑ ඒක කොහොම වෙනවද කියලා. ගැළපෙන දේ සිදු වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය කියලා තමයි අපිට කියන්න තියෙන. තව කවුරු හරි ඉන්නවද කෝල් කරපු කට්ටිය?
3: නෑ, අපි යන්නේ WhatsApp message පැත්තට.
2: Right, අපි යනවා. මාමි, සුබ දවාලක් වේවා. කවුද මේ? වහාම මේක ඉල්ලාස් කරගන්න අයියේ කියලා. අයියේ කියලා දාන්න. අම්මවයි තාත්තවයි නංගිවයි ආච්චිවයි සීයවයි බාප්පවයි පුංචි අම්මයි අම්මෝ. හෝමාගම මහවිද්‍යාලයේ 6D පන්තියේ යාළුවට. හරියට කමන්නේ නැහැ මාමේ කිව්වට කමන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හෝමාගම මහවිද්‍යාලයේ 6D පන්තිය ඉගෙනුම ලබන අරුන්දිකා චූටි දුව තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපි කොහෙටද යන්නේ?
3: ජනි, මලව පිටිය සුනේත් වෙලඳ සැලෙන් නයනා ලස්සන සින්දුවකට.
2: අපේ නයනක්කා
3: ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න.
2: එකක් මදිද බලන්න. ලෝභකම නේද? ඒකටත් නේ. අනේ මන් දන්නේ මේගොල්ලෝ කොහොම හදන්නද කියලා.
3: ඉතින් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න ගොඩක් කට්ටිය කියලා තියෙනවා. අම්ම එකතු කරගන්නලු, පුතා තිසුන්, එතකොට හබි සුනේත්, අක්ක දිලේකා, අයියා නිහල් සමග මම නයනලු.
2: උණහෙම් දිස්සාව කඩයක් තියෙනවා. ජනි ආවොත් නිකන් දෙන්නම් කියලා දිනවා. ඉතින් අමුතුවෙන් නිකන් දෙන්න දෙයක් නැහැ. අපේ විස්සක ඉන්නනේ ලෙඩ ගොඩ. තව පොඩි වෙලාවකින් එනවා. 3ට එනවා. එයා අපි හැමෝටම ගාන්න බෙදලා මේ බෝ කරලා තියෙන්නේ වැඩේ. ඒක බය වෙන්න දෙයක් නැහැ. ඉතින් උණකින් හෙම්බිරිස්සාවකින් එහෙම අඩුවක් නැහැ අපිට. හරි, ඉතින් ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නවා. මේ පැයත් පුළුවන් මේ පැත්තට කතා කරන්න WhatsApp කරන්න. කොහොමද?
3: 0112 553 63 නම්බරයකට කෝල් එකක් ගන්න වගේම 0715 95 95 95 නම්බරයකට WhatsApp message එකක් දාන්න.

0: දැවලාව හයිටම එකයි විනාඩි විසි එකයි ජනි
1: ඉතින් අපිට මොනාද කතා කරන්න තියෙන දැන් මේ වෙලාවේ
0: අලුත් පැයකට ඔන්න ඉතින් ඇවිල්ලා ටික
1: වෙලා අලුත් පැයට ඇවිල්ලා දැන් සෑහෙන්න වෙලා ඔයා තාම අතීතයේනේ ජීවත් වෙන්නේ කවි
0: ඉතින් මං කියන්න ගියේ කියන්න දුන්නේ නෑනේ
1: ආ කියන්න හරි අපි ආයි මුලින්ද පටන් ගමු හරි හරි කියන්න
0: ටික වෙලාවක් ගිහිල්ලානේ දැන් සින්දු ටිකුත් ඇහුවනේ මේ වෙලාවේ මට දෙයක් මතක් කරන්න හිතෙනවා
1: මොකද්ද මතක් කරන්න හිතෙන්නේ වාට
0: ඔයාගේ ළඟින් ඉන්න අය පවුලේ අය හැමෝම අපිට ආදරේනේ
1: අනිවාර්යෙන් ආදරය
0: මේ ආදරේ කරන අය පරිස්සම් කරගන්න එතකොට ආදරේ කරන අයට යහවකට ගන්න එතකොට ආදරේ කරන අය වෙනුවෙන් පෙනී සිටින්න වගකීම තියෙන කාටද
1: අපිටනේ හරිනේද මං උත්තරේ දුන්නේ
0: යේ හරි හරි ඉතින් මේ හැමෝම අපි ආදරේ අපේ ජීවිතේට ආදරේ එතකොට අපි පවුලයට ආදරේ
1: ඉතින් මේ ඔයා මට ගෑල් ළමෙක්වත් සෙට් කරන්නද මේ හදන්නේ මොකද්ද කරන්න හදන්නේ කියන්නේ
0: නෑ නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි දැන් ගොඩක් පිරිමි ළමයි ගෑල් ළමයි දුත් මේවට සම්බන්ධ වෙනා ඉන්නවා ගොඩක් පිරිමි ළමයි තමගේ එක්කෝ මානසික සහනය හරි මොකක් හරි ප්‍රශ්නයක් හරි ආවම යම් යම් දේවල් වලට හුරු වෙන්න පුරුදු වෙලා ඉන්නවනේ
1: අනිවාර්යෙන් ඒ දේවල් වලින් මිදෙන්නනේ
0: මිදෙන්න අන්නේකට අත්ලක් වෙන්නේ කොහොමද කියලා අපි මතක් කරගන්න තමයි මං කිව්වේ කියන්න හදාවි
1: ඒකට අත්ලක් වෙන්නේ නෙවෙයි ඒ අත්ලක් කරගන්න දේවල් වලින් මිදෙන්නේ කොහොමද කියලා
0: අපි මේ අපි මේ දේවල් වලින් මිදෙන්න අපි මොනවත් එක්ක අත්ලක් විදිහට බැඳෙන්න ඕන
1: අනිවාර්යයෙන් මේ මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව හරි නේද මං ගිස් කරා හරි නේද හරි එතකොට දැන් මේ රටම එකට ජාතික මෙහෙයුම මේක ඇවිල්ලා ජාතික වගකීමක් සහ සමාජීය යුතුයකමක් විදිහට තමයි මේ දේ සංවිධානය කරලා තියෙන්නේ මොකද අපි ගොඩාක් ලාවට කතා බහ කරනකොට වේවා යාළුව හම්බ වෙනකොට වේවා අපිට ඕනි තරම් අහන්න දකින්න ලැබෙනවා මේ අර හානිකර මද්‍රව්‍ය විෂ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයත් එක්ක ඒගොල්ලෝ නිසා අපිට සමාජයට ඇති වෙන බලපෑම් පිළිබඳව ගොඩාක් වෙලාවට ප්‍රවෘත්ති ඇහුවත් දැන් අපේ net news Facebook page එකට ගියාට පස්සේ ටිකක් පහලට යනකොට අනිවාර්යෙන් ওই වගේ දේවල් බලන්න පුළුවන් මම දැක්ක මේ ලංකදී දාලා තිනවා අපේ net news page එකෙත් දාලා තිනවා ඔය හානිකර මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කාන්තාවක් යා නිකන් අර zombi කෙනෙක් වගේ ඉන්නේ ඉතින් එහෙම අපේ ජීවිතේ නාස්ති කරගන්න ඕනි නෑනේ ඒ හින්දා ගොඩාක් වෙලාවට ඔය විවිධාකාර හේතුන් නිසා ඔයාව මද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන්න බලාගෙන කට්ටිය ඉන්නවා තරුණ පරපුරේ කට්ටිය ආසයි විවිධාකාර දේවල් අලුතින් අත්හදා බලන්න සමහර කට්ටියේ අත්හදා බලන දේවල් හොඳ දේවල් පැත්තට හැරෙනවා සමහර කට්ටිය රොකට් එකක් යවලා බලනවා තව සමහර කට්ටිය මොකක් හරි විශේෂ වැඩක් කරලා බලනවා තඳ තරු බලලා බලනවා හඳ බලනවා ක්‍රිකට් ගහනවා එල්ලේ මොනවාදර හෙල්ල විසි කරනවා ඒ වගේ දේවල් කරනවා තවත් සමහර කට්ටියක් ඉන්නවා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන කට්ටිය ඒක හන්ද ඒගොල්ලන්ටත් මතක් කරන්න තියෙන්නේ සතුටු වෙන්න ඔయిత වඩා දීර්ඝකාලීන සතුටක් ලබන්න පුළුවන් දේවල් අනන්තවත් තියෙනවා. ඒක හන්ද මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න එපා කියටවත් 1927 දුරකථන අංකයක් මතක තියාගන්න. මොකද ගොඩක් වෙලාවට මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය ඒගොල්ලන්ට අත්වැලක් නැහැ කියලා කියනවනේ ඒවය වලින් මිදෙන්න. අන්න ඒ අයට ඔයගොල්ලන්ට උදව් කරන්න කටි එකතු කරපු වැඩසටහනක් තමයි මේ 1927 දුරකථන අංකය. ඒකට කතා කරලා පස්සේ ඕනි තරම් කටි ඉන්නවා. එයාට උදව් කරන්න ඔය මද්‍රව්‍ය වලින් වැළකෙන්නේ කොහොමද කියලා කියන්න ප්‍රතිකාර කරන්න ඕනි තරම් ඉන්නවා. ඒක හන්ද ගන්න මොණි කෝල් එකක් 1927 නම්බර් එක මතක තියාගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? කෝල් කරපු කට්ටිය එකතු කරගමු උට්ටක් ගන්න.
0: කෝල් කරපු අය එකතු කරගමු. අපි එතකොට කතා කරා තෝනිගල වීල් පාකේගේ ප්‍රසන්නයි.
1: තෝනිගල අපේ ප්‍රසන්නයි.
0: ප්‍රසන්නයි හැබැයි අද ඉන්නේ වීල් පාකේගේ නෙවෙයිලු.
1: නෙවෙයිද? යා මේ දැන් ළඟකදී ඉඳන් වීල් පාකේගේ පොඩ්ඩක් ඉන්නව අඩුයි.
0: තා තමයි වීල් පාකේගේ ඉන්නේ. ඕ හා. දිල්ෂාන් පුතා වීල් පාකේගේ ඉන්නවලු. ඉතින් එයා වෙලේලු ඉන්නේ කුඹුරු වැඩලු.
1: ඔව් ඔව් ඔව්. පහුගිය දවස් ටිකේ කොල්ලා හොයාගෙන නැතු ඉඩ කුඹුරු වැඩත් එක්ක. දැන් ආයේ කුඹුරට බහැලද?
0: ඕනේ. වයිෆ් ඉන්නවලු පේබල එතකොට සංජීවත් එකතු කරගෙන පුතා දෙල්ෂන්
1: චර කාලයකට මට වයිෆ් ගේ නම කියලා තිබුණේ නැහැ නේ බන්නා වාට කිව්වා නේ
0: හරි එයාවත් එකතු කරගෙන පයි යන්න හදන්නේ මාබිමට
1: මාබිම අපේ කාන්ති අම්මව එකතු කරගන්න වෙන්නේ නැති නේද
0: ලේනාරච්චිත් එක්කම යෙරුක පුතාවත් සංගීත පුතාවත් එකතු කරගෙන
1: සංගීත් පුතා ඉන්නේ මේ මාල්දිව ඉන්නවල කොල්ලව එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන් ලංකාවට එන ලාවක අපිට චොකලට් එකක් හරි අරගෙන එන්නේ නේද
0: ඔව් ඒ හැමෝම එකතු කරගෙන අපි යන්න WhatsApp පැත්තට
1: WhatsApp එක පැත්තට යන්නම් කොහෙටද යන්නේ අපි මුලින්ම
0: හෙලෝ හෙලෝ සතියන්තේ
1: අද නම් කේක් කෑල්ලක් කන්න පුළුවන් කවි මං කියන්නේ දැන් අපි බර්ත්ඩේ විෂ් ගොඩාක් ගැන මතක් කරා නේද කවුද මේ අපිට බර්ත්ඩේ විෂ් එක ගැන කියන්නේ
0: ජනී පැන්චෝ කවි මැනික
1: කමන්න නෑ මට පැන්චා හරි කියලා දිනවනේ
0: අද බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා අපේ ඔෆිස් එකේ අලුත් මනමාලයාගේ උපන්දිනේ
1: ගයන් මල්ලි සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න net fm ටීම් එක අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා මේක හරියන්නේ නැහැ හෙට ලන්ච් එක දෙනවා කියලා දිනවනවා කන්න එපා අද රෑට කන්නත් එපා හෙට උදේට කන්නත් එපා අපි හෙට ගමු ලන්ච් එකට ගයන් මල්ලි ගාන ගෙලින්ම ගයන් මල්ලිට කොල්ලෙක් දාමු කඩවතනේ වැඩි දුරකුත් නැහැ ටක් ගාලා එවන්න කියලා කිමු කෑම එක කන්නේ අද රෑට කන්නෙත් නැහැ හෙට උදේට කන්නෙත් නැහැ ගෙලින්ම අපේ ලක්මාලිලා ගාන කන්න තමයි බලාගෙන ඉන්නේ මම
0: ලක්මාලි කඩවතින් තමයි එහෙම කියලා දෙන්නේ තිනුලි දුවවත් එකතු කරගන්න කියලා තමයි
1: කියලා තියෙන්නේ. අන්තිමටම කවද අපි එකතු කරගන්නේ මේ සින්දුවට යන්න කලින්?
0: හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි නුවර
1: බට පුළුවේ ඉඳන් ප්‍රසන්න හනේ හනේ
0: වයිසුබ දවාශිනි සහ අම්මවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ.
2: चोरी चोरी चुपके से आके मेरी आंखों में समा जा, धीरे धीरे

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Tawalekai Winari Tisekai.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල කොට

0: ආශ්‍රයි මණ්ඩලය
1: net boc you are a leader
2: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
3: You are a leader. You are a leader.
2: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ
4: Kills within the name nishpadana sandaha aduma milak ala gram 100k den rupiyal 29 ay ali kata pera gram 100k den rupiyal 31 ay kelawalla gram 100k den rupiyal 199 ay kills now babai aduma milai
1: 80 dashake antima dawasak
5: dim dim dim
1: එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
6: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
1: දවල් 1 විනාඩි 33යි
9: FM 95.8 Net FM දිවයින පුරා
1: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
10: Net FM Hello Hello Satyante
1: තවල එක විනාඩි 33 වෙනකොට ලස්සන සින්දු ගොඩක් අහලා ඉන්නේ ජනි අපි.
11: ඒකනේ දැන් අපි ඇවිල්ලා අපි දෙන්නගේ පැය 3ක කාලයක් නේ තියෙන්නේ. ඒ කාලෙන් හරිය අඩක්. හරිය අඩකුත් විනාඩි 4ක්. මේනකොට අපි සාර්ථකව අවසන් කළා
1: තියෙන්නේ. සාර්ථක ඉනිමක්.
11: සාර්ථක ඉනිමක මැදක් වෙනකන් අපි ක්‍රීඩා කරලා තියෙන්නේ. කොහොම හරි බලමු අපි. දැන් කොහොමරි ගෙදර යන්න අපිට වෙලාව කිට්ටු වෙනවා කියන එක තමයි මට දැනෙන එකම සතුට. වැඩේ තියෙන්නේ හැබැයි එහෙම සතුටක් දැනෙනවා කියන්නකෝ. ගෙදර යන්න ආයි සතුටක් දැනෙනවා. ගෙදර යන්න කිට්ටුයි වෙලාව කියලා. ආයි හැබැයි දුකක් දැනෙන කාරණාවක් තියෙනවා.
1: ඇයි මාව දාලා යන්නේ වගේද?
11: හිට සඳුදා කියලා. ඔයා දාලා යන එක තමයි සතුට තියෙන්නේ. හිට සඳුදා කියලා මතක් වුණාට පස්සේ අයියෝ.
1: දැන් ඔයා හොම කියනකොට ජනි, ගෙදර ඉන්න අයට ඔක මතක් වෙනකොට.
11: ගෙදර ඉන්න අය කල්පනා කරනවා එනවා එනවා ඉන්න යන්නේ. හරි, ඉතින් මොකද කරන්නේ? අපි කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp messages කරපු කට්ටිය ඉන්නවා, එකතු කරගන්න ඕනේ.
1: අපි WhatsApp message පැත්තට යමු නේද?
11: කොහෙටද යන්නේ? මේ අපි කොහෙමද යන්නේ? මෙතනින් ගිහිල්ලා තුම්මුල්ල හන්දියට ගිහිල්ලා එතනින් හැරිලා
1: එහෙම යන්නේ මම.
11: එහෙම 154 එහෙම නැගින්නපා. 154 නැග්ග කියන්නේ ආයෙ ඉතින් හෙට උදේට ගෙලිම ආයෙ ඔෆිස් එකෙන් බහින්න පුළුවන්. ඒ තරම් වේගෙන් යනවා බස් ටික. හරි, කොහෙටද යන්නේ?
1: හයි ජනි. නම වරද්දලානේ අද.
11: ඒකනේ නම වරද්දලා බලන්න.
1: ඒ තරම් ඇයි ජනි ප්‍රසිද්ධයිද? එක එකරා එක එක දවසර එක්කන් එනවා.
11: ඒකම දැන් අහගෙන ඉන්න කට්ටිය හිතා ගන්න බෑ. මෙයා ඇවිල්ලා මේ කාවද මේ එක්කෙනෙක් කියාගන්නේ. මගේ නමත් කැත වෙනවා මේ මගේ නමත් සවුත් වෙනවා මේ වැඩවලින්. මං කියන්නේ.
1: හරි. මම කෑගල්ලෙන් සාවින්දයා.
11: ආ ඔයා සාවින්දයාද? දැන් කවිය කියලා කියනවා
1: වෙලාවේ. මම නෙවෙයි. මැසේජ් එක දාලා තියෙන කෙනා. අම්මා කුමාරි, අයියා සමිත. අප්පච්චි වතක කරගෙන ලස්සන ලස්සන සින්දුවක් දෙන්නලු.
11: ගිව් මී කියන මොකක්ද දන්නේ නේද? දකින් දාලා දිනවා එහෙම එකක් කියලා දෙන්න කියලා වෙන්නේ නැති අපිට. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් තේරෙන්නේ නැත්නම් අඩු ගානේ මේ සිංහලෙන් තේරෙන්නේ අඩු ඉංග්‍රීසියෙන් හරි කියලා බලනවා කොහොම හරි වැඩේ වෙයිද කියලා. කවුද ඉන්නේ ළඟට?
1: ඊළඟට සුබ දහවලක් වේවා. අදවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කෑගල්ල පුෂ්පා පුෂ්පා ගංගාණි වෙන්න ඕන.
11: පුෂ්පා ගංගාණි නෙවෙයි පුෂ්පාංගනි.
1: පුෂ්පාංගනි.
11: පුෂ්පාංගනි. ආයෙත් කියවන්නේ ඒක.
1: පුෂ්පාංගනි.
11: අන්න හරියට.
1: හැබැයි මහත්තයාගේ

0: නමක් නැති කෙනෙක් කොහමරි ආව එකතු කරගන්න අපි ගොඩක් ආදරෙන් නම නැති කෙනා ඉස්කෝලේ වැඩ ටික පරිස්සමට කරගෙන ඉන්න. හරිද? ඊට පස්සේ කොහෙද යන්නේ?
1: හයි කොහොමද? රසල් සිදුවකට එකතු කරගන්නෝ. මං අහගෙන ඉන්නේ කියලා තියෙනවා. වාශි කොහෙද?
0: නෑ අහගෙන ඉන්නේ කියලා නෙවෙයි කියලා තියෙන්නේ.
1: ඉන්න.
0: අඹගහ යායේ ඉඳන් අහිංස තමයි මැසේජ් එක තියලා තියෙන්නේ. අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඊට පස්සේ කොහෙද යන්නේ?
1: යන්න හදන්නේ. හෙලෝ. අහගෙන ඉන්න කියන්නේ කොහෙන්ද දන්නද? හුරුපුරුදු කෙරේ. සරච්චන්ද්‍ර අයියා දැස් කඩේ.
0: යම් සින්දුවට.
1: හරි.
0: හොඳ වයින් දෙක කියලා ඉන්නම් සින්දු අතරේ.

0: අද වෙලාව එකයි 41යි.
1: මොකක්ද අපි කරන්න හදන්නේ දැන්?
0: අපි කලිනුත් මතක් කරා වගේ මේ දවස් තුර විශේෂයිනේ අපිට.
1: මොකක්ද විශේෂත්වය අපිට තියෙන?
0: අපිට කියන්නේ අපේ රටේ අනාගතේ කවුද?
1: අපේ රටේ අනාගතේ මං වගේ මල් වගේ පොඩි ළමයි.
0: පොඩි ළමයි. ඉතින් රටේ අනාගතේ වෙනුවෙන් net fm ලංකා බැගුවත් එක්ක එකතු වෙලා ලස්සන වැඩසටහනක් කරනවා. දවස් තුනක වැඩසටහනක්. අද මං හිතන්නේ අවසාන දවස.
1: ඔයා හිතන්නේ අද තමයි අන්තිම දවස.
0: හරි, අන්තිම දවස. මේ කියන්නේ ලස්සන වැඩ කොටක නිමාව තමයි දැන් ටික ටික ලං වෙන මට හිතෙන්නේ. ඉතින් 9 10 11 කියන දවස් තුන අපි ගියා දෙවියාය පැත්තට නේද?
1: ඔයා ගියාද? ඒක තමයි පොඩ්ඩක් මෙහෙට එළිය වැටිලා තිබුණේ.
0: මාතර කොටපල ජාතික වාසලේ තමයි මේ වැඩ කටයුතු සංවිධානය වුණේ net fm මාධ්‍ය අනුග්‍රහය.
1: රටේ අනාගතය කියලා කියන්නේ කවි අපේ දරු පරපුරනේ. ඉතින් ඒ අනාගතයේදී නායකයනුත් බිහි කරන්න ඕනේ අපේ රටට ගැළපෙන විදිහ. දැන් හරි නැති නායකයෝ බිහි වුණාම රටකට වෙන දේවල් ඕනි තරම් අපිට බලා ගන්න පුළුවන්. මෙහෙනුත් උදාහරණ ගන්න පුළුවන්, පිටිනුත් උදාහරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ මං ලංකාවෙන් සා පිට රටවල් වලින් මේ ඉතින් එහෙම නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම තමයි net fm boc ජුවාරලීඩ කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්ක net fm අපේ කණ්ඩායම මේ වෙනකොට ඉන්නේ මාතර කොටපොල ජාතික පාසලේදී. අපි ඊළඟ පැයේදී අපේ සුරේෂ් ඇතුළු කණ්ඩායම සම්බන්ධ කරගමු, හරියට විස්තර දැනගන්න. අද දවස තමයි මේ වැඩ කටයුත්තේ අන්තිම දවස. මේ ඇවිල්ලා 50 වෙනි ජුවාරලීඩ වැඩසටහන. ඉතින් අපේ රටට නායකයන් තනන මේ වැඩ කටයුත්ත වෙනුවෙන් අපිට හැමදාම වගේ පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, ජාතියේ මහා පහන් තැඹුණු ලංකා බැංකුව කියන කාරණාවත් මතක් කරන්න ඕනි. දැන් මේක මේ රැට එහෙම ගිනි මැලයක් ගහලා ඒ වටේට සින්දු කියනවා. දැන් ඊයේ ඔය වසන්ත දුක්ගන්නාරාල මහත්තයාගේ සාහිත්‍ය ඊට පස්සේ රසවින්දනය සම්බන්ධ දේශනය තිබුණානේ. මේක නිකන් දේශනයක් නෙවෙයි, නිකන් කල්පනා කරලා බලන්න පොඩි කැම්ප් එකක වගේ පොඩි එකක් තියෙන. ඉතින් ඒකත් එක්ක ඔයාගේ පාසලට ඉදිරියේදී මේ වැඩ කටයුත්ත අනිවාර්යයෙන්ම පැමිණේවි කියන බලාපොරොත්තුව අපි ඔයාගේ හිතේ තියාගෙන තමයි ඊළඟ සින්දුවට යන්නේ.

0: FM Anupaha, FM Aluhatrai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරඹා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා Iodex.
3: තවල එකයි විනාඩි 48යි.
4: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෑම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
5: ඔක්තෝබර් 12 වනදා උදේ මහනුවර සවස කෑගල්ල.
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
0: FM 95, FM 94.8, Net FM.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
10: Net FM. Hello, Satyante.

0: දැන් ඉතින් මේ පැයෙත් අගපාගෙට තමයි ටික ටික ලඟ වෙන්නේ.
1: වෙලාව එකයි විනාඩි 49 තිබුණා, දැන් ඔන්න 50 වුණා. දැන් වෙලාව හරියටම නෙවෙයි, එකයි විනාඩි 50යි තප්පර 0.0යි. තප්පරයට වැඩට ගියන්නේ. ඉතින් මේ පැයේ සින්දු ඇහුවා වගේම කලින් පැයේ සින්දු ඇහුවා වගේම අපි දෙන්නගේ ওই කච කචේ වගේ එක නිකන් හරිම ඉහිරිනේ. මේ කච කචේ පොඩ්ඩක් අර බෙලෙක් කටහඬක් වගේ එකක් පැත්තකින් ඇහෙනවා. ඒක හිතන්න එපා ලොකුවට. ඊළඟ පැයේ මේ විදියටම අපි වහගෙන ඉන්න පුළුවන්. කොහොමද ඉතින් මේ පැතර එන්නේ කියලා අපි මතක් කරමු.
0: 0112553 හැටතර කෝල්ලක් ගන්න වගේම 0711 95 95 95ට මැසේජ් එකක් දාන්නත් පුළුවන්.
1: රයිට්. අපි ආයි ළඟ පැයේදී හම්බ වෙමු.

0: සී පිට පිට රටට ඇගි සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: තෑහිනා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
1: කොහොමද
2: බෙරිවිලා විතරක් නෙවෙයි මේ ඇලිලා
1: තුමනම් මේක හදලා බලන්නකො මං හදන්නා විජය
0: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. පළමු දිනු මැදීමේ පාරේදී අතිරික දිනුම අවස්ථා තුනක් සමගින් NLB iPhone නවතම නොතරෙය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: අතම ගන්න ෆෝන් එකයි.
5: ටිකට ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
6: වෙලාව හවුස් දෙකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නිය.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 5747ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තාවකට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 166කට අයත් පවුල් 1594ක පුද්ගලයිනුයි මෙලෙස බලපෑමට ලක්ව ඇත්තේ. මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 8ක්ද වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශය ඉලක්ක කරගනිමින් එල්ල කිරීමට තැත් කළ තවත් හුති ඩ්‍රෝන ප්‍රහාරයක් සාර්ථකව අවහිර කිරීමට සෞදි ප්‍රමුඛ සඳහන හමුදා සමත්ව තිබෙනවා. රියාත් නුවර කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල කෙරුණු දරුණු හුති ප්‍රහාරයෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයක්. මේ අතර මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව අදහස් දක්වමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ හුතිවරුන්ට එරෙහිව සෞදි අරාබිය ගෙන යන හමුදා මෙහෙයුම් සඳහා අමරිකාව ඍජුවම එක්වීම කෙරෙහි අවධානය යොමු කරන බවයි. මේ සම්බන්ධයෙන් සෞදි අග්‍රාමාත්‍ය ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු සමග ඉදිරියේදී විශේෂ දුරකථන සාකච්ඡාවක නිරත වන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේලඟ නෙත් නිවුස් පස්වර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් රටේ කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM. Sati Antea. Sati
3: Antea. Net FM. Hello, hello, Sati Antea.

0: වෙලාව දෙකයි විනාඩි හතයි. අපි ඇවිල්ලා තියෙන්නේ නෙත් FM හෙලෝ හෙලෝ සතියන්තයේ දෙවෙනි පැයට. කවි දෙවෙනි පැයට නෙවෙයි තුන්වෙනි පැයට. පොඩ්ඩක් ඩාම් වෙනවා, ඩූම් වෙනවා. ඔයා එක ඉඳලා ඔයාගේ ලෙඩ ටික මට බෝ වෙලා තියෙන්නේ දැන්. මොකද කරන්නේ ඉතින් මේ පැයේ අපි මොකටන් ගන්නකොටම
1: යමුද WhatsApp පැත්තට.
0: WhatsApp එක පැත්තට යන්න කලින් අපි මොනා හරි ඉතින් කියන්නේ බෑ නේද? අපි හොයාගෙන ආපු දේවල් ඉතින් කතා කරන්න එපා. දැන් ඉතින් වීකෙන්ඩ් එක කිව්ව ගමන් හස්බන්ඩ් ලට ගොඩාක් වෙලාවට දැන් ඕගොල්ලෝ නිකන් කල්පනා කරලා බලන්න. දැන් ඕගොල්ලෝ කාන්තාවන්නේ. ඕගොල්ලෝ සතියන්තයේ කිව්ව ගමන් ඕගොල්ලන්ට මොනවද මතක් වෙන්නේ? හැබැයි පිරිමි පාර්ශවයට කොච්චර දුකකට පත් වෙන්න සිද්ධ වෙනවද කියනවනම් ඒගොල්ලන්ට සතියන්තයේ කිව්වමත් මතක් වෙන්නේ වැඩ. එක්කෝ කඩේ යන්න තියෙනවා, මම කලින් කිව්ව වගේ පොල් ගන්න තියෙනවා, සමහර විට උයල දෙන්නත් සිද්ධ වෙනවා, සමහර වෙලාවට කැම්පීම ටික හදලා දෙන්න සිද්ධ වෙනවා, කැම්මේසෙට අරන් දෙන්න වෙනවා. දන්නේ නැහැ ඉතින් ඔහොම නැති තැනුත් ඇති. හැබැයි බහුතරයක් පීඩිත පිරිමි ප්‍රජාවගේ වෙන්නේ ඔන්න ඔය වගේ සංසිද්ධියක්. ඉතින් හරි ඒ ගැන කියලා අපි යමු WhatsApp එක පැත්තට. කවුද මේ කවීට සමාව දෙන්නලු, නම වැරදියට කිව්වා කියලා. ඩයස් කඩේ, ඔයාගේ ඩයස් කඩේ සරච්චන්ද්‍ර ඩයස් අය. හරි කවුද ඊට පස්සේ ඉන්නේ?
1: හෙලෝ හෙලෝ ජනි, යටියන්තර දේශානි ස්ටුඩියෝ අපි ඔයාලා සද්දට හගෙන ඉන්නවා. ලස්සන සිද්ධාක් දෙන්න කියලා තමයි කියලා
0: දීලා. ආ මමත කියලා ඒගොල්ලන්ට දැක්කනේ. ඊළඟට කොහෙටද යන්නේ අපි?
1: ජනි මල්ලී ඇන් කවි නංගි අපල් ලස්සන ගීතයකට එකතු කරගන්න.
0: කවි නංගි නෙවෙයි, වහාම කවි අක්කේ කියලා මාරු කරගන්නේ කියලා තියෙන එක. හරි කොහෙටද යන්නේ?
1: ජයන්ත ගුඩ්
0: මට බෑ කරන්න මේ ළමයට. එක්කෝ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ ඉඳන් තමයි මේ රත්තරම් බඩු. මට තේරෙන්නේ
1: ඔයාගේ කටින් මං ඒ වචනේ අහගන්න තමයි මෙච්චර වෙලා හිටියේ.
0: හරි හරි හරි, මට තේරෙනවා මට තේරෙනවා. හරි ඊට පස්සේ කාවද අපි එකතු කරගන්න සින්දුවට?
1: හෙලෝ සුබදා වලාග ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මම බොරැල්ලේ නවෝත්.
0: ආ බොරැල්ලේ නවෝත් මල්ලි ළඟපාතනේ. මම මේ බැලුවේ නවෝත් මල්ලි ගෙහෙන් බර්ත්ඩේ එක තියෙනකම්. නවෝත් මල්ලිගේ බර්ත්ඩේ එක තියෙනකොට නම් අපිට කේක් කෑල්ලක් කන්න පුළුවන්. කොහොමත් මම දෙමට කොට ඉඳන් එද්දි බොරැල්ල පහු කරන්න ඉන්නේ. මගින් මම තනියම හරි කේක් කාලා ඉන්නේ. ඊට පස්සේ කොහෙටද යන්නේ අපි?
1: මම යන හදන්නේ මට ප්‍රශ්නයක් තියෙන ජනපදයට.
0: අහහ මම ඇහුණ අය අසායකත් ඔය ප්‍රශ්නේ විසඳනවා.
1: ඒකට අසාටයි මටත් විසඳ ගන්න බැරි වුණා.
0: ඔය හැමෝම ඔකට දන්නේ මේ BF කියන එකට බොයෆ්‍රෙන්ඩ් කියන එකනේ. මායි මහීයේ දාගත්ත බ්‍රෙක්ෆාස්ට්
1: කියන. දැන් එහෙමත් දැන්නේ.
0: නිකන් බනානා ෆැන්ටාස්ටික් වගේ එකක් දාගන්න බැරිද අපිට පොඩි? එක්කෝ මෙහෙමයි, අපි දැන් මෙච්චර දේවල් කියද්දි එක්කෝ අනුරයියට හිතෙන්න ඕනි මුන් දෙන්නට නම කියන්නම් මං. BF කියන එකේ තේරුම කියන්නම් කියලා හිතෙන්න. එහෙමත් හිතෙන්නේ නැහැ මම මේ කල්පනා කරන්නේ. හරි කමන්නේ කොහොම හරි ඉතින් මේ පැයෙත් එක දිගට මේ විදිහටම කච කච යහගෙන ඉන්න බලුවන්. ඉතින් කරන්න දෙයක් නැහැ. ආසාවෙන් හරි ආස නැතුව හරි අහගෙන ඉන්න අපි නේද? එකතු කරගන්නම් ඉතින් මේ පැත්තට එන කට්ටියව. කොහොමද අපිට කතා කරන්නේ?
1: 0112553763 නම්බරයකට කෝල් එකක් ගන්න වගේම 0611 95 95 95ට මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා.

0: රටක නායකයෙක් කියන්නේ ජනී තමන්ගේ අනුගාමිකයින් හරි ලස්සන්ට මෙහෙවන්න පුළුවන් පුද්ගලයෙක්.
1: ආහා.
0: ඉතින් නායකයෙක් වුණාම තියෙන්න ඕන ළඟ නෙවෙයි දුර දකින්න හොඳ නුවණක්. ඉතින් දූරදර්ශී නුවණක් තියෙන්න ඕන, හොඳ ආකල්ප තියෙන්න ඕන, අනිත් ඇත්තෙක් එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. මේ හැමදේම එකතු වුණාම තමයි පරිපූර්ණ නායකයෙක් වෙන්නේ.
1: අම්මෝ, පොතක් කියවල වගේ මොකක් හරි.
0: හරි, මෙහෙම කියන්නේ අයි දන්නවද? රටක අනාගතය කියන්නේ අපේ ළමයිනේ, මල් කැකුළු වගේ ළමයි. ඉතින් මේ ළමයි කවදා හරි දවසක රට බාර ගන්නවා, එක එක නායකයින් බවට පත් වෙනවා. ඉතින් මේ අයට දුර දැම්මි දම්ම පෙන්න්න තමයි නෙත් FM අපි ලංක බැංගුවත් එක්ක එකතු වෙලා මේ UR leader වැඩසටහන
1: නෙත් FM BOC UR leader වැඩසටහන අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ.
0: ඉතින් මේ වැඩසටහන අපි දවස් 3ක් පුරාවට කරා. ඉතින්
1: කරාගෙන තාම කරගෙන යනවා දැන්
0: අද. කරගෙන යනවා අදවසන් දවසනේ. ඉතින් මේ විදිහට මේ වැඩසටහන ගැන අපි කතා කරනකොට අපිට හිතෙනවා නේද? අපිත් ඒ කාලේ හිතපු විදිහේ කද උනත්
1: සහ මේ දැන් අර එතෙන්ට අපිට දැන් යන්න තියෙනවනම් හොඳයි කියන එක
0: හිතෙනවා.
1: ඔව් දැන් මොකද දැන් ඊයේ දවසේ තිබුණු වැඩේ ගැන හිම කට්ටිය කියනකොට අපේ සුරේෂ් ඊට පස්සේ අපේ සඳරුවන් කට්ටිය ඉන්නවනේ ඉතින් හොඳන. ඒගොල්ලන්ට අපි කෝල් එකක් දුන්නම අහන්නේ මොකද උනේ ඊයේ වැඩේ කොහොමද ගියේ එහෙම කියලා අහනකොට ඒගොල්ලෝ කියන කතා එක්ක අපිට නිකන් හිතනවා මේක දාලා එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා හිටියනම් හොඳයි කියලා. මාතර කොටබල ජාතික පාසලට වෙලා හිටියනම් හොඳයි කියලා. මොකද ඊයේ රෑ ගිනි මැලයක් ගහලා තියෙනවා කවි. හරිද? ඔය ගිනි මැලේ වටේට ඉඳගෙන තමයි කට්ටිය අර සෞන්දර්යාත්මක වැඩසටහනක් තිබ්බනේ ඊයේ දවසේදී වසන්ත දුක්ගන්නාරාල මහත්මයා සම්බන්ධුණු ඒ වැඩ කටයුත්ත සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වෙලාවෙත් මං හිතන්නේ ළමයි 200කට ආසන්න ප්‍රමාණයක් මේ වෙලාවෙත් ඉස්කෝලේ ඒ නායකත්වය වෙනුවෙන් පුහුණු වෙන ගමන් ඉන්නේ. ඉතින් තව පුංචි වෙලාවකින් අපි අනිවාර්යෙන් අපේ සඳරුවන් හරි අපේ සුරේෂ් හරි කවුරු හරි කෙනෙක් සම්බන්ධ කරගෙන ඒ පැත්තේ වැඩ ටික සිද්ධ වෙන්නේ කොහොමද කියලා මතක් කරමු. ඒ අතරේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කෙනෙක් ඉන්නවා. මොකද අපිට මේ වැඩ කටයුත්ත දැන් මේ 50 වෙනි වතාවට තමයි අපි UR ලීඩ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මේ වෙලාවේ. එහෙම 50 වෙනි වතාවටත් මේ වැඩේ කරගෙන ඉන්න බෑ අපිට කවුරු හරි අත්වැලක් විදියට හිටියේ නැත්තම්. ඉතින් අර ලංකාවටම ජාතියේ මහා පහන් තැඹුණු ලංකා බැංකුව මේ net fm boc UR ලීඩ වැඩසටහනත් එක්ක ඒ කාලින්දම හිටියා වගේ මේ වැඩසටහන ඉද අත්වැල් බැඳගෙන ඉන්නවා. අපි බොහොම ගෞරවයෙන් ඒ ගැන මතක් කරන්නේ නැද්ද කවි?
0: ඔව්. ඉතින් මේ වගේ තවත් ඉස්සරහට තව තව පාසල් වලට අපි මේ වැඩේ අරගෙන යන්න
1: අනිවාර්යෙන්
0: ප්‍රතුවෙන් ඉන්නවා.
1: හරි, කොහෙටද යන්නේ අපි?
0: අපි යනවා දැන් WhatsApp පැතට. හායි ජනි. ජනි විතරයි මතක් වෙලා
1: තියෙන්නේ.
0: ඔන්න අදත් සුපුරුදු විදිහට අපි
1: පීඩිත පාර්ශවය තමයි අමතලා තියෙන්නේ. දැන් මේගොල්ලන්ට තේරෙනවා මෙතන පීඩාවට පත් වෙලා ඉන්නේ මම කියලා.
0: හරි.
1: ඉංග්‍රීසියවත් ඒ තැලිගමයි තියෙන සංසෙලා ෆැෂන් එකේ සෙට් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට මාර සතුටු ඇති. මොකද තාම මෙසේජ් එක ටයිප් කරනවා. ටයිප් කරනකොට තමයි අපි මේ පැත්තෙන් නම කියන්නේ. ඒ තරම් එක්ස්ප්‍රෙස්. හැබැයි අපිට 12ට මෙසේජ් දාපු කට්ටියගේ නම් තාම අපි කියලා නැතිව තියෙනවා. ඒ ටික කියන්න ඕනි. නිසංසලා රන්දි දවින්සයි අසිස්ම කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙටද යන්නේ?
0: ශාන්ත ට්‍රැවල්ස්.
1: බෑනේ කරන්න මට බෑ. මේ වැඩ ටික ඔක්කොම නවත්තලා ඔයාලට කන්නාඩි දෙකක් අරන් දෙන්න සිද්ධ වෙනවා. මේ ශාන්ත ටේලර්ස්.
0: ටේලර්ස්.
1: නිදහස් නාමතේ තියෙන ශාන්ත ටේලර්. මට කියන්න ඔයාලට ඉංග්‍රීසිද බැරි පෙනීමද නැත්තේ?
0: පෙනීම නැත්තේ.
1: ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ ශාන්ත අයියා මෙසේජ් එකක් දාලා තිනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක නම් සිංහලෙන් දාලා දෙන්නේ. බලමු.
0: හයි ජනි. නෙතෙෆෙම හංගිනවා කියලා කියලා තියෙන කැගලේ රාම්.
1: ආ හරි හරි. පෙනීම තියෙනවා මට පේන්නේ අනික් එක තමයි බැරි. හරි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා කෙනෙක්. නම නෑ නේද? නම නැත්තෙක්. පොඩ්ඩක් ඉන්න බලන්න නම හොයාගන්න. අයේෂා අධිකාරි. අයේෂා අධිකාරි අර මේ මොනවද තියෙන්නේ ඔයාලට කියන්නේ ඊස්ටර් එග්ස් කියලා. අර අමාරුවෙන් හොයාගන්න ඕනි දේවල්. නිදාණේ වගේ හංගලා තියෙන්නේ. මුල් මැසේජ් එක විතරයි දාන්නේ. නම පුළුවන් නම් හොයාගෙන කියන්න.
0: කලබලේට.
1: නෑ, පුළුවන් නම් හොයාගෙන කියන්න. අන්න එහෙම දීලා තියෙන්නේ. අයච ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. මේ වෙතර කෝල් කරන්න.
0: 0112 55 33 63 නම්බරයකට. ඒ වගේම

0: FM Anupaha, FM Anuhatrai Tashmata, Net FM.
1: දවල් 2:00 විනාඩි 22යි.
2: මේනක සහල් බයන් බින් තරංගයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමුවී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 12 වනදා උදේ මහනුවර සවස කෑගල්ල.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: Net BOC, you are a leader.
10: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
9: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
11: You are a leader.
10: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැබ.
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
13: Deals within the NAM Nishpadana Sandha Adum Milak. Alagram Siak then Rupial Visinaviai. Alicata Paragram Siak then Rupial Tissekai. Kelavala Gram Siak then Rupial Ekasia Anunaviai. Deals NAM Babai Adum Milai.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 ට මිස් කෝල් එකක් දෙන්න.
1: දැන් වේලාව දවල් 2:25.
16: Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
17: Net FM. Hello, Satyantea.
18: නුවර වැවට
19: හාදු දෙන්න යන්න හදන්නේ පොඩි ඩාන්ඩුම් වුණා. මේ මතක් කරන්න තියෙන විශේෂ දෙයක් ගැන කියන්න තමයි හදන්නේ. මොකද දැන් මේ නුවරට යන්න කලින් අපි යනවනේ දෙනියායට ගිහිල්ලා ඉන්න. දෙනියාය කොටපොළ, මාතර දෙනියාය නෙවෙයි මාතර කොටපොළ ජාතික පාසලේ මේ වෙලාවේ විශේෂ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ වැඩ කටයුත්ත තමයි ඉතින් අපර කලින් මතක් කරා වගේම Net FM BOC UR ලීඩර් වැඩසටහන අද අවසාන දවස. ඉතින් අද සෑහෙන කාර්ය බහුල දවසක්. මම දැන් මුලින්ම ට්‍රයි කරේ අපේ සුරේෂ් එක කතා කරන්න. සුරේෂ් අල්ල ගන්න බෑ අද. මම ගොහොම අමාරුවෙන් අපේ කණ්ඩායමේ සඳරුවන්ව සම්බන්ධ කරගත්ත. හඳ පායල වගේ ඉන්නවා සඳරුවන්. ආයි බොවන් සඳරුවන්, මොකද වෙන්නේ ඉතින් මාතර කොටපොළ ජාතික පාසලේ මේ වෙලාවේ?
3: ආයි බොවන් ජනිත්, ඉතින් මේ වෙලාවේ අපි ඉන්නේ කොටපොළ ජාතික පාසල් භූමියේ තමයි. මේ වෙනුවට අපි රැඳී සිටින්නේ අනාගත නායකයින්ට නියම පාර කියලා දෙන්නට. යු ආර් ලීඩර් වැඩසටහනත් අරගෙන තමයි මේ විදිහට විශේෂයෙන් ජනිත් 50 වෙනි වැඩසටහන, අපේ ජයග්‍රාහී 50 වෙනි වැඩසටහනත් තරම් තමයි අපි ජාතික පාසල් ආවේ කොටපොළ. ඉතින් එක් පැත්තකින් බැලුව කල අපිට පේන්නේ ජනිත් බොහොම සුන්දර සිංහරාජ වනපෙත.
19: බෑ දැන් ඕගොල්ලෝ අපිට මැදිරියේ ඉන්න බැරි කරනවා. ඔය පැත්තර එන්න හිතෙනවා දැන්.
3: ඒ විතරක් නෙමෙයි ජනිත් අනිත් පැත්තෙන් දැනුකල අපිට පේන්නේ මේ ගැටබරු රජුතු බණ්ඩාර දෙවියන්ගේ දේවාලය තමයි අපි දකින්නේ. බොහොම සුන්දර වටපිටාවක් පිටා දින පාසලේ තමයි මේ 50 වෙනි UR වීඩ වැඩසටහන තවත්වන්නේ. ඉතින් මේ වැඩසටහන පිළිබඳව නැත්නම් මේ වැඩසටහන දාන තොරතුරු කියන දරුවන්ගේ මේ සංවර්ධනය පිළිබඳව මට වැඩි හොඳට කියන්න මාත්‍යෙක් ඉන්නවා මේ වෙලාවේ කොටබල ජාතික පාසල නියෝජ්‍ය විදුහල්පතිතුමිය. අපි සෙව්වන්දි මහත්මිය ඉන්නවා. අපි එතුමියගෙන් අහලා බලමු මේ UR ලීඩ මේ වැඩසටහන DOC බැංකුවත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන ගැන මොකද හිතන්නේ කියලා ජනිත්. අයිබෝන් ඔබතුමියට.
20: අයිබෝන් අයිබෝන් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා එච්.එස්.එම්. මාගමට සහ DOC බැංකුවට ඔගොල්ලන්ගේ 50 වෙනි වැඩසටහනට කොටපල ජාතික පාසලේ අපේ දරුවන් තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වැඩසටහන පිළිබඳ අපි හිතාගෙන හිටිය ප්‍රතිරූපය ඊයේ දවසේ අපිට ඕනවට වඩා ලස්සනට කැපිලා පෙනුණා. හරි ලස්සන අපූර්ව සංගීතමය හෝරාවක් ඒත් එක්කම ගිනිමැල සංදර්ශනයකින් අලංකාර වුණු දරුවන් තුළ නායකත්ව කුසලතා වැඩි කරන් අනාගත පරපුර වෙනුවෙන් හරි ලස්සන හිතක් තනන්ද ගත්ත බෑයම සාර්ථකයි නෙමෙයි අපි සාර්ථකයි කියන එක මට හරි අපූර්වට කියන්න පුළුවන්. ඒ නිසා මම නැවත නැවත ස්තුතිවන්ත වෙනවා. මේ කැලේට පිපෙන මල් කැලේට පරවෙන්නට නොදී ඒ ළමයිට අලුත් අනාගතයක් දකින්න අලුත් ලෝකයක් දකින්න ඔවුන්ගේ හිත දවස තනන්නට NFM සමාගම සහ ලංකා බැංකුව එකතු වෙලා මේ ගත්ත සාර්ථක උත්සාහය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි.
3: ජනිත් ඒ විදිහට තමයි අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය මේ විදිහට තොරතුරු කියන්නේ. ජනිත් මේ අනාගතයේ බාරගන්න දරුවන්ගේ නැනස පාදන්නට නායකත්වයේ ගති ලක්ෂණ මතු කරන්න තමයි මේ විදිහට අපි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන් අපේ ආදරණීය දෙමව්පියන් ඇතුළු සියලු දෙනා මේ කටයුතු සහයෝගී දුන්න අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් කරනවා. ජනිත් වෙනන් අවසර දෙන්න රජුරු බණ්ඩාර අඩවියේ සිට ලකුණු පළාතේ සුන්දර දිනියාය කොටපල පුරවරේ ඉඳලා සම්වර්ගණ
19: යන කොටත් අපිට ඔය පැත්තට එන්න හිතන විදිහට තමයි යන්නේ නේද? ඒ සඳරුවන් මේ විදිහට යන්නේ. හරි, අපි සඳරුවන්ට යන්න කියන්න කලින් කටි යන්න කියලා කටි එකතු කරගමු. කොහෙටද අපි යන්නේ? කෝල් කරපු කට්ටිය ඉන්නව නේද?
1: ඔව්, කෝල් කරපු කට්ටිය ගොඩක් ඉන්නවා. ඔන්න ඉතින් සූර්යා පැත්තට තමයි යන්න හදන්නේ. සූර්යාවේ ලියනාරච්චි. සූර්යා ලියනාරච්චි කතා කරලා කිව්වා මාවිම කාන්තිය මුවත් එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට.
19: සූර්යාව ලියනාරච්චි අයියව අපි එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මාවිම කාන්තිය මුවත් එක්ක. එයාට කියන්නේ ආදරයට එයාමයි කියාගන්නේ නේද? අපි කියන්නේ යන්නේ සූර්යාව ළඟ ප්‍රේම කුරුල්ල කියලා තමයි එයා
1: කියන්නේ. ඒ වගේම හොරණින් අමිත කතා කරලා කිව්වා මහත්තයා සිරිල් වයි පුතා කවිඳුවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා.
19: රයිට්. ඊළඟට කොහෙටද අපි යන්නේ?
1: පනා පිටියෙන් චින්තක මැසේජ් එකක් දාලා තියෙනවා. අක්කේ අයියා අපි එකතු කරගන්න. මම පනා පිටියෙන් චින්තක කියලා. ඉතින්
19: ජයතිලක ගරාජ් එකේ ඉඳන් තමයි ඒගොල්ලෝ අපිව අහගෙන ඉන්නේ. වැඩ කරන තැන ඉන්නවා සුනිල් අංකල්, ඒ වගේම තමයි අංකල් වයි අක්කා වයි කියලා තියෙනවා. අක්කා වයි අජිත් අයියා වයි තරිඳු අයියා වයි නිතහන සියලුම දෙනා වයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙටද යන්නේ?
1: හෙලෝ ජනි.
19: කවි නැත.
1: ජනි දිනි, එයාගේ නම දිනි නේ?
19: දිලිනි.
1: දිලිනි.
19: දිලිනි.
1: එයාත් ලස්සන සිද්දුවක් එකතු කරගන්න කියලා තියෙනවෝ.
19: කොහෙන්ද අඳ අපි වහගෙන ඉන්නේ? කීව ගන්න බෑ නේද? දැඩිගම ඉඳන් අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්න ඔයාවයි පවුලේ සියලුම දෙනාවයි මේ අහන්න යන සින්දුවට. කෝල් කරන්න කියමු. කොහොමද කෝල් කරන්නේ?
1: 0112553963 නම්බරයකට කෝල් එකක් ගන්න.
19: WhatsApp කරනවා නම්
1: 0711 95 95 95ට.

0: වෙලාව 2:38.
1: දෙකයි විනාඩි 38ක් වෙලා තියෙන්නේ. අන්න වෙලාව ටිකටක ඇවිල්ලා තියෙන්නේ. දැන් එනවා ඇති අරයා. බෝලි බෝලි බෝල ගෙඩිය. එයා මට එක එකව කියනවා. දැන් වැඩේ තියෙන දැන් අපේ නම් පොඩ්ඩක් මුණ හරි පේනවනේ ෆොටෝ එකකින් හරි. එතකොට බලන අයට තේරෙනවා ඇත්තටම බෝල ගෙඩිය වගේ ඉන්නේ කවුද කියලා. අපේ ජානු තමයි බෝල ගෙඩිය වගේ ඉන්නේ. අර එයා හිතාගෙන ඉන්නේ ආ කෙට්ටුයි කියලා. එහෙම තමයි අර මහත කතිය කියන්න කැමති නෑනේ මහතයි එහෙම කියලා. කමන්නේ අපි කියමු එයාට. එයා හරිම කෙට්ටුයි. අපේ ජානු හරිම කෙට්ටු. අපි ප්‍රතිඥාවක් දෙමුද? මං කියන එක ඔයා කියන්න ඕනේ.
0: හරි.
1: අපේ ජානු හරිම කෙට්ටුයි.
0: අපේ ජානු හරිම කෙට්ටුයි.
1: අපි ආයේ ජානුට බෝලේ බෝලේ කියන්නේ නැහැ.
0: මට නම් බෑ හො කියන්න.
1: හරි කවුද ඉන්නේ WhatsApp එකේ? ටග් ගාලා එකතු කරගමු.
0: හෙලෝ ජනි. මම ඒක අපි කිව්වනේ.
1: ඒක අපි කිව්වා. ඒක තමයි දැන් මවුස් එක තියෙන්නේ වාගේ ආදීනේ. එතකොට ඔයා තමයි මැසේජ් ටික බලන්න ඕන.
0: අපි යන්න හදන්නේ.
1: කෝල් කරපු කට්ටියක් එකතු කරගන්නද මම මැසේජ් ටික ගාවට
0: යනවා. එකතු කරා නේද?
1: එකතු කරගත්තද? ආ රයිට්. ඒකනේ හරි. ඊළඟට කොහෙටද යන්නේ? අම්මෝ. රචනාවක් තියෙනවා හිමීට හිමීට බලලා කියවන්නකො. මන් ටග් ගාලා මේක නැත්තම් කෙටියෙන් කියන්නද? නැත්තම් ආ මේක බෑග් විතර කියමු. වඩුබුල්ල හන්දිය ලොලු කඩේ ගාව ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. අපි අර හංසනි කෞශල්‍ය යන අංගෙ ඉන්නවනේ. එයාව එකතු කරගන්න කියලා කියලා තිනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. මෙයාව එකතු කරගන්න කියලා කියන කෙනා එයාගේ නම කියන්නේ. හැබැයි කොල්ලා ඉන්නේ දෙනියා. කොල්ලා දෙනියා ඉන්නේ ওই සිංහරාජ කැලේට එහෙම කිට්ටුව ඉන්නේ. මං හිතන්නේ ඔය අපේ මාතර කොට පොලිස් කෝලෙටත් කිට්ටුව ඇති. අපි දැන් සඳරුවන් ගත්ත විදිහට ඒ වගේ කතාවක් කිව්වනේ. පල්ලිගම ඉස්කෝලේ 11 ඒ පන්තියේ හිටපු නිරෝෂවත් මතක් කරන්න කියලා කියනවා. මේ කණම් මේ එක්කිනේ නෙවෙයි දෙන්න තුන් දෙනෙක් මතක් කරන්න කියනවා. හරියන්නේ නැහැ මේ වෙලේ. හයි හයි ජනියන් කවි දෙන්නටම සුබ දහවලක් වේවා. එහෙම කියලා කියන්නේ කවුද?
0: එහෙම කියන්නේ රමණි සුමේදා. අපි කළුතරින්ලු ශාෂී ඉන්නවා, දෙවුල ඉන්නවා, මේ හැමෝම එකතු කරගෙන
1: මහති ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඔයා නම් හලනවා මං කියලා. හරි කවුද ඉන්නේ තව?
0: සුබ දවසක් ජනි පැට්ටෝ.
1: අනේ බලන්න අර රෝසමාලිගේ වගේ මට වෙන්නේ නැතිනේ.
0: කවි නංගි මං අහගෙන ඉන්නේ. මම නිපුණි
1: අනුරාධපුරයේ සිට. අනුරාධපුරයේ අපේ නිපුණි නංගි හැමදාම මල් ලැබනවා. අද මලක් එවලා දිනවා ගෙලින් මායි. ඉතින් රෝසමාලද කොහෙද තමයි එවලා තියෙන්නේ? අද නම් අනේ මන් දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. අපිට එහෙම මල් සම්බන්ධ ලොකු දැනුවත් නැහැනේ. ඔන්න මොකක් හරි කෑමක් වගේ ෆොටෝ එකක් එවුවොත් මං කියනවා මේ තියෙන්නේ අර හවල් කෑම කියලා මං කියනවා. ඊට පස්සේ අපි යනවා මහනුවර අම්පිටියට ගිහින්. අම්පිටිය ආර්ය ටේලර්ස් එකට යන්න හදන්නේ සෝමදිලකයි අපේ ආදිත්‍ය මල්ලි ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කවුද මේ අනිවාර්යයෙන්ම දෙනවා කියලා තියෙන කේක්වත් ඉල්ලුවද අපි? ආර් පහන්තිර පහන්තිර. ඊට පස්සේ කොහෙටද යන්නේ? හෙලෝ හෙලෝ ජනි පුතා එන් අලුත් දුව. අලුත් දුවගේ නම කවි. හෙලෝ හෙලෝ සතියන්තය හොඳට අහගෙන ඉන්නේ අපි. අපි හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවලු. සින්දුවක් ඉල්ලනවා දෙන්න පුළුවන්ද කියලා හදිනවා. අපි දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. මේ අලුත් සින්දුවක් එවලා තිනවා. අපි අලුත් සින්දු අනිවාර්යෙන් ප්ලේ කරනවා මේ අපිට එවන්න. ඊට පස්සේ මේ මැසේජ් එක අපි කියවනවද මොකද කරන්නේ?
0: කියවමු නේද?
1: කියවමු නේ. හරි එහෙනම් ඔයා කියවන්නකෝ. බාර ගත්තා නම් වැඩි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අපි හැමෝම. එල්බීඩී පුන්සරාණංගි අපි ඔයාව එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. කළුතර නව වාණිජ සංකීර්ණයට යන්න හදන්නේ බන්දු ඇන්ඩ් සන්ස් වොච් සෙන්ටර් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. බන්දු කුමාරි සචින්ත තුරංගි එක්ක අරෝෂයි දීපාලුයි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ කොහෙටද යන්නේ?
0: අපි යන්න හදන්නේ මේගමෝ ටවුන් එකට. ඔර්ලොස් කනුව ළඟ ජයසිරි බතික් ස්ටාෆ් එකේ අය හැවෝ මහන් ඉන්නෝ.
1: ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. කට්ටියම ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්න. ලස්සන සින්දුරියක් අහන්න යන්නේ.

0: anu paha FM anu hatarai tashma ada net FM velava oba veta gena enne
1: වෙලාව දෙකයි විනාඩි 45යි.
2: විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංගාර සෙවනගල. 0777 300 940.
4: හඳුන්වා දෙන BOC Flex Tap & Pay. දැන් BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. shopping යද්දි dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ phone එක tap කර pay කරන්න. cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ phone එකේ. වඩාත් පහසු digital bank කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap & Pay. මගේ life එකට මගේ flex.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777 677 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: ඔබට අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණු හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත. BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 0766 446 7953.
8: අසූ දශකේ අන්තිම දවසක්
9: එදත් හඳුටුම වැස්ස
8: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
10: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
11: Me weekend ke gedaru paatiya DJ ka appeng
12: Net FM Hello Hello Satya

0: දෙකයි විනාඩි 47යි. යන්න ටික ටික වෙලා බලංගුවලා.
1: යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම ලේසියකට යන්න බෑ. මේ දැන් අපිව බලාපොරොත්තු වෙන. අපි ගැන විශ්වාසය තියලා. අපිට ඡන්දේ දෙනවා වගේ අපිට WhatsApp messages එවපු කට්ටිය එකතු කරගන්න නැතුව අපි කොහොමද යන්නේ කවි? මේ කට්ටිය එකතු කරගමු ටක් ගාලා. කොහෙටද යන්න අපි මුලින්ම?
0: ජපාන් වලට යන්න.
1: දැන් પાස්පෝර්ට් එකක් හරි තියෙනවද? අඩු ගානේ නෑ නේද?
0: නෑ තාම නෑ.
1: දැන් නේද කොහොමද?
0: තියෙන්නේ කන යවමු අපි කලින්.
1: මං තමයි මම ගිහිල්ලා එන්නම්. මං ගිහිල්ලා ජපානෙන් මොනවාද ජපානෙන් ගියාට පස්සේ කන්න තියෙන්නේ. සුෂි. සුෂි ගාලා එනවා මං ගිහිල්ලා. හරි. ජපානයේ ඉඳන් නිශාන්ත අයියා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා. ඉතින් යාළුවෝ දෙන්න. ගාමිණී සහ ඉෂාන්ව එකතු කරගන්න කියලා කියනවා. අනිවාර්යෙන් ඉෂාන්ව මේ ගාමිණී අයියත් මැසේජ් එකක් දාලා ඇති. හරිද? ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මීරිගමෙන් මදු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ආයුබෝවන් මම හොරණෙන් නයනා කුමුදුනි මැසේජ් එකක් දාලා තිනෝ. ජනීට සහ ඔයාට ගොඩක් ආදරෙයිලු. ඔයාලා දෙන්න ලස්සනට වැඩහට සටහන කරනවලු. කවි බහින් බහින් වහම් පහලට බහින් පහලට බහින්. ඔය උඩ ඉඳන් දැන් බලන්න මයික් එක තියෙන්නේ කොහෙවත් දැන් උඩ ගියපු වාරට. කවුද ඉන්නේ එකතු කරගන්න කියලා කියන්නේ කවුද?
0: අපිට එකතු කරගන්න කියලා කියන්නේ.
1: ආ එකතු කරගන්න නෙවෙයි කියන්නේ සින්දුවක් තමයි ලෝරින්. අපි සින්දුව ඉතින් අද ඉතින් දෙන්න වෙලා නැහැ. මේ මුඩක් ඉන්නවට නැන්දි කියමු මැසේජ් එකක් තියෙනවා. අපි ඒක බලලෙමු. හරි. කියවන්න බලන්න මේ මැසේජ් එක.
0: නැන්දේ අයි.
1: හරියටම කතා කරලා තියෙනවා. ටේක් එකේ යාළුවෝ සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. මට නිකන් හිතෙනවා මේ මතීෂ වෙන්නේ නැති කියලා. අර දැන් ඉන්න කට්ටිය නම් ලියනවා හරි අමුතුයිනේ. හරිද? එතකොට මට හිතෙනවා මේ මතීෂ වෙන්නේ නැති මැසේජ් එක දාලා ඇති කියලා. මම මතීෂව එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙටද යන්නේ?
0: යන්න හදනේ කෑගල්ල පැත්තට. කෑගල්ලේ කවුද අපි එකතු කරගන්න? ලස්සර සිද්දුවකට ආපුවත් එකතු කරගන්න.
1: කියෝ ගන්න බෑනේ අකිල. මයුමි ෆැෂන් එකේ මොරොන්තොටයි මොරදනයි තමයි තියෙන්නේ මයුමි ෆැෂන් එක. කට්ටිය එකතු කරගන්න. දැන් ඔයාට එහෙම ගියාට පස්සේ රෙදි ගන්න ඕන නැට පස්සේ කෙලීම යනවා මයුමි ෆැෂන් එකට. ඊට පස්සේ කියනවා මම ඇවිල්ලා net fm එකේ කවි. හැමදාම නම් ටික කියනවා නේද? දෙන්නම ඩිස්කවුන්ට් එකක් දාලා රෙදි කියලා කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කොහෙටද අපි යන්නේ?
0: හරියගොඩ පැත්තට යන්න හදන්නේ. සුබ දවසක් ජනි මලි නංගි. අපි තහනවා අපි රශ්මික මෝටර්ස් බෙලිගස් හන්දිය ඇහැලියගොඩ.
1: රයිට්. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට
0: ජනියන් කවි. මම සුනිත්‍රා කුමාරි දෙයන්දර පුතා විහඟ එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ.
1: ඇල්විටේ පුන්සරා නංගි නම් වේරුවක් කරන්න දෙන්නේ අපිට කොහොම හරි මැසේජ් එකක් දාලා නම කියවනවා. ඔන්න පුන්සරා නංගි ඔයාව මම එකතු කරගන්නවා. මං හිතන්නේ තුන්වෙනි පාරට විතර. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට
0: අපි යන්න හදන්නේ චාමර මෝටර්ස් කළුතර පණපිටිය. චාමර සහ තනුජ තමයි ඔන්න අපි සින්දුවක් ඉල්ලලා තියෙන්නේ. යන්නව ලස්සන සින්දුවක් එකතු කරගන්න.
1: රයිට්. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: වෙලාව දෙකයි විනාඩි 55යි. මේම යන්න හිතාගෙනද ආවේ තුනට?
1: ඔව්.
0: යනවා කියලා හිතාගෙන මන්න යන්න නෙවෙයි ආවේ. බයට යනවා කියලා හිතන්නත් එපා. මේ ඉතින් අර යනවා ඉතින් මෙතන ඉඩ නැහැනේ. ආවට පස්සේ ඕගොල්ලෝ පොඩි කාලේ ෆැමිලි ෆොටෝස් අරගන්න
1: ඕනේ.
0: ඔව්. නිකන් ඔයා අම්මට තුරුල් වෙලා එම් ෆොටෝස් අරගන්න ඕනේ. එහෙම ෆොටෝ එක මට නිකන් දැන් මතක් වුණා. හරිද? ඕගොල්ලන්ට එහෙම එක නිකන් මතක් වෙනවා. මතක නැත්තම් ඒ මතකේ අලුත් කරගන්න අපේ ජානුයි ඊට පස්සේ අපේ තිසතුයි තව පුංචි වෙලාවකින් ෆොටෝ එකක් ගන්නවා. ඒක බලන්න එහෙම කියලා මතක් කරන ගමන් තමයි අපි යන්න හදන. එහෙම මුකුත් අපි කියන්නේ නැහැ. අපි කියන්නේ නැහැ තිසත් එක්ක බලද්දි ජානු අම්මා කෙනෙක් වගේ පේනවා කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ. ඒ ආදරේ මතක් කරේ මෞසෙනියස මතක් කරලා යන්න හදන. අපි ආයෙත් හෙට උදේ 10ට මම නම් දේදුණු මාවතෙන් හම්බ වෙනවා. ඔයයි ලබන සතියේනේ.
1: හ්ම්.
0: එහෙනම් ඉතින් යමු. මම ජනි.
1: මම කවි.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura. Meltol hisrathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
1: EC sanipa arakshaka thuwa dan rupiyal 150 Net BOC you are a leader
2: ratata anagatha nayakin tarana dooradarshi mehuma pasal darwange denuma akalpa menma kusalatawan opnangbana tedina nayakatwa pohunu kadawura lanka banku samaga atwal patta kanime mevara mathara kotapola jathika vidyalayedi october masa 9 sita 11 wenda dakwa pavathwe
1: lapunge sahithya rasavindanaya nayakathwe ha musukarannata vasanta dukkannaralage sangeethamaya wedasatahana
3: You are a leader.
2: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Mahapahantama.
1: Dawasin dawasa aluth wena ape alpha paramparawata lassanama anagathayak.
4: Wathi patkalana mama sanayinawoda. Muinma siyasthaya 2026 pot pradarshanaya.
5: Anuradhapura vikashaye samagin mama hame hasne. Prathame navadahaneya deshiya
6: MWODC mama alpha studio walata patangata dawasinda hari aasawen mahagene hitiya matan ekata ennawani kiyala.
1: Alpha Studio Api මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
8: Brought to you by
9: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
13: විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ
12: හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
14: සුබ සැන්ද වකවස තුනයි

0: näin päin alutvana. Alut päin. Vipassama. Et news.
1: Aivovan. Janatava Vishwasakarana Satya. Net news samaga mama Dilshan. ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත 2020 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද පස්වරු 6:30ට රාවල්පින්ඩිහිදී ආරම්භ වෙනවා. තරඟාවලිය ගැන ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට අනිවාර්යයි. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි පකිස්තානයෙන් වාර්තා වුණේ. ඒ අනුව කමිල් මිෂාර වෙනුවට යොවුන් ක්‍රීඩක සිනෙත් ජයවර්ධනට අද තරඟයේදී අවස්ථාව හිමිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඊට අමතරව මෙම තරඟයේදී දඟපොන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්‍ර සහ වේගපොන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව හිමිවනු ඇති බවටයි ක්‍රිකට් ආරංචි පවසන්නේ. දෙරට අතර පැවති පළමු 20-20 තරඟය කඩුලු 4කින් ජය ගැනීමට පකිස්තානය සමත් වුණා. ඒ අනුව ඔවුන් තරඟාවලිය 1.0 ලෙස පෙරමුණගෙන සිටිනවා. හිමකඳු කඩාවැටීමක් සමග ඇති වූ මහා ජලගැල්මකින් ඉකුද්දා විපතටපත් නේපාලය දැන් නැවත වරක් ජලගැල්මකින් විපතටපත්ව තිබෙනවා. මෙවර මෙම ආපදාව සිදුව ඇත්තේ උතුරු මැද නේපාලයේ පිහිටි බුදී ගණ්ඩකී ගඟ හදිසියේ පිටාර ගැලීම හේතුවෙන්. ප්‍රදේශ රැසක් දැනටමත් ජලයෙන් යටවී ඇති අතර නිවාස සහ වෙනත් ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවරගෙන තිබවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරිය විසින් මෙලෙස ගම්වාසීන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගං වතුර තත්ත්වය තවත් වැඩි විය හැකි බැවින් සෙසු ප්‍රදේශ රසකද වැසියන්ට විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබෙන බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ. කත්මණ්ඩු අගනුවර රටේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන මහා මාර්ගයේ පිහිටි අරුගාට් නැමැති ගංගාශ්‍රිත නගරයේද රජයේ නිවේදනයත් සමග ජනතාව ඉවත් කිරීම සිදු කරති බව විදේශ මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත් මේ වනතෙක් කිසිදු ජීවිතහානියක් වාර්තා වී නැහැ. කත්මණ්ඩු අගනුවරට ආසන්න ප්‍රධාන ජලමාර්ගයක් වන ත්‍රිශූලී ගඟට එක්වන බුදී ගණ්ඩකී ගඟ මෙලෙස හදිසියේ පිටාර ගැලීමට හේතුව තවමත් පැහැදිලි නැහැ. ඒ පිළිබඳ සෙවීමට ආපදා කළමනාකරණ නියෝජිත ආයතනය උත්සාහ කරමින් සිටිනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM.
3: Sati Antea.
4: Hello, hello.
3: Sati Antea.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Hello, hello, Satyantaya.
2: සුබ සැන්දෑවක් කියන්නේ ඉතින්
3: සුබ සැන්දෑවක් ජානු
2: මේ 30ත් කියන නම අමතක වුණා මට. ඒකයි සුබ සැන්දෑවක් කියලා මම නතර කරේ. හරි දැන් මතක් වුණා මේ 30ත් ඉන්න මේ පැත්තේ කියලා. අර මේ ජනී යනකොට අපි දෙන්නට එක එකව කියලා ගියා නේද?
3: ඔව්නේ.
2: හයිද වා හිතන්න එපා. කොහොමද දරුවෙක් වගේ ආදරෙන් මාත් එක්ක ඉන්න ළමයි වොම් බලා ගන්නවා.
3: ඔව් මට කියලා තමයි ගන්නේ.
2: ජානු ආව දරුවෙක් වගේ බලා ගනි කියලා එහෙම කියලා නේද? ආයකනේ. අමේ ඉතින් අද ඉරිදා දවසේ අපි දෙන්න ඉන්නව හරියටම ඊයේ වගේම හවස 6 වෙනකන් සින්දු ගොඩක් තියෙනවා, කතා ගොඩක් තියෙනවා. වැඩියෙන් කතා අහන්නද කැමති, සින්දු අහන්නද කැමති නේද?
3: මම හිතන්නේ සින්දු අහන්න
2: කැමති. සින්දු අහන්න කැමති වෙයි නේ. අහගෙන ඉන්න සතියමත් අහගෙන ඉඳලා තව සෙනසුරා දිවිදත් අහගෙන ඉන්න ගියා මේ පාවෙනවනේ. එහෙනම් සින්දු ටිකක් වැඩිපුර දෙමු නේද 30ත්?
3: ඔව් අනිවාර්යෙන්.
2: ඉතින් කෝල් කරන්න, මෙසේජ් කරන්න එකත් මතක් කරමු.
3: අපි මතක් කරොත් අපේ ෆෝන් නම්බර් එක 0112 55 33 63. ඒ වගේම අපේ WhatsApp නම්බර් එක 0711 95 95 95. ඉතින් ගීරිද වගේ මේ විරිද වෙනස් හඬක් ඇවිල්ලා තියෙනවා. ඊයේද වගේ නෙවෙයි, ඊයේ හිටියේ අපේ ජානු විතරයි. අද ඉන්නවා මමත්. ඉතින් ඊයේ හිටියා. ඉතින් ලබන සතියෙත් එනවා. ඊට කලින් අපි තව අද පැය තුන ගැන කතා කරමු.
2: කතා කරමු.
3: ඉතින් ඒ පැය තුනේදී මම කතා කරන්න පුළුවන්. මම තමයි අද කොල්ලාන්ස කරන්නේ.
2: ආ හරි මියා. සර් කැමැත්තෙන් ඒක බාර ගන්නවා. මම හිතන්නේ ගෑනු ළමයි ටික වැඩිපුර කතා කරන
3: හින්දා. නෑ නෑ, ඒ පගේ පළවෙනි සතියේ.
2: පළවෙනි සතියේ විතර දේවා.
3: ඔව් ඒ කියන්නේ ප්‍රයොරිටිස් දෙනවා අපි පළවෙනි සතියේ.
2: ආ ඔව් අහගෙන ඉන්නේ හොඳද? ඔව් අහගෙන ඉන්නේ, අහගෙන ඉඳලා. දැක්කරි පළවෙනි සතියේ විතර ලෙව්වනම් හරියන්නේ නැහැ. හරිද මාත් එක්ක? තාම මං අර ඔහොම ඉන්න කියලා අර එහෙම පෙන්නල නැහැ, මගේ සැර පෙන්නල නැහැ.
3: ඔව් තේ අම්මා කෙනෙක් වගේ බලා ගන්න
2: අපි බලමු. ඔය ජානි ඔව්ව කියන්නේ ඉදිසියාවට 30ත් එච්චර ගණන් ගන්න එපා. හරිද? එයා පොඩ්ඩක් කැමති නැහැ මම වැඩි පිරිමිදමයි එක්ක කතාවට බහනේ යනවට.
3: ඒ ඇයි?
2: එහෙම තමයි. ඒ තරම් බැඳීමක් අපි දෙන්නගේ තියෙනවා.
3: ඒ මොකක්ද ඒ සැඟවුණු බැඳීම?
2: ඒ කියන්නේ දැන් බලන්න නම් දෙකෙනුත් ආයතනයේ ඇතුලේ අපි දෙන්නවනේ මැච් කරලා තියන්නේ.
3: හරිද?
2: ඉතින් ආයතනයෙන් අර නම් දෙකෙනුත් ගලපලා තියෙන අපි දෙන්නව.
3: ඉතින් කොහොමද ඔයාලා දෙන්න ෂෝ එකක් කරොත් එකට?
2: නැහැ ඕන්නේ. දැම්මෙහෙමනම් විපදක් තමා වෙනවා. හරිද? එහෙනම් අපි දෙන සින්දුවට කෝල් කරන්න, මෙසේජ් කරන්න. අපි දෙන ඉන්නවා මේ පැත්තේ හරියටම කීවෙනකන්ද?
3: 6 වෙනකන්.
2: 6 වෙනකන්. මම ඔයාගේ ජනු.
3: මම 30ත්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3:00 වෙනාඩි 19 ආයේ.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: Net BOC, you are a leader.
0: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. එදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
2: You are a leader.
0: පූර්ණනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තැව.
3: Kills within the Nam Nishpadan Sandha Adumamila. Allagram Siak then Rubial Visinaviai. Alicata Peregram Siak then Rubial Tisekai. Kelavalagram Siak then Rubial Ekasia Anunaviai. Kills Nam Babai Adumamilai.

0: හිනා වෙවි පැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් අතමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
3: Net FM. Hello, hello, Satyantea. Net FM. Hello, hello, Satyantea.

0: හවස 3යි වෙනාඩි 25:37 වෙලාව හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ ලස්සන සින්දුවක් එන්නේකට කට්ටිය එකතු කරගන්න කලින් අපිට මතක් කරන්න දෙයක් තියෙනවා රටේ අනාගතය බාරගන්න ඉන්නේ අපේ ආදරණීය නංගිලා මල්ලිලා ඉතින් ඒගොල්ලන් තමයි රටේ අනාගතේ නායකත්වය බාරගන්න ඉන්නේ ඉතින් ඒ නිසාම රටට අනාගත නායකයින් තනන දූරදර්ශී මෙහෙයුම විදිහට net fm boc ur leader වැඩසටහන 9 වෙනිදා ඉඳලා වුණ අද දවස වෙනකම්ම ක්‍රියාත්මක වුණා පහුගිය 9 වෙනිදා තමයි මේ වැඩසටහන ආරම්භ වුණේ ඉතින් ඊයේ දවසෙත් පැවැත්ුණා සහ අද දවසෙත් මේ වැඩේ මේ විදිහටම පැවැත්වෙනවා ඉතින් පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප ඒ වගේම කුසලතා උපනන්වන තෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව එක්කත්වල් බැඳ ගනිමින් මේ පාර පැවැත්ුණේ මාතර කොටපල ජාතික පාසලේදී ඉතින් 9 වෙනිදා ආරම්භ වුණා ඊයේ දවසේදී ක්‍රියාත්මක සහ අද අවසාන දවස විදිහට ක්‍රියාත්මක වෙනවා ඉදිරියේදී ඔයාගේ පාසලටත් මේ විදිහටම net fm boc ur leader වැඩසටහන එන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේ වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුව ඒ ගැන මතක් කරගෙන තිසාත් සද්ද නැතු ඉන්න එපා පහම් කියලාවත් කියන්න පොඩ මඩ ඇහෙන්න මෙච්චර මේ කොල්ලෙක්ව ළඟ තියාගෙන ඉන්නේ මොකද වඩ ළඟට වෙලා කතා කර කර ඉන්නද නේද ආයෙත් ඔයාට නියම මාත් එක්ක කතා කරන්න බෑ වගේද
1: නේද පුළුවන් ලක්ෂාන් රුක්ෂාන් ජයම්පති සෙල්වම් කුමාර් මල්ලි ජයම්පති අපිටත් හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන හායි ජානු උම්ම කැටේ විහිළුවට වගේ උම් එකක් දෙන්නකෝ
0: විහිළුවට නම් මං උම්ම දෙන්නේ නැහැ මං කැමති සීරියස් ඒක වෙලා උම්ම දෙන්න
1: ඒ දුන්නනේ
0: ඒ බර්ත්ඩේ සියරොන විතරයි
1: අන්න එහෙනම් ජයම්පති අයියා වගේ බර්ත්ඩේ කියලා
0: දාන්න බර්ත්ඩේ කියවත් ඔන්න ඇත්තට හරි බොරුවට හරි බර්ත්ඩේ කියලා කිව්වොත් මං උම්ම දෙයි ජයම්පති අයියා මේ හෙට දෙන්න නැත්තම් උම්ම අද නම් උම්ම ඉල්ලන්න එපා මේ ලං කරන්න පටන් ගන්නවා මේකත් කියන්නකෝ
1: මේ කවුද මේ නවොත් බොරෙල්ලේ නවොත් තමයි මෙසෙජ් දාලා තියෙන හායි කොහොමද ලස්සන සින්දුවකට මාවයි ගෙදරයි වයි එකතු කරගන්න පුළුවන් නම් හිත හිරිවැටුණාද සින්දුව දෙන්නු ගයි හිත හිරිවැටලා තියෙන්නේ
0: ඒ තමයි නේ ඔක්කොට හේතුවක් තියෙනවා සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ හිතක් හිරිවැටෙනවා කියන්නේ ඉතින් නේද ඒකට හේතුවක් තියෙන්න ඕනි සුබ සන්ධ්‍යාවක් ඔයාලා දෙන්නට තංගලෙන් අප්සරානේ මට පුළුවන් නම් සමිතා මුදුන්කොටුව මහත්මියගේ පාවෙලා කෝඩු ආකාශ සින්දුව දෙන්නකෝ පාවෙලා කොඩු ආකාශේ නැවතෙමි.
1: ඒ කියන්නේ සමිතා කියන එක තමයි ඉල්ලන්නේ.
0: ඇත්තද? මම හිතේ මම කියලා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපි යන්න කලින් බලමු දෙන්න try කරා නම් දැන්ට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට එකතු කරගන්න. ඔයාලා දෙන්න ඇතුළු net team එකටම ගොඩාක් ආදරෙයි කියලා තියෙනවා. අපිත් ආදරෙයි නේද?
1: ඔව් අනිවාර්යයෙන්ම. අපේ ඊළඟට දාලා තියෙන message එක ආදරණීය ජානු සහ තිසත් සුබ සන්ධ්‍යාවක් වේවා සුබ සන්ධ්‍යාවක් අදත් සුපුරුදු පරිදි හෙලෝ හෙලෝ සතියන්තෙන් ඔයාලා වහන ගමන් ජනී කොළුවත් ඔන්න ඔයාලට එක එක දේවල් කියලා ඉඳලා ගියා අපිත් අහගෙන හිටියේ හැබැයි අන්තිමට එයා හිත හදාගත්තේ ජානු තිසත් අම්මයි පුතයි කියලා මොකද හිතන්නේ ජානු එක
0: නැහැ ඒ ආයි ඉදිසියාවට කියන්න කියලා මන් දන්නවනේ යාගේ ඉදිසියාව මන් දන්නවා
1: කමක් නැහැ ජානු එයා එහෙම හරි හිත හදාගත්තනේ පවුනේ කියලාම කිව්ව නෙවෙයි වෙනසක් තියෙන්නත් එපා සුපුරුදු පරිදි කුවේට් සිට බිරිඳ ශ්‍රියානි අහගෙන ඉන්න ඔයාලා මේ වගේම මගේ පවුලේ සහෝදරියෝ ඇතුළු සිළු දෙනාවම ඉන්ද්‍රානන්ද සර් ඇතුළු පවුල සිළු දෙනාවම ඔයාලා තෝරන ගීතයක් සදා එකතු කරගන්න මම නිකවරටියේ චම්පික ලලිත් පෙරේරා අපි
0: චම්පික ලලිත් පෙරේරා සර් ඔයාවයි වගේ ෆැමිලි එකේ ඔක්කොම එකතු කරගන්නවා අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙනවා මේ ඇහෙන්න සින්දුවට දෙමුද සින්දුව අහන්න
1: දෙමුනේ

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: ඉවතලන ඇසුරුම් යලි භාවිතයට සකසුරුවම් කරගනිමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්. මේ ඔය පහුගිය දවස්වල පාර යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්. ඊසි නිසා ලේසිද? හරියටම හරි. අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා. ආර්ය ඊසි සනීප ආරක්ෂකතුමා. මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. මොකද ගාන අඩේ වගේම ක්වලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ. අපේ රටේ අපේම දෙයක්. සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ක්වලිටි එක නම් ෂුවම ෂුව. SLS වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් ආරයයිසි පාවිච්චි කරලා බලන්න.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
4: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමුවී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 12 වනදා උදේ මහනුවර සවස කෑගල්ල.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
7: නංගියා,
6: මටත් වාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
7: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
6: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
7: ඕකේ නංගියා. එහෙනම් නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
6: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු බාලා දානවා.
7: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
8: Net FM හතර වටේ. හතර වටේ.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්.
10: Net FM. Hello, hello, Satyante.

0: අනිවිඩේ ගැන නැත FMBOCURL ඊට වැඩසටහන ගැන මතක් කරන්න ඕනි. පහුගිය 9 වෙනිදා තමයි, කියන්නේ ඔක්තෝබර් 9 වෙනිදා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් ඊයේ දවසේ ක්‍රියාත්මක වුණා, අද දවසේදීත් මේක ක්‍රියාත්මක වෙනවා. රටට අනාගත නායකයින් තන දූරදර්ශී මෙහෙයුම විදිහට පාසල් දරුවන්ගේ දැනුම, ආකල්ප ඒ වගේම කුසලතා උපනාන්වන තෙදින නායකත්ව පුහුණු කඳවුර තමයි නැත FMBOCURL ඊට වැඩසටහන කියලා කියන්නේ. ඉතින් ලංකා බැංකුව එක්ක අත්වල් බැඳ ගනිමින් තමයි මේ පාර මාතර කොටපල ජාතික පාසලේදී පසුගිය 9 වෙනිදා නෙත් FMBOCURL ඊට වැඩසටහන ආරම්භ වුණේ. ඉතින් ඊයේ දවසේ සාර්ථකව මේ වැඩසටහන පැවැත්වුණා. ඒ වගේම අද දවසේදීත් සාර්ථකව මේ වැඩසටහන මාතර කොටපල ජාතික පාසලේදී පැවැත්වෙනවා. ඉතින් පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව තමයි නෙත් FMBOCURL ඊට වැඩසටහනේ පූර්ණ අනුග්‍රහය දක්වන්නේ. අපි අමු WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න කොතනින්ද පටන් ගන්නෙ. හරි, කවුද ඉන්නේ?
1: අපිට අම්පාර පරණ ගාමට හන්දි හෙල්මට් ජැකට් කනේ අතු කෝරල මමත් ඉන්නවෝ කියලා තමයි ඒ දාලා තියෙන මැසේජ් එක. අපි අටෙන්ඩන්ස් මාක් කළා.
0: හරි, යා හරි. ඊට පස්සේ
1: ඊළඟට හෙලෝ හෙලෝ සතියන්තේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපේ නුවර වටපොළුවෙන් ප්‍රසන්න වයිෆ් සුභා, දුව ආශිනි සහ අම්මවත් එකතු කර ගන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම හායි ජනි, ජනි
0: ජානුවක්කි ජනි වන්නේ මේ ජනි නෙමෙයි ඉන්නේ, අනේ ජනි එපා, ජානුයි තිසතුයි ඉන්නේ. ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා සඳලි අනුරාධපුරෙන් මැසේජ් කළතර ඔය ඇවිල්ලා මට හිතෙන්නේ අපේ ජනීගේ අර ජනීට අර හිතින් ආදරය කරන
1: අන්න.
0: හරි, හැම ගෑනු ළමෙක් කියලා මට හිතන ඔයා ජානු අක්කේ. හරිද, මොනවද මේ වල තියෙන්නේ? නෙත්තහගෙන ඉන්නේ අපි වලපනේ අඹන්නල්ල මංචල මෝටර්ස්ගේ සෙට් එකම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. බස් මංජු අයියා, සුනිල් අයියා, ලලිත අයියා, නෙත්තහන හැමෝම මාත් එකතු කරගන්න ලස්සන සින්දුව ටිකක් ඕනී කියලා දෙනවා. අහන්න දෙන්න ලෑස්ති කරගත මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්. අක්කේ අයියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. චින්දක පනාපිටියෙන් ජයතිලක ගරාජ් එකේ වැඩ කරන සුනිල් අංකල් වයි, අක්කවයි, අජිත් අයවයි, තරිදු අයවයි, නෙත්තහන සියලුම දෙනාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න.
1: ඒ වගේම අපිට දාස්තර මැසේජ් එකක් දරණියගල දෙමෙදින් මයුමි පබසරා, අපිත් හෙලෝ හෙලෝ සතියන්ති අහගෙන ඉන්නේ. මාවයි, මගේ පවුලේ අම්මා ස්වර්ණමාලිවයි, තාත්ත කපිලවයි, අයිය තරිඳුවයි, අයියේ අක්කේ ඔයාලවයි ලස්සන සින්දුවට එකතු කරන්න ඕනේ තමයි කියලා තියෙනවා. ඒකම අපිට කෝල් කරා.
0: කෝල් කරා අපේ මගන මෛත්‍රීපාල අයියා එකතු කරගන්න කියලා කිව්වා. මංගලිකා මදුකා මදුරංග මද සංක. ඊට පස්සේ මගේ කාන්ති අම්මා ඉන්නවා වෙනද වගේම මා බිමෙන් කාන්ති අම්මා, ඔයාවයි, අපේ එනුක පැටියවයි, ඊට පස්සේ සංගීත්වයි, ලියනාරච්චි අයවයි ඔක්කොම එකතු කරගන්න. මෙහෙන සින්දුවර අනේ එනුක පැටිය නම් මට උම්ම එකක් ඉල්ලුවා. ඒ හින්දා යාට උම්ම එකක් දෙන්න ඕනේ.

හවසු තුනයි විනාඩි 42යි වෙලාව 30ත් කට්ටියක් එකතු කරගන්න ඕනි අහන්න දෙන ලෑස්ති කරගෙන තියෙන මේ ඇහෙන සින්දුවට ඊට කලින් මතක් කරන්න ඕනි මෙන්න මේ

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: Net BOC, you are a leader.
2: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
3: You are a leader.
2: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැබ.
4: Easy සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
1: 80 දශකයේ අන්තිම දවසක්. එදත් හොඳටම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
5: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබ සැන්දෑව කව සහතරයි දැන්.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. සිරගත වන භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බන්ධනාගාර රෙගුලාසි යවත්කාලින කිරීමේ ක්‍රියාවලියෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ ජනාධීපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යවත්කාලින කිරීම සඳහා පත් කළ කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයන සිදුකර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව එම සංශෝධනවල භික්‍ෂූන් වහන්සේට අදාළ යෝජනා අදහස් ලබාගැනීම සඳහා එළඹෙන සතියේ මැදවන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එහි සඳහන්. මෙම රෙගුලාසි ඉදිරි සති දෙක ඇතුළත සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශවයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙන යාමට කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. උතුරු මැද නේපාලයේ පිහිටි බුදි ගෝර්කා ගඟ හදිසියේ පිටාර ගැලීම හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. නේපාලයේ මධ්‍යම කලාපයට අයත් ගෝර්කා දිස්ත්‍රික්කයේ පවතින තත්වය සම්බන්ධයෙන් කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටින බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එමෙන්ම අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත නිරන්තරයෙන් දැනුම් දීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළා. මීළඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: සුබ සැඳවක් හවස හතරයි විනාඩි හතරයි අපි දෙන්නගේ දෙවනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් ඉල්ල ගන්න මේ පැත්තට එන්න. දැන් ගෑනු ළමයි බලන් ඉන්න, තිසත්ගේ වොයිස් එක අහන්න කෝල් කරලා, ඉතින් ඒ හින්දා ටක් ගාලා ඔයා කෝල් එකක් ගන්න, තිසත් තමයි ඊළඟට කෝල් සාන්ස කරන්නේ. හරිද?
1: ඔව්.
0: ඕකේ.
1: ඇත්ත.
0: ඇත්ත. බලන්න මේ දැන් මේ මැසේජ් එක දැක්කම නාලිකා අක්කා තිසත් කියනවා කාට හරි තේරිලා තියෙනවා මම පොඩි ළමයෙක් කියලා. ඒ හින්දා මට තිසත් බබා කියලා මැසේජ් එකක් එනවා. නේ ඉතින් පව් අප්පා. අසරණ ජීවිතේ කියන්නකො තිසත් බබා.
1: ඔව්, අපිට දාලා තියෙන්නේ කවුද මේ නාලිකා තමයි දාලා තියෙන්නේ මැසේජ් එක. හායි උම්මදේවි ජානු මැනික තිසල් බබා. මම තිසල්නේ, මම තිසත් බබා. කොහොමද ජනී නම් බුක් ෆෙයා එකට ගිහින් ඩෝනල ගොඩක් හොයාගෙන වගේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. මම නාලිකා කියලා තමයි මැසේජ් එක දාලා
0: තියෙන්නේ.
1: ඒකෙත් ඔයාවන කිව්වේ.
0: ඔව්. අර පේනවනේ පොඩ්ඩක් හරි පිරිවිලමේට මොන හරි කිව්වම මේ පැත්තෙන් හරියට උණු වෙනවා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දු දෙනවද? තවලන්තන පතරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්දකුමාර අයියා, මනහර හාර්ඩ්වෙයාකේ විජයසිරි, BF ජනපදයේ ෆුට්සල්ලාව සියලුම දෙනාමත්, කොත්මලේ මහවැලිකම බස් එකේ ජයන්ත අයියා, ජයන්ත වීරකොඩිය අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මැසේජ් කියවලා තියෙන්නේ.
1: ජාන පොඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ගොඩක් කාලයක් මේ මැසේජ් එක කියවනවනේ. ඒ කියන්නේ මේ ඔය BF ජනපදයේ කියන්නේ මොකද? BF කියන එකේ තේරුම?
0: BF ජනපදයේ කියන්නේ ඒගොල්ලන්ගේ ගමේ.
1: ඔව් හරි. ඒක තමයි ජනපදයේ BF කියන එක සමහර කෙනෙක් කියලා නෑත්තේ. මොකද්ද ඒක නම?
0: අපේ විදිහට නම් බොයිෆ්‍රෙන්ඩ් තමයි. ඒකට කොහොමද දන්නේ? මොකක් දන්නේ නේද BF කියන්නේ? නේද?
1: ඒක මම දන්නේ නැති නිසා නේද?
0: GF අපි කියන්නේ GF girlfriend.
1: නෝ නෝ
0: නේද? අනේ GN ඊට පස්සේ
1: ඉබ්බා ගමුව මිලාන් මාලක දාලා තිනවා, අම්මෝ ජානු අදනම් හොරතලේ වැඩි දෙන්න ඕනේ පාරක්. ආදරේ හොඳේ දෙන්නට මොකද හිතන්නේ ජානු?
0: ඇත්තද? මං හොරතලද? අම්මෝ මෙයාගේ හොරතලේ
1: මොකට කියනවද ඉතින් ඒක? ඔය වයසට ඔහොම තමයි.
0: ඔව්. හරි වයසට නෑ ඔන්නේ. මඩපත් ලක්ෂණ තමර නිශාලි චේත්‍රා පුජපදා තේචාවෝ රෙක් භාග්‍ය අවිෂ්ක සේරුව විල කෙඩිකේ සමර සිංහ අයියා මැසේජ් කරලා තිනවා මේ සින්දුවට එකතු කරගන්න.
1: හෙලෝ හෙලෝ සතියන්තේ ජානු මැනික තිසත් මල්ලි බබා, තැන්කියූ. කොහොමද ඔයාලට අහන්නකෝ, මාත් ජානුටයි ජනේටයි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න රික්වෙස්ට් කළා. දෙන්නටම එක දවස ස්ටුඩියෝ එකේ ඉඳ මදිලු. ඔව් ඇත්ත. ඒක එක්තරා විදිහකට ඇත්ත.
0: හැබැයි ජනීව දැක්කම ජනීවට වඩා මහතයිනේ.
1: සාපේක්ෂව නෑනේ.
0: නැත්ති මොකද?
1: නෑනේ.
0: ඒ මම උසයි ජනී කොටයි.
1: අපි ඒකට කතා නොකරමු. හරි. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න තිරුණි දුව එක්ක මම ලක්මාලි කඩවතින්. හොඳයි, අපි ඊළඟ මැසේජ් එකත් බලමු.
0: ඊට පස්සේ
1: ජානු නංගියන් තිසත් මල්ලි. ඇති අය තිසක් නේ මම තිසත්.
0: අපිවත්
1: ලස්සන ගීතයට එකතු කරගන්න ජයන්ත ගෝල් ක්‍රියේෂන්ස් ගම්පහ. ජයන්ත මැසේජ් දාලා තියෙන්නේ ගම්පහ ගෝල් ක්‍රියේෂන්ස් වලින්. ශාන්ත ටේලස් නිදහස් මාවතේ කෑගල්ල තමයි තියෙන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ
0: ඒ සින්දුවට යන්න.
1: යන්න.
0: මගේ මස්සිනා ඉන්න කා.
1: ඔයාට මස්සිනාගේ ප්‍රශ්නද?
0: නෑ, මට මස්සිනා කෙනෙක් නෑ ඔප්ප. තාම මගේ පවුලේවත් නෑ ඔප්ප. මට මස්සිනෙක් හිටියා නම් මම මෙහෙම ඉදීද?
1: මෙන්න ඔයා කියන්නේ. අපිත් ඔය වයස පහු කළා ඔය කාලේට ඔප්ප.
0: නෑ අනේ, තාම නෑ මට මස්සිනා කෙනෙක්. තාම මේ කන්සිස්ටිය රකට. හරි.
1: එහෙනම් ඇප්ලයි කරන්න CV එක WhatsApp එකට දාන්න.
0: අනේ හරි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව හවස 4:18.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
6: කොල්ල කෙල්ල කොට යන

0: ලොතරැයි මණ්ඩලය
1: net BOC you are a leader
2: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
3: You are a leader.
2: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැබ.
1: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: Kills within the නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. අල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 29යි. අලි කැට පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. කෙළවල්ල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 199යි. Kills නම් බබයි අඩුම මිලයි.
5: අපේ පොළවට අපේ පරිසරයට බරක් නැති පරිසර හිතකාමී නිපැයුම් සෑම විටම භාවිතා කරමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරි බහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දව.
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දෑව විජානු ජානු
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
7: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
10: NetFM Hello Hello Satyantaya

0: හවස හතරයි විනාඩි 21යි. මම අහන්න කැමති සින්දුවක් ලෑස්ති කරගත්තේ අහන්න දෙන්න. මම කැමති වෙන්නේ පැය ඔක්කොම කලින් සින්දු ටිකට. නැතුව බෑනේ.
1: ඇත්ත. පළවෙනි සතිය විතරයි.
0: ඇයි ඊට පස්සේ මම මොකද ඔයාගේ සින්දු වලද මම ඊට පස්සේ කැමති
1: වෙන්නේ? ඊට පස්සේ භාගෙ භාගෙ පැයකට භාගයක් මම කැමති භාගයක් ඊට ටික අක්කා
0: කියනවා. ඔයා කැමති. හා හරි හා ඈ ඔයා කියන විදිහක් තමයි ඉතින්. පොඩි චාන්ස් එකක් දෙන්නත් එපයි. මේ අහන්නකෝ මද්‍රව්‍ය භාවිතය කොච්චරනම් අපිට හානි කරනවද? ඒක ගැන මෙහෙමයි කියලා කියන්න බෑ. අපි හිතනවට වඩා ලොකු විනාශයක් කරනවා මේ මද්‍රව්‍ය භාවිතා කරනවා කියන එක. සමහර වෙලාවට අපිත් එක්ක ඉන්න යාළුවෝ හින්දම අපි මද්‍රව්‍යට ඇබ්බැහි වෙන වෙලාවල් තියෙනවා. ඔය ප්‍රශ්නවලට ප්‍රශ්න කියන දේවල් ඔළුවට ආවට පස්සේ සමහරු කියනවා ඔය ප්‍රශ්න අමතක වෙලා යන්නත් එක්ක මෙන්න මේකෙන් චුට්ටක් පාවිච්චි කරන්නකෝ. එහෙම කියලා ඉවර වෙලා දන්නෙම නැතුව අපිත් ඉතින් ඔව්වට නිකම්ම ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ නිකරුණේ නැති නාස්ති වෙන්නේ අපේ ජීවිතේ. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ අපේ පවුල තුල. ඔයාගේ පවුලෙන් මද්රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නව නම් කොයිතරම් ලොකු ප්‍රශ්න ගොඩකට ඔයාට මූණ දෙන්න වෙලා තියෙනවද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. දැඩිව මද්රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නව නම් ඕවට ප්‍රතිකාර කරන්න ගියාම කොච්චරනම් කරදර විඳින්න වෙනවද? ඇයි ඉතින් එච්චර දුරකට යන්නේ? මෙහෙම මද්රව්‍යයට ඇබ්බැහි වෙලා ප්‍රතිකාර ලබා ගන්න වෙන තැනට යනකම්ම යන්නේ නැතුව දැම්ම තියා ඒ දේවල් වලින් මිදෙනව නම් ඔන්න ඔයාට ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට මද්රව්‍ය භාවිතය ජාවාර මහා බෙදා හැරීම වැළැක්වීම සඳහා මේ හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි තුලින්ම පටන් ගමු. අපේ පවුල තුලින් මේ වැඩේ පටන් ගමු. එතකොට අපිටත් පුළුවන් රටම එකට ජාතික මෙහෙම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට අපේ රටේ ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න. මොකද මේ මද්‍රව්‍ය භාවිතය වළක්වා ගන්නවා කියලා කියන්නේ ඒක අපිට යහපතක් වගේම අපේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ පවුලේ අනාගතය වෙනුවෙන් සහ අපේ රටේ අනාගතය වෙනුවෙන් හොඳ තීරණයක්. ඒ ගැන මතක් කරගෙන ඊට පස්සේ මතක් කරන්න ඕනේ අනිත් කාරණාව තමයි තිසාත් මෙන්න මේ ඒ තමයි net fm boz urlite වැඩසටහන ගැන. රටේ අනාගත නායකීන් තරණ දූරදර්ශී මෙහෙයුම විදිහට තමයි net fm boz urlite වැඩසටහන ආරම්භ වෙන්නේ. ඉතින් දරුවන්ගේ පාසල් දරුවන්ගේ දැනුම ආකල්පය වගේම කුසලතා උපනන්වන තෙදින නායකතු පුහුණු කඳවුර ලංකා බැංකුවත් එක්ක අත්වැල් බැඳගනිමින් මේ පාර පැවැත්ුනේ කොහෙද?
1: මාතර කොටපොල ජාතික පාසලේදී. ඉතින් අද තමයි අන්තිම දවස.
0: අද අන්තිම දවස. 9 වෙනිදා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඊයේ දවසේදීත් සාර්ථක විදිහට පැවැත්ුණා. ඒ වගේම අද දවසේත් අති සාර්ථක විදිහට මේ වැඩසටහන මේ විදිහටම පැවැත්වෙනවා. ඉතින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව. අපි යමු WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න.
1: ඔව් අපි මේක බැලුවා. ඊළඟට message එක දාලා තියෙනවා අපිට. කවුද මේ දාලා තියෙන්නේ? නමක් ගමක් නැහැ හැබැයි මිනිස්සෙක් දාලා තිනවා. හෙලෝ හෙලෝ සතියන්තේට මැසේජ් එකක් දාන්න පුළුවන්ද?
0: පුළුවන්. මේ දාලා තියෙනවා මැසේජ් එක. දැන් අපිට ඕනේ ඔයාගේ නමයි ගමයි ওই විස්තර ටික තමයි හින්දා මැසේජ් එකක් දාන්න පුළුවන් දෙයියෝ. ඔයා දාලා තිනවා හරිම විදියට මැසේජ් එක. අපිට නම විස්තර
1: කිව්වා. මාර ඔෆිෂල් විදියට දාලා තියෙන්නේ. හොඳයි ලස්සනයි. ඊළඟට කෑගල්ලට වහිනවා හොඳටම ලස්සන සින්දුවක් දෙන්න. මායිමි ෆැෂන් මොරොන්තොට සහ මරදාන කෑගල්ල.
0: මොරදන.
1: සෝරි.
0: කෑගල්ලට ගිහිලා නැත්තම් මරදාන.
1: ඊළඟට කවුද මේ? අඟුල් ගමුවේ 500 ගමන් කෝසල කුමාර තමයි දාලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් දෙන්නටම අම්මත් එකතු කරගෙන සින්දුවක් දෙන්නකෝ මේ වෙලාවේ net අහන හැමෝටම. හොඳයි. Thank you. අපි දෙන්නම් මේ අහන්න දීලා තියෙන සින්දුව ලස්සන සින්දුවක්. ඊළඟට හායි අපිට සින්දුවක් දෙන්න දුව පංචාලි පුතා ලක්ෂිත් මිනුල් බබා සෙනාය බබා මම පරකඩුවේ ලාලනි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ.
0: එකතු කරගන්න. ඊට පස්සේ ඒචි අනුරු පුස්සල්ලව BF ජනපදයෙන් මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්නම් අනුරයියා. ඊළඟට අහන දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දර කෝල් කරපු කට්ටියකුත් ඉන්නවා නේද?
1: ඔව් අපිට මුලින්ම කෝල් කරේ අපේ සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා. ඉතින්
0: මතක් කරගන්න. අර සින්දුවකුත් තියෙනනේ සූර්ය වැව ළඟ ප්‍රේම
1: කුරුල්ලා. ඒක තමයි මම කිව්වේ.
0: ඒක තමයි.
1: ඊට පස්සේ අපි කතා කරා හොරණ මාළනි. එයා පවුලේ හැමදෙනාමයි. ඊට පස්සේ net team එක හැමෝමයි. අපි දෙන්නවයි සහ අන්තිමට මෙයාවයි. එකතු කරගෙන සින්දු අහනවා කියලා කිව්වා. ඒ වගේම හෝකන්දර මල්ලිකා කතා කරලා ජානුට කියන්න කිව්ව. එයා මේ තෝසෙ හදනවා කියලා.
0: මල්ලිකා අක්කා කියන්නේ ඉතින් ආයේ රස්සට කෑමු යන්න පුළුවන් කෙනෙක්. හොඳද? මල්ලිකා අක්කාගේ දාගෙදර අනිවාර්යෙන් එක වේලකට හරි හොඳ ස්පෙෂල් දෙයක් තියෙනවම තමයි. තෝසෙ ටිකක් කාලා එන්න හෝකන්දරට ගියොත් පුළුවන්කම තියෙනවා.
1: මොකද කියන්නේ? කැමැතිම කෑම තෝසෙ.
0: අපි දෙන්න එන්නද ෂෝ එක ඉවර වෙනවා මල්ලිකා අක්කා. යමු ආ. අපි යන් හෝකන්දර යම්. ආයි ඉතින් වෙන වැඩ වුණ නැරේ. තෝසෙ කන්න දෙනවලු ඇති වෙන්න ගියොත්.
1: හෝකන්දර මල්ලිකා අනුෂමි සුබේනි මිස් ඉර්බස්සේ සමන් අයියා සුපුන් මල්ලි ඇතුළු net ඇතුළු නෙමෙයි net team එකේ කට්ටියයි ඔක්කොම එකතු කරගන්නවා කියලා කිව්වා.
0: මේ සින්දුවට එකතු කරගන්නානේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: වේලාව 4:44.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
8: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම netfm හා එක්ව දැන් ඔබේ නගරයටත්.
7: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
8: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
7: ඔක්තෝබර් 12 වනදා උදේ මහනුවර සවස කෑගල්ල.
8: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
9: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
10: අපේ අම්මා ගෙදර ආවද?
11: නැහැ, අම්මා මෙයා යවන දෙව්වා.

0: තිසත් කැමති සිින්දුවක් දැන් තියෙන්න්න හන්න. කැමතිනේ තිසත්
1: කැමති මන තේරු
0: මෙ අතමයි මේ සිින්දුව ආද දාමු කියලා අපි ප්ලේ කරමු කියලා කිව්වේ. ඉතින් එහින්දම් චම්මක් චල්ලෝ අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. ඔයාට මුලින්ම මතක් කරනවා නෙත FM BOC URL වැඩසටහන ගැන. ඉතින් පටන් ගත්තේ 9 වෙනිදා, පහුගිය 9 වෙනිදා පටන් ගත්තා. ඊයේ දවසෙත් අතිසාර්ථක විදිහට පැවැත්වුණා. ඒ වගේම අද දවසෙදිත් අවසාන දවස විදිහට මේ වැඩසටහන පැවැත්වෙනවා. රටට අනාගත නායකයින් තනන දූරදර්ශී මෙහෙයුම, පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප, ඒ වගේම කුසලතා උපනාන්වන තෙද්දින නායකතු පුහුණු කඳවුර තමයි ලංකා බැංකුවේ එක්කත්වල් බැඳ ගනිමින් මේ පාර පැවැත්වුණේ. කොහෙද තිසත්?
1: මාසර කොටපොළ ජාතික පාසලේදී. ඉතින්
0: ඔන්න 9 වෙනිදා සාර්ථක විදිහට ආරම්භ වෙච්ච මේ වැඩසටහන ඊයේ දවසේ අතිසාර්ථක විදිහට පැවැත්වුණා. ඒ වගේම අද දවස අවසාන දවස විදිහට පැවැත්වෙනවා. ඉතින් UR leader net FM BOC UR leader වැඩසටහනේ පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ ලංකා බැංකුව තමයි පූර්ණ අනුග්‍රහය දක්වන්නේ. අපි යමුද ටක් ගාලා WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න.
1: බලමු. මුලින්ම තව මැසේජ් දාලා තිනු අපේ වදාකඩ රංජිත් දිසානායක. thank you message දැම්මකට. අපි යවත් මේ සින්දුවට එකතු කරගමු චම්මක් චල්ලෝ අහන්න. ඊළඟට අපිට මේ ෆොටෝ එකක් එක කවුදවල තියෙන පැණි රස.
0: බයි ඩිලානි.
1: ඩිලානි. ආ මොකද බිස්නස් එකක් නේ.
0: ඔව් ඔව් ඔව්. බණ්ඩා
1: වෙලනේ.
0: බණ්ඩාර වෙල නේද?
1: හල්පේ පැණි රස බයි ඩිලානි. සුබ සන්ධ්‍යාවක් ඔබ දෙපළට. ඒකත් ඔෆිෂියල් දර දාන්නේ විජේ කුමාරතුංග මහත්තයාගේ සෝන් එකක් දෙනවද?
0: අපි බලමු. යන්න කලින් දැන් try කරන්නම්. 9 වෙනිදා birthday එක තිබිලා තියෙනවා ඩිලානි අක්කාගේ. අර wish කරන්න කියලා තියෙනවා. දැන් දවස් ගාණක් පහු වෙලා නේද? හරි කමක් නැහැ, අපි wish කරමු.

0: to you. Dilani akka oyata subbama subbu pandirak wewa kiyala net team ekeng mamai tisatu idannama godoma godaru yak hadren wish karana gaman ahanna denna ready karagena thiyena me ahana sinduwata ekathu kare gannan ඊට පස්සේ කවුද ඉන්නේ
1: BF ජනපදයෙන් තමයි මැසේජ් දාලා තින්නේ අපි පතිරණ සිංහල බෙහෙත් කඩේ නන්ද කුමාර් මැසේජ් එක දාලා තින්නේ ඊළඟට දාලා තිනවා මැසේජ් එකක් ආනේ නිකන් හාට් එකක්
0: හාට් එකක්
1: ඉදරේ පෙන්නන ඊට පස්සේ thank you
0: ජාන් රාමයි මැසේජ් එක කියලා තියෙන එකතු කරගන්න මේ හැන සින්දුවට ඊට පස්සේ කෝල් කරපු කට්ටිය ඉන්නව නේද
1: ඔව් කෝල් කරපු කට්ටිය ඉන්නවා පොළොන්නරුවේ රමණී අපිට දැන් කෝල් එකක් ගත්තා එයා අහගෙන ඉන්නවලු දැන් උදේ ඉඳන්ම ඉතින් net team එක හැමෝම සහය වගේම net අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්නවා කිව්වා මේ දැන් අහන්න ලෑස්ති කරලා තියෙන සින්දුවට වගේම පිටියේ පුන්සරා කතා කරා අයියෙත් කතා කරා අදත් කතා කරා
0: දෙපාරක් නම කියන්න කොහේද පුන්සරාගේ පුන්සරා එකතු කරගන්න පුන්සරා මේ හැර සිද්දුවට ඉතනින් පස්සේ
1: ඊට පස්සේ කවුද යටියන්තට සංජීවනී අපිට කෝල් එකක් ගත්තා එයා එයාගේ හස්බන්ඩ් වයි එයාගේ අම්මා වයි දුවයි පුතා වයි එකතු කරගන්න කිව්වා මේ වෙද්දී හොඳටම වැස්සලු නා කපන වැස්සලු එහෙට
0: යටියන්තට ඔය පැත්ත කියලා කියන්නේ කොයි වෙලේත් වහිනවා
1: වහිනවා
0: ඔය කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ පැත්තට වෙන්න සෑහෙන්න වහිනවා සබරගම් පළාත කියන්නේ කොයි වෙලේත්
1: කොච්චර වැස්සත් ආයි ගං වතුර ගැලුවත් වතුර එපිටින් දාලා උඩින් ගියත් එක දිගටම net අහනවා කිව්වා එයා එහෙම අහන්නේ වාගෙන් උම් එකක් බලාපොරොත්තු වෙලා
0: අනේ බොරු කියන්න බෑ
1: මම කිව්වා මම ඒක ලියාගෙන තියෙනවා
0: ඇත්තද
1: කවුද
0: යටි අන්තද
1: සංජීවනී
0: අනේ මං ආදරෙයි අප්පා ඔයාට දැන් ඉතින් සංජීවනීට විතරක් උම්ම දුන්නාම අනික් කටියත් උම්මල කමන්නෑ නේද
1: හැමෝටම එකක් දෙන්න

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.
2: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: සූර්ය බලය සුලන් බලය අපේ බලය කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
7: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
9: නෑ.
8: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
9: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒක නෑ. අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.

0: පිට පිට රටට ඇගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවටම එවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් බ විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැක අපිකාව තියෙනව අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
2: net fm hello hello satyantaya
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
5: විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ
4: ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
1: සුබ සන්දවක් හවස 5යි

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නියස් සමඟ මම ඩිල්ෂාන්. කොළඹට පමණක් සීමාව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමාශන කොමිෂන් සභාව ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරමින් දිව ඉනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නිකවරටිය ප්‍රදේශයේ පැවැත්වෙන ජනරලියට සහභාගී වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමාශන කොමිෂන් සභාව වෙනුවෙන් නිලධාරීන් 900කට වැඩි පිරිසක් බඳවා ගැනීමට අවසර ලබා දී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. මේ අතර වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවත් රාජ්‍ය සේවය තුළ සිදුවන එවැනි නීති විරෝධී ක්‍රියා සඳහා දැඩි දඬුවම් ලබා දීමට වර්තමාන රජය අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා. ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණ වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ලබන 13 වනදා වන විට අඩු පීඩන කලාපය ස්ථාපිත වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් දිව ඉන වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 අතර තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. නෙත් නියුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නියුස් YouTube නාලිකාවට සහ නෙත් නියුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.
3: Hello, hello.
1: Sati Antea.
3: Hello, hello.
1: Sati Antea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello.

0: හවස පහයි විනාඩිය 11යි වෙලාව. අපි දෙන්නගේ අන්තිම පැයට මේ 37 ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න මැසේජ් කරන්න කියලා අපි කිව්වා. නම්බර් එක පොඩ්ඩක් මතක් කරලිමුද?
1: ඔව් නේ, අපිට කෝල් කරන්න පුළුවන් 0112 55 33 63 අපේ ෆෝන් නම්බර් එක. ඒ වගේම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න පුළුවන් 0711 95 95 95. ඉතින් මේ අන්තිම පැය අපිට මුලින්ම කරන්න තියෙන දැනට දාලා තියෙන මැසේජස් ටික අපි කියවමුනේ.
0: ඔව්, කවුද මැසේජ් කරලා තියන්නේ?
1: අපිට මැසේජ් කරලා තියෙන මුලින්ම මම මිනාර සෙහන්සා, තාත්තා හේරත්, අම්මා නිල්මිනි, අයියා බිලේෂ. ලස්සර සින්දුවක් දෙන්න එහෙනම් අහමුද. අපි සින්දුව අපි අහමු. දැන් අපි මේ අහන්න දෙන්න රෙඩි කරලා තිබු සින්නව. සින්දුව අපි අහන්න දෙන්න ලෑස්ති. ඊළඟට අපිට දීලා තියෙනවා හෙලෝ හෙලෝ ජානු ඇන්ටි.
0: කවුද අප්පා? ඒ අයියා අමම. ඒ පුතා
1: පන්නේ පිටි අරුණ තමයි දාලා තියෙන්නේ. ඇයි එහෙම කිව්වේ?
0: එයා මට වඩා ගොඩාක් බාල දරුවෙක් මං හිතන්නේ. ඒකයි ඉතින්. කමන්නෑ පුතේ, එකතු කරගන්න කොහේ යන සින්දුවට නේද?
1: ඊට පස්සේ ලයිව් වෙන්නේ නැද්ද? ඔයා දකින්න ඕනේ කියලා තමයි දාලා තියෙන්නේ.
0: අනේ පුතේ, අදරන් ලයිව් වෙන්නේ නැහැ පුතේ.
1: ඊළඟට ඉන්නවා ආයිබෝ වේවා. කොහොමද ඒක? ආයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා, තේජ, අවෝර සමගින්, භාග්‍ය, අවිශක සමග, සේරුවාවිල KDA සමරසිංහ. සුවපත් වේවා කියලා තමයි දාලා තියෙන්නේ. ඔව්, හැමෝටම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතර වාරේ මැසේජ් එකක් දාලා තිනවා අපේ සඳ ලංකාවෙන් පූර්ණිමා සෙව්වැන්දි. ස්ටිකර් එකක් එක්ක මැසේජ් එකක් දාලා තිනවා.
0: ස්ටිකර් කියන්නේ මම.
1: ඔව්, එක්තරා ඒ ඔයාගේ පොඩි කාලේ.
0: ඔව්. ප්‍රදීප් නිරෝෂන්, රසික තිලකරත්න, අපේ කන්නතොට ඉහළගම් බේකරි රසිකයි මැසේජ් කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා. එකතු කරගන්න ඊළඟ සින්දුවට ඉන්දිකා කුමාරී ඉන්නවා. අප්සරාකා කමෙන්ට් කරලා තියෙනවා, ආවත් එකතු කරගන්න. ධර්මත් දේනි පිටිය, ඊට පස්සේ මේනක සඳරුවන්, මොනරාගලින් අපිව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ අවට බෑන කියන ස්ටෝප් එක. ඒකට එකතු කර ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
0: වේලාව 5:20.
2: Kills within the Nam Nishpadan Sandha Aduma Milak, Alagram Siak then Rubial Visinaviai, Alicata Peregram Siak then Rubial Tisekai, Kelavala Gram Siak then Rubial Ekasia Anunaviai, Kills Nam Babai Aduma Milai.
3: Ria Pedavime, Alut Parapura, BYD, Navi Takshane Samaga Bedi Davana Druk, Avama Vedamkinatinina, BYD Plugin Hybrid Ho, Electric Vahanek Venkarwaganimata, BYD Pradarshanagar Ekatapaminin, Nathahut Bindo Ekai Dekai, Ekasivisipa Amatana.
4: Net BOC, you are a leader.
5: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
4: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
6: You are a leader.
5: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Mahapahantama.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

0: ಮುಹೂದ ರೆಮೇ ದಂಗ ಹಸಾಡಾಗಿನ ಎನ್ನೆನೇದ ಆ ಮಿಹಿ ಕೊರವನ ಹೂಗಾಲ ತಾವು ಪ್ರತಿ ವಲ್ಟ ವಾಹಿನವ ವೆಸ್ಸ ಗೆನವಾಡ ಮುಗದ ಹೀತೆನ್ನೆ
1: ವೆಸ್ಸ ಗಿಯನ್ ಎಕ ವೇಲಾವಕಟ
0: ವದೆಯಾಗ ಮಾರ ವದೆಯಾಗ
1: ಹಿಮ ಕಿಯನ್ನೆ ಬಾ ಅತೋಡ ಅವ್ವ ಕಾಲದ ಮುಕದ್ದ
0: ವದೆ ಏಕತ್ ವದೆಯಾಗ ಈ ದೇಕ ಬ್ಯಾಲೆನ್ಸ್ ಕೇ ದೇ
1: ಇತಮ ಅವ್ವ ಕಾಲದ ವೆಸ್ಸ ವಟಿನವನಿ
0: ಓ ಇತಿಂ ಹಿಮೈ ಕಿಯಲಾ ಇತಿಂ ಮೇ ಓಯಾ ಓಯಾಮ ಕಲ್ಪನಾ ಕಲ್ಲ ಬಲನ್ನ ತಿಸಾತ್ ಹರಿಯಟಮ ಅಪಿ ಉದೇಟ ಆಫೀಸ್ ಎನ ವೇಲಾವಟಂ ವೆಸ್ಸ ಪಟಂ ಗನ್ನೋ ಹರಿದ ಆಯೆತ್ ಅಪಿ ಆಫ್ಲೈನ್ ಯನ ಟೈಮ್ ಕ ತಿಯನವನಿ ಏ ವೇಲಾವಟಂ ವಹಿನೋ ಮಂ ಅಹನ್ನೆ ಐ ಎಚ್ಚರಮ ಅಪಿಟ ದರುಣು ವೆನ್ನೆ ದೆನ್ ಬಲನ್ನ ದೆನ್ ಮಂ ಹೈಟ ಆಫ್ ವೆನಕೊಟ ವೆಸ್ಸ ಪಟಂ ಗರಗನ್ ಇತಿಂ ಮಂ ಎತಕೊಂಡ ನಾಗನೆ ಅನ್ನೋನಿ අනේ මේ හැමනම් එච්චරම සුභවාදී වෙන්න බෑ එච්චර සුභවාදී වෙන්න ගියොත් එහෙම ගිහිල්ලා පාඩම් ඉගෙනගෙන තියනවා එහෙනම් එච්චරම සුභවාදී වෙන්න මට බෑ
1: ඒ වුණාට ඉතින් වැස්ස හොඳයි නේද මොකද කියන්නේ ඒ කියන්නේ දැන් වැස්සෙ තෙමෙන එකත් පොඩි එකක් තියනවානේ
0: අනේ ඔය අනේ ඔයා තෙමින්ද සතිය දවස් පහක් ආයි වැඩට එන්න ඕනේ
1: හරිද ඒතර ප්‍රශ්න තියෙනවා මම ඉන්නේ වීකෙන්ඩ් එක විතරනේ
0: ආ ඒකනේ ඔය දැක්කද එතනත් ඔයා ඔයා ගැන විතරයි හිතලා තියෙන්නේ හරි කමන්නෑ ඉතින්
1: මේ
0: ඔව් අපි යමු WhatsApp messages පැත්තට ඊට කලින් මම මතක් කරනවානේ TFM BOC you are a leader වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ අද අවසාන දවස ඉතින් අද දවසේත් අතිසාර්ථක විදිහට මේ වැඩසටහන නිමා වෙනවා රටට අනාගත නායකයින් තරන දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්පය වගේම කුසලතාවන් ඔප්‍රන්වන තෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව එක්ක අත්වැල් බඳ ගනිමින් මාතර කොටපල ජාතික පාසලේ තමයි ඔක්තෝබර් 9 වෙනිදා net fm boc ur lead වැඩසටහන ආරම්භ වුණේ ඒ වගේම ඊයේ දවසේ අතිසාර්ථක විදිහට පැවැත්ුණා ඒ වගේම අද දවසේත් අතිසාර්ථක විදිහට මේ නායකත්ව පුහුණු කඳවුර පැවැත්ුණා ඉතින් පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව තමයි net fm boc ur lead වැඩසටහනේ පූර්ණ අනුග්‍රහය යමු අපිට කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න කවුද ඉන්නේ
1: අපිට දැන් මැසේජ් එකක් දාලා තිනවා මිනුවන් ගැටේ චන්ද්‍රා තමයි දාලා තිනු සුබ සන්ධ්‍යාවක් චන්ද්‍රානි
0: මිනුවන්
1: ගැටේ චන්ද්‍රානි ලස්සන සින්දුව කර එකතු කරගන්න අපිත් අහගෙන ඉන්නවා කියලා තමයි දාලා තිනේ දැන් අපි අහන්න ලෑස්ති කරගෙන තියෙන්නේ මුහුද හඬන සින්දුවක්
0: නේ මුහුද හඬන වෙලාවේ දැන් අපිට කියන්නන්නේ අහස හඬන වෙලාවේ සින්දුව දෙනවා කියලා.
1: ඊට පස්සේ ඌර්බොක්කේ සිරිකුමාර දාලා තියෙන ගුඩ් ඉවෙනින් මාත් අහනවා කියලා. ඉතින් ඊළඟට දාලා තිනවා අපි චාමර ස්ටෝස් කළුතර පනාපෙඩිය චාමර සහ තනෝජා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි එකතු කරගන්නවා. ඊළඟට දාලා තිනවා බොරලස් ගමුව දිනිත විමුක්ති ඊට පස්සේ හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සමග සරත් චන්ද්‍ර සුබ දවසක් කියලා දාලා තිනවා. ඒ වගේම ජය වේවා කියලා තියෙනවා.
0: ඉතින් ජය වේවා. එකතු කරගන්න මේ හැන සින්දුවට වෝල් පෝස්ට් එකට ලයික් කරපු කට්ටියත් මතක් කරන්න දිල්ලි ගමගේ ඊට පස්සේ රන්දසිරියා කමෙන්ට් ලයික් කළා තියෙනවා නිරෝෂා ඊට පස්සේ ඔනිකි ඊට පස්සේ සුරංග මදු වන්ත චිත් කුමාර සරසන් එක්ස්ප්‍රස් ඊට පස්සේ සුපු මල්ෂි ඔබත් එකතු කරගන්න අනිවාර්යෙන් මේ හැන සින්දුවට ගායනි චන්ද්‍රසේන ඉන්නවා ඊට පස්සේ සෙල් ෆර්නැන්ඩෝ ඉන්නවා සසිදු ඩිලංග මදුවන්ති හේවා මාන කොමදුනි ඊට පස්සේ ඔබත් එකතු කරගන්න අහන්න දෙන්න රෙඩි කරගන්න තියෙන මේ හැන සින්දුවට තව කවුදාර ජානු නංගී කියලා කමෙන්ට්
1: එකක් ආ ඊට පස්සේ ඉන්ට කලින් දාලා තිනවා මේ මං කාංචනා දාලා තිනවා
0: මං කාංචනා නෙමෙයි ඔවා තිසත්
1: ඔව් ඒ කියන්නේ එයා දාලා තිනවා මං කාංචනා ඒ කියන්නේ කාංචනා තමයි මැසේජ් එක දාලා තින්නේ හායි දෙන්නටම මගේ ආසම සින්දුවක් තමයි දැන් ප්ලේ වෙන්නේ මුහුද හඬන වෙලාවේ දන්නවනේ ඉතින් ජානු සින්දුවක් තමයි
0: ඔතන ආ හිනා සින්දුව අහලිමු

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: විතින් දැන් ඔබට හොඳම තීම නැසා වැඩි ඉතිරියක් එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා කීල්ස් විතින්ම පමණයි කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: HNB Finance දියුණුවට මග නගර චාරිකා
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්
3: කඩිනම් ලීසින් පහසුකම් රන්

0: ගන්න. H&B Finance බෙදීමක් නැති බැඳීමක්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: දයාසිරි නිමල් මාතර. මට පපුවේ අමාරුවක් තියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකෙන් කිව්වා heart attack එකකට එන්න තියෙනවා. මේ bypass එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම bypass කරන්න කැලිපි නෑ. ඉතින් මට මේ දැනගන්න ලැබුණා neck section එකෙන් කෙවර ගලේ ආයුර්වේද ආයතනයේ. ඒක ගිහිල්ලා මම දැන් තුන්පාරක් විතර බෙහෙත් අරන් තියෙනවා. මට දැන් හොඳයි.
0: කතා කරන්න 0777 340.
2: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
3: වීතරාගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
4: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
5: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
6: පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ පැතිබර සරින් සුගයන මහබෝවරුණේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න.
3: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
6: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න.
3: net fm බුදු ගුණ හැන්දෑව.
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
8: net fm hello hello satyantaya

0: ළමයි හවස පහයි විනාඩි 45 වෙලාව. මේ ඇවිල්ලා තිසත් කැමතිම සින්දුවක්. මගෙන් ඇහුවා මෙහෙම සින්දුවක් තියනවා නේද කියලා. මොකක්ද දන්න හේතුව? ඇයි ඔයාලට මේ සින්දුව මහන්න හිතුනේ?
1: මමට ළඟදී ওই සින්දුව ගොඩක් ඇහුණා.
0: ඇහුණා? ආ. නැතු ආදරේ ගැන මොකුත් එහෙම නෙමෙයි නේද? තාම එහෙම හිතලවත් නැහැ නේද?
1: නැහැ.
0: ඒක හිතලා උත්තර දුන්නේ. මෙහෙම අපි යමු ටක් ගාලා යන්න කලින් WhatsApp messages ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ කට්ටිය මතක් කරලිමු නේද?
1: ඔව් මතක් කරමු. අපි මුලින්ම දාලා තිනවා යටියන්තොට වැලි හෙල තැන්නේ නිමල්, ජානු නංගි, සංජීවනි, සහන්, ලක්ෂානි, පියසීලි, මැණිකේ, ජානකි, එෂදි, අබේෂ, දිලිෂා අපිට ලස සින්දුවක් දෙන්නකෝ කියලා අර ඒ කට්ටිය තමයි එකතු කරන්න කියලා තියෙන්නේ. ඊළඟට දාලා තියෙනවා ආහරි ඊළඟට කෑගල්ලට වහින හොඳටම ලස්සන සින්දුවක් දෙන්න මයමි ෆැෂන්.
0: මේ මැසේජ් එකත් කිව්වා අපිට ආයමත් වෙලා තියෙනවා කෑගල්ලේ වැස්ස ගැන කියලා. ඊට පස්සේ
1: ජානු නංගිට සහ මල්ලිට සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ලස්සන සින්දුවක් ඕනේ. අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන සහ චාන්දනි.
0: එකතු කරගන්න චන්දනය චාන්දනිය අක්ක මේ හැන සින්දුවට.
1: ළඟට හායි ජානු මැණික තිසා බෝලේ. ඔන්න මමත් ඔයාලා දෙන්නම සද්දට අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙන්න. මම මාෂි උකුවලින් ආදරෙයි නෙට්.
0: අපිත් ආදරෙයි. Thank you. ඔය විදියට හැමදාම අපිත් එක්කම ඉන්න. කවුද ඉන්නේ කෝල් කරපු කට්ටිය ඉන්නවා.
1: අපිට කෝල් කරා සෙවනගල වනිගරත්න. එයා කතා කරලා කිව්වා එයාගේ වයිෆ් ඉන්ද්‍රාණිවයි, පුතා ඩොක්ටර් ඉෂාරවයි, ඊපස්සේ ලේලි ඩොක්ටර් නදීෂානිවයි, ඊපස්සේ දුව රවීෂාවයි, බාල පුතාර ඉෂාරවයි එකතු කරගෙන ඉන්න තමයි කිව්වේ සින්දුවකට. කහටගස් දෙගිරේ ලක්ෂාණි යාගේ අම්මවයි තාත්තවයි පුතා දුව නංගි අල්ලපු ගෙදර ප්‍රියංගවත් එකතු කරගෙන කියලා තියෙනවා. ඒ වගේම පානදුරේ මුදිත දාලා තියෙනවා. අනේ මගේ මැසේජ් එක කියවන්නකෝ, මට සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා.
0: සෙන්ටි ලගේ සින්දුවක් අපි දුන්න අපේ මේ පැය තුන පටන් ගන්නකොට මම හිතන්නේ අපි පළවෙනි පැයදී සෙන්ටි ලගේ සින්දුවක් දුන්නේ.
1: ඔව් අහන්න පටන් ගන්න තියෙන්නේ මැදදී එහෙනම්.
0: ඒක තමයි. ඒ කියන්නේ අපි අහලා නැහැ පටන් ගන්නකොටම හරි කොමුණත් අපි සෙන්ටි ලගේ සින්දුවක් දීලා සාධාරණ ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ හින්දා එකතු කරගන්නම් දැන් ඉතින් යන්න ලෑස්ති වෙලා ඉන්න නිසා එහෙනම් මේ සින්දුවට එතනින් පස්සේ කවුද අපේ බද්‍රලියේ අශෝක අක්කාගෙන ඉන්නවා. ඔයාවත් ගොඩම ගොඩාරියක් ආදරෙන් එකතු කරගන්නම්. එතකම ගම්පහින් ඉන්නවා නයෝමි ෆැමිලි හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. එතනින් පස්සේ නිර්මලා මැසේජ් කළා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න. ජානුවාගේ 37 අයියා අපි ඔයාල දෙන්න වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් අහමු කියලා. අහමු අහන්න දෙන්න ලෑස්ති කරගත් 37 කැමතිම සින්දුව. එහෙනම් ඉතින් ඒ සින්දුවත් මේ විදියට අහන්න දීලා අපි දෙන්න යන්න හදන්නේ. මම එනවා හෙට හරියටම දවල් 1 වෙනකොට ඔයාගේ මගේ ගින්දර හැන්දෑව අරගෙන එතකන් පරිස්සමට ඉන්න, දිගටම net එක ඉන්න, වහිනවා තැන් තැන් වලට අපි හිතන්නේ නැති විදිහට. ඒ නිසා පරිස්සමට ගෙදරින් එළියට යනකොට කුඩයක් එහෙම අරගෙන යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔය මේ අපේ ඔය සුදු මහත්තුරු ධෝනීලට වැඩ පෙන්නන්න ඩ්‍රයිව් කරනකොට ටිකක් වීගෙන් ඩ්‍රයිව් කරනවානේ, එව්ව ඕනේ නෑ. හොඳද පරිස්සමට ඩ්‍රයිව් කරගෙන යන්න. ඔයා ආයෙත් එන්නේ ලබන සතියේ
1: සෙනසුරාදා ආයිත් හවස 3 ඉඳන් හවස 6 වෙනකන්. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකත් එක්ක එකතු වෙනවා මම ලබන සතියේ සෙනසුරාදා. මම ආයිත් ලබන සතියේ එකතු වෙන බලාපොරොත්තු වෙන අදට ගිහිල්ලා එන්න.
0: එහෙනම් ඉතින් හම්බ වෙමු හෙට හරියටම. දවල් එකට මං ඔයාගේ ජනු
1: මම 37

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙට් FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: Kills within the Nam Nishpadan Sandha Adumila. Allagram Siak then Rubel Visinaviai. Alicata Peregram Siak then Rubel Tissekai. Kelavalagram Siak then Rubel Ekasia Anunaviai. Kills Nam Babai Adumamilai.
2: Marantika Tingo Batuangin Arakshavata Pengri Adamu Siddhalipa Mosave Spray. Siata Siak Swabharikai. Samata Hitakarai. Siddhalipa Mosave Spray. Maturuan Palavaharna Vishishatnya.
3: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ
4: අපමණ සතයින් පූජනීය බලංගොඩ රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
3: ස්වර්ණමය හිරු මඬලක් ප්‍රීදී සඳ මඬලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සම කරුණාවෙන් පිහිට වුණා.
5: ඉරිදා සිත් නෙත් අසපුව සිත් නෙත් අසපුව
4: හැම ඉරිදාම රෑ 7ට net fm සමග බුදුබණ අහමෝ

0: FM Anupaha. FM Anu Hataraita Sumata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න
3: දැන් වේලාව සවස 6:30

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RDB විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 තන්න.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ආයුබෝවන් අද 2026 ඔක්තෝබර් 11 ඉරිදා දවස උණුසුම් කරන වඩාත් බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම තිසත් දිල්නුක හෙට්ටිආරචි. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය
2: සිරස්තල ඥානසාර හිමිට චීවරය යළි ලැබෙයිද? ජනාධිපති මාධ්‍යංශයෙන් විශේෂ නිවේදනයක්. සිවුරට යුක්තිය ඉල්ලන භික්ෂු පාගමන සාදු නද මැද කෑගල්ලට. ඥානසාර හිමිට සමාව ඉල්ලා කළුතර මොරටුව සහ පිටකොටුවේ අත්සන් ගෙනේ. මහජන දේපල සොරාගත් අය ලෝකයේ කොහේ සැඟවී සිටියත් යළි රැගෙන එනවා. ජනපති අනුර නිකවරටියේදී කියයි. නේපාලයේ ගෙවල් දොරවල් යට කරමින් තවත් මහා ගං වතුරක්. ඇති වූ හැටිත් තවම හොයාගන්න බැහැ. සෞදියේදී මරණ දඬුවම නියම වූ සිවරාසා අනුජන් වෙනුවෙන් අභියාචනය ගොනු කෙරේ.
0: Net News. The truth people trust.
2: පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමිට සමාව ලබා ගැනීම වෙනුවෙන් පිරිසක් තවදුරටත් රටපුරා අත්සන් එකතු කරනවා. උන්වහන්සේගේ චීවරේ ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ආරම්භ වූ භික්ෂු පාගමනද සැදැහැවතුන්ගේ සාදුනද මැද අද කෑගල්ලට ළඟා වුණා. එසේ තිබියදීත් ජනාධිපති මාධ්‍යංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒක කියවද්දී ඥානසාර හිමිට යළි චීවරේ ලැබෙයි වගේ අදහසකුත් ඒත්තු යන බවයි සමහරු කියන්නේ. ඒ ඇතුළු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළෙහි සම්පූර්ණ සත්‍ය අනාවරණය මෙතැන් සිට. සිරගත වන භික්ෂුන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර රෙගුලාසි යාවත් කිරීමේ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර ආඥාපනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදුකර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව එම සංශෝධන වන භික්ෂුන් වහන්සේට අදාළ යෝජනා අදහස් ලබා ගැනීම සඳහා එළඹෙන සතියේ මැදවන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එහි සඳහන්. මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළත් සම්මත කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව එතැන් සිට භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙන යාමට කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පූජ්‍ය ගලගොඩගත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින් සිරගත වන භික්ෂුන් වහන්සේ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු ඒ හා සැබදී ශාසනික හා සමාජීය කරුණු පිළිබඳව ත්‍රිනිකායක මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 8 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නිදහසේ පාදයාත්‍රාව අද 2 දිනයට කඩුගන්නාවෙන් ආරම්භ කරනු ලැබුවා. අද දිනේ කඩුගන්නාවේ සිට ආරම්භ කළ නිදහසේ පාදයාත්‍රාව මේ වන විට කෑගල නගරයට ළඟා වී තිබෙන බවයි අප net news නියෝජිත නිහාල් සිරිගම්ලත් පැවසුවේ.
6: සරදා මාලිකාව අපි ඇසින් ආරම්භ කරන ලද අදිස්ථාන පාගමන මේ වන විට කෑගල නගරයට සේදු වී පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මහනුවර ඓතිහාසික සෙනකල්ගල පුරවරේ සරදා මාලිකාව අපි ඇසින් තමයි මේ පාගමන ආරම්භ කරේ 5:10 වෙනිදා. පළවෙනි දවසේ මහනුවර සිට කඩුගන්නාව දක්වා මේ අදිස්ථාන පාගමන පැමිණියා. අනතුරුව කඩුගන්නාව සිට අද දිනේදී කෑගල දක්වා ගමන් කිරීමට ආරම්භ කරා වුණා කියලා පාගමනේ. ඒ විශේෂයෙන්ම සඳහන් කර යුතුයි කෑගල කඩුගන්නාව සිට කෑගල දක්වා යන මාර්ගය ඉතාමත් උත්තර මාර්ගයක් වන අන්දු සහ අල්ලන් සහිතව උදෑසන වෙන විට අධික රශ්මියක් අපිට දැකගන්න හැකියාව ලැබුණා. මේ පාගමනේදී සමග දෙපස ජනතාව උන්වහන්සේලාට ජලය ලබා දීම, ඒ වගේම දාන වශයෙන් නොයෙක් වේ ආකාරයේ පළතුරු වර්ග ලබා දීමත් අපි දුටුවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මග දෙපස දන්සල් අනිකුත් අය සඳහා ලබා දීමත් ලබා දෙන අයුරු අපට දැකගැනීමට හැකියාව ලැබුණා. එයින් අනතුරුව කෙනෙක් කෙනින් කෑගල් නගරයේ දෙසට කෑගල් දෙසට ගමන් කිරීමේදී අධික වර්ෂාව ඇදහළ විකල්ප අධික වර්ෂාව කෑගල් පොරවේ කෑගල්ල නගරයේ ඒක සහ කෑගල්ල ප්‍රදේශයටම මේ වන විට අධික වර්ෂාවක් දැනෙනවා. ඒත් උන්වහන්සේලා පාගමනේ අදිස්ථාන පාගමන සම්බන්ධ වෙන අයුරු අපිට දැකගන්න හැකියාව වුණා. මේ වන විටත් ඔවුන් මේ පාගමනට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ අද දිනේ කරුණාකර බෞද්ධ මධ්‍යස්ථානයේ තිබුණුගේ රාත්‍රියේදී උන්වහන්සේලා වැඩම සිට බලාපොරොත්තු වෙන සහ අනිකොත් ගිහි අයුරුත් විහාරස්ථාන ගැදීට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව හෙට උදෑසන තමයි ඔවුන්ගේ තුන්වෙනි දිනේ කෑගල්ල සිට වර්කපල දක්වා මේ අදිස්ථාන පාගමන ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒයිතරදුරු නිර්තයම අපිත් කරන්නේ ස්ලින්න මම නැතිවෙන්නේ නිහල් ශ්‍රී ගම්ලා අදිස්ථාන පාගමනේ කෑගල්ල නගරයේ සිට
2: පාදයාත්‍රාව කෑගල්ල වරකාපොල නිට්ටඹුව කඩවත යන නගර පසු කරමින් එළඹෙන 15 වෙනි දින කොළඹට ළඟා වීමට නියමිතයි. කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව ඉදිරි අයවැය ලේකණෙන් මුදල් වෙන් කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ නිකවරටිය ප්‍රදේශයේ පැවති ජනරලියකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
7: පොලිසිය නිලධාරි මහතුරු ඉන්නවා. දැන්ට 68,000ක් විතර ඉන්නේ. නමුත් 80,000ක් විතර කාඩර් එකක් තියෙනවා. 80,000ක විතර පොලිසියක් හදන මොකද? නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න. ගොඩනැගිලි හදනු, මූලස්ථාන හදනු, වාහන අරන් දෙනු, සන්නිවේදන උපකරණ අරන් දෙනු. ඇයි නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම වැදගත්? ඒකට ශක්තිමත් පොලිසියක් හදනවා. කවුරු හරි වරදක් කළොත් පරීක්ෂණ කරලා නීතිපති පාර්මේන්තුව හරහා අධිකරණයට යන්න ඕන. ඒක ශක්තිමත් නීතිපති පාර්මේන්තුවක් අවශ්‍යයි. ඒකට ඉතාමත් ඉහළ දැනුම තියෙන අධ්‍යක්ෂකම් තියෙන රාජ්‍ය නීතිඥවරු අවශ්‍යයි. එහෙම නීතිපති පාර්ලිමේන්තුවක් හදනවා. ඒකට අපි විශාල වැය බරක් දරන අයවැය ලේකණේ. ඉතින් අපි හොඳ විනිසුරුවන්ට හොඳට වැටුප් ගෙවන්න ඕන, කාර්ය මණ්ඩලය බදව ගන්න ඕන, වාහන දෙන්න ඕන, ඩිජිටල්කරණය කරන්න ඕන, අධිකරණ පද්ධති ඇති කරන්න ඕන. විශාල වැය බරක් දරන අධිකරණය වැරදි කර වුණාම ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර පද්ධතියක් අවශ්‍යයි. ඒකට බන්ධනාගාර නිලධාරීන් අවශ්‍යයි, බන්ධනාගාර ගොඩනැගිලි අවශ්‍යයි. විශාල වැය බරක් දරන මොකටද මේ? පොලිසිය හදලා, නීතිපති දෙපාර්තමේන්තුව හදලා, අධිකරණ පද්ධතිය හදලා, පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර පද්ධතිය හදලා මොකටද මේ? ඒ තරමට වැදගත් රටක නීතියේ විධානීය ආධිපත්‍ය. නීති විධානීය ආධිපත්‍ය අවශ්‍ය නැත්නම් හිතු හිතු ලෙස තම තමන්ට අනුරූප

0: දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඉස්සර ගම්වල ඉන්නම දේශපාලන බලය ගත්ත කෙනා. එයාට පොලිසිය අත තියන්නවත් නැහැ. ඇයි? අත තිබ්බොත් පොලිසිය මහත්තයට යන්න වෙනවා.
1: පසුගිය සමයේදී පැවති ආණ්ඩු සහ විපක්ෂය එක්ව කටයුතු කරමින් දූෂණ චෝදනාවලට ලක් වූ පුද්ගලයන් එම චෝදනාවලින් නිදහස් කරගත් බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
0: කිසි කෙනෙකුට සුවිශේෂී නීති නැහැ. එයත් නීතියට යටත් වෙන්න ඕන. දැන් යටත් නැද්ද? දැන් ඉන්නද එහෙම කට්ටිය? ඒ කට්ටිය ඉවරයි. ඊළඟ මහා පරිමාණ අපරාධ කරනවා. මහජනගේ දේපොළ හොරකම් කරනවා. පාර්ලිමේ සභාපති ධූරය කියලා කියන්නේ හොරකම් කරන ලයිසන් එකක්. හොරකම් කිරීම බලපත්‍රය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කියලා කියන්නේ හොරකම් කරන බලපත්‍රය. එතන මොකද වෙන්නේ? ඇමති ධූරය කියලා කියන්නේ හොරකම් කරන බලපත්‍රය. ජනාධිපති කියලා කියන්නේ හොරකම් කරන බලපත්‍රය. ජනාධිපතිගේ නෝන කියලා කියන්නේ හොරකම් කරන ලයිසන් එකක්. ජනාධිපතිගේ පුතා කියලා කියන්නේ හොරකම් කරන ලයිසන් එකක්. ඒකනේ මොකද්ද? එතකොට රටේ මහා පරිමාණ හොරකම් සිද්ධ වෙනවා. හැබැයි පොල් ගෙඩියටක් හොරකම් කරපු දරුවා හිරේ යනවා. ඒ නීතිය සුවිශේෂව කටයුතු කරනවා. නීතිය එක කණ්ඩායම නීතිය රැකවරණ ලැබෙනවා. අනිත් අයට නීතියෙන් දඬුවම් ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම නීතියක් ස්ථාපිත වෙච්ච රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපේ ප්‍රධානම අභියෝගය මොකද්ද? අපේ ප්‍රධානම අභියෝගය තරා තිරම නොබලා සෑම දෙනාටම සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම තමයි ජාතික ජනබලවේග ස්ථාපිත කිරීම අරමුණ.
1: වර්තමාන රජය යටතේ තරාතිරම් නොබලා නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරමින් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.
0: ඊයේ හොරු අද පොලිස්, ඊයේ පොලිස් අද හොරු. එහෙම නෙවෙයිද? ඊට පස්සේ මොකද කරන්නේ? අර හොරු හැංගෙනවා, මේ පොලිසිය හොයනවා. හොරා පොලිස් සෙල්ලම. මේක තමයි අවුරුදු 76ක් තිබ්බේ හොරා පොලිස් සෙල්ලම. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම පොලිසිය ඇවිල්ලා. දැන් වෙලා තියෙන්නේ ඇත්තට පොලිසිය ඇවිල්ලා. ඉස්සර තිබ්බේ හොරා පොලිස් සෙල්ලම. දැන් ඇත්තටම පොලිසිය ඇවිල්ලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අහුවෙනවා, අල්ලනවා. අල්ලන්න හැකියාව තියෙන මොකක් නිසා? මම මේ මීට කලින් අවුරුදු 7-8කට කලින් කිව්වා කවදාවත් දූෂිතෙකුට දඬුවම් දෙන්නේ නැහැ. හොරෙකුට දඬුවම් දෙන්නේ නැහැ. ලංකාවේ කවදා හරි දූෂිතයන්ට දඬුවම් දෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් පමණයි. ඒක ජාතික ජනබලවේගේ. දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ. දූෂිතේ
1: දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. මේ අතර ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ලබන 13 වෙනිදා වන විට අඩුපීඩන කලාපය ස්ථාපිත වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. පවතින වැසි තත්ත්වයත් සමග ගංගාවල සහ ජලාශවල ජලමට්ටම් ඉහළ යමින් තිබෙන බවයි වාරිමාර්ග අධ්‍යක්ෂක ඉංජිනේරු LS සූර්යබණ්ඩාර මහතා පැවසුවේ.
2: නිල්වලා ගංග සහ ඉංගඟ ආශ්‍රිතව මිලිමීටර 50කට ආසන්න වර්ෂාපතනයන් දක්නට ලැබෙන අවස්ථාන කිහිපයක, ඒ වගේම කළුගඟේ සහ කැරණිගඟේ ඊට ප්‍රදේශවල මිලිමීටර 50-75 අතර වර්ෂාපතනයන් දක්නට තියෙනවා. අනිකුත් බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර 50ට වඩා අඩු වර්ෂාපතනයන්. මේ තත්ත්වය ඇතුළේ ගංගාවල ජලමට්ටම් සැරකීමේදී ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන ගංගාවල් බොහොමයකම එවැනි තත්ත්වයක් දකින්නට නැහැ. නමුත් කළුගඟ, මිල්ලකන්ද සහ ඇලගාව, ඒ වගේම කිංගඟ, පද්දගම සහ ඒ වගේ නිල්ලලා ගඟ අකුරැස්ස ආසන්නයේ ඉහළ අගයක ජලමට්ටම් පවතිනවා. මේ වන විට දැද්‍රුවය සහ රාජංගනේ වාහන දොරටු විවෘත කරලා නිදහස් කිරීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම දැද්‍රුවය තප්පරයට ගණන 5600 දක්වා ඊයේ සවස් කාලය වෙනකොට වැඩි කරලා තියෙනවා. ජලය නිදහස් කිරීම K2 4ක ප්‍රමාණය, ආතරක් අඩි 2ක ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා. ඒ වගේම රාජංගනේ ඊයේ වන විට තප්පරයට ගණන 5700ක ආසන්න ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. මේ තත්ත්වය විශේෂයෙන්ම දැද්‍රුවය සහ කලාවේ පහළ ප්‍රදේශවල ජලමට්ටම් වෙනස් වීමේ හැකියාව සහ වරින් වර පවතින වර්ෂාපතනයන් අනුව වාන්දුරට විවෘත කිරීම වෙනස් වීමේ හැකියාව තියෙන මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන කාරුණික ඉල්ලීම කරනවා.
1: සෞදි අභියාචනාධිකරණය මගින් සිවරාසා අනෝජන් වෙත පනවන ලද මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙනවා. සෞදි නීතිඥ කණ්ඩායම විසින් මෙම අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමග සාකච්ඡා කර අදාළ නීතිමය කරුණු අවසන් කිරීමෙන් අනතුරුවයි. මෙම සිදුවීමට අදාළ අභියාචනය සූදානම් කිරීම සහ නීතිමය සහය ලබා දීම සඳහා ජනාධිපති නීතිඥ අසාද් නවාබි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපාල් කුමාර් උපාලි කුමාර

0: හතරක් පෙරම සහ නීතිඥ හෆිල් ෆාරිස් යන අයගෙන් සමන්විත ශ්‍රී ලාංකික නීතිඥ නියෝජිත පිරිසක් පසුගියදා සෞදි අරාබිය බලා පිටත්ව ගියා. හිමකඳු කඩාවැටීමක් සමග ඇති වූ මහා ජලගැල්මකින් ඉක්උද්දා විපතට පත් නේපාලය දැන් නැවත වරක් ජලගැල්මකින් විපතට පත්ව තිබෙනවා. මෙවර මෙම ආපදාව සිදු ඇත්තේ උතුරු මැද නේපාලයේ පිහිටි බුදී ගණ්ඩකී ගඟ හදිසියේ පිටාර ගැලීම හේතුවෙන්. ප්‍රදේශ රසක් දැනටමත් ජලයෙන් යට වී ඇති අතර නිවාස සහ වෙනත් ගොඩනැගිලි රසක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරිය විසින් මෙලෙස ගම්වාසීන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගංගොත්‍ර තත්ත්වය තවත් වැඩි විය හැකි බැවින් සෙසු ප්‍රදේශ රසකද වැසියන්ට විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ. කත්මණ්ඩු අගනුවර රටේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන මහා මාර්ගයේ පිහිටි අනුගාඩ් නැමැති ගංග්‍රාශිත නගරයේද රජයේ නිවේදනයත් සමග ජනතාව ඉවත් කිරීම සිදු කර ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ. කත්මණ්ඩු අගනුවරට ආසන්න ප්‍රධාන ජලමාර්ගයක් වන ත්‍රිශූලි ගඟට එක්වන බුදී ගණ්ඩකී ගඟ මෙලෙස හදිසියේ පිටාර ගැලීමට හේතුව තවමත් පැහැදිලි නැහැ. ඒ පිළිබඳ සෙවීමට ආපදා කළමනාකරණ නියෝජිත ආයතනය උත්සාහ කරමින් සිටිනවා. සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ උස පර්වත අතරින් ගලා බසින පිටාර ගැලූ ගඟ නිවාසවල සහ මඩුවල කොටස් ගසාගෙන යන ආකාරයයි. මේ අතර හිමකඳු කඩාවැටීමක් හේතුවෙන් නේපාලයේ මහා ගංගවතුරකින් විපතට පත් වූයේ ඉකුත් අගෝස්තු මාසයේදී. එම විවසනයෙන් පුද්ගලින් 1400කට වැඩි පිරිසක් මියගිය අතර දහස් ගණනක් අතුරුදහන් වුණා. මෙම විවසනයෙන් විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් කෙරුණේ ඉකුත් සඳුදා දිනයේදී. බේරා ගැනීමේ මෙහෙයුම් වෙනුවට හානියට පත් මාර්ග සහ පාලම් යථාතත්වයට පත් කිරීම මෙහෙයුම් ආරම්භ කරන බව නේපාල අගමැති බලේන්ද්‍ර ශාගේ කාර්යාලය එදින නිවේදනය කළා. මෙම නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.77ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මේ කාලයේ නැවත වරක් මහා ජල ගැල්මකින් විපතට පත්ව සිටින්නේ එවැනි පසුබිමකදී.
1: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: Net News නිබව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News රාව ප්‍රතිරාව.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News පිළිබඳ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
3: කාලීන වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්ම ඒ වගේම සියලු රාජ්‍ය ආයතන වෘත්තීය සමිතිත් එක්ක බැලුවම විශේෂයෙන්ම මාධ්‍ය කියන්නේ අපිට ඉතා වැදගත් කොටසක්. මොකද මහජනතාව වෙත සමබරව පුවත් සහ වෙන කාලීන සිදුවීම් වාර්තා කිරීම එදී සුවිශේෂී කාර්යභාරයක් වසර 21ක් පුරාවටම Net News හරහා සමබරව සිද්ධීන් වාර්තා කරනවා. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත්තම මල්ගි ජනතාව වෙත ක්ෂණිකව දැනුවත් විය යුතු තොරතුරු පිරිපැනීම් ආදී සියලුම තොරතුරු සමබරව තමන්ගේ මාධ්‍ය වගකීම ඉටු කරපු ආයතනයක් විදිහට අපි දකිනවා Net News මාධ්‍ය ආයතනය. ඉතින් ඔවුන්ගේ මේ වසර 21 පුරාවම පක්ෂපාතී නොගතිව සාධාරණ ලෙස තමන් වෙත පැන නැගෙන හැම පුවතක්ම විශ්ලේෂණය කරමින් සාධාරණ ලෙස එය මා ජනතාව වෙත දැනුවත් කිරීමේ වගකීම ඔවුන් ඔවුන්ගේ කාලය පුරාවටම ඉටු කර කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම ඉදිරියටත් ඔවුන්ගේ මේ කටයුතු ඉතාම සාර්ථකව සිදු කර ගැනීමට අපි සංගමයක් වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සුබ පැතීම Net News වෙත ඉදිරිපත් කරනවා.
4: ඔබ වෙත ගෙන ආවේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.
7: FM 95. FM 94.8.
8: Net FM.
9: Divine Pura.
10: Divine Pura.
8: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් අලග්‍රෑම් 100ක් දැන් රුපියල් 29යි අලි කැටපේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි කෙලවල්ලා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 199යි කියස් නම් බබයි අඩුම මිලයි
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779 6767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
10: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
11: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
12: නෑ
11: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
12: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
13: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
14: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
15: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
16: කවදත් අලුත් කාගෙත් නැත්

0: කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: දැන් වේලාව රාත්‍රී 7යි.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
5: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: කවදත් අලුත් කාගෙත් නෙට්.

0: Sit mit Assepur. Sit mit Assepur.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැමෝටම පින්බර සෙන්දෑවක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ අපට ලබා දීපු නිර්මල දායාදය මේ උදාර ධර්මයයි. දහමින් තැනෙන සිත අකම්පිත සිතක්. දහමට අනුව ගිය ජීවිතය ජයග්‍රාහී ජීවිතයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තැනුන ආකල්ප සම්පත්තිය තුළින් ඒ ශ්‍රාවකයා කවදා හෝ දවසක මතු යම් මොහොතක සැබෑම යථාර්ථය ජීවිතේ දකිනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඒ සෙව්සස් දහම් පසක් කරනට අවැසි ධර්ම දායාදය පරතෝ ඝෝසප්‍රත්‍යය මේ ඔබට ලැබෙන්නේ. සත්පුරුෂ ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි ජීවිතයට ලැබෙන්නේ ඕනම විදිහේ අර්ථයක් ජීවිතයට ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි, වදාළ ධර්මයත් ගුණසුව වශයෙන් අනන්තයි. ඒ ධර්ම මාර්ගයේ හික්මී ජීවිතාවබෝධය ලැබූ මහා සංඝරත්නයේ ගුණද අචින්තනීයයි. අචින්තනීය තුනුරුවනි ශාන්තිය මේ හැම දෙනාටම දැන් ලැබිලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කරුණාබර හදවත තුලින් මතුවන ධර්මය, ශ්‍රවණය කළ ශ්‍රාවකයන් ලැබූ ධර්මාවබෝධය, ලෝකේ ලැබූ අස්වැසිල්ල පින්වතුනි වචනවලින් කියන්නට අමාරුයි. ඒ තරම් අප්‍රමාණ සැනසීමක්, සුවසහනයක් මේ උලාරතර ධර්ම මාර්ගයෙන් ලෝ සතුන් ලැබුවා. බුදු කරුණාවක මහිමයයි අදත් අපි මේ භුක්ති විඳින්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තාම අතුරුදන් වෙලා නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැළියයි කියලා හිතන්නට එපා. යෝඛෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී යමෙක් මා වදාළ ධර්මය අවබෝධ කරමින් දකේද සෝමං පස්සති, ඔහු මහා දකින්නකි. යෝමං පස්සති සෝ ධම්මං පස්සති ධම්මඤ්ඤි වක්කලී පස්සන්තෝ මං පස්සති. යමෙක් මා දකිනම් ඔහු ධර්මය දකින්නේය. වක්කලී ධර්මය දකිමින් මා බලන, මා බලමින් ධර්මය දකින ශ්‍රාවකයාට සසුන් දොර විවරයි කියන අදහසයි අද මේ ධර්ම දේශනාව සඳහා පළමු කොට සජ්ජායනා කරනු ලැබුවේ. මේ උතුම් ධර්ම දානමේ පින්කම අද සිද්ධ කරන්නට යෙදෙන්නේ අංක 6 වෙහෙරගලයාය මාපාකඩ බැබ මහියංගනේ ලිපිනේ පදිංචි පින්වත් පීකේ ස්වර්ණලතා මැතිණිය සහ ඒ පවුලේ සියලු දෙනා. එවැගේම අංක 58 කනු පැලැල්ල බඳුල්ල ලිපිනේ පදිංචි පීකේ මල්ලිකා මහත්මිය සහ ඒ පවුලේ සියලු දෙනා තමයි මේ උතුම් ධර්ම දානමේ පින්කම අද දවසේ සිද්ධ කරන්නේ. ඒ සියලු දෙනාගේ පින්බර පැතුම් ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමුව ආශිර්වාද කරමින් මේ උතුම් ධර්ම පරයාය ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමනුත් අසමින් ලොවටත් බෙදා දෙමින් සත්පුරුෂ මෙහෙවරේ යෙදුනේ ඉස්සෙල්ලාම මේ බුදුසසුනේ 15 මහා සංඝරත්නය. ඇසූ දහම් ජීවිතයට ගලපා ගනු ලැබුවා. ඒ දහම් ගලපාගෙන එමගින් සුවසහනය ලබ ලබා ඒ අරුත් බර දහම් දෙවියන් සහිත ලෝකයට නොමසුරුව දායාද කළා. ඒ මහා සංඝරත්නය නිසාවෙන් අපටත් මේ යුගයේ මේ අමා ධර්මය අසන්නට, සිත්හි ධරා මෙනෙහි කරන්නට, ජීවිතයට ගලපාගෙන එතුලින් ධර්මාලෝකය ලබන්නට වාසනා මහිමය ලැබුණා. සැබවින්ම කෘතවේදීත්වයෙන් යුතුව ඒ මහා සංඝ පරපුරට අපේ අත්‍යාදර ගරු බහුමාන සහිත හෘදයාංගම නමස්කාරය වේවා කියලා නිරන්තරයෙන් අපි වන්දනා කරන්න ඕන. දායාදයන් අතර මේ උතුම් ධර්ම දායාදය හා සම අන් දායාදයක් මේ මිහිපිට ඇත්තේ නැති බව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. මේ තුලින් සැබවින්ම කෙනෙකුට සිතන පතන ලෞකික ඝනයේ ඕනම සම්පතක් අයත්නයෙන් ලබන්න පුළුවන්.
චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්තමා නිවනත් මේ උතුම් ධර්ම මාර්ගයෙන් ලැබෙනවා. මෙලොව සැනසීම, පරලොව සුගතිය, ශාන්ත නිවන ලබා දෙන උතුම් ප්‍රකාශ බුද්ධ වචන ශ්‍රවණය, ධර්ම ශ්‍රවණය පිළිපැදීම, ධර්මචාරී ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම. එතෙන නිසා අපි මේ අමා ධර්මයෙන් සිත නිමා සැනසෙමු, සැනසි සැනසි ධර්මය අසමු, අසමින් ජීවිතයට ගලපා ගනිමු. දහමේ මිහිර පරලොව යන්නට පෙර මෙලොවදීම විඳ ගන්නට අදිෂ්ඨාන කරන්ට ඕන. බුදුරජාණන් වහන්සේ නිසා සුවපත් වූ භාරතීයයන්ට ඉපැරණි, එමතු නෙමේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට, තුන් කාලයට අයිති මානව පරම්පරාවට, සත්ව ප්‍රජාවට කිසිදාක කළගුණ සලකල අවසන් කරන්ට බෑ. බුදුරජාණන් වහන්සේ නමක් සිද්ධ කරන මෙහෙවරට කළගුණ සලකා කිසිදාක කිසි ලෙසකින් අවසන් කරන්නට බෑ. ලෝකෙ අතීතාක් සුපිපිසුවඳ මලින්නේ සිරිපා පිදුවත්, ලෝකෙ අතීතාක් ප්‍රණීත ආහාර වලින් සම්බුද්ධ පූජා පැවැත්වුවත්, ලෝකෙ අතීතාක් සුවඳ තෙලින් පහන් දල්වා පූජා කළත්, දිවි තුරාවට බුදුගුණ කීවා, ඒ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සිදු කරන ලද මේ මහා මෙහෙවරට සැබවින්ම කෝටි ලක්ෂයකින් පංගුවක්වත් ප්‍රත්‍යෝපකාර කළා කියලා කිසිවෙකුටත් කියන්න බෑ. ඒක සිද්ධ කරන්න බැරි දෙයක්. ඒ තරම්ම අමල දායාදයක් අපට මේ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබ පහදින්න, ධර්මයේ කෙරෙහිම පහදින්න, මහා සංඝරත්නයේ කෙරෙහිම පහදින්න, තුනුරුවන් වහන්සේලා කෙරෙහිම පහදින්න. ඒ පැහැදීම දවසින් දවස දියුණු කරන්න. ඒ පැහැදීමට යම්බඳු බාධාවක් කිලුටක් ඇතුලාන්තයෙන් හෝ බාහිරින් මතුවෙනවා නම් වහාම එය දුරු කර දමන්න. තමන්ට සෙනෙහ ඇති ශ්‍රාවකයෙක් වෙන්න, තමන්ගේ ජීවිතයට අර්ථය ලාභය උපදවා ගන්න. බුදුරජාණන් වහන්සේගේ කරුණා ශාසනයෙන්, ප්‍රඥා ශාසනයෙන් ඔබ මේ පිහිට ලබන්නේ. ඔබේ ජීවිතයට ජයග්‍රාහී වූ අනාගතයක් ලැබෙන්නට, අපරාජිත වූ විමුක්තියක් ලැබෙන්නට මේ එකම මාවතයි, එකම අනුශාසනාවයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්න, ආශ්චර්යමත් ජීවිතය දකින්න, ඒ දහමින් ඔබ සුවපත් වෙන්න. පින්වතුනි, ජීවිතේ අන්තිම අවසාන මොහොතේදී වුණත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ශ්‍රාවකයා කල්ගෙවනවා නම්, නිතර බුදු ගුණ මෙනෙහි කරමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සහන් ගැන්වුන හදවතකින් ශ්‍රාවකයා ජීවත් වෙන්නට ගනු ලබන සෑම උත්සාහයකින්ම මොහොතින් මොහොත ඒ ශාන්ත නිවනට ශ්‍රාවකයා ලං වෙනවා. දුකෙහි අවසානයට බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීම උපකාර වෙනවා. දුක් අවසන් කුට සසර නිමා කරන්නට බුදුගුණ මනසිකාරය ඒකාන්තයෙන් අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන හිතුවහම සංසාර දුක් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදිනවා කියන්නේ ඔහුගේ සිතෙහි සුවිශාල කැමැත්තක් ඇති වෙනවා තථාගතයන් වහන්සේ වදාළ ධර්මයට. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනකොට මේ අමා ධර්මයට යා පහදිනවා, සංඝ රත්නයට පහදිනවා, තිසරණේ ලැබෙනවා, සත්‍යයේ සීහනාදයක් සදිසි අමා මිහිරි තථාගත ධර්මය යම් ශ්‍රාවකයෙකුගේ සවනතකින් අසන්ට ලැබෙනවා නම් ඒ මොහොතේ පටන් ඔහුගේ ජීවිතයේ ප්‍රඥා ආලෝකය ටිකෙන් ටික පහළ වෙනවා. දුක් අවසන් කරලා සැනසීම පතා යන මේ ගමන පින්වතුනි කවදා හෝ දවසක මල් ඵල ගැන්වෙන්නට නම් සෑහෙන තරමක පාරමි ධර්මයන්හි සහයෝගය අවශ්‍ය වෙනවා. අපේ බුද්ධ ශාසනයේ හිටියා වක්කලී නම් වූ ස්වාමින් වහන්සේ, කවුරුත් දන්නා ප්‍රසිද්ධ නාමයක්. ඒ ස්වාමින් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පෙරුවා. ශ්‍රද්ධාදිමුත්තික භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න, ශ්‍රද්ධාවෙන්ම නිවන් මඟ සම්පූර්ණ කොට සැනසෙන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබූ ස්වාමින් වහන්සේ තමයි වක්කලී මහා රහතන් වහන්සේ. ඉතින් මේ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස සිද්ධ කරන ලද මහා ප්‍රණිධානය ඇතුව පැමිණි ගමන අවසන් වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ
සිරිපාපියුම් අභියස ඒ උත්තම බුද්ධ ශාසනෙ. ඒ කතාව තරමක් අනුවේදනීය කතාවක්. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වාසය කරන කාලේ තමයි මේ වක්කලී ස්වාමින් වහන්සේ සව් කෙලෙසුන් නසා මහා රහත් භාවයට පත් වුණේ. ශ්‍රාවස්ති නගරයේහි පෝසත් සිටුපවුලක කුමාරයෙක් ඉපදුනා. ඒ කුමාරයාගේ ශරීරයේ කිසිම තැනක තලඇටයක පමණවත් ලප කැලලක් තිබුණේ නැහැ. රූපය බොහෝම ලස්සනයි. දුටුවන්ගේ මන බඳින ලස්සන රූපයක්. උපතින් සිටු කුමාරයෙක් රූපයෙන් ලස්සන ධනවත් උගත් සිටු කුමාරයෙක්. ඉතින් මේ සිටු කුමාරයා ත්‍රිවේදය බොහොම හොඳට ඒ කාලේ ඉගෙන ගත්තා. ඒ වගේම සමකාලීනව ಭಾರತයේ තිබුණ බොහෝ ශිල්ප කලා කෙටි කලකින් ප්‍රගුණ කරන ඥානයකුත් පුරාකෘත පුණ්‍ය මහිමයට මේ සිටු කුමාරයාට ලැබී තිබුණා. සිටු කුමාරයා කාලයක් තිස්සේ ගිහි ජීවිතයේ ගිහි සැප වින්දනය කරමින් සිටියදී ඔහුට මුණ ගැසුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉන් පෙර කිසිදාක නොදුට විරු මේ ලස්සන රූපය දැකපු සිටු කුමාරයාට තම හදවත මුළු මනින්ම බැඳී ගියා සෝභමාන බුද්ධ රූපයට. කොච්චර බැඳී ගියාද කියනවා නම් බුදුරජාණන් වහන්සේ නොදැක ඉන්න බැරි වුණා. රැයක වේවා දහවලක වේවා භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ යම් තැනකටද මේ සිටු කුමාරයා පස්සෙන් යන්න පටන් ගත්තා. කියලා බලාගෙන ඉන්නේ අවිවරණීය වූ රමණීයත්වයක් ඇති බුදුරජාණන් වහන්සේගේ ලස්සනම ලස්සන රූපය දෙස. මුව මඩල අබිනීල නෙතු සංගල ඕන රෝම ධාතුව එවැගේම ඒ ශ්‍රී ශරීරයේ ඇති මහා පුරුෂ ලක්ෂණ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන විලාසය දේශනාවේ ඇති සුමధుර සුමට චිත්තාකර්ෂණීය භාවය එවැගේම බුදුරජාණන් වහන්සේ වඩින හැටි දානි වළඳන හැටි ඒ සතර ඉරියව්වේම කල් ගෙවන හැටි මේ සිටු කුමාරයා බොහෝම ආසාවෙන් උවමනාවෙන් අප්‍රමාණ සතුටකින් ශ්‍රද්ධාවකින් නිතර බලනවා. ඉතින් දැන් කාලයක් තිස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ වඩින තැන මේ සිටු කුමාරය යන ගමන් කල්පනා කළා, මට මීට වඩා පහසුයි සිටු මැදුරින් වෙන් වෙලා පැවිදි වුණා නම් බුදුරජාණන් වහන්සේ ළඟ හැමදාම බුද්ධ රූපේ දෙස බලන්න පුළුවන්. ඔබ හිතන්න සිටු මැදුරක උපන් ලස්සන සිටු කුමාරයෙකුට බුදුරජාණන් වහන්සේගේ ලස්සන රූපය මොනතරම්නම් හිතට කාවදින්ට ඇතිද. සිටු සැපත අතහැර දමා සාසනෙහි පැවිදි වුණා. හැබැයි ධර්මාවබෝධය පතා නෙවෙයි, නිවන් පිණිස මේ පැවිද්ද උපකාර වේවා කියලා හිතනවට වඩා සිටු කුමාරයා කල්පනා කළා, මට එතකොට හැමදාම බාධාවකින් තොරව බුදුරජාණන් වහන්සේ දෙස බලන්න පුළුවන්. ඉතින් එහෙම හිතලා බොහොම අමාරුවෙන් දෙමව්පියවරුන්ගෙන් අවසර අරගෙනයි සාසනීය පැවිදි වුණේ. සුවිශාල ධනයකුත් දේපල ප්‍රමාණයකුත් සැප සම්පතින් පිරි ප්‍රභූ ජීවිතයකුත් අතහැර දමා සසුන්ගත වූ මේ කුල කුමාරයාගේ දැන් අදහස ඉෂ්ට සිද්ධ වුණා. මොකක්ද අදහස? වඩින තැනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඒ ඇස සනසන සිත නිවාලන කෙතෙක් බැලුවත් කිසිදාක ඇති නොවෙන කොච්චර බැලුවත් සුන්දරත්වය අඩු නොවන බලන්න අලුත් සේ පෙනෙන කිසිදාක දැක පරණ නොවන ලස්සන රූපේ බලන්න දැන් මේ වක්කලී ස්වාමින් වහන්සේට බොහොම හොඳ අවස්ථාවක් ලැබුණා. ඉතින් නිතරම ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ බොහෝම හොඳට පේන තැනකට වෙලා ඒ කියා දෙන අමා ධර්මයේ මෙනෙහි කරනවට වඩා ඒ ධර්ම දේශනා විලාසය ඒ බුද්ධ රූපයේ පැතිර නැගෙන රශ්මි මාලා දෙස උපමා විෂය අතික්‍රාන්ත වූ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ අනුහස යටපත් කරන මහාසී රූප විලාසයේ දෙස දැන් මේ ස්වාමින් වහන්සේ නිතර බලමින් කැමැතිතාක් කල් ගෙවනවා. සීලයත් බොහොම හොඳට ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ වඩින්නේ කොහෙද? ඒ යන හැම තැනකටම වගේ මේ ස්වාමින් වහන්සේ ගමන් කරනවා. ඉතින් දැන් ඔහොම කාලයක් ගෙවුණා. සෑහෙන කාලයක් ගෙවුණා. කිසිදාක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
මා දෙස බලාගෙන ඉඳලා ඇති පළක් නැහැ කියලා මුල් කාලේ කිව්වේ නැහැ. නවදානනට හේතුව තමයි මේ ස්වාමින් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම බලවත්ව වැඩෙනකම් මග්ගඵල නිවන් පිණිස ප්‍රමාණවත්ව වැඩෙනකම් තථාගතයන් වහන්සේලා කල් බලනවා. කල් බලමින් තමයි සුදුසු වෙලාවේ අමා ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඔහොම දැන් කාලයක් ගියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවනේ වැඩ ඉන්න කාලේ මේ වක්කලි ස්වාමින් වහන්සේ බොහොම ගිලන් භාවයට පත් වුණා. දවසක් දායේ රජගහ නුවර මැදින් එක්තරා වීථියක වඩිනකොට මුළු ඇඟම පණ නැති වුණා. කකුල් දෙකත් පණ නැහැ, අත් දෙකත් පණ නැහැ. ඉතින් මේ ප්‍රදේශයේ තිබුණා කුම්භකාර නිවේශනයක්. ඒ කියන්නේ කුඹල්කරුවන්ගේ වළං හදන තැන. බලවත්සේ ආබාධයට පත් වූ ගිලන් වූ මේ ස්වාමින් වහන්සේ තමන්ගේ හිටපු උපස්ථායකයන් අමතා දැන් ඒ වෙනකොට ශාසනයේ සෑහෙන තරම් චිරරාත්‍රඥ භික්ෂුවක් නිසා බොහෝ උපස්ථායක සාමණේරවරුනුත් හිටියා. ඉතින් අමතා කිව්වා, ඒතතුම් මේ ආවුසෝ යේන භගවා තේනුප සංකමත. එවැනි නුඹලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කරන්න. ගමන් කරලා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දත. මගේ වචනයෙන් ඒ බුදු සිරිපා වන්දනා කරන්න, මගේ වන්දනාව වේවා කියලා. ඉන් අනතුරුව ප්‍රකාශ කරන්න, ස්වාමීනි, වක්කලි භික්ෂුව බොහෝම බලවත් දුක්ඛිත තත්වයකට පත් වෙලා උත්සන්නයි, කිසියම් රෝගාබාධයක් හැදිලා. ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා. ඒ වගේම ස්වාමීනි සාධු කිර භන්තේ භගවා යේන වක්කලි භික්ඛු තේනුප සංකමතු අනුකම්පං උපාදාය. ස්වාමීනි වක්කලි භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් වක්කලි භික්ෂුව වෙත වඩින්න කියලා මා ආරාධනා කළා කියලත් සඳහන් කරන්න. දැන් හොඳටම ලෙඩ වෙලා යලි නොනැගිටින සෙයියාවෙන් තමයි දැන් මේ වැතිරිලා ඉන්නේ. ඒ තරම්ම අමාරුයි. ඉතින් දැන් මේ උපස්ථායක භික්ෂුන් වහන්සේලා ඒ විදිහටම බුදු සිරිපා බියසට ගමන් කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ කාරණිය සැලකලා, වක්කලි භන්තේ භික්ඛු ආබාධිකෝ, ස්වාමීනි වක්කලි භික්ෂුව බොහොම බලවත්සේ රෝගයකට නතු වෙලා ඉන්නවා. දවස් ගානකින් දානි වැළඳුවේ නැහැ. පැන් පොදක් පානී කරන්න අමාරුයි. දැන් බොහොම ගිලන් ජීවිතය අන්තිම කෙළවර පසු වෙනවා. ඒ ආයුෂ්මත් බ්‍රහ්මචාරීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වැඩම වීම බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ නිහඬව ඉවසා වදාලා, දැන් කරුණා පුරස්සර හදවතකින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වක්කලි භික්ෂුව වෙත වැඩම කරන්නයි සූදානම. ඉතින් එදාම වගේ භාග්‍යවතුන් වහන්සේ පාත්‍රයයි තුන් සිවුරයි අරගෙන සිරිපා ගමනින් වැඩම කළා වක්කලි භික්ෂුව වැඩ ඉන්න කුඹල් හලට. බොහොම ආබාධිකයි. දුරින්ම වඩිනවා දැක්ක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. දැකලා මංචකේ සමදෝසි, ඒ ඇඳ ඇඳෙන් ඉඩ දෙන්න ඇඳෙන් බහින්න වගේ හැදුවා. සාමාන්‍යයෙන් ගිලණෙක් වුණත් සත්පුරුෂ ධර්මයේ හික්මෙලා තියෙනවා නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවා නැගිටින්න බැරි වෙන්න පුළුවන්. හැබැයි නැගිටින්න හදන්න හරි ඕනි, අත උස්සන්න හරි හදන්න ඕනි. ඒක තමයි ශික්ෂණය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා, අලං වක්කලි මාත්වම් මංචකේ සමදෝසි, වක්කලි ඔබ නැගිටින්නට එපා, ඔය ඉන්න විදිහට ඉන්න. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, මට අසුන් ගන්නට ඔබ පනවපු මේ ආසන තියෙනවා, මට අසුන් ගැනීම පිණිස මේ ආසන තියෙනවා. සාමාන්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ස්වාමින් වහන්සේලා යම් තැනක වැඩ ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ කොයි වෙලාවෙ හෝ වඩිය කියන බලාපොරොත්තුවෙන් එතන තියෙන බොහෝම උසස්ම ආසනය පනවා භාග්‍යවතුන් වහන්සේට වෙන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ සිද්දේශ බලලා අවශ්‍ය මොහොතේ රශ්මි ධාරාවකින් ඒ භික්ෂුව ඉදිරියේ බුද්ධ රූපයේ මවල අමා ධර්මයේ දේශනා කරනවා. සමහර විටකදී ආකාශ ගමනින් ඒ භික්ෂුව කරා ගමන් කරනවා. ගමන් කරලා ඒ භික්ෂුන් වහන්සේට පිහිට වෙනවා. ඉතින් එහෙම වැඩිහාම වාඩි වෙන්න ආසනයක් පනවලයි තියෙන්නේ. හදිසියට ආසනයක් පනවන්න අපහසු නිසා කල්ැතිවම ආසනයක් පනවලා තමයි භික්ෂුන් වහන්සේලා යම් සෙනසුනක කල් ගෙවනවා නම් කල් ගෙවන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පනවා තිබුණ ආසනයේ වාඩි වෙලා වක්කලි භික්ෂුව අමතා වදාලා, කචිතේ වක්කලි කමනීයං, වක්කලි කොහොමද දැන් ඔබට පහසුවෙන් යැපීමක් තියෙනවද නැත්නම් අපහසුවෙන්ද යැපෙන්නේ? දුක් වේදනාව නිවත් වෙනවද එන්න එන්නම? එහෙම නැත්නම් එන්න එන්න වැඩි වෙනවද?
දුක් වේදනාවේ නැත්නම් අසනීප තත්වයේ අවසානයක්ද පේන්නේ? එහෙම නැත්නම් වැඩිමක්ද පේන්නේ? වක්කලි භික්ෂුව ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේට, නමේ භන්තේ කමනීයං ස්වාමීනි, මට නම් සනීපයක් එන්න එන්නම නැති වෙන පාටයි පේන්නේ. බාල්හාමේ දුක්ඛා වේදනා, දුක් වේදනා බොහොම ප්‍රබලයි, දරාගන්න අමාරු මට්ටමක් තියෙනවා. දවසින් දවස මේ රෝගී තත්වය බලවත් වෙනවා කියලා මේ භික්ෂුව බොහොම ශෝකී ස්වරයෙන් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාලා, කචිතේ වක්කලි න කිංචි කුකුච්චං න කෝචි විපටිසාරෝ. වක්කලි, කොහොමද ඔබේ හිතේ කිසිම කුකුසක් සැකයක් විපිලිසර බවක් එහෙම නැද්ද? සැබවින් පින්වතුනි, මේ රූපය කියන්නේ රෝගයට උත්පත්ති ස්ථානය. මහ පොළව භවභෝග හැදෙන්න, ගස් වැල් වැවෙන්න උත්පත්ති ස්ථානය වෙනවා. එහෙම නැත්නම් අහසේ නෙවෙයිනේ ගහකොළ හැදෙන්නේ, මහ පොළවේ දිය පොහොර පස ආධාර කරගෙන. ආන්නේ වගේ මේ ශරීරය අනේකාකාර රෝගයන් හැදෙන තැන. කිසි කෙනෙකුට එහෙම එසේ නොවේවා කියලා ප්‍රාර්ථනාවෙන් රෝගයෙන් වෙන් වෙන්න කිසිම පුළුවන් කමක් නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විදිහට විමසා වදාලායින් අනතුරුව ඒ වක්කලි භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළා, තංහ මේ භන්ති අනප්පකං කුකුච්චං අනප්පකෝ විපටිසාරෝ. ස්වාමීනි, මට බොහොම ලොකු විපිලිසර බවක් තියෙනවා, ලොකු පීඩාවක් තියෙනවා හිතේ. කච්චිපනතං වක්කලි අත්තා සීලතෝන උපවදති. වක්කලි, ඒ කියන්නේ ඔබට ඔබේ සීලය ගැන ඇතුළාන්තයේම චෝදනා එනවද? න කොහොමං භන්තේ අත්තා සීලතෝපවදති. ස්වාමීනි, මට මගේ සීලය ගැන ඇතුළාන්තෙන් චෝදනාවක් එන්නේ නැහැ, මගේ සීලය බොහොම පිරිසිදුයි. නොචේ කිරතං වක්කලි අත්තා සීලතෝපවදති. එහෙනම් වක්කලි, සීලය පිළිබඳ තමාට චෝදනාවක් තමා කෙරෙන් මතු වෙන්නේ නැත්නම්, අත කිංචතේ කුකුච්චං කෝච විපටිසාරෝ, ඔබට තියෙන කුකුස විපිලිසර බව කුමක්ද කියලා විමසා වදාලා. ඒ වෙලාවේ මේ භික්ෂුව මොකද්ද දන්නවද ප්‍රකාශ කළේ? චිරපටිකාහම් භන්තේ භගවන්තං දස්සනාය උපසංකමිතුකාම. ස්වාමීනි, සෑහෙන දවසක ඉඳන් භාග්‍යවතුන් වහන්සේගේ ලස්සන මුව මඩල බලන්න පැමිණීමේ අපේක්ෂාවෙන් මම හිටියේ. නත්තිච මේ කායස්මින් තාවතිකා බලමත්තා. ස්වාමීනි, ඔය ලස්සන රූපෙ බලන්න එන්න මට මගේ දෙපා වාරු නැති වුණා, ගතේ වාරු නැති වුණා, නැගිටින්න බැරි වුණා, ගිලන් වුණා. ඒක තමයි ස්වාමීනි මට තියෙන ලොකුම පීඩාව. දැන් එතකොට මේ භික්ෂූන් වහන්සේ මෙච්චර ගිලන් වෙලා භික්ෂුවගේ හිතේ තියෙන දුක මොකක්ද? මට ඒ ලස්සන බුදුරජාණන් වහන්සේ බලන්න ඇඟ මාස ඔසවා යන්නට බෑ, පා ඔසවා යන්නට පා වාරු නැ, දෙපා වාරු නැ. ඒ තරම්ම ගිලන් බවක් ඔබ හිතන්න, අනියම යාගන්න බැරි මට්ටමකට කොච්චර නම් ගිලන් බවක් ඒ භික්ෂූන් වහන්සේගේ ශරීරයට වැළඳිලා තියෙන්ට ඇතිද? බුදුරජාණන් වහන්සේගේ රූපය දැස බලාගෙන ඉන්නවා කියන්නේ පහළ වෙන තා කුසල් සිතුවිලිනේ පහළ වෙන්නේ. බුද්ධානුසතිය කොච්චර හොඳට වැඩෙනවද? විසිතුරු බුද්ධානුසති භාවනාවක් වැඩෙනවනේ. භාග්‍යවතුන් වහන්සේ දැස බලාගෙන ඉන්න මොහොතේ පහළ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත, සෝමනස සහගත, අසංස්කාරී කුසල් සිත්. ඒවා පොදුම අනුහස් ඇති අප්‍රමාණ විපාකානිසංස ගෙන දෙන, පාරමිධම් සපුරා දෙන, බෝධිපාක්ෂික දම් මූකුරවා දෙන චිත්තෝත්පාද, බුද්ධගතා සතියෙන් යුක්තවයි ඒත්තෝත්පාද හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ මේ වක්කලි භික්ෂුව අමතා බදාලා, අලං වක්කලි, වක්කලි ඒකට කමක් නැහැ, කින්තේ ඉමිනා පෝතිකායේන දිට්ඨේන, මේ කුණු කය දැකලා ඔබට ඇති ලාභෙ මොකක්ද? ඒ නදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ කුණු කයක් කියනවා නෙමෙයි. දැන් මේ භික්ෂුන් වහන්සේට ධර්මාලෝකය ලබා දෙන්න එපාය. මුලින් අවස්ථාවක් භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුවට ප්‍රකාශ කළා, අපේහි වක්කලි, වක්කලි ඔබ ඉවත් වෙන්න, මා ඉදිරියේ මා දෙස බලාගෙන ඉන්න එපා. ඒ සංවේගය උපදවන්නයි දේශනා කළේ. ආන්නේ ඉවත් වෙන්න කියලා වදාළ අවස්ථාවේ මේ වක්කලි ඉවත් වෙලා ගියා වෙන සෙනසුනකට. ඒ ඉවත් වෙලා ගියේ බොහෝම දුකටපත් වෙලා, කිසිම තරහක් හිතේ තියාගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මට යන්න කිව්වානේ. ඉතින් ඒ වුණත් එහෙම යන්න කිව්වේ, එතකොට සංවේගය උපදිනවා. සංවේගය උපදවාගෙන ධර්මාවබෝධයේ පිණිස ඉක්මන් වෙනවා. එතකොට ඒ ගිය ගමනේ තමයි මේ ලෙඩ වුනේ. බොහොම බලවත් ආයේ නැගිටින්න බැරි වෙන්න ආබාධයක් ඇදුණා. මේ ඔක්කොම දැකලා තමයි බුදුරජාණන් වහන්සේ වක්කලි භික්ෂුව
මේ ධර්මාවබෝධයේ පිණිස උත්සාහවත් කරවන්නයි ඒ විදිහට ප්‍රකාශ කළේ. ආන්නේ ගමනේදී තමයි දැන් මේ කායිකව අබල දුබල වෙලා මේ ගිලන් භාවයටපත් වුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යෝඛෝ වක්කලී ධම්මං පසති සෝමං පසති වක්කලී මා දකින්ට උමනයින. ඔහු මා වදාළ ධර්මය අවබෝධ කරගන්න ඕන. යමෙක් මා දකින්වා කියලා කියන්නේ මා වදාළ ධර්මය අවබෝධ කිරීමයි. වක්කලී ධර්මයේ වනාහි දකින්න කෙනා මා දැක්ක වෙනවා. එනිසා ධර්ම අවබෝධය ලබන්න කියලා ඒ වෙලාවේ සිරිමුව මඩලින් දේශනා කළා. දැන් ඒ වෙනකොට වක්කලී භික්ෂූන් වහන්සේ සෑහෙන තරමකට සමත විපස්සනා භාවනාවේ යෙදී වාසය කරනවා. එනමුත් ඔහු මඟ ඵල ලබලා තිබුණේ නැහැ. හැබැයි ඔහුගේ හිතේ තිබුණ අධිමානය. මොකක්ද අධිමානය කියන්නේ? කාලාන්තරයක් තිස්සේ කෙලෙස් තබලා තිබුණා. ඉතින් වැඩිම කාලයක් පැවිදි ජීවිතේ සිද්ධ කළේ රන්ටැස් විහිදෙන සිරිපා දෙස බලාගෙන, ඒ 32ක් මහා පුරුෂ ලකුණු වලින් 80ක් අනු ව්‍යංජන වලින් කේතුමාලා ලංකාරයෙන් ෂඩ්වර්ණ බුද්ධරශ්මි මාලාවෙන් බබල බබලා භාරතයේ 15 වූ ඒ මහා සී ගෞතම බුදුරජාණන් මහපෙදෙස බලමින් ඉන්නකනේ. ඉතින් ඒ බුදු රූපේ බලනකොට මේ භික්ෂුවගේ හිත සෑහෙන මට්ටමකට නීවරණ සංසිඳවලා ඇහුදුටු කාලයකින් මතක ඇති කාලයකින් රාග කෙලෙසයක් හිතට ඇවිල්ලා නැහැ. ද්වේෂ කෙලෙසයක් හිතට ඇවිල්ලා නැහැ. අකුසලයක් ඇවිල්ලා නැහැ. නිසා ඔහු කල්පනා කරා මම දැන් මඟඵල ලබලා ඉන්නේ කියලා. ඔහු කල්පනා කළා මම රහත් වෙලා ඉන්නේ කියලා. ඒ අදහයෙන් තමයි කල් ගෙව්වේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දැකවදාලා තාම මේ භික්ෂුව රහත් වෙලා තබා සෝතාපන්න වෙලාවත් නැහැ. එතකොට වක්කලී ස්වාමින් වහන්සේට මම රහතන් වහන්සේ නමක් කියලා හිතන තැනටම හිත සංසිඳිලා නම් කෙලෙස් යටපත් වෙලා නම් ඔබ හිතන්න මොන පිරිසිදු හිතක්ද තියෙන්නේ කියලා. අනුසේ ශක්තිය තාම තිබුණා. අනුසේ ප්‍රහාණයක් සිද්ධ වුණේ නැහැ. නමුත් එහෙම තමයි හිතාගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා ඒ වෙලාවේ ලෙඩ ඇඳේ ඉන්න වක්කලී භික්ෂුවට ප්‍රකාශ කළා, තං කිම් මඤ්ඤසි වක්කලී රූපං නිච්ඡං වා අනිච්ඡං වා. වක්කලී ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඔබේ අවබෝධය මොකක්ද? රූපේ නිත්‍ය වූ දෙයක් අනිත්‍ය වූ දෙයක් අනිච්ඡං භන්ති. ස්වාමීනි, රූපේ කාන්තෙන් අනිත්‍ය දෙයක් තථාගතයන් වහන්සේ ගැන අපට දේශනා කළා. එහෙනම් වක්කලී යම් පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වා. යමක් අනිත්‍ය වේ නම් ඒක දුකට අයිත දෙයක්ද සැපයට අයිත දෙයක්ද? දුක්ඛං භන්ති. සැපවින්ම ස්වාමීනි, අනිත්‍ය වූ රූපය දුක් ගෙන දෙනවා. හැබැයි නිත්‍ය වූ රූපයක් ඇත්තෙත් නැහැ. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමනුපස්සිතුං ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා. යම් රූපයක් අනිත්‍ය වේ නම්, දුකට අයිති වේ නම්, දුක් උපදවා දෙන ධර්මයක් නම්, එය මම, එය මගේය, මට අයිතිය කියා ඒ රූපය මමායනය කිරීම හරිද? ආත්ම සංඥාවෙන් ගන්න පුළුවන්ද? වෙනස් නොවන දෙයක් කියා හිතන එක හරිද කියලා භාග්‍යවතුන් වහන්සේ විමසාම දල් නොහේතම් බන්ති. ස්වාමීනි, ඒ රූපය මගේය, මමය, මට අයිතිය කියා දකින එක ඉඳුරාම වැරදි. ඇයි එහෙම දකින්න රූපයක් ලෝකේ නැහැ. ඒ විදිහට ආත්ම වූ කිසිත් රූපයක් ලෝකේ නැති නිසා එහෙම දකිනවා නම් ඒක වැරදි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විමසාව දාලා වේදනාව පිළිබඳව, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන, මේ ස්කන්ධ පංචකය පිළිබඳවම භාග්‍යතුන් වහන්සේ වෙන්වෙන් වශයෙන් වක්කලී භික්ෂුවගෙන් විමසුවා. විමසනකොට දැන් වක්කලී භික්ෂුව බොහොම අමාරුවෙන් කට ඇරලා උත්තර දෙනවා. පිළිතුරු ලබා දෙනවා භාග්‍යතුන් වහන්සේ. දැන් මේ දහම් කරුණු එකින් එක විමසනවා. දැන් මේ තුළ ඒ වක්කලී භික්ෂුවගේ ඉන්ද්‍රිය ධර්ම සෑහෙන ප්‍රමාණයක් වැඩෙනවා, දියුණු වෙනවා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ජීවිතයේ අන්තිම මොහොතේ කල් ගෙවන වක්කලී ස්වාමින් වහන්සේට අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව පිළිබඳව දහම් පරයායක් දේශනා කළා. ඒක සාකච්ඡාවක් ලෙස තමයි සිද්ධ වුණේ. ඉතින් මේ අනුශාසනාවෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළුපව්වට වැඩම කළා. ගිජුකුළුපව්වට වැඩම කළේ ඒ හවස් කාලයත් ඒ රාත්‍රියත් ගත කිරීම පිණිස. ඉතින් ওই විදිහට වක්කලී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකීමෙන් අප්‍රමාණ චිත්ත ප්‍රසාදයට පත් වුණා. ඒ මිහිරි අමා දහම් ඇසීමෙන්ද තවත් සෑහෙන මට්ටමකට සිත පැහැදුනා. ඊට පස්සේ මේ වක්කලී ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ උපස්ථායක භික්ෂූන් වහන්සේලා අමතා ප්‍රකාශ කළා, ඇවැත්නි, මා කුඩා ඇඳක තබා ඉසිගිලි පස්සං කාලසිලා තේනුප සංකමත,
ඉසිගිලි පර්වතයට යාබඳව පිහිටි කාලසිලා විහාරයට මා රැගෙන යන්න කියලා උපස්ථායකයන්ට ප්‍රකාශ කළා. ඉතින් මේ උපස්ථායකයන් ඒ ස්වාමින් වහන්සේ කාලසිලා විහාරයට රැගෙන ගියා. එලෙසින් ඒ වක්කලි ස්වාමින් වහන්සේ කාලසිලා විහාරයට කැඳවාගෙන යන්න කිව්වේ හේතුවක් ඇතිව. ඒ වෙනකොට ඒ ස්වාමින් වහන්සේ ගිලන් වෙලා හිටියේ එක්තරා කුමල්කාරයෙකුගේ කුමල් ශාලාවක වළං හදන ගේක. ඒ කියන්නේ ඇතුළු නගරේ. කාලසිලා විහාරයේ තිබෙන නගරයෙන් බැහැර ටිකක් වනාන්තර ප්‍රදේශයක්. එනිසා ඒ වක්කලි භික්ෂුන් වහන්සේ බලාපොරොත්තු වුණා ඒ කාලසිලා විහාරයේ තුරු සෙවණේ මගේ ජීවිතයෙන් මම සමුගන්ට ඕන. එහෙමයි කල්පනා කළේ. ඉතින් මේ විහාරයේදී මේ වක්කලි ස්වාමින් වහන්සේ ත්‍රිලක්ෂණ මනසිකාරී දුණා. ඉතින් එදා රාත්‍රිය උදා වුණා. දැන් කවුරුවත් ළඟ නැහැ. ජීවිතේ අන්තිම රාත්‍රිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දවසේ හවස් කාලය තුරු කොටස ගිඳුගුළු පර්වතයේ වාසය කළා. රාත්‍රියත් ගිඳුගුළු පර්වතයේ තමයි වාසය කළේ. දෙවිවරු දෙදෙනෙක් එදා රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මුළු ප්‍රදේශයේම බබළුවාගෙන සිරිපා කමල් වන්දනා කළා. වන්දනා කරලා එක දේවතාවෙක් ප්‍රකාශ කළා, වක්කලි භන්තේ භික්ඛු විමුක්ඛාය චේතේති. ස්වාමීනි, වක්කලි භික්ෂුව විපස්සනාවේදී සිටිනවා. එනිසාම සසර දුකෙන් අත මිදීමයි ඔහුගේ අපේක්ෂාව කිව්වා. අනිත් දේවතාව ප්‍රකාශ කළා, සෝහි නූන භන්තේ සුවිමුත්තෝ විමුච්චිසති. ඒකාන්තෙන් ස්වාමීනි, ඒ වක්කලි භික්ෂුව නිසකවම අරහත්වයට පත් වෙනවා, සසර දුකෙන් අත මිදෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් එදා රාත්‍රියේ පහන් වීමත් සමග භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ

ආරංචි ඇහෙනකොට කොච්චර සතුටක් ඒ හිතට එයිද? භාග්‍යතුන් වහන්සේ බලන්න මොන තරම් මහා කරුණාවකින්ද මේ ශ්‍රාවකයන් සසර දුකින් අතමුදවන්න කල්පනා කළේ. සැබවින්ම ජීවිතාවබෝධය ලබන්න බලාපොරොත්තු වන කෙනෙක් ජීවිතයට පැමිණෙන සෑම තත්වයක් දෙසම ධර්මානුකූලව බලන්ට ඕන, යෝනිසෝ මනසිකාරයම බලන්ට ඕන. ජීවිතයට වැළඳෙන රෝග පීඩා, මුණගැහෙන දුක් වේදනා, මේ සමස්තය අතරින් ධර්මාලෝකයේ කරා යන්නයි තථාගතයන් වහන්සේ අනුදැන වදාළේ. ඉතින් බලන්න මේ වක්කලී ස්වාමීන් වහන්සේ දැන් විපස්සනා වේදී නිවාසය කරන්නේ. ඒ දෙස දෙවිවරු මොනතරම් සමීපයෙන් විමසමින් සිටියද කියලා. එහෙනම් එදත් අදත් කවදත් අපේ ජීවිත දෙස ඒ තිසරණයේ පිහිටපු දෙවිවරු බලනවා. නමුත් අපේ ජීවිතවල ධර්මාවබෝධය පිළිබඳව ඇති උවමනාව, ඒ කුසල ඡන්දය, ධර්මකාමී භාවය, ධර්මචාරී භාවය එහිලා ඉඳුරාම වැදගත් වෙන කාරණයක්. දැන් පනාදින මොහතකනේ මේ වක්කලී ස්වාමීන් වහන්සේ පසු වෙන ජීවිතේ අන්තිම රාත්‍රිය. දැන් මේ ගෙවි අවසන් වුණේ. හොඳටම අමාරු. පිපාසයට පැන් පොඳක් දෙන්න ළඟ කවුරුවත් නැහැ. උපස්ථායකවරු බොහොමයක් ඇති. නමුත් මේ බලවත්සේ ගිලන් වෙලා ඉන්න වෙලාවක කවුරු හිටියත් මොන පිහිටක් වෙන්නද? අත්තානෝ ලෝකෝ අනබිස්සරු, අස්සකෝ ලෝකෝ සම්බම් පහාය ගමනීය, ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. එහෙව් ලෝකයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. තමාටය, තමාගේය කියලා කිසි දෙයක් තම වසඟෙහි තමා කෙරෙහි රඳවා ගන්නට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම වදාරලින අනතුරුව නැවතත් දේශනා කළා, භගවාචතං ආවුසෝ වක්කලීව මහ. නුඹලා කියන්න ඒ වක්කලී භික්ෂුව ළඟට ගිහිලා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා කියන්න ඔබ ගැන, මා භායි වක්කලී, මා භායි වක්කලී, අපාපකන්තේ මරණම් භවිස්සති අපාපිකා කාල කිරියා. වක්කලී බය වෙන්න එපා, වක්කලී බිය නොවන්න. ඔබේ මරණය පාපී මරණයක් නෙමෙයි. ඔබේ මරණය හිස් වූ කලුරිය කිරීමක් නෙමෙයි. මොකක්ද පාපී මරණය? මොකක්ද හිස් වූ කලුරිය කිරීම? මරණින් මත්තේ කෙනෙක් දුගතිය යනවා නම් සතර අපායට වැටෙනවා නම් පාපී මරණය, දුක් සහගත කලුරිය කිරීම. කෙනෙක් මරණින් මත්තේ දෙවලෝ උපදිනවා නම් බඹලෝ උපදිනවා නම් ඒක පාපී මරණයක් නෙමෙයි. හැබැයි වඩාත්ම වටින්නේ උතුම් මඟඵල නිවනින් සැනසීම, මේ ජීවිතේම දුක් අවසන් කිරීම. ඒ යම් කිසි කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් වෙලා ජීවිතයෙන් සමුගන්නව නම්, යට මාර්ගඵලලාභී කෙනෙක් නම් නිසකවම සුගතිය, රහතන් වහන්සේ නමක් නම් පරිනිර්වාණයට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට සිරි මුව මඩලින් දේශනා කළාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා වහාම වැඩම කළා කාලසිලා විහාරයට. වැඩම කළලා ඇඳේ උඩුකුරුව සයනය කරන මේ වක්කලී ස්වාමින් වහන්සේ වෙත එළඹුණා. එළඹිලා බුදුරජාණන් වහන්සේ වදාළ කාරණිය දැන් සිහිපත් කරන්නයි සූදානම. සුනාවුසෝ වක්කලී භගවතෝ වචනං දින්නාංච දේවතාන. එවැත්නි, භාග්‍යවතුන් වහන්සේගේ වචනය සහ දෙවිවරු දෙදෙනෙක් ඔබ ගැන බුදුරජාණන් වහන්සේට කියපු දෙය අහන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉස්සෙල්ලාම දේශනා කළේ දෙවිවරු දෙන්නෙක් ඇවිල්ලා වක්කලී ගැන මට මෙන්න මෙහෙම කිව්වා. ඒක ගිහිලා වක්කලීට කියන්න. මමත් මෙහෙම කියනවා වක්කලී ගැන. එය නුඹලා ගිහිල්ලා මහණෙනි වක්කලීට දැනුම් දෙන්න. හැබැයි මේ භික්ෂුන් වහන්සේලා වක්කලී ස්වාමීන් වහන්සේ වෙත ගමන් කරලා ප්‍රකාශ කළේ, එවත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට නුඹ ගැන දේශනා කළා. දෙවිවරු දෙදෙනෙකුත් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට නුඹ ගැන මෙන්න මෙහෙම ප්‍රකාශ කළා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් කළ ප්‍රකාශය ගැනයි දැනුම් දුන්නේ. හැබැයි තාම මේ ප්‍රකාශය කිව්වේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දෙයක් නුඹට කියන්නයි අපි ආවේ. ඒ වෙලාවේ වක්කලී ස්වාමින් වහන්සේගේ හැසිරීම බලන්න. සියලු ශ්‍රාවකයන්ට ආදර්ශයක් ධර්මයේ ශ්‍රවණය කරන මේ තථාගත ධර්මයේ සැනසීම පිහිට පතන සියල්ලන්ට ගිහි පැවිදි පිරිමි නොපිරිමි මනුස්ස දේව බ්‍රහ්ම සියලු දෙනාට මේක ආදර්ශයක්. ගිලන් නොගිලන් කාටත් ආදර්ශයක්. අමාරුම මොහොත ජීවිත දින ගණනකින් දාන්නේ නැහැ. පිපාසයට පැන් පොදක් නැහැ. වළඳන්න බෑනේ. තිබුණත් උපස්ථායකයන් හිටියත් කොච්චර දුන්නත් වළඳන්න බෑ. ඒ තරම් අමාරු ලෙඩක් හැදුණේ. උපස්ථායකයන් අමතා ප්‍රකාශ කළා වෙවුලන මුයින් ඒ තමන් ආවුසෝ මංචකා ඕරෝපේත. මම මේ ඇඳින් බිමින් තියන්න කිව්වා. මම මේ ඇඳ උඩින් බිමට බස්සන්න. කතඤ්ඤේ නාම මාදිසෝ උච්චේ ආසනේ නිසේදිත්වා
තස්ස

0: භගවතෝ සාසනං සෝ තබ්බම් මඤ්ඤේය. මේ උස ආසනයක ඉඳගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් මම කොහොමද අහන්නේ? ඒ නිසා වහාම මා බිමින් තියන්න කිව්වා. මෙච්චර අමාරු වෙලා ඉන්න මොහොතකත් මොන තරම් බුද්ධ ගෞරවයක් තිබුණද, ධම්ම ගෞරවයක් තිබුණද බලන්න. ධර්ම ගෞරවය ඒ වගේ අයට තමයි කවදා හෝ දවසක ධර්මාවබෝධය ලැබෙන්නේ. එනිසා ශාස්ත්‍ර ශාසනයට ගරහන, ධර්මයට ගරහන, සංඝරත්නයට ගරහන කෙනෙකුට, සිල්වතුන්ට ගුණවතුන්ට ගරහන කෙනෙකුට ජීවිතය අන්තිම කෙලවරදි සතුටක් නම් එන්නේ නැහැ, විපතක්මයි, මහා දුකක්මයි. ඉතින් මේ උපස්ථායකවරු මොකද කළේ? වක්කලී භික්ෂුව ඇඳෙන් බිමට ඔසවලා තිබ්බා. ඊට පස්සේ තමයි ආපු භික්ෂුන් වහන්සේලා ඒ පණිවිඩය වක්කලී භික්ෂුවට ප්‍රකාශ කළේ. ඒ වෙලාවේ වක්කලී ස්වාමීන් වහන්සේ වෙවුලන මුවින් සාදු කියවුනා. ඉනෙක් බිතුව ප්‍රකාශ කළා, තේන හාවුසෝ මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දතහ. එහෙනම් එවැද්නි මගේ වචනෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරන්න ගිහිල්ලා මම මෙන්න මෙහෙම ප්‍රකාශ කළා කියලා ඒ භාග්‍යවතුන් වහන්සේට කියන්න. රූපං අනිච්ඡං තාහං භන්තේන කංකහාමි. ස්වාමීනි, රූපේ අනිත්‍යයි, ඒ ගැන මගේ කිසිම සැකයක් නැහැ. යමක් අනිත්‍ය වේදේ දුකයි, ඒ ගැන මගේ සැකයක් නැහැ. යදනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං නත්ථි මේ තත්ත ඡන්දෝ වා රාගෝ වා ප්‍රේමං වා ති න විචිකිච්ඡාමි. යමක් අනිත්‍ය වේද, දුක් වේද, විපරිණාම ධර්මයෙන් යුක්ත වේද, ඒ පිළිබඳව මගේ ඡන්ද රාගයක් හෝ ප්‍රේමයක් හෝ බැඳීමක් මට නැහැ. ඒ ගැනත් කිසිම සැකයක් නැහැ. වේදනාව ගැන, සංඥා සංඛාර විඥාන ගැන මේ විදිහට ප්‍රකාශ කරන බලන්න. මේ ජීවිත අවබෝධය ලැබපු හෝ ලබන්න ප්‍රතිපදාව හික්මෙන අයගේ අතර ඇතිවන කතාබස්, හෝමාරුවන් අදහස්, ඒ වගේම ශාස්ත්‍රෝන් වහන්සේත් ශ්‍රාවකයන් අතර මේ කෙරෙන සාකච්ඡා මොන තරම්නම් ජීවිත අවබෝධයෙන් යුක්තවද සිද්ධ වෙන්නේ, මොන තරම්නම් විරාගිකද, මොන තරම්නම් විපස්සනාවකින් ජීවිතය දැකලාද, මොන තරම්නම් මේ වචන ප්‍රඥාවෙන් උණුහුම් වෙලාද, මොන තරම්නම් ජීවිතයේ යථාර්ථයට සමීපද මේ වචන. දැන් සාමාන්‍ය කෙනෙක් ජීවිතය අවසන් කරන මොහොතක මෙහෙම කතා වෙයිද? කලබල වෙලා ආරෝග්‍ය ශාලාවලට ගෙනියන්න සූදානම් වෙලා, හඬලා වැළපිලා ශෝක කරලා, කාම අරමුණු මතක් කරවලා බලන්න කොච්චර විපතකට මිනිසා මරණින් මසේ ඇද වැටෙනවද? ඔහුගේ ජීවිත අවසානය තුළ මුහුණ දෙන ආකාරය මත. දැන් මේ වක්කලී භික්ෂුව ජීවිතයේ අන්තිම කෙළවරේදී බුදුරජාණන් වහන්සේට කියන්න කියලා මේ පැමිණිච්ච භික්ෂුන් වහන්සේලාට දැනුම් දෙනවා. ස්වාමීනි, මට රූපේ අනිත්‍යයි කියන එක ගැන සැකයක් නැහැ. දුකයි අනාත්මයි කියන එක ගැන මට සැකයක් නැහැ. ඒ රූප වේදනා සංඥා සංඛාර විඥානයන් ගැන, ඒ විපරිණාමය ගැන භාග්‍යතුන් වහන්සේ මට කියා දීපු ආකාරය මම දැන් අවබෝධ කරමින් පවතිනවා. ඒ ගැන මට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ නැහැ. ඒ ගැන සැකයකුත් නැහැ මට. මොකක් ගැන සැකයක් නැත්තේ? රූපය අනිත්‍යයි කියන එක පිළිබඳව මට සැකයක් නැහැ. තහවුරුයි, අනිත්‍යයි ඒකාන්තේ. වේදනා සංඥා සංඛාර විඥානත් අනිත්‍යයි, ඒක දුකට තුඩු දෙනවා, අනාත්මයි. මේ පංච උපාදානස්කන්ධේම දුක් උපදවන බව ඒකාන්තයි, ඒක විපරිණාම ධර්මයෙන් යුක්තයි, ආත්මීය නැ, අනාත්මයි. ඒ ගැන මට සැකයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දැනුම් දෙන්න. අන්න එහෙම ප්‍රකාශ කරලා ටික වෙලාවක් යනකොට මේ වක්කලී භික්ෂුන් වහන්සේ සත්තං ආහාරේසි, ඒ කියන්නේ තියුණු පිහියකින් තමන්ගේ බෙල්ලෙන් ගලනාලය සිඳගත්. ඇයි මේ ධර්ම අවබෝධය ලැබපු කෙනෙක් ගලනාලය සිඳගන්නේ? කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේ හිතාගෙන හිටියේ මම දැන් රහත් වෙලා කියලා. අර කාලෙකින් කිසිදු රාග ද්වේෂ කෙලස් මතුවෙච්ච නැති නිසා. නමුත් ගලනාලය සිඳින්න ඒ තියුණු පිහිය තියලා ටිකක් තද කරනකොටම, කැපෙනකොටම ආන වේදනාව ඇති වුණා. ඒත් සමගම විපිලිසර බව ඇති වුණා. ඒ භික්ෂුව වටහා ගත්ත මම තාම රහත් වෙලා තබා පුතුජන භූමියේ මම ඉන්නේ කියන්නේ සෝතාපන්න වෙලාවත් නැහැ කියලා. නමුත් ඉතාම කුඩා මොහොතක් දැන් ජීවත් වෙන ඉතුරු වෙලා තියෙනවා. ඒ කුඩා මොහොතේදී සතර මග සතර ඵල සාක්ෂාත් කළා. ඔබ අඳහා ගන්නට ඒ කුඩා මොහොතේදී ප්‍රත්‍යවේක්ෂා ඥානත් පහළ වුණා. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ යම් මාර්ගඵලයක් ලැබුවට පස්සේ මග්ගං ඵලංච නිබ්බාණං පච්චවෙක්කති පණ්ඩිතෝ හීනේ කිලේසේ සේසේච පච්චවෙක්කති වානමා කියපු ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන තමා ලැබූ මාර්ගයේ ඵලය සහ නිවන පිළිබඳව තමාටම වටහා දෙන ඥාන සම්ප්‍රයුක්ත සිත් පරම්පරාවක් පහළ වෙනවා. ඉතින් මේ වෙලාවේ දීර්ඝ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන්න වෙලාවක් නෙමෙයි. නමුත් සෑම මාර්ගඵලයක් අවසානයේ ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන අචිත්ත වාර කිහිපයක් පහළ වුණා. පහළ වෙලා සියලු කෙලෙසුන් නසා ඒ ස්වාමීන් වහන්සේ පිරිනිවන් වැඩියා. ජීවිතේ අන්තිම මොහොතේ මොකක්ද හේතු වෙච්ච, උපකාර වෙච්ච, සහයෝගය ලබා දීපු කුසල ධර්මය, පුණ්‍ය ශක්තිය, අර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනේ නම් පින්කම් කරලා කරපු ප්‍රාර්ථනාවයි, ඒ අනුව ගිහිලා මේ ජීවිතේ ලැබිච්ච පැවිදි උපසම්පදාමයි, බුදුරජාණන් වහන්සේගේ මුණ ගැසීමයි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබුණ අප්‍රමාණ ශ්‍රද්ධාවයි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මොන බැඳීමක් තියන්නේ නැද්ද, සිටු සැපතක් අතහැර දමා සිරිමුව මඩලේ රූ සෝභා බලා එයම මට සැපතයි කියා ශාසනයට පැමිණෙන ඒ ශ්‍රද්ධාව අවසානයේ මේ භික්ෂුවට දෙවන්ත මස් ඇසිල්ල වුණා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව උපරිමයෙන් ලැබුණා. ඉතින් අර භික්ෂුන් වහන්සේලා පිරිස ඒ පණිවිඩය කියලා නැවත භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. වක්කණී භික්ෂුව කියපු දේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා. භාග්‍යවතුන් වහන්සේ දැන් සියලු සිදුවීම නිවසින් දැකලා ප්‍රකාශ කළා. ආයාම භික්කවේ යනි සිඟිලි පස්සං කාලසීලා තේන උපසංකමිස්සම මහණෙනි, එහෙනම් දැන් අපි යමු කාලසීලා විහාරයට. ඉසිඟිලි පර්වත ප්‍රාන්තයේ තියෙන යත් වක්කලිනා කුල පුද්දේන සත්තමාහරිතං, වක්කලී කුල පුත්‍රයා දැන් තමන්ගේ ජීවිතේ නැති කරගත්තා. අපි යමු බලන්න. සියලු භික්ෂුන් වහන්සේලා විශාල සංඝ පිරිසක් භාග්‍යවතුන් වහන්සේ සමග ඒ වක්කලී ස්වාමින් වහන්සේ ජීවිතේ නැති කරගෙන තියෙන තැනට වැඩම කළා. උඩුකුරුව දැන් මේ වක්කලී ස්වාමින් වහන්සේ හාත්පස ලේ ගලා ගිහිල්ලා වැතිරිලා ඉන්නවා. හැබැයි මෙල්ල විතරක් දකුණු පැත්තට ඇලවෙලා කඳ උඩුකුරුව. සාමාන්‍යයෙන් ආර්යයන් වහන්සේලා ජීවිතයෙන් සමුගනිද්දී දකුණු පසින් ඇලවෙලා තමයි ඒ ජීවිතයෙන් සමුගෙන යන්නේ. පිරිනිවන් පානවා නම් ඒත් පිරිනිවන් පාන්නේ. ඉතින් මේ ස්වාමින් වහන්සේට ගිලන් බව නිසා හිම කරන්න බැරි වුණා. නමුත් හිස දකුණු පැත්තට ඇලවිලා තිබුණා. ඉතින් මේ ස්වාමින් වහන්සේ වැතිරලා ඉන්න ගල් තලාවක් තියෙනවා. ඉතින් මේ ගල් තලාවේ උතුරු පැත්තෙන් දකුණු පැත්තෙන් මේ දිශාවෙන් ධූමායි තත්තං තිමිරායි තත්තං ගච්ඡතේව, පරිමන් දිසං ගච්ඡති පච්චිමන් දිසං ගච්ඡති උත්තරං දිසං ගච්ඡති දක්ඛිනං දිසං. අඳුරු කැටියක් ඊළඟට මහා දුමාරයක් උතුරු පැත්තෙන් දකුණු පැත්තට දකුණෙන් උතුරට බටහිරින් නැගෙනහිරට එහෙම ගමන් කරනවා. දිසා අනු දිසාවලට වේගෙන් යනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ වේගයෙන් උතුරු දකුණට අනු දිසාවලට යන මේ අඳුරු කැටිය, මේ දුම් කැටිය පෙන්වලා විමසනවා. පස්සතනෝ තුම්හේ භික්කවේ තන් ධූමායි තත්තං, මහණෙනි නුඹලාට පේනවද අර එහෙට මෙහෙට යන මහා දුමාරය? අඳුරු කැටිය තිමිරායි තත්තං ගච්ඡතේව පරිමන් දෙසං. ස්වාමීනි එහෙමයි අපට පේනවා. මහණෙනි ඒසෝ කෝ භික්කවේ මාරෝ පාපිම වක්කලිස කුල පුත්තස විඥානං සමන්වේසති. මහණෙනි ඒ පාපී මාරයා වක්කලි කුල පුත්‍රයා උපන්නේ කොහෙද කියලා හොයනවා. ඔහුගේ විඥානය කොහෙද බැසගත්තේ කියලා හොයනවා. කත්ත වක්කලිස කුල පුත්තස විඥානං පතිට්ඨිතං, අප්පතිට්ඨිතේන ච භික්කවේ විඥානේන වක්කලි කුල පුත්තෝ පරිනිබ්බුතෝ. මහණෙනි වක්කලි කුල පුත්‍රයා පිරිනිවන් වැඩියා. ආයේ මේ ජරා මරණ සංසාරෙට ඔහු පැමිණෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනික් මෙතිවේ ශ්‍රී ශරීරය ආදාහනය කළා. ධාතු සෑයක් භාරතේ රජගහනුවරී දිනුනා. කල්පලක්ෂයක් පාරමි පුරපු පිඤ්ඤති කුලපුත්‍රයෙකුගේ සසර ගමන අන්න එහෙමයි නිමාවටපත් වුනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැඳී ගිය කාටත් සසරේ වැරදිලා නැහැ. වක්කලි ස්වාමින් වහන්සේගේ ඒ ජීවිතය තුළ මොනතරම් බුද්ධ ගෞරවයක්, ශාස්ත්‍රණ වහන්සේ කෙරෙහි ප්‍රේමයක් තිබුණද, එයම ඔහුට සසර දුකෙන් අත්මිදෙන පුණ්‍ය ජීවය බවට පත් වුණා. ජීවිතේ අන්තිම මොහොතේ ධර්මාභෝධය ලබන්නට පුළුවන්. පුණ්‍ය පාරමිතා ඇති ශ්‍රාවකයාට ඒ උදෙසා තත්පරයකින් 10න් පංගුවක් උනත් ඇති සතර මග සතර ඵල ලබා ශාන්ත නිවනින් සැනසී සදහටම සසරින් සමුගෙන යන්න. ඒ උදෙසා පාරමිතා ධර්ම පිරෙනසේ ජීවිතේ පවත්වන්න. දානය සීලය භාවනාව තුළ පාරමිතා පිරෙනවා. ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම දේශනාවෙන්, ධර්ම දානයෙන්, ධර්ම සාකච්ඡාවෙන් පාරමිතා පිරෙනවා. සත්පුරුෂ ඇසුරය සද්ධර්ම ශ්‍රවණයයි තුළ යෝනිසෝ මනසිකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් කල්ගෙවයින පාරමිතා පෙරෙනවා ධර්මාවබෝධය ලැබෙනවා. ඒ උදෙසා යන ගමනට මේ උතුම් ධර්මපරයායත් මඟ පෙන්වීමක් වේවා. හැමහද සන්තාන මේ අමා ධර්මයෙන් නිවි පහන් වේවා. ජීවිතයේ ඇති ස්වභාවය වටහා ගන්නට තථාගත භාසිත මේ උතුම් ධර්මපරයාය ජීවිතයේ ඇති යථාභ ස්වභාවය වටහා ගැනීම පිණිස ජිනේරිත වූ මේ ධර්මපරයාය හැමෝටම දහම් පඳුරක් වේවා. හැමහද සන්තාන තථාගත ගුණයෙන් වදාළ ධර්මයෙන් මහ සංඝරත්නය ඇසුරින් නිවි පහන් වේවා. සියලු දෙනාටම ධර්මාවබෝධය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
1: අද සිත්නෙත් අසපුවෙන් ධර්ම දානමය මහා පින්කම වෙනුවෙන් දෙපිරිසක් දායකත්වයේ දරන්නට යෙදෙනවා. අංක 6න් 1 වෙහෙරගලයාය මාපාකඩ බැම මහියංගනේ ලිපිනේ පදිංචි පීකේ ස්වරණලතා මැතිණිය සහ පවුලි සියලු දෙනා අත මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරමින් සිත්නෙත් අසපුවෙන් එයයි බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් මාසේ පළවෙනි දිනට යෙදුන පීකේ ස්වරණලතා මහත්මියගේ 75 වන උපන්දිනය නිමිති කරගෙන ආශිර්වාද ලබන්නට චමිල චන්ද්‍රිකා ගුණවර්ධන, නිමාලි දිනුෂිනී දරුවන්, කුසුම් රත්නායක, බේබි නෝනා හේරත් සොහොයුරියන්, නිශාන්ත රත්නසිරි සොහොයුරා සහ එම පවුල්වල දූ දරු මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාටම ආශිර්වාද කරන්නට යෙදෙනවා. 91 විය සැමරු සුදුමැණිකේ මාතාවට බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. මියගිය සීපේජේ සෙනවිරත්න මැතිතුමන්ට සහ ඒ සියලු දෙනාගේ නමින් අභාව ප්‍රාප්ත හැමෝටම පුණ්‍යානුමෝදනා කරමින් ඒ පිරිස අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම මේ උතුම් ධර්ම දානයට සම්බන්ධ වන අංක 58 කණු පැලැල්ල බදුල්ල ලිපිනේ පදිංචි පින්වත් පීකේ මල්ලිකා මැතිණිය සහය පවුල සියලු දෙනා බලාපොරොත්තු වෙනවා. වසර 14කට පෙර අභාව ප්‍රාප්ත වූ බීඑම් ගුණතිලක ආදරණීය ස්වාමියාට පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට සිතාරා, රබින්ද්‍ර, කාංචනා, චමීන්, සුමුදු, තරුලි, චනුලි කියන දරුවන්ට සෙත්මෙත් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය මෑණියන් මල්ලිකා මහත්මියට ආශිර්වාද කරනවා. දේශකයන් මහන්සේ ඇතුළු නෙත් FM කාර්ය මණ්ඩලයට පින්වත් වරුණ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට ආශිර්වාද කරමින් තමයි අද මේ උලාර ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. රැස් කරගත් ආ වූ මේ මහර්ග පුණ්‍ය සම්පදාව දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් වේවා කියලා අපි දැන් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු.

යා ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සීල් දෙනාටම දහම් ඇස පහළ වේවා. දහම් ඇස පහළ වීම පිණිසම මේ උතුම් ධර්ම යාගය උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන

0: සාධෝ සාධෝ සාධෝ. ඉරිදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කළ නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලු ගරු දේශකයන්න් වහන්සේ, පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නෙත් FM රේඩියෝ වේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නෙත් FM බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව, ඉරිදා සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සිත්නේ තසපුව
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීමයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
1: දැන් වේලාව රාත්‍රී 8යි.
4: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය

0: ඉන්ෂුරන්සි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි. 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
0: කවදත් අලුත් කාගෙත් නෙත්

0: Sit net asapor.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවත් ඉරිදා සිත්නෙ අසපුුව දහම් පිළිසඳරයි ආරම්භ කරන්නට අපි මෙලෙස සූදානම් වෙන්නේ. ඉරිද සිත්නෙ අසපුයේ ධර්ම දේශනාව බහල දැන්දේ ධර්ම සාකච්ඡාව හන්නට සැරසිලා ඉන්න වෙලාවේ ආරම්භයේදීම ඔබට සිහිපත් කරනවා මේ සාකච්ඡාව මග හැරුණොත් ඔබට අවස්ථාවක් තිබෙනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා නැවත අහන්න. අපෙන් සමහරව අහනවා මේ සාකච්ඡාව ආයෙ අහන්නේ කොහොමද කියලා. ඔබට සිහිපත් කරන්නට උන බොහොම සතුටින් නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන් තිබෙනවා. ඒ නිසා net radio වේ සිදු කරන විකාශය කරන සියලුම ආගමික වැඩසටහන් නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙන නිසා නැවත නැවත ධර්මයට යොමු වී ඒවා ශ්‍රවණය කරන්න ඔබට හැකියාව වාසනාව තියෙන වග බොහොම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. අද අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ සූදානම් වෙන වෙලාවේ අපි අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදා සිත්නෙත් අසපුවේ දහම් සාකච්ඡාවට මාතු ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, අද ධර්ම සාකච්ඡාවේදී මාතෘකා කොට තබන්නට බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්ස අහිමි වීම සහ දරා ගැනීම කියන කාරණා. දැන් මේක මේ ලොකු කුඩා හැමෝටමත්, ඒ වගේම ධනිය තියෙන, ඒ වගේම දුප්පත් පොහොසත් ભેදයකින් තොරව හැමෝටමත්, ඉපදුණු සත්ව කොට්ටාෂයේ හැමෝටම උරුම කාරණාව. අහිමි වෙන දේවල් තියෙනවා, දරා ගන්න බැරි වෙන අවස්ථා තිබෙනවා. අහිමි වීම දරා ගන්න බැරුව විවිධාකාරයෙන් ඒවාට පිළිතුරු හොයන්නට ගිහිල්ලා විනාශ වෙන අය ඉන්නවා, තවත් පීඩාවට පත් වෙන අය ඉන්නවා. ඒ විවිධ, කියන්නේ අපේ ජීවිතයේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් කැප වෙන අවස්ථාවන් අපි දකිනවා. ඒ නිසා මේ පිළිබඳ හොඳම විග්‍රහය ධර්මානුකූලව කරගත්තොත් හොඳයි. එහෙම මට හිතෙන්නේ මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ තරම් ඒ සම්බන්ධව නිවැරදි අවබෝධයක් ලබා දුන් තවත් ශාස්ත්‍රඥ වහන්සේනම නැහැ කියලා මට විශ්වාසයි. ඒ නිසා උන්වහන්සේගේ මග යන ගෞරවනීය මහා සංඝරත්නය අතර ඔබ වහන්සේට මම හිතන්නේ ලොකු මග පෙන්වීමක් අපිට ලබා දෙන්නට අනුශාසනාව තුළින් හැකියාවක් ලැබෙවි මේ සාකච්ඡාවේදී. මේ දරා ගැනීම කියන අහිමි වීම, දරා ගැනීම කියන කාරණාව සම්බන්ධ අපි ස්වාමීන් වහන්සේ අහිමි වීම අපි කොහොමද ඇත්තටම අපේ ජීවිතය තුළ දරා ගන්න. සමහරු කියන මට ඒක දරා ගන්න බැහැ කියලා. ඇත්තටම අහිමි වීම පිළිබඳව අපි සිතන ඕන බෞද්ධයෙකු විදිහට කොහොමද අහිමි වීම පිළිබඳව බෞද්ධයෙකුට දැනෙන විදිහ සහ සාමාන්‍ය කෙනෙකුට දැනෙන විදිහ අතර වෙනසක් තියෙන්නට ඕනද? අපි සවනසේ ඇසුරියද සාකච්ඡාවට පිවිසුමක් ලබා දෙන්නයි බොහෝමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඔබ වහන්සේට ආරාධනා කරනවා. අවසර අපි ස්වාමිනාස.
2: හැම දිනාටම තුනුරුවන් වහන්සේලාගේ සූවිසි මහා ගුණ මහිමයේ අනුහසින් කායික මානසික පහසු විහරණයම ඉඳුරාම සැලසේවා කියලා අපි මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේගේ ශාසන දායාදය අපට හිමි නොවන්නට මේ උතුම් ඥානෝත්පාදක සති නුවණ උපද්දවාලන දහම් පිළිසඳර නොවන්නට තිබුණා. එනිසා බුදුරජාණන් වහන්සේගේ වදන්වැල සදාකල්හි සත්වගට අමා වැස්සක්. ඒක තරයේ හිතටගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට ඒ සිරිපාමුල නමස්කාර වේවා යන පරමාභිලාෂයෙන් යුක්තව තමයි අපි මේ ධර්මය ඇසුරු කරන්නට ඕන. ඉතින් දරා ගැනීම කියන කාරණය ගත්තාම ඒකට ඒ දරා ගැනීම තමයි ලෝකෙ බොහෝ දෙනාට කරන්න බැරි. දරා ගැනීමේ උපරිම තැනට වැඩම කළේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඔය දරා ගැනීම තමයි එක් පරයායකින් තාදී ගුණය කියලා කියන්නේ වරුණ. තාදී ගුණය කියන්නේ තාදීයේව තාදී. භාග්‍යතුන් වහන්සේ හා සමවන තාදී ගුණ ඇති අකම්පිත ගුණ ඇති කෙනෙක් මුළු මහත් ලෝක ධාතුවේ වෙන නැහැ. දෙවි මිනිසුන් අතර සත්ත්ව ප්‍රජාවේ ඉහළම දරා ගැනීම, ඉහළම අනුකම්පාව, ඉහළම ගුණ මුහුදානෝ තමයි බුදුරජාණන් වහන්සේ. හැබැයි ඒ උතුම් සම්බුද්ධ රාජ පදවි ප්‍රාප්තියට කරපු පරිත්‍යාගය, මහන්සිය, ඇගත් ප්‍රයත්නය ඒක අති දීර්ඝයි, අති පෘතුලයි. එතකොට ඒ හිත හැදුවේ ඒ අකම්පිත භාවයේ පිණිස මහ විශාල මහන්සියකින්, සත්පුරුෂ ඇසුරකින්, පරිත්‍යාගයකින්, යුග යුග ගානේ හිතන්න බැරි තැන් මහබෝසතාණන් වහන්සේ පසු කළා. ඉතින් වරුණ, ඒ නිසා ඒ උතුම් චරිතය ආදර්ශය කරගෙන වදාහල ධර්මය ආදාස මණ්ඩලය කරගෙන මහා සංඝරත්නය ඇසුර තමයි ඔය දරා ගැනීම අපිට හදා ගන්න වෙන්නේ. එතකොට දැන් මෙහෙම හිතන්න වරුණ, අපේ ජීවිතවල හිමිවීම් අහිමිවීම් තියෙනවා. ලැබීම් නොලැබීම් තියෙනවා. ලංවීම් වෙන්වීම් තියෙනවා. ඔය සමුදායට භාග්‍යතුන් අපි දේශනා කළ අෂ්ට ලෝක ධර්ම කියලා. අපි කලිනුත් සිද්දෙන් දසපුවේ වාර ගානක මේ කරුණ සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ආයෙමත් ඒ කරුණ සාකච්ඡා කළ යුතුයි. මක් නිසාද? මේ ජීවිතය කියන්නේ ඒ ලෝක ධර්ම අනුව පෙරලෙන දෙයක්. ලෝක ධර්ම ජීවිතය අනුව පෙරලෙනවා. ප්‍රසිද්ධම කතාව ඔබ දන්නවනේ, භාග්‍යතුන් අපර දේශනා කරේ උපාසකවරයෙකුට නත්ති ලෝකේ අනින්දිතෝ කියලා. ලෝකේ නින්දා නොලබපු කෙනෙක් නෑ කියලා. එනිසා කොයි විදිහට ජීවත් වුණත් අපේ ජීවිතවලට ලෝක ධර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතන අපි හිත හදාගත්තත් නැතත් අනේක තමයි කාරණේ වුණා. අපි දැන් ඒකට හිත හදාගෙන තිබුණත් හිත හදාගෙන නොතිබුණත් කොහොමද මුහුණ දෙන්න වෙනවා. එනිසා මේ ධර්මයෙන් විනයෙන් ඒ සත්‍ය වටහාගෙන හිත හදාගෙන තිබුණොත් ඒ ඇත්ත පිළිගන්න පුළුවන් බවට මේ හිත හදාගෙන තිබුණොත් අන්නේ තෙන්දි අර ඇස් වලින් බේරෙන කඳුළු ප්‍රමාණය අඩු වෙනවා. ඉකිබිඳුම් ප්‍රමාණය අඩු වෙනවා. ලතැවුල් වේදනා ප්‍රමාණය අඩු වෙනවා. අනිත් එක හිතන්න ඕනි මරුණ මුළු මහත් සත්ව සන්තතියටම පොදු ප්‍රශ්නයක් මේක. ඔන්නඔක තමයි ඉස්සෙල්ලාම හිතන්න ඕනි දෙයක. බුද්ධ වචනේ තනුවයි කියන්නේ මුළු මහත් සත්වගේ වෙලා පවතින ප්‍රශ්නයක් අහිමිවීම හිමිවීම. එතකොට කෙනෙකුට දෙන්නෙකුට පුද්ගල පිරිසකට ආවේනිකව නෙමෙයි මේ දේ සිද්ධවන්නේ. තරාතිරම් අනුව නෙමෙයි සිද්ධවන්නේ. අතීතයට ගියත් වර්තමානයේ වුණත් වරුණ අනාගතයේ වුණත් කොයි කාලෙටත් මේ ප්‍රශ්නේ පොදු. එනිසා මේවා පොදුවේ උපන් සත්වයා මුහුණ දිය යුතුම දේවල්. ඔන්න ඔහම හිතුවාම මට විතරක් නෙමෙයි උපන් සත්වගටද මේ උරුමය කියලා. අර එතකොට සෑහෙන සහනශීලී බවක් මනසේ ඇති වෙනවා. ආ ඉතින් කාටත් පොදු දෙයක් නේ, වළක්වන්න බැරි දෙයක් නේ. අන්න එහෙම ඉස්සෙල්ලා හිතන්න පුරුදු වෙන්න ඕනි. ඔය දැන් ඔබ කිව්වනේ වරුණ මේ දරා ගැනීම දරා නොගැනීම අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සහ ශ්‍රාවකයන් නොවන අයට කොහොම බලපාන්නේ කොහොමද කියලා. ඒකත් මෙහෙමයි. දැන් මේ ධර්මය තුල අපි බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් හිතන්න පුරුදු වෙලා ඒ සත්‍ය පිළිගන්න පුළුවන් සති සමාධි ගුණ ඉස්මතු කරගත්තාම අපට මේ ඇත්තට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා අකම්පිත සිතකින්. හැබැයි බාහිර ප්‍රජාව කල්පනා කරන්නේ ඒ විදිහට නෙමෙයි. ඒක මිත්‍යාවක මනස හිර කරගන්නවා. එතකොට හිතනවා දැන් කෙනෙක් මලගම් ගියාට පස්සේ ආ මේක තමයි අදෘශ්‍යමානයේ කැමැත්ත, මේක තමයි මහා බ්‍රහ්මයාගේ පරමේශ්වරගේ කැමැත්ත කියලා ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. ඔහුට ඒ මොහොතට එන්නා වූ දැවිල්ල තැවිල්ල සමනය කරගන්න එහෙම කල්පනා කරනවා. ඒ දෘෂ්ටිගතික භාවය තුළ ඔහුට තාවකාලික සෝයක් තිබුණාට මොකද වැටෙන අමාරුව ඇද වැටෙන තැන බොහොම භයානකයි මෙහෙසුණු. එනිසා ප්‍රශ්නයට වරුණ පිළිතුර හොයාගන්න ඕනි බුදුරජාණන් වහන්සේ වදාහල ධර්මයෙන්ම පමණයි. සදාතනිකව යම් කායික මානසික දැවිල්ලක් විසඳී ගියා නම් විසඳී ගියේ බුදුරජාණන් වහන්සේ පහළ වීම හේතු කරගෙන. ඔය කාරණේම නේද වරුණ දේශනා කළේ සංසාරේ අහිමිවීම් වලින් ගලපු උණු කඳුළු මහමෝධේ වතුරට වැඩි කියලා. ආන්නේ එකින් එක මේ ධර්මයේම තමයි. දැන් ඒතකොට පැහැදිලි නේද වරුණට? භාග්‍යවතුන් වහන්සේ වදාලා ධර්මයේ අහන එක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඒ ධර්මයේ වැඩි ප්‍රමාණයක් අසා දරාගෙන අර්ථ මෙනෙහි කළ තිබුණොත් පහසු වෙන්නේ නැද්ද අර වගේ කෙහෙදනී අවස්ථාවල හිත හදාගන්න?
1: එහෙමයි සවනාස. ඇත්තටම සංසාරේ එතකොට අපි හැම භවයකදීම මේ පොදු ප්‍රශ්නයට මුහුණ දෙදී ඇවිල්ලා තිබෙනවා. එතකොට අපිට මේකට මේ අහිමිවීම කියන එක සමහරු කියන අනේ මන්ද මගේ මොන ජීවිතයක්ද මන්ද මන් ඉපදුන දවස් ඉඳලා මට ගොඩක් දේවල් අහිමි වෙනවයි කියලා. මේක මේ භවයට පමණක් සීමා වුණු දෙයක් නෙමෙයි. එතකොට මේ සංසාරයේ හැම දෙයක්ම අපි මුහුණ දෙන ප්‍රශ්නයක්.
2: පින්වත් වරුණ, ඔබ ඊටාම නිවැරදි. බුදුරජාණන් වහන්සේගේ දේශනානුගතව මුළු සසරක සිද්ධ වුණේ හටගත් දෙයක් තිබුණා නම් නැසී ගියා, ලැබීමක් වුණා නම් නැති වෙලා ගියා. කොච්චරද කියනවා නම් භාග්‍යතුන් අපි දේශනා කළා දැන් බුදුවරු කියනවා පිරිනිවන් පෑවද ඉතිහාසේ, සාච ඉද්ධි සෝච යසෝ තානිච පාදේසු චක්කරතනානි සම්බම් තමන්තරහිතන් අනුරිත්තා සම්බේ සංඛාරා කියලා දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒසා අතුල ඉර්ධි, ඒසා ඉර්ධි බල වරුණ දැන් අපිට ඒව පේන්නේ නැහනේ. දැන් අපි දැන් ඒ උතුම් මහා බුද්ධානුභාව ඉර්ධි අපි දැකලා නැහැ නේ අපේ ඇස් දෙකෙන්. සංසාරේ දැකලා ඇති මම කියන්නේ මේ ජීවිතේ. එතකොට ඒසා මහා ඉර්ධි මතාන, ඒසා මහා රූපයක් දරු උතුමාන, ඒ සියලු බුද්ධ බල බුද්ධ ඉර්ධි ඒ අනුවස් ඒ සියල්ලම පවා ලෝකේ අතුරුදන් වෙලා යනවා. එතනින් යටනේ අනිත් ඔක්කොම තියෙන වරුණ. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට සකල ධර්මතා සියල්ල යටයිනේ. ආය කතා කරන්න දෙයක් නැහැ නේකේ. ඒකේ වාද විවාද නැහැ. දෙවියන්ගේ දේවානුභාවය යටත්ද නැද්ද? යටත්. බ්‍රහ්මයන්ගේ බ්‍රහ්මානුභාවය යටත්ද නැද්ද? ඒත් යටත්. මනුස්ස ලෝකේ මොන පුළුවන් කාරකම වුණත් බුදු සිරිපාමිව දූවිලකට සමාන වෙන්නේ නැහැ. ඒ තරම් යටත්. එතකොට එහෙනම් අරසා මහා ඉර්ධි බල, ඒසා මහා අනුවස්පවා අතුරුදන් වෙලා ගියා නම් නැති වෙලා ගියා නම් ලෝකේ සාමාන්‍ය දේවල් ගැන කවර කතාද? අන්න එහෙම තමයි මේ කාරණේ දෙස බලන්න ඕනි. ඔබ සිහි කළේ මේක දවසක දෙකක යුගයක දෙකක පුද්ගල ප්‍රජාවකට දෙකකට හිමි වූ තත්වයක් නොවන බව සිහි කරන්න ඕනේ. ඔය කාරණයට තමයි සංසාරයේ දුක මෙනෙහි කරන්න, සංසාරේ ආපු ගමන් මගේ මෙනෙහි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ උදෙසා උපකාරක ධර්ම හැටියට ඔය සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තේම දේශනා කළා. ඒතකොට එහෙ අති දීර්ඝ සංසාරයක් අපිට පේන්නේ පටුවනේ වරුණ මේ ප්‍රශ්නේ. අපිට තා පටුව පේන එක ජීවිතයක් අලලා ඒ ජීවිතේ මුණ ගැහෙන පුද්ගලයන් ලංවන අය ඒ අය වෙනවීම ඒ ජීවිතේට අදාළ පටු සීමාවක සිදුවීම් ටිකක් තමයි අපේ පපුවට දරා ගන්න බැරි. ඒක දරාගත්ත හෝ වේවා නොවේවා අහිමි වෙන වෙලාවට අහිමි වෙලා යනවම තමයි. මැරෙන වෙලාවට මැරිලා යනවම තමයි. කැඩෙන දේ කැඩෙනවම තමයි. දිරන දේ කොහොමද දිරලා යනවා. අපි නිකන් ඇත්තටම සිහි කළ බැලුවොත් අඬලා තියෙන, වැළපෙලා තියෙන ඒක තේරුමක්ම නෑ. තවත් වේසකටපත් වීම. කිසිම ප්‍රගතියක් නෑ පිළිබඳව. දැන් විශේෂයෙන් අර භාග්‍යතුන් වහන්සේ ඉතිහාසේ පාරමිතම් පුරණ කාලේ මහබෝසතාණන් වහන්සේගේ පුත්‍ර රත්නේට සර්පයෙක් දෂ්ට කළා කලුරිය කළා. ඒ මලකඳ වහලා මහබෝසතාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේගේ වකට දේවිය ඒ සියලු දෙනා කිසි කඳුලක් නොහෙලා පුතුජන භූමියේ සිට මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. කිසි කඳුලක් කැළුවේ නැහැ. සක්දෙමදුර පවා පුදුමයක් ඇති වුණා. මෙහෙම දරා ගැනීම කොහොමද මේ මනුස්ස ලෝකෙ මිනිස්සු කරන්නේ කියලා. ඒ ගැන ඔබ අහලා තියෙනනේ කරුණායමතුන් කියන දෙයක් නැහැ. එතකොට අන්න එතනට හිත හදාගත්තා ඒ උතුම. මොකද මේ ලෝක ධර්මතා අපට ආයේ වෙනස් කරන්න බෑ. ඒකෙන් අදහස් කළේ ඒම සදාතනයි සනාතනයි කියන එක නෙමෙයි. ඒම පොදු උරුම. ඉපදුනොත් ඔය ටික තමයි හම්බ වෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ විසඳ ගන්න ඕනි වරුණ. මතු පිටාර්ථයෙන් නෙමෙයි අභ්‍යන්තර අර්ථයෙන්. ඉපදීමේ හේතු මොනවාද? ඇස්කන්නාසා ලැබීමේ හේතු මොනවාද? ඒව ලැබුණොත් අනිවාර්යයෙන්ම හඬන්න වැළපෙන්න වෙනවාම තමයි. එනිසා කල්පනා කරන්න ඕන මේ ප්‍රශ්නේ මුලිනුපුටා දමන්න මහාසි මුනිවරයා අනුගමනය කරපෝ දහම් මියර කුමක්ද? ආන්නේකට අනුයාත වෙන්න ඕනේ. පියවරෙන් පියවර හරි මොහොතින් මොහත හරි විරාගයේ සිත පිහිටවන්න ඕනි. නොයල් මේ සිත පිහිටවන්න ඕනි. අතහැරීමට හිත හදා ගන්න ඕනි. ඒක තමන් පුද්ගලිකව කරගන්න ඕනි දෙයක්. අභ්‍යන්තරේ කරගන්න ඕනි දෙයක් වරුණ. ඒ උදෙසා මේ ධර්මයේම තමයි උපකාර වෙන්නේ. බාහිර දේවල් උපකාර වෙන්නේ. බාහිර ලෝකයෙන් අපිට ලං කරන දේ හැම වෙලාවකම නিত্য සුඛ සුභ ආත්ම සංඥා ගොඩනගන්න තමයි බාහිරින් දේවල් අපේ ජීවිතයට ලං කරන්නේ. එතන පරිස්සම් නොවුනොත් ජීවිතයේ මුළු කාලෙම නিত্য සුඛ සුභ ආත්ම සංඥාවල පසු වෙලා අර අදිසි සිදුවීම් දරාගත නොහැකු පපුව පැලෙනා මිනිසුන්ගේ සමහර ජීවිත කාලෙම සීවිකල් වෙනවා. ඇයි මේක කල්ැතුව කල්පනා කරලා තිබුණේ? මේ දහමෙන් ඔබමා පොළඹවනු ලබන්නේ ඔබේ මගේ ජීවිතයේ අභියසට පැමිණීමට නියමිතව තිබෙන හෝ මෙතෙක් මේ වෙනකොට පැමිණෙමින් පවතින හෝ සිත් කම්පා කරවන, සිත් දෙදරවන, සිත් ආකූල කරවන, සෝකඳුළු උපද්දවන දෙයට ශක්තිමත් සිතකින් මුහුණ දෙන්න. ශක්තිමත් සිතකින් මුහුණ දී හඬන උදවිය අතර නොහඬා ඉන්න, වැළපෙන උන් අතර නොවැළපී ඉන්න, වේදනා භරිත උන් අතර එසේ වේදනා භරිත නොවී සිටින්න තමයි අපව මේ දිරිමත් කරන්නේ, පුහුණු කරන්නේ. මේ ඇත්ත දැනගන්න ඕනි වරුණ. මේ කාරණේ වටහාගත් කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙන් සිහිනෙන්වත් වෙන් වෙන්නේ. ඒකයි පුළුවන් තරම් භාග්‍යතුන් වහන්සේ ගැන හිතන්නේ ගැන හිතනකොට ඒ ගුණ මුහුදු මෙනෙහි කරනකොට මේ ශක්තිය අපට ලැබෙනවා. මේ බුද්ධානුස්සති භාවනාව කියන්නේ සියලු භාවනා අතර මුදුන් මල්කඩනේ වරුණ. සියලු භාවනා අතර උතුම්ම දේ තමයි බුද්ධානුස්සති භාවනාව. ඒ තුලින් තමයි මුළු ධර්ම සාගරයට ශ්‍රාවකයා බැසගන්නේ.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අපි අහිමි වීම ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ අපිට ඒ මඟ පෙන්වපු ඒ උත්තරීතර ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් අපේ හිතේ ගෞරවයක් ඇති වෙන වගේම ස්වාමීන් වහන්සේ මේක හරි මේ අහිමි වීම කියන්නේ උපාදානිය නිසා ඒ ඇති උච්ච දෙයක්ද ස්වාමීන් වහන්සේ? දැන් ගොඩක් වෙලාවට මමය මගේය කියන සංඥාව ආවට පස්සේ තමයි නේ ස්වාමීන් වහන්සේ මේකේ ගැඹුරු තැනට අපි එන්නේ. කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් අපේ දෙයක් නොවෙන තාක් කල් අහිමි වීම සාමාන්‍යයි. දෙදෙනෙකුට අහිමි වීම ගත්තහම ස්වාමීන් වහන්සේ දෙවිධයකටනේ බලපාන්නේ. ඒ එතකොට මේ උපාදානියත් මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙනවා නේ ස්වාමීන් වහන්සේ හිතීවුර භාවයේ උදෙසා.
2: උපාදානයේ මට්ටමින් දුක එනවා වරුණ. උපාදානයේ යම් තාක් අඩු වෙනකොට එන්නවෝ ඒ දැවීම තැවීම අඩු වෙනවා. මුළුමනින් උපාදානයන් ප්‍රහාණය වී තිබේ නම් දහම් සංවේගයක් පමණයි ඒ හදවතේ පහළ වෙන්නේ. එනිසා රහතන් වහන්සේලාගේ නෙතුසඟලින් කෙසේදාක කඳුළු ගලන්නේ නැහැ. අනාගාමි උතුමන්ගේ නෙතුසඟලින් කඳුළු ගලන්නේ නැහැ. ඇයි නොගලන්නේ? කඳුළු ගලන හේතුවේ ජීවිතේ නැහැ. උන්වහන්සේලා කාලයක් තිස්සේ මහන්සි වෙලා බුදුරජාණන් වහන්සේට සුවච වෙලා කියා දුන් දහම ගෞරවාදරෙන් පිළි අරගෙන පුහුණු කිරීමේ ප්‍රතිඵලය අත්විඳිනවා. මොකක්ද අත්විඳින ප්‍රතිඵලය? අකම්පිත සිතක් සකස් වුණා, නොහඬන සිතක් සකස් වුණා. ඒක කරගත්තේ මහන්සි වෙලා, බුදුරජාණන් වහන්සේ කියපු විදිහට හිතන්න පුරුදු වෙලා. මේ සෑම ප්‍රශ්නයක්ම සත්‍යයට එන්නේ බුදුරජාණන් වහන්සේට අකීකරු වීම මුල් කරගෙනයි. ආයේ වාද නැහැ. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ වරුණ හිටියා මුණ්ඩ කියලා රජ කෙනෙක්. දේවිය මැරුණා. දේවිය බොහොම ලස්සන තරුණ වයසේ මැරුණේ, දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද කරේ මෙතුමා? ඒ දේවියගේ මృతදේහය තෙල් උඳුනක බස්සලා වහලා මේ තියාගත්තා. දවසේ දවසේ බලනවා, කන්නේ නැ, බොන්නේ නැ, රාජ්‍ය විචාරන්නේ නැ, ඇඟත් කෙට්ට වෙලා ගියා. මේ රජ කෙනෙක් වුණාම මෙහෙම කරලා බෑනේ. දැන් මේ ප්‍රශ්නේ මුළු රාජ සභාවට ප්‍රශ්නයක්, ඊළඟට රටවාසීන්ට ප්‍රශ්නයක් වුණා. අවසානයේ අර නාරද මහා රහතන් වහන්සේ පාටලිපුත්‍ර නගරයේ කාලේ වැට හිටි කොක්කුටාරාමේනේ, උන්වහන්සේ වෙත මේ රජතුමා කැඳවාගෙන ගියා. ඒ රජතුමාගේ පිරිස අතර හිටපු පියක කියන කෝස ආරක්ෂකතුමා, එතුමා කැඳවාගෙන ගිහිල්ලා මේ රජතුමා ඉදිරිපත් කළා මේ රහතන් වහන්සේ වෙත. මේ රහතන් වහන්සේ හරි අපූරු දේශනාවක් කළා. ඒක ඔබ අහලා ඇති, ඒක බොහොම ප්‍රසිද්ධ දේශනාවක්. මිහිමත උපන් සත්වයාට දෙවියෙකුගේ උදව්ව ගන්නවා. අපි හිතමුකෝ ලෝකෙන්නේ මහනුභාවම සම්පන්න දෙවියෙක්ගේ උදව්ව ගන්නවා කියලා. දෙවියන්ට වඩා හිලින් ඉන්නේ බ්‍රහ්ම රාජවරු. ඒ බ්‍රහ්මයෙකුගේ හැරි උදව්ව ගන්නවා. ඊළඟට බ්‍රහ්මණියෙක් ගැන, මහා ඉරිදිදරියෙක් ගැන උදව්වක් අරගෙන, ඒ සහයෝගය අරගෙනවත් වළක්වන්න බැරි කරුණු තියෙනවා. ඒ කියන්නේ දෙවියෙකුටවත් වළක්වන්න බෑ. ඉතින් එන මිනිසුන්ට කොහොමවත් වළක්වන්න බෑනේ. බ්‍රහ්මයාට වළක්වන්නත් බෑ. මනුස්ස ලෝකේ කාටවත් වළක්වන්න බෑ. තමයි ජරා ධම්මම්මා ජීරීති. නාකි වෙන්න එපා කියන එක ලබන්න බෑ ලෝකේ කාටවත්. පුළුවන් ද ලබන්න? නාකි නොවීට ප්‍රකචර්තියක් ඉන්නවද ලෝකේ? නාකි වෙනවම තමයි. එතකොට දැන් තරුණ කාලේ තමයි මේක හිතන්න ඕනේ, පුළුවන් කාලේ මම නාකි වෙනවා කියලා. නාකි වුණාට පස්සේ හිතන්න ගියාම මහ දෙවන්ත පීඩාවක් එක හිතන්න වෙන්නේ. එතකොට අවලංගු වෙලා, පිළිගැනීම් නැති වෙලා, අහිමි වීම බොහෝමයක් මැදේ කල්පනාමත් හරියට හිතට එන්නේ නැහැ. කල්යතෝම හිතපුවාම ජව සම්පන්න වයසේ ශක්ති සම්පන්න වියේ කල්පනා කරනවා, මේක නම් හැමදාම නෑ, සූදානම් සිතින් සිටිය යුතුයි. ආන්න එතකොට ආ කල්යතෝම මම මේ ස්වභාවය හිතලානේ තිබුණේ, මේ තත්වයට පත් වෙනවා කියලා භාග්‍යතුන් අපි දේශනා කරානේ. අර රහත් උත්තමාවිය කියන්නේ, රහත් උත්තමාවිය ඒ කාලේ බොහොම රූමතියක්. ඒ රූමත් අවදී අය සිහි කර කර රහත් වුණාට පස්සේ අය ප්‍රකාශ කරනවා, ඒ රහත් වෙන වයස වෙනකොට අය වයස්ගතයි. ඒ කාලේ මගේ S2 මෙහෙමයි තිබුණේ, ඒ කාලේ මගේ කම්මුල් මෙහෙමයි තිබුණේ, ඒ කාලේ මගේ පයෝධර මෙහෙමයි තිබුණේ, ඒ කාලේ මගේ අවයව මෙහෙමයි තිබුණේ කියලා ඇයම ප්‍රකාශ කරන රහත් උත්තමාවිය. ඇයි කියනවා, දැන් මේවා මෙන්න මේ තත්වයට විරූප වෙලා. ඇයගේ වචන තියෙනවා මේ තේරි ගාථාවේ, සත්‍යවාදී වචනං අනඤ්‍යතා කියන හැම වචනයක්ම අවසානයයි. ඒ රහත් උත්තමාවිය සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ වචනේ ආය දෙකක් නැහැ. බලන්න, ආන ජීවිතය අවබෝධ කරපු මුනිවරු, ඒ මුනිවරියෝ ජීවිතය දැකපු හැටි ආන්නේව ආදර්ශ කරගන්න ඕනි. එනිසා අර රජතුමාට කියා දුන්නේ, ජරාවට පත්වන දෙයයි වළක්වන්න ඔබටවත් මටවත් කාටවත් බෑ, ඔබ පිළිගන්නේ. පිළිගන්න පුළුවන් තරමට හිතා දාගන්න. එතකොට අපිට වෙන්නේ මරුණ, ඒක පිළිගන්න හිතේ ශක්තියක් නැති නිසා, ඒක දරන්න හිතේ ශක්තියක් නැති නිසා කඳුළු පනින වෙච්චරයි. හඬනවා වැළපෙනවා. ඉතින් කවදා හරි කඳුළු ගල්ලා ගල්ලා හරි ඒකදා ඒත් පිළිගන්න වෙනවා, ඒ අහිමි වීම. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අමාධර්මයෙන් නොහඬාම, නොම වැළපීම, ඉක්ි නොබිඳම ඒ අහිමි වීමට මුහුණ දෙනවා. එතකොට වෙහසක් නැහැ. හිමිවීම ළඟත් වරුණාන්නේ මේකයි. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. හිමිවීම ළඟ අමුතු ආනන්දයකට යන සත්වයා අහිමිවීම ළඟ ශෝකාලාපයකට යනවම තමයි. ආය දෙකක් නැහැ. එතකොට හිමිවීම અભිහසිතාන්නෝනි, මේක අහිමි වීමේ පෙර නිමිත්තයි. දැන් උන අහිමි වීම ආරම්භු නැයි, ලැබිත දෙයක් නැති වෙලා යන. ආන්නේම කල්පනා කරපුවා මිතා පහසොයි. එහෙනම් දැන් මම මේ ලංකරගත්තේ ජරා ධර්මයක්මයි, ව්‍යාධි ධර්මයක්මයි, දිරන කැඩෙන බිඳෙන දෙයක්මයි. ඒ නිසා මේ தත්ත්වෙට මම මුහුණ දෙන්න ඕනි. අපි එතම කොන දරුවෙක් උපන්න. දරුවෙක් උපන්න අම්මා තාත්තා කල්පනා කරන්නේ දළුවා නොහිටපු කාලයක් තිබුණානේ. එතකොට ඒ කාලේ නොතිබිච්ච ප්‍රශ්න ටිකක් එනවම තමයි. මේක මේ ආත්මාර්ථකාමී චින්තාවක් නෙමෙයි, නිෂ්කාරුණික චින්තාවක් නෙමෙයි. අනිවාර්යෙන් දරුවා නිමිති කරගෙන මව්පියන්ට හඬන්න වැළපෙන තැන් එනවම තමයි. දරුවන් තුනත් මව්පිය නිමිති කරගෙන හඬන්න වැළපෙන තැන් ඕන තරම් එනවම තමයි. ඔය දෙපිරිස් වෙන්වෙන් වශයෙන් හෙලපු කඳුළු මහමුදේ වතුරට වැඩි. ඔය ඇත්ත තමයි අද කිව්වත් වරුණ කියන්න තියෙන්නේ. තව අවුරුදු 100කින් කිව්වත් ඔය ඇත්ත කියන්න තියෙන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනය ඇහෙන්නෙත් ඔය සත්‍යයේ ගර්ජනාව. අතීත ඉක්ුත්ව ගියේ බුදු සසුන් වලින් සිරි මුව මඩළු වලින් පැන නැගුණෙත් ඔය ඇත්. ඔක තේරුම් ගන්න ඉතාම ස්වල්ප පිරිසයි. ඔය සත්‍යයට ලංවන්නේ, සත්‍ය ආලෝකය ලබන්නේ, සත්‍යෙ පිහිටන්නේ ඉතා සුළුතර පිරිසක්. ඒක ගැන කරන්න දෙයක් නැහැ.
3: එහෙමයි සවනහස. සවනහස එතකොට දැන් අපි දැන් අහිමි වීම ඒ තරම් ප්‍රබලයි. ඒ අහිමි වීම දරා ගන්න බැරි වීම නිසා අපි නොඑක් පීඩාවන්ට පත් වෙනවනේ සවනහස. මේක දරා ගන්න නම් ඇත්තටම අපි කොහොමද ඒකට සූදානම් වෙන්නේ? අපිට ඒක කරන්න පුළුවන් කොහොමද? සමහරු නොඑක් දේවල් කරන්නේ මේක කරගන්න බැරුවනේ සවනහස. බුදුදහමට සමීප අපිට අපි කැමැති දැනගන්න ස්වාමීන් වහන්සේ මේ අහිමිවීම දරාගන්න කොහොමද අපි පුරුදු පුහුණු වෙන්නට ඕනේ සඳහා මොන වගේ වැඩපිළිවෙලක්ද අපි අනුගමනය කරන්නට ඕන අපි ස්වාමීන් වහන්සේ
2: පින්වත් වරුණ එකට උපකාරක ධර්මයක් තියෙනවා ඒ තමයි මරණ සංඥාව ඒක විශේෂ කාරණයක් මරණ සංඥාව හොඳවට තමන්ගේ ජීවිතයේ පිළිබඳව පුරුදු කළාම ජීවිත නිකාන්තියා චිත්තම් පතිලියති පතිකූටති කියලා දේශනා කරා භාග්‍යවතුන් වහන්සේ ජීවිත ආශාව විසයෙහි සත්වයාගේ සිත හැකිලෙනවා හරියට නහර වැදල්ලක් හෝ කුකුළු පියාපතක් ගින්නකට දැම්මාම හැකිලෙනවා වගේ මට තවත් ජීවත් වෙන්න ඕන කියන ජීවිත ආශාමින් පුද්ගලයා මැඩෙන්නේ නැහැ ඒකෙන් අදහස් කරේ විහිින් මැරෙනවා කියන එකේම නෙමෙයි වරුණ එතකොට ජීවිත ආශාව අඩු වෙලා ජීවත් වෙන කාලයේ ධර්මචාරී වෙනවා කියනකොට ජීවිත ආසාවට වඩා යටින්නේ දනිත් හැම ආසාවක්ම තියෙන්නේ. මිනිසාට තියෙන අනිත් හැම ආසාවක්ම තියෙන ජීවිත ආසාවට යටින්නේ. තමන්ගේ ජීවිතෙන් තමන් වැඩිපුර මාදිරේක අපිට කාර ප්‍රත්‍යක්ෂයිනේ. ස්වාමියා මරුණායි කියලා භාර්යාව වලට පැන්නේ නැහෙනි. භාර්යාව මරුණායි කියලා පුළුවන් තරම් ඇඬුව ස්වාමියා වලට පැන්නේ නැහෙනි කොහෙවත්. ආදරණීය දරුසිංහයෝ මේ අස්පනා පිට මල් කැකුළු වගේ තැලී පොඩි වී ගියත් අම්මා තාත්තා එක බිඳලා තාම ජීවත් වෙනවා. එතකොට මේක සසඳා බලන්නට එහෙනම් හිතන්න තමන්ගේ ජීවිත ආසාව තමයි උපරිම තැන තියෙන්නේ. සබ්බේ සම් ජීවිතම් පියා. ඒක බුද්ධ වචනයක්. එතකොට ඒ ජීවිත ආසාව විසෙහි පවා පුද්ගලයාගේ උපාදානිය අඩු කරගත්තොත්, ග්‍රහණය අඩු කරගත්තොත් අනිත් තැන් වලට මොහොන දෙන්න ලේසි වරුණ. ඒ නිසා හිතන්න ඕනේ අනුන්ගේ මරණය, අනුන්ගේ වියෝය, අනුන්ගේ කැඩීම් බිඳීම නෙමෙයි. මේ මට දැන් මේක සිද්ධ වෙනවානේ. මගේ ජීවිතේ මාහැර දායයතුයි. මේ චාරිකාව හෙට අනිද්දා නතර වෙමි. එතකොට මේ නම් ගොත් සියලු අතුරුදන් වෙලා ආවි. සතියක් අවුරුද්දක් දෙක තුනක් මතක හිඳීවි. එදින පස්සේ මේ දේ නැතිවලා ආවි. මොනතරම් හම්බ කරගෙන රාශී භූත කළා තිබුණත්, තට්ටු ගණන් මහා මැදුරු වල ජීවත් වුණා, ලෝකෙම තියෙන වටිනා යාන වාහන පාවිච්චි කරත්, මහා සාහසමදතා තිබුණත්, පිළිගැනීම් තිබුණත්, කිතු ගොස් තිබුණත්, ආනුභාවය තිබුණත්, මොන අධිපතියද ඔය අරන් ගියේ ඒකම දෙයක්වත්. අන්න එතනින් කල්පනා කරන්න ඕනි. එහෙම කල්පනා කරලා ඉන්න පුංචි කාලේ පුළුවන් තරම් පින උපද්දවන්න ඕනි. කුසලයේ භාවිත කරන්න ඕනි. සිතද කයද වචනේද කියන ద్వාරත්‍රයම එකම පිළිසරණ පින විතරයි. කෙනෙක් අභිහෝග කරයි පින් කරලා කොහමද නිවන් දකින්නේ කියලා කරලා බලන්න පුරුදු කරලා බලන්න එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවි එනිසා නැවත වරුණ ධර්මයේ හැසිරෙනව හැර වෙන සරණක් නැ ඔබ අහලා තියෙනව නේද නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං ධම්මෝමේ සරණං වරං සංඝෝමේ සරණං වරං ඉතින් වෙන සරණක් නැ ඔන්න ඔතෙන්ට හිත ගන්න අමාරුයි ඉතින් අමාරුවෙන් හරි හිත ගන්න ඕනේ මම ඔබට කිව්වේ වරුණ අර මුණ්ඩ රජතුමාට රහතන් වහන්සේ දේශනා කළා දිරණ දේ දිරනවා වළක්වන්න බෑ ලෙඩ වෙනවා නම් ලෙඩ වෙනවා මරණ දේ මරෙනවා, ගෙවෙන දේ ගෙවෙනවා, නැසෙන දේ නැසෙනවා. ඒකට ඔබ නෙමෙයි කවුරුත් මුණ දෙන්න ඕනි. රජතුමාට මේ කාරණේ වැටහුණා. මලකඳ අයින් කළා, පොච්චල දාලා එදා ඉඳන් රාජ්‍ය විචාරීමේ මනාව යෙදුණා කියනවා. ඉතින් රජවරුන්ටත් මේ ප්‍රශ්නේ බලපෑම් මෙල්ල කරා නම් සාමාන්‍ය උදේ ගැන කවර කතාවද? ඕකට හොඳම කතාවක් නේද වරුණ අර විශාකාවේ කතාව. විශාකාවට වදාලේ ප්‍රිය වූ මනාප වූ වස්තු 100ක් තිබේ නම් විශාකාවෙනි යමෙකුට දුක් 100යි. හොඳට ගල්පලා බලන්න. දුක් 100යි. ඒකම අඩු කරගෙන ඇවිල්ලා භාග්‍යතුන් හැම දේශනා කරානේ. එකම ප්‍රියමනාප වස්තුවක් වත් නැත්නම් යාර දුකක් උපදින්න හේතු නැහැ කියලා. ඔය ඇත්තට මොහොන දෙන්නවනි වරණ.
3: ඔව් ඒ ඇත්තට අපිට මොහොන දෙන්න බැරි ඇයි සොයනස. ඒ කියන්නේ අපිට එහෙම ප්‍රිය දේවල් එතකොට සියල්ල අත්හරින්නද නැත්නම් අපි එතනදී මොකද්ද කරන්නට ඕන? දැන් සාමාන්‍යයෙන් අපිට ප්‍රිය දේවල් තිබෙනවනි සොයනස. දැන් ගිහියෝ විදිහට අපිට ප්‍රිය ඒ වගේම අපි කැමති සහ අපිට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න යන සීමාවක්. ඒවා තුල මේ ප්‍රිය දේවල් සියල්ලම ඈඩ් කරලා දාලා හොදකලා වෙන්නද මේ කියන්නේ නැත්නම් ඒක අපි යම් ආකාරයකට මේ කලමනාකරණය කරගන්න ඕන නැත්නම් අපි ඒක යම් ආකාරයකට පවත්වා ගන්න ඕ එහෙම ක්‍රමයක් ගැනද බුදුදහමේ අපිට මඟ පෙන්වීම ලබන්නේ
2: පින්වත් වරුණ ඉදා වැදගත් ඔබේ විමසීම බුදුරජාණන් වහන්සේ වදාලා කාමෙහි තියෙනම ආස්වාදය ආස්වාදයේ ස්වල්ප වන අතර ආදීනම ඉතාමත්ම ඉමහත් එතකොට මේ ස්වල්ප ආස්වාදයෙන් මනස මැඩෙනකොට ආදීනවයට අන්තර්ගත වන්නා වූ දැවුලි තැමුලි කායික මානසික වේදනා මෙව පේන්න නැතුව යනවා. ආන්නේ නොපෙනීම තුළ ග්‍රහණය කරන වෙලාවේ අල්ලා ගන්නා වෙලාවේ මමායනය කරන වෙලාවේ මගේ කියලා ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙන වෙලාවේ මෝහයෙන් වැහී ගිය මැඩී ගිය මනසකින් ඒ දේ සිද්ධ කරන නිසා මතුවන්නා වූ විපත තේරෙන්නේ නැහැ. මතුවන්නා වූ විපත පිළිබඳ කිසි අදහසක් නැහැ. මොකද නිස්සරණය පිළිබඳව රාවේ නැගෙන්නේ බුදුසිරි මුව මඩලින්ම පමණයි. එතකොට බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකයක මේ කතාව ආය අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ කාමයන්ගේ නිස්සරණය පිණිස මිනිසු කැමති වුණා. ඉතිහාපෙත් මිනිසු කැමති වුණා. නමුත් මනා මාවත ඔවුන්ට හඳුනා ගන්න බැරි වුණා. ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකෙ ගියා. නමුත් වරුණ ඒකෙන් අවසන් වුණේ නැහැ ප්‍රශ්නේ. එනිසා චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි මේ සැමට ඇති එකම පිළිතුර. හැබැයි ගිහියා ගිහි ප්‍රතිපදාවේ, පැවිද්දා පැවිදි ප්‍රතිපදාවේ කොහොමත් ඉක්මෙන් ඕනේ උදෙසා. එතකොට ගිහි කෙනෙකුට තියෙනවා අඹදරු සම්බාධක, ගිහි කෙනෙකුට තියෙනවා බහුභෝග සම්පන්න නඩත්තු කිරීම, ඒකේ වාදයක් නැහැ. එතකොට ඒ තුල ඉඳගෙන තමයි ඔහුට මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න වෙන්නේ. එහිලා ගිහි කෙනෙක් වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, හරි හම්බ කරන්නත් ඕන, හරි හම්බ කරනදී මනාව වියදම් කරන්නත් ඕන. අවම වශයෙන් ගිහි ගෙදරක සෑම තත්පරයකම පංචශීල ප්‍රතිපදාවේ රැඳෙන්න ඕනි, රැකෙන්න ඕන. තිසරණයේ සහිතව මේ උතුම් පංචශීල ප්‍රතිපදාවේ හික්මීමේ වාරයෙන් දැන් අපිට මේ බුදුසසුනේ ලැබිලා තියෙන්නේ. ආන්නිතන ඉතාමත්ම ශක්තිමත් වෙන්න ඕනි. ඔය ප්‍රශ්න විසඳ ගන්න නම්, පීඩාවල් අඩු කර ගන්න නම්, තිසරණයේ සහිත පංචශීලයේ මනාව රැඳිලා ඊට වඩා උතුම් සීලයක් පිණිස මහන්සි වෙමින් පුහුණු වෙමින් ගිහි ගෙදරක තියෙන කටයුතු මොනතරම් බරපතල වුණත්, බරසාර වුණත්, මොනතරම් ආකූල වුණත් ඉවසීමෙන් මුහුණ දෙන්න ඕන. ප්‍රශ්නය දැන් අපිට මෙහෙම දෙයක් නෙවරුණ, අපිට අපි යම් තැනකට යම් කාරණයකට වැඩි ඉඩක් දුන්නොත් හිතින්, ආන්න එක තමයි අපේ ජීවිතේ ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙලා වෙන ප්‍රශ්නය. ඒකට අපේ ජීවිතේ වැඩි ඉඩක් දුන්න, වැඩි වාර ගානක් ඒ ගැන කල්පනා කළා. ඒක තමයි අපේ ලොකුම ප්‍රශ්නය කියලා ඊට පස්සේ වැටහෙන්නේ. එතකොට දැන් හිතන්නේ, දැන් ඔන්න දැන් තරුණයෙක් තරුණියක් ඉන්නවා, මේ දෙන්න ආවාහ විවාහ වෙලා පස්සේ දරුවෙක් ලැබෙනවා. එතකොට මේ දරුවා ලැබුණාට පස්සේ තමයි දරුවා තමයි ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ. දරුවා වෙනුවෙන් තමයි මම වෙහෙසෙන්නේ, පියා වෙහෙසෙන්නේ. හැබැයි දරුවා ලැබෙන්න කලින් මේ ප්‍රශ්නේ තිබුණාද? තිබුණේ නැහැ. හැබැයි ඒ වෙනකොටත් මොන හරි ප්‍රශ්නයක් ප්‍රමුඛ වෙලා තිබුණා නේද? ඊළඟට එතනින් තව ටිකක් එහාට ගියාට පස්සේ ළමාවියක් තිබුණනේ. ළමාවියේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබුණේ දැන් මේ තියෙන වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ඒ අධ්‍යයන පසු කරන්න විභාග පාස් කරනවා නම් හරි, ඒ වෙනුවෙන් තමයි මුළු ජීවිතේම කාලෙම යමුනේ. ඊටත් පෙර පුංචි කාලේ ක්‍රීටික අප්පුවල උස් මහත් කරගෙන අත්පා කැඩෙන්නේ බින්දෙන්නේ නැතුව කොහොම හරි හදාගෙන නිරෝගී දරුවෙක් බිහි කරගන්න. එතකොට ඒ කාලමකවානුවේ ඔවුනොවුන්ට ඉස්මතු වෙන ප්‍රධාන ප්‍රමුඛ මට්ටමේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ගැන මටවත් වඩා ඒවට මුහුණ දෙන්න වෙනව කොහොමද? එතකොට දැන් ওই ඔක්කොමත් හරි ඔය මේ ඉපදීම ප්‍රතිසන්ද චිත්තය මෞකසේ පහළ වුණා. ඒ ජීවිතය සම්බන්ධ චුති චිත්තය පහළ වීම සමගම ඒ ජීවන ප්‍රවෘත්තිය එතනින් නතර වෙනවා. ඊට පස්සේ ආයෙමත් කර්මානුරූපී ප්‍රතිසන්දි ගන්නවා. එතකොට අපි මේ එක ජීවිතයක් දැසෙන වර්ණ ඔය හැම ප්‍රශ්නකින්ම කතා කළේ. මේ ජීවිතේ අමුදරුව කොහොමද පෝෂණය කරන්නේ, කොහොමද මේක මනාව කරගෙන යන්නේ? එහෙම නෙමෙයි ප්‍රශ්නේ දිහා බලන්න ඕනි. මේක එක තැනක් විතරයි. අතීතේ මහ පොළොවේ හිටපු සියලු සත්වයෝ ඔබේ කුසින් බිහි කරලා තියෙනවා, ඔබ තාත්ත කෙනෙක් හෝ අම්මා කෙනෙක් වෙලා. එතකොට ඇයි මේ ප්‍රශ්නේ ගැන කතා නොකර, මේ ප්‍රශ්නේ ගැන මෙනෙහි නොකර මේ කෙටි කාලේන මේ ලැබිච්ච අවුරුදු 60-70 පිළිබඳ විතරක්ම වද වෙන්නේ? අන්නෙම වද වෙන්න ගියාම මේ ප්‍රශ්නේ හරියට වැටහෙන්නේ නැහැ. අර විදිහට පළල්ව පුතුල්ව දීර්ඝව බුද්ධ වචන අනුසාරයෙන් බලනකොට ඒ බැලීමම යෝනිසෝ මනසිකාරය. එතනම දුක තුනී වීම. එයම හදවතේ නැගෙන බුරා නැගෙන දුගිනට උත්තරයක්. එතකොට අපිට දැන් කරන්න තියෙන්නේ එහෙනම් ගිහි වේවා පැවිදි වේවා. දැන් ඔබ ගිහි පාර්ශවයෙන් නැහුවේ ප්‍රශ්නේ. ගිහි ගෙදර ඉන්න ඔබ තවත් කෙනෙක් හෝ ඔබට ඔබේ ජීවිතයේ මුහුණ දිය යුතු දේවල් ටිකක් තියෙනවා නම් ඒ මුහුණ දීම් තුල ඔබ වග බලා ගන්න ඕනි. පංචශීලයේ ඉක්මවා නොයන්න. පංචශීලයේ නොබිද ඉන්න ඔබ වග බලා ගන්න ඕනි. අඳලා හරි වැළපිරා හරි ශෝක කරලා හරි ජීවිත පරිත්‍යාගයෙන් හරි පංචශීලයේ රැකිලා ඉන්න ඕනි. තිසරණයේ මනාව පිහිටුවා ගන්න ඕනි ජීවිතේ. නොකා නොබී වේලෙන් වේල පරිත්‍යාග කළා ඔබ දානේ පුරුදු කරන්න ඕනි. ඔබ අනිවාර්යෙන් මෙච්චිත් වඩන්න ඕනි. වෙන උත්තර නැහැ නිතින්. වෙන උත්තර නැත්තම් ඉතින් මේ ශාසනය කියන්නේ මිනිස් හොරතල් කරන්න බන්නේ කියපු තැනක් නෙවෙයිනේ. න ජන ලපනත්තන් න ජන කුහනත්තන් ඉතා පැහැදිලිනේ. එනසා පිළිතුර අමාරු වුණත් පිළිතුර ගලපා ගැනීම සුදුක් කර වුණත් ගලපා ගත්තොත් විතරයි උත්තරය තියෙන්නේ. එනිසා මහේස්වරයෙක් කැවිලා මහා බ්‍රහ්මයෙක් කැවිලා අපේ දුක නැති කරන්නේ. මොකද එයාත් ඉන්නේ ඒ විපතේම තමයි. එනිසා බුදුරජාණන් වහන්සේ විතරයි සදාතනික පිළිසරණ මක් උදෙසාද භාග්‍යවතුන් වහන්සේ ශාන්ත නිවන උදෙසා ධර්මයේ දේශනා කළේ. ඒ ශාන්ත නිවන් සැපති ස්පර්ශ කරමින් කාමය, සංසාරය, ක්ලේශය, පාපය, අකුසලය නැමැති ගොහොරු මඩින් ගොඩ ඇවිල්ලා ආය සසරට නොවැටෙන කෙනෙක් ලෙසයි අනුශාසනා කළේ කවුද? ධර්මරාජයන් වහන්සේ. නිසා මේ සියලු ප්‍රශ්නවලට උත්තර තියෙන එතන සසරින් අද මෙදීම තුළ අඩුම තරමින් වරුණ ප්‍රේක්ෂාවක්වත් හිතේ තියෙන්න ඕනි. දැන් ගිහි ගෙදරක ජීවත් වෙන කෙනෙක් මෙහෙම හිතන්න ඕනි. බොහෝ හිත් දැවුල් තැවුල් ප්‍රශ්න එනවා ඇති එක පිටේක සසර දුකින් අත බිඳීමෙන්මයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එනිසා පුංචි හරි පින්කමක් කරලා, පින්කම පුංචි නෑ බුද්ධ ශාසනය කරන, මට ධර්මාවබෝධයට මේක උපකාර වේවා, සසර දුක් නිමා කරන්නම උපකාර වේවා කියන බලවත් තිරසාර ප්‍රාර්ථනාව හිතේ ගොඩනගන්න ඕනේ. ඒ අපේක්ෂාව හිතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගිහි ජීවිතේ එන කටුවර සිදුවීම් අභියස හිතන්න ඕනේ. සංසාර දුකයි මේ මා කරා පැමිණෙන්නේ. උපන්නොත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා සසරින් අත මිදෙන්න මට පාරමී වේවා කියලා පින්කම් කරලා ධර්මයේ හැසිරিলা අන්නේ තෙන්ට හිතා දා ගන්න ඕනේ.
3: සනස දැන් එතකොට සමහරු මේට ප්‍රතිකර්මයක් විදිහට ජීවිතය අත්හරින දැන් සමහර දේවල් දරා ගන්න බැරි වුණාම අහිමි වීම ඉවස ගන්න බැරි වුණාම අහිවීම ඇසුරේ කටයුතු කරන්න බැරි වුණාම ජීවිතය අත්හරින්න හදනවා. ඒ ජීවිතය අත්හරින්න උත්සාහ කිරීම තුළ ඔහුට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතය අත්හැරුණා කියලා ආයි අහිමි වීම නැති වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක ඒතකොට වැරදි තීරණයක් අපි යොමු වෙන.
2: පින්වත් වරුණ ජීවිතයක් නසාගෙන ප්‍රශ්න විසඳනවා නම් භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලා මොකද දේශනා කරන්නේ නැද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් නෙවෙයිනේ නම් දේශනා කරන්නේ නේද? ඒ නිසා ජීවිතයක් නැති කර ගැනීම ප්‍රශ්න උත්තරයක් නෙවෙයි. එතනත් ආඝාතය ගැටීම මුල් කරගෙන තමන්ගේ ආත්ම භාවය හෙලා ගැනීමක්නේ. ඒක බොහෝ සෙයින් දුගති යන්නත් හේතු වෙනවා. ඊළඟට ආයායමත් සීදීව නසා ගන්නට එක මුල පිරීමක් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට පිළිතුරු හදාගන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න වෙලාවේ කෙනෙක් ඒති සරණේ ලැබිලා බුද්ධ කියන වචනේවත් ඇහෙන මානිය දැන් ජීවිතයක්ම නැති කර ගන්නවන හරි අවාසනාවන්තයි. එසේ නොකර ගත යුතුයි. ජීවිතයක් නැති කර ගන්න තමන්ගේ පණ හෙලා ගන්න තරම් හිත හය කර ගන්නව නම් මම මේ මෛත්‍රිය කරනවා වෛර කරන්නේ. මම රාගය දුරු කරනවා විරාගෙන් ජීවත් වෙනවා. මම අකුසල් පිත් උපද්දවන්නේ නැහැ කියලා හිත හදා ගන්නකෝ. එතකොට අන්න එතනින් හැම ප්‍රශ්නයක්ම විසඳිලා ආය. එහෙම නේද වරුණ? එහෙම හිත හදා ගත්තාම හැම ප්‍රශ්නයක් එතකොට අයහපතක් සිද්ධවන්නේ නැහැ. එතකොට පාරමිතාවත් දිනුන වෙනවා. කායික මානසික වීර්යය ඇති කර ගන්න ඕනි. ඒ නිසා මේ ප්‍රශ්නයට අපි හිතන පිළිතුර නෙමෙයි දැන් හිතන්න නිරේ වැටුණා. තිරිසන් ලෝකේ වැටුණා. പ്രേතපුරේ වැටුණා. ඒන දුකේදී එතකොට මේ සීදීව නසා ගන්න පුළුවන් වේද? දැන් නිරේ දැන් දෙවදතුන්ට සීදීව නසා ගන්න පුළුවන් දැන් නිරේ මිඳවලමනේ ගෙවන්න වෙන්නේ. එතකොට දැන් තව പ്രേත ලෝකේ ඉන්නවනක් කෙනෙක්.
3: ඒ කියන්නේ එතන අනිවාර්යයෙන්ම කර්ම විපාකයේ ගෙවල ඉවර කරන්න ඕන. අපි දැන් මේ මනුෂ්‍ය ජීවිතේ නම් මැරුණට පස්සේ ඉවරයි කියලා මෙතන ගැන හිතුවට එතන එහෙම එකක් නැහැ.
2: දැන් ආනන්තරි පාපයක් නොහො කලේ අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ගෙවලම තමයි ඉවර කරන්න තියෙන්නේ. එතකොට දැන් අනිත් එක වරුණ දැන් හැම කර්මයක්ම ගෙවලාම ඉවර කරන්න ඕනේ කියන එක එහෙම නෙමෙයි තථාගතයන් අපේ දේශනා කළේ. සෝතාපන්න වුණාට පස්සේ විශාල කර්ම ප්‍රමාණයක විපාක වාර නැති වෙලා යනවා. නිරේ යන්න තියෙන කර්ම ඔක්කොම ටික අහෝසි වුණා කියලා කියන්න පුළුවන්. එහෙම නෙමෙයි දේශනා කළේ. නිරේ වගේ වැටුණාම ඒ කර්මානුරූපී විඳවන්න තියෙන කාලේ කර්මයට නියමිතව ලැබෙන්නා වූ දුක් වේදනා ඒ තැන්වලදී සියදිව නසාගෙන එහෙම බේරෙන්න බෑ කියන කයිය කිව්වේ. දැන් තිරිසන් සතු ඉන්නවනේ ඕන තරම් වරුණ. දැන් අතපය කැඩිලා මොන දුකද නොවිඳින්නේ. ඉතින් පුළුවන්ද මේ එහෙම වෙලා මේ දුකෙන් අත මිදෙන්න බෑනේ. ඒ නිසා එහෙම නෙමෙයි හිත හදා ගන්න ඕනි එක පියවරක් හරි ධර්ම මාර්ගයේ ඉදිරියට තියන් ශ්‍රද්ධාව දිනු කර ගැනීම වෙනුවෙන් තමයි අපි උත්සාහවත් වෙන්න ඕනි වරුණ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම හදා ගන්න තමයි උත්සාහවත් වෙන්න ඕනි. වැඩියෙන් එක බණ කතාවක් හරි හන් තමයි උත්සාහවත් වෙන්න. දැන් හිතන්න මෙහෙම. දැන් ගිහි ගෙදරක කෙනෙක් කියන අප තරුණෙක් තරුණියක් කියලා. එතකොට ජීවිතයට ඒ වගේ ප්‍රහාරයක් එල්ල කරගන්න කල්පනා කරන්න හිතන්න පුළුවන්නේ මෙච්චර පිරිසුදු බුදු සසුනක් තියෙන වෙලාවේ උතුම් ධර්මදාරි විනයධාරි ගුරුවරයා පිසම බ්‍රහ්මචර්යාව පුරුදු කරන පැවිදි දම් මහාන දම් පුරනවා අන්න ඒවට හිතා දා ගන්නකො.
3: එහෙමයි ස්වාමීන් වහන්ස. සනන්ස තව මට එතනදී මතුවෙන කාරණාවක් තිබෙනවා. දැන් ස්වාමීන් වහන්ස අපි ගොඩක් දේවල් අහිමි වෙනකොට දරා ගන්න බැරි වෙනකොට සමහරු ඒක කර්මයට නැත්නම් කර්ම විපාකයක් විදිහට තමයි දකින් අපි කරපු කර්ම විපාක තමයි දෙන්නේ කියන දේ. ඒක සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි සංස දැන් එතකොට දැන් අර අපි සාමාන්‍ය දහම් කාරණාවක් විදිහට බලනකොට ධර්මයේ තිබෙන ආකාරවල දැන් යංකීංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. මේ හටගත්තු සියල්ලම නැසෙනවා ස්වභාවයකින් යුක්තයි කියලා නේද අපි ධර්මයේ ධ්‍යාන. මේ එතකොට සංස මේ ඒ පොදු ධර්මතාවයේද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපේ ඒ කර්මය අනුව විපාකය තීරණය වීම නිසාද අපිට අහිමි වීම සිදු වෙන්නේ?
2: පින්වත් වරුණ යංකේජ සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒක අවබෝධ කළ යුතු ධම් කාරණයක් ලෙස. ඒක සමත භාවනාව වඩලා විපස්සනා භාවනාව වඩලා තථාගත ධර්මයේ යෙදিলা අවබෝධ කරගන්න ඕනේ. හට ගන්නා සියල්ලම නැසි යනවා කියන එක මහා ගැඹුරු කාරණයක්. ඒක පරම ගැඹීර කාරණයක්. ආයේ කිසිම වාදයක් නැහැ. හැබැයි එහෙමයි කියලා වරුණ සාමාන්‍ය ජීවිතයේ මුහුණ ජීවිතයට පුද්ගලෙක් මුහුණ දෙද්දී ඔහුට තියෙන්න ඕනේ ඒ ජීවත් වීම උදෙසා ධර්මයේ හැසිරීම උදෙසා පාරමිතම් සැපිරීම උදෙසා ධර්මයේ පෞරුෂයක්. ඒ පෞරුෂය අඩපණ කරන්න නෙමෙයි තථාගතයන් අපේ ධර්ම දේශනා කළේ. ඒක වර්ධවා ගන්නට හොඳ නැහැ. එතකොට ජීවිතේට මොකක් හරි කාරණයකින් අභියෝගාත්මක තැනකට ආවට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ හැමදේම අනිත්‍යයි නේ වෙනස් වෙලා යනවන්නේ කියලා ඇස්කන් පියාගෙන සිටීම නෙමෙයි මෙතන දේශනා කළේ. පැවිද්දෙක් පිළිපදින්න ඕනේ විදියක් තියෙනවා ගිහි කෙනෙක් පිළිපදින්න ඕනේ විදියක් තියෙනවා. හැබැයි ඔය කවුරු වුණත් ජප්පේන මම් තේන සුභාපිතේන අනුප්පදානේන පවේනියාව යතහා යතහා යත්ථ ලබේත අත්තං තථා තථා තත්ථ පරක්කමේ. එහෙම දේශනා කනේ. තමන්ගේ ජීවිතයට එළවලා දෙන විපතින් අනතුරෙන් ගැලවීම පිණිස බේරීම පිණිස ධර්මයේ පිහිටා උත්සාහවත් වෙන්න. ඒ ගැන තමයි මේ ගාථාවෙන් කිව්වේ. කතා කළා හරි බේරෙන්න බලන්න. තෑගි භෝගයක් දීලා හරි ප්‍රශ්න විසඳ ගන්න බලන හතුරෙක් නැගී සිටිනවා නම් මිතුරුකමක් හරි හදාගෙන දන්න කෙනෙක් මාර්ගෙන් හරි ලඟ වෙලා ඒ හතුරුකම විසඳ ගන්න. ඔඩු දුවන්න දෙන්න එපා. ලෙඩක් දුකක් හැදිලා තියෙනවා නම් බෙහෙතක් හේතක් ගන්න. ඒ ඔහේ මැරෙන්න යන්න එපා. ඔය හැම ආකාරයකින්ම ඒ එදිනදා පැමිණෙන ප්‍රශ්න යටපත් කරගෙන මර්ධනය කරගෙන ඒ ප්‍රශ්නවල බල මැඩලා ධර්මයේ හැසිරෙන්න සීල ගුණදම් පුරන්න සුවදායක වටපිටාව තමන් හදාගන්න ඕනි. ජීවත් වෙන්න පැයදේ කරන්න. ඊළඟට තමයි දේශනා කළේ සචේ පජානීය ලබ්භනෙයෝ. මොන දේ කළත් මේක නම් හරියන්නේම නැහැ. දැන් මේක එනවම තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවම තමයි. මයාව අඤ්ඤේන වායසත්වෝ මටවත් වගෙන කොටවත් මේ තත්වෙන් නම් බේරෙන්න බෑ. අනිවාර්යෙන් මේකට දැන් මුහුණ දෙන්න වෙනවාම. අන්න ඒ වගේ උලාක මොකද කරන්න ඕනි? අසෝචමානෝ අදිවාසයේය. සෝක නොකර නොහඬා ඉවසන්න කිව්වා. කොහොමද ඉවසන්න කිව්වේ? කම්මන් දහල්ලන් කීන්ති කරුවෝ මිදානි. දැන් මා පෙර සංසාරේ කරපු අකුසල කර්මයක විපාක වාරිය දැඩි ලෙස ඇවිල්ලා තියෙන්නේ. මමම කරපු දෙයක් දැන් මා කරා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් මං ඉවසන්න ඕනි. එතකොට මේ දුක්ඛිත දුක්ඛදායක දුක් උපද්දවා දෙන අකුසල කර්මයේ විපාක වාරිය දැන් මා කරා පැමිණ තිබේ නම් ඒ විපාකේ රෝග පීඩාවක් හැඩියට එන්න පුළුවන්, සතුරු කරදරයක් හැඩියට වෙන්න පුළුවන්. වටපිටාව සිද්ධ වෙන ස්වභාවික විපතක් අනුසාරයෙන් අපිට ඒ විපාකේ එන්න පුළුවන්. තව තවත් ආකාරවලින් කොයි ආකාරයෙන් ආවත් අකුසල විපාකේ ලක්ෂණය මොකක්ද? හිත කය රිද්දන ස්වභාවය. එතකොට ඒ හිත කය රිද්දන ස්වභාවයට එතකොට එහෙනම් මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් අන්නේ වෙලාවේ දක්ෂ වෙන්න ඕනි. ඒ මුහුණ දීම තුල මතුමතු මෙබඳු අඳුරු විපාක ඇති වෙන කර්ම නොකර ඉන්න. ඔබ අහලා තියෙනව නේද කකචූපම අවවාදේ? දැන් ඔන්න වරුණ අපේ අතෙන් පයෙන් කකුල් වලින් කවුරු හරි පොත්ගල 4-5 දෙනෙක් අල්ලගෙන මේ ශරීරයේ කෑලි කෑලි වලට කපනවා කියන්නේ. දැන් ඔන්න උත්සාහවත් වුණා බේරෙන්න, දැන් බේරෙන්න බෑ. දැන් එහෙනම් මොකද කරන්නේ? අනිවාර්යෙන් මරුන් කෑම කරන්න වෙනවමයි. දැන් මරුන් කන්න සිද්ධ වෙනවමයි. දැන් මේ විතර මොහොන දෙන සිද්ධ වෙනවමයි. එහෙනම් දැන් කරන්න ඕනේ දේ මේ දුක් පමුණුවන උදවිය කෙරෙහි මෙත් සිත් පවත්වන්න ඕනි. අමාරුම දෙයක් නේද? ඉතාමත්ම පහසු දෙයක්. ඒ දුක් පමුණුවන උදවිය කෙරෙහි මෙත් සිත් පවත්වන්න පුළුවන් වේද? මధుරුවෙක් විදින පමණින් උරණවන ද්වේෂය මතුවන අපට පුළුවන් වේද අර වගේ අවස්ථාවක මොහොන දෙන්න? එතකොට මේ මහා මුනිවරු අසුරු කරපු ධර්මයක්. ඒකයි අපකාතේ මිනිසෙසු යේජනා පාරගාමිනෝ කියලා දේශනා කළේ. මිනිස් ප්‍රජාවේ වේවා ඉතා ස්වල්ප පිරිසක් තමයි නිවන් පුර රුවන් දොර විවර කරගන්නේ. අති බහුතරයකට සදාකාලට වෙහිලා තියෙන. ඒ නිසා ඒ උදෙසා විශාල ප්‍රයත්නයක්.

0: රජමැදුරේ සිට සොඳුරු යසෝදරාවද සමග ඒ මහා මැදුරුවලම කල්ගෙවන්න කල්පනා කරා නම් අර සුවේ මුණ ගැසෙයිද? මේ සුවේ අපට ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. එනිසා රම්ම්‍ය සුරම්ම්‍ය සුබවන් මාලිගා අතහැර දාන්නට හිත හැදුනා. සොඳුරු යශෝධරාවක් අතහැර දාන්නට හිත හැදුනා. රාහුල බන්දරයන් හුරතල් නොකර මෙන්න මේ තාත්තගේ හිත හැදුනා. ඒ හිත හදාගත්තේ අකාරුණික බවකින් නෙමෙයි. ඒ හිත හදාගත්තේ අර මහා පළල් ගැඹුරු ඥානයකින්, මහා විස්මිත පාරමිතාවකින්. සංසාරේ අනන්ත කාලයක් පරිභාවිතයි ඒ සිත. එනිසා සාමාන්‍ය ලෝකයාට ඒ සිදුවීම් පේන්න පුළුවන් බොහොම අකාරුණිකයි කියලා. නමුත් අවසානයේ යශෝදරාවට, රාහුල භද්‍රයාට, ශාක්‍ය කුලයට, මුළු භාරත වාසීන්ට සත්වගඩ ලැබිච්ච පිළිසරණ ගැන බලනකොට කිසිම අසාධාරණයක් අවඩක් සිද්ධ වෙලා නැහැ. එනිසා ඇත්තම කරුණාවක් කා කෙරෙහි හෝ තියෙනවා නම් වරුණ, ආදරයක් මෛත්‍රියක් තියෙනවා නම් කරානුනේ තමා පළමුව ධර්මයේ පිහිටන එක. තමා ධර්මයේ පිහිටා අන්‍යයන්ටත් ඒ ධර්මයේ පිහිටන්න, තිසරණයේ පිහිටන්න උපකාර කරන එක. ලස්සන ජීවිතයක් ලැබෙච්ච වෙලාවේ මේ හයිය ඉතින් හදා ගන්න ඕනි.
1: සහ ස්වාමීන් වහන්සේ, දැන් අපිට එහෙම අහිමි වීම ගැන කතා කරනකොට අපි අවසාන විනාඩි කීපෙට වෙලා තිබෙන්නේ කිසි නමුදු. දැන් එහෙම අහිමි වීම ගැන කතා කරනකොට එකම දවසක බොහෝ අහිමි වීම සිදුවිච්ච කෙනෙක්නේ පටාචාරා. ස්වාමිය නැති වුණා, දරුවෝ නැති වුණා, දෙමව්පියෝ නැති වුණා, සියල්ලත් එක්ක. ඒතර ස්වාමීන් වහන්සේ, මේ ඒ අහිමි වීම දරා ගැනීමේදී පටාචාරාට මං හිතන්නේ පූර්වකෘත පුණ්‍ය මහිමේ නිසා වෙන්නට ඇති. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා, සත්පුරුෂ ආශ්‍රය ලැබුණා කුමන හෝ හේතුවක් නිසා. ඒතර සංසු මේ අහිමි වීම දරා ගන්නට බැරි මිනිසුන්ට සත්පුරුෂ ආශ්‍රය හරිම වැදගත් නේද?
0: තාම වැදගත් කාරණයක් පෙන්වත් වරුණ. 24 පැයක් වගේ කෙටි කාලයක් තුල පටාචාරාවට හිමිව තිබූ සියල්ල අහිමි වී ගියා. හැබැයි ඇයට ඒ වෙනකොට තථාගත ධර්මයේ පහස ඇසුර නිසුර හරියට ලැබිලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ආරංචියට ලැබිලා තියෙන්නේ ඇති. නමුත් අර තරුණ කාලේ අතේ පය ගාය තියෙන කාලෙතින් වැරදි තීරණ ගත්තා. කොහම වුණත් ඇති ඒ එල්ල වෙච්ච බලපෑම තුළ ඇයට ඇති වෙච්ච වේදනාව ඉක්බිඳීම ආයෝ අපි කවුරුත් දන්නවනේ ප්‍රසිද්ධයිනේ කාරණේ. අර ඔබ කිව්වා වගේ අවසානයේ මේ ප්‍රශ්නේ විසඳුනේ කොතෙන්ද? අන්න එතන වැදගත් කාරණේ. කොතෙන්ද විසඳුනේ? බුදු සිරිපා අභියස. ඇය නොදැන ගිය ගමන. ඇය කිසිසේත්ම දැනගෙන නෙමෙයි මේ ගමන ගියේ. මේ යන්නේ දෙහුරම් මෙහෙරට. සංසාරයේ අවසන් ඇඳීමයි මම මේ අඬන්නේ. ඒ එකක්වත් එයා දැනගෙන නෙමෙයි ගියේ. සසරේ අවසන් ඉක්මිදුම් අවසාන මාසෙන් අඬන හෝරා කීපයයි මේ කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. උප්පරිම වේදනාවක් ආවා. ආයේ අම්මා කෙනෙකුට ඒ ආපු වේදනාව ගැන කියන්න වචන නැහැ. දැන් මං හිතන්නේ මේ වර්තමානයේ කිසිම මෞතුමියක් ඒ වගේ තත්වයකට මුහුණ දීලත් නැහැ. එතකොට එහෙම වේදනා සියල්ල අභියස හඬලා හඬලා හඬලා හැඳිවත්ත් ගැලවි හැලෙන තැනට අය උමතු වුණා. එතකොට මේ යන්නේ උමතු වූ කාන්තාවක් ලෙස හසරක් නොදැන ඔහි ඇවිද යන ගමනක බුදුරජාණන් වහන්සේ කරුණාවට ඒ නතු වුණා. අන්න ඔබ කියපු කාරණේ බුදු කරුණාවට නතු වෙන්න ඒ පටාචාරා උත්තමාවිය සංසාරේ ඊට අවශ්‍ය කරන පාරමි ධර්ම පුරලා තිබුණා. පෙර බුදු සසුන් ඇසුරු කරලා තිබුණා. පෙර බුදුරජාණන් වහන්සේලාගේ සසුන්වල බුදු අනට බනට කීකරු වෙලා තිබුණා. බුදු පුදයට බැහැ වීගෙන ඉදිරිපත් වෙලා තිබුණා. මහරහත් උත්තම උත්තමාවි ඇසුරු කළා. මේ ජීවිතයේ ඒ වෙනකොට නොවුනත් පෙර ජීවිතවල ඒ දෝතින් දන් දීලා තිබුණා. දානාදී පාරමිතම් පුරා තිබුණා. නිවන පිළිබඳව බලාපොරොත්තුවෙන් අය ජාති ජාතිත් යුග ගණනාවක් වාසය කළා. ආන්නේක දැකපු භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා පටාචාරාවට වෙන යම් මාර්ගයක් විවර නොවි දෙවුරම් වෙහෙරට එන මාර්ගයේ පමනක්ම ඇයට පෙනේවා කියලා. ඒතර අනිත් පාරවල් ඇයට පේන්නේ නැහැ. අතුරු පාරවල් තියෙනවා, ඒකක්වත් පේන්නේ නැහැ. පේන්නෙම දැන් මේ උමුතු වෙලා නින්නේ. පේන්නෙම දෙවුරම් දොරකොට්ටුවෙන් ඇතුළ වෙන පාර විතරයි. එකම පාරක් අය දැක්කා. ඒ පාරෙන් ඇතුළ වුණා. සංසාරේ දුකම නැති වුණා. ඉතින් ওই දෙයම තමයි අදත් කරන්න තියෙන්නේ. ආයේ වට සංශෝධන නැහැ. ওই දෙයමයි ගිහි වුණත් පැවිදි වුණත් කරන්න තියෙන්නේ. එහෙම කරගත්තාම බුදුරජාණන් වහන්සේ ළඟට සිතන මෙති නිතාවදි කරගෙන වන්දනාව යන්න. උදේ හවා දෙවුරම් බෙහෙරේ බුදු රජාණන් වහන්සේ වැඩ හිටපු වැඩි සිතින් විමසා බලන්න. ඒ සොඳුරු ඉතිහාසයට ඇතුළුව බුදු ගුණ මෙනෙහි කරගෙන බුද්ධානුසතිය යුක්තව ජීවත් වෙන්න. එතකොට හිතේ හයිය හැදෙනවා. පින බලවත් වෙනකොට හිතේ හයිය ශක්තිය හැදෙනවා වරුණ. ඒක තමයි ස්වභාවය. මහබෝපතාණන් වහන්සේ කොයිතරම් දුකක් විඳගත්තද මේ බුද්ධ රාජ්‍ය පිරිස් අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ පවා. මේ දුක් දරාගැනීමේ ශක්තිය එන්නේ විමුක්තිය නාමයෙන් පාරමී දියුණු වෙන දියුණු වෙන්න. එනිසා අපේ ජීවිතයේ සැබෑ අරගලිය දියත් විය යුත්තේ කොහොමද අභිනවයෙන් අභිනවයෙන් කුසල් උපද්දවන්නේ යන කාරණේ උදෙසාම පමණයි. වෙන කාරණා උදෙසා නෙමෙයි. අනිත් ඒවා ඔක්කොම අප්‍රධානයි. පණ්ඩරේලි තරම්වත් වටින්නේ නැහැ. එතෙන්ට හිත හදා ගන්න ඕනේ. එහෙම හදාගත්තාම එතෙනිම ප්‍රශ්නේ අවසන් වෙලා යනවා. ඒක තමන්ටමත් වෙන්නත් පුළුවන්.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපිට අද සමුගන්න කාලේ උදා වෙලා තිබෙන්නේ. ඉතාමත් වැදගත් කාරණා ටිකක් මතුවුනේ. අපිට නිතර මුහුණ පාන්නට වෙන

0: දේවල් මේ. එය ධර්මානුකූලව හඳුනාගෙන ධර්මයෙන් ඊට තිබෙන පිරිසරණ දැන හඳුනාගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් අපි තව තවත් සසරේ එරෙනවා, හිර වෙනවා, අසරණ වෙනවා. ඒ අසරණ භාවයෙන් මුදවන්නට නම් ධර්මයේ තිබෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ, මහා සංඝ රත්නේ, ඒ සරණ අපිට තියෙන්නට ඕන. ඒ සරණ නිසා තමයි අපි රැකෙන්නේ, අපි අසරණ නොවි ඉන්නේ. ඒ අසරණ භාවයෙන් අපව මුදවන්නට, අහිමිවීම දරා ගන්නට සැබෑ මාර්ගය මෙයයි, වෙන මාර්ගයක් නැහැ කියලා ධර්මානුකූලවම මේ සාකච්ඡාව තුළ ඔබට කරුණු කාරණා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ගොනු කරන්නට යෙදුණා. ඉතින් ඒ උතුම් ගුණයම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ උතුම් චතුසත්‍ය අවබෝධය පිණිසම මහා පුණ්‍යස්කන්ධයක් බවට පත් වේවා, කුසලස්කන්ධයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව බොහෝ කල මේ සසුනේ වැඩ පිණිස, එහෙම නැත්නම් මේ සසුනේ උතුම් ගුණධර්මයන් පුරමින් ඒ ගුණධර්මයන් අපහිත් තුළට තදින් ජනිතවන ආකාරයකට අනුශාසනාවෙන් අපේ සිත් සුවපත් කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යම වේවා. ධර්ම මාර්ගය තුළ තව බොහෝ සුවසේ දහම් මඟ පෙන්වීමට උන්වහන්සේට හැකි වේවා කියලා බොහොම සතුටින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ උන්වහන්සේට වේවායි කියලා බොහොම ගෞරවයෙන් අද වැඩසටහන නිමා කරන වෙලාවේ සමස්ත ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා අපි ස්වාමීන් වහන්සේ.
1: සාදු සාදු සාදු. බොහොම සතුටින් මම අනුමෝදම් වෙමි. පින්වත් වරුණ ඇතුළු පවුලේ සියලු දෙනාට net fm කාර්ය මණ්ඩලයට සහ මේ සොඳුරු දහම් පිළිසඳරේ යෙදී වාසය කරපු සියලු දෙනාට සුවසහනෙන් යුතුව මේ ධර්මයේ පුරුදු කරන්න ලැබේවා. හැම දුක් කඳුළු වෙනුවට අව්‍යාජ හසරැලි මතුවන සදහම් වසන්තය මතු නිමේෂයක ඒකාන්තෙන් ජීවිතයට උදා වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම අමා මහ නිවනේම පිළිසරණයි ඒ සිහිපත් කළේ. ඒ උදෙසා මේ උතුම් පාරමී වැඩුම, පාරමී දියුණු කිරීම, ඥාන සති ගුණ දියුණු කිරීම අප සියලු දෙනාටම ඉඳුරාම ප්‍රත්‍යඋපනිශ්‍රේ වේවා වේවා කියලා ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා.
0: සාදු සාදු සාදු. අපි බොහොම සතුටින් අනුමෝදන් වෙනවා. අපි එහෙමනම් අද වැඩසටහන නිමාවට පත් කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා වැඩසටහන නැවත නැවත අහන්න ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අපි වැඩසටහන නිමා කරන වෙලාවේ මතක් කරන්නට ඕන, අපි දැන් බොහෝ දෙනෙකුගේ උදව් උපකාරත් ලැබෙමින් පවතිනවා අපි වෙත. ඒ තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරයේ සහ සංඝාවාසයේ වහලය නිර්මාණය කිරීම සඳහා. තවදුරටත් ඔබේ සහය අපිට අවශ්‍යයි. අපේ ශ්‍රාවකයෝ තමයි අපි හැමතිස්සම සවිබල ගන්වන්නේ මේ දහම් මගේ නියැලෙන ටික පැත්තකින්. අපිත් කුසලයක් පිනක් පුරන ගමන්ම ඔබත් මහත් කුසලයක් පිනක් පුරව ගන්නවා ජීවිතයට. ඒ නිසා මම ඔබට සිහිපත් කරනවා, තවමත් ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන්නට ඕන. ඔබ රුපියල් 4000ක් වගේ මුදලක් වෙන වර්ග අඩියකට මේ ඔබ ලබා දෙන මුදල යොදවන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කුටියක් ඉදිකරන්න කියලා හිතන්නකෝ. ඒක තමයි සැබෑ මැත්ත. සුගන්ධ කුටියක් නිර්මාණය කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට වැඩහිඳින කුටියක් හදනවා වගේ තමයි. උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා වැඩහිඳින කුටියක් හදන්නේ. ඒ අතරනොත් විශේෂයෙන්ම දළදා වහන්සේ ලක්දීපයට වැඩම කරවපු පළමු අඩිය තියපු තැන හේමමාලා දන්ත කුමරු. ඉතින් ඒ වගේ තැනක බුදුරජාණන් වහන්සේට කුටියක් හදනවා කියන්නේ මහා පින්බර අවස්ථාවක්. මගේ දයාබර ශ්‍රාවක හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේකත් මේ උතුම් කටයුත්තත් එක්ක අත්වැල් බැඳගන්න. සංඝවාසයක් නැහැ එතන. හරි හැටි ස්වාමීන් වහන්සේලා බොහොම අසීරුවෙන් කටයුතු කරන්නේ. හරියට දාන වේලක් සකසා ගන්නට බොහොම අසීරුවෙන් උන්වහන්සේලා කටයුතු කරන්නේ. ඒ නිසා මේ ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහ විහාරස්ථානයේ මේ උතුම් කටයුත්තට එකතු වෙන්න ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තමයි අපි ගිණුම තිබෙන්නේ. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන මේ ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. ගිණුම් අංකය 84 79 43 85. ඒ ගිණුම් අංකයට මුදල් බැර කරලා එකතු වෙන්න විස්තර දැනගන්න කතා කරන්න 0777 980 62 37 0777 980 62 37 දුරකථන අංකය විහුත්තයි. ඒ වගේම ට්‍රැවල් නිතායතනය පිළිබඳවත් සිහිපත් කරලම වැඩසටහන නිමා කරනවා. ට්‍රැවල් නිතායතනය නොවැම්බර් මාසයේ උතුම් පින්කම් වෙනුවෙන් ඔබව දැන් තියාම එක්කගෙන යන්න, දඹදිව පුණ්‍ය භූමි කරා ඔබ රැගෙන යන්න කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ නිසා ට්‍රැවල් නිතායතනයත් එකතු වෙලා සුවපහසුවෙන්, ඒ වගේම ගෞරවණීය අවබෝධයෙන් යුතු වන්දනා ගමනකට දඹදිවට ඔබට පැමිණෙන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. සාධාරණ ගාස්තු, ඒ වගේම සියලු පහසුකම් සහ හොඳ කාර්යක්ෂම කාර්යමණ්ඩලයක් වගේම අවබෝධින් යුතු කාර්යමණ්ඩලයක් ඉන්නවනේ. ඒක තමයි වැදගත්. ඔවුන් මේ සෑම ස්ථානයක් පිළිබඳ හොඳ දැනුමකින් අවබෝධයකින් කටයුතු කරන නිසා හොඳ මඟ පෙන්වන්නේ කොලෙස ට්‍රැවල් නිතායතනය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. නොවැම්බර් මාසයේ පින්කම සඳහා යන, වන්දනාව සඳහා යන පින්නතුන්ට දැන් තියලම කතා කරලා ඒ සඳහා අවස්ථාව උදා කරගෙන තමන්ගේ ආසනය වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ අංකයට කතා කරන්න. 0112 863 363 0112 863 363 නැසෙනම් 07 67 163 872. ඒ ආරාධනාව කරමින් අපි අද වැඩසටහන නිමවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත් නෙත් අසපුව කවදත් අලුත් කාගෙත් නෙත්.
3: කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි ෆාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
7: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
9: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
10: නංගියා
9: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
10: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
9: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
10: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුණට පස්සේ මොකද කරන්න කියලා.
9: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
10: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
11: Net FM හතර වටේ. හතර වටේ.
2: කවදත් අලුත් කාගෙත් net.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
2: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
3: දුර්ති විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
4: MW ODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
0: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
5: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නෙත් FM රේඩියෝව සමග නෙත්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගහෙනවා කියලා අපි කූරගල ගොඩ නැගුවා. එවගේම ඔබට මතක ඇති තිස්ස මහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙනා එකතු වෙලා ගොඩනැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහා සෑය ගොඩනැගුවා. මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩනැගුවා වගේම ඔන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩබැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTT යුද සමයේ LTTA කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය ගොඩනගන්නට, ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේකම රකින්නට කැමති පිරිස විදිහට මේ පුදබිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677772514 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එවනම් අපි උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අපේ නමස්කාර පූර්වක පාදාභිහි වන්දනෙන් ආරාධනා කරනවා ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේට, පූජනීය වන්දනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම

උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේ අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම්මෝ සද්ධර්මානුශාසනාවේ පුණිවන්ත දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ මලගෙවත්ත පිටකටුවන කඹුරුපිටිය කියන ලිපිණේ පදිංචි රංජිත් වීරසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ පුණ්‍යවන්ත පිරිසක්. ඒ වගේම අංක 86 උයනපාර ලුණාව කියන ලිපිණේ පදිංචි සේපාලි මහත්මිය ඇතුළු පවුලේ පුණ්‍යවන්ත පිරිසක්. මෙන්න මේ පවුලේ දෙපිරිසකට එකතු වෙලා තමයි අද මේ උතුම්මෝ සද්ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරන්නේ. ඊට අපේ පින්වතුන් මේ මෙදිරි සංකීර්ණයට පැමිණිලා අද මේ උතුම්මෝ සද්ධර්මානුශාසනාව සජීවීවම ශ්‍රවණය කරමින් තවත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ ධර්මීය දාණය කරන්න අපේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඒක බොහෝම වටින කාරණාවක්. ඒත් අපේ පින්වතුන්ට අමතර පින් හුඟා කරගන්න පුළුවන්. ධර්මයේ කියලාමත් තියෙනවනේ පින්වතුනි, යමෙක් ධර්මදේශකයාණන් වහන්සේට ධර්මදේශනාවට ආරාධනාවක් කරනවනම් ඒ ආරාධනාව කරන පින පින්වතුනි කොහොමද කියන්නේ මහාකල් පටක් යනකම් පල දෙනවා කියලා. බණ අහන පිනවත් ධර්මයේ වඩන පිනවත් නෙවෙයි. අන් අයට බණක් අස්සවන පින නෙවෙයි. ස්වාමීනි, ඔබ වහන්සේ අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ 84,000 ධර්මස්කන්ධෙන් අංශු මාත්‍ර කොටසක් අපගේ නිවන් මඟ වැඩීම පිණිසම අපට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා කියලා යමෙක් ධර්මදේශකයන් වහන්සේට ආරාධනාවක් කරනවා නම් ඒ ආරාධනාව කරන පින පින්වතුනි කියලා තියෙන්නේ මහාකල්ප 8ක් යනකන් නොසිඳී පල දෙනවා කියලා. එතකොට යම් කිසි කෙනෙකුට අන්න ඒ පිනත් ධර්ම ශ්‍රවණය කරන තැනට ඇවිල්ලා දේශනාවට සම්බන්ධ වීමෙන් තවත් අතිරේක වශයෙන් කරගන්න පුළුවන්. ඒක සමහර ලාවට හුඟක් වෙලාවට ඉතින් දැන් මේ වගේ නාලිකාවක උනත් ධර්මදේශනාවකට සම්බන්ධ වෙලා ඉතින් සමහරුන්ට ඉතින් හැමෝටම හැකියාව නැහෙනේ මේ වගේ තැනකට ඉන්න. දුර බැහැර ඉඳලා එන කෙනෙකුට මේ වගේ තැනකට ඉන්න. ඒ වගේ ඉතින් අතිරේක වියදම් දරන්න වෙනවා. ඒක හැමෝටම කරගන්න අපහසුයි. හැබැයි කරගන්න පුළුවන්කම තියෙන කෙනෙකුට මම මේ කාරණාව සිහිපත් කරන්නේ, ඒකත් කරගත්තොත් තවත් අතිරේක පිනක් කරගන්න පුළුවන්. මොකද එතකොට හුඟා පින් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඒක ධර්මදේශිකාණන් වහන්සේට පවා පින්වතුනි ලොකු අනුග්‍රහයක්. දැන් අපිටත් හුඟා කාලවට පිරිසක් ඉන්න තැනක දේශනාවක් කරන විලාසයයි පිරිසක් නැති හොදකලාවේ තනිවම කරන දේශනාව අතර පින්වතුනි ලොකු වෙනසක් තේරෙනවා. සමහර ලාවට පිරිසක් මෙහෙම ඉදිරියේ ඉඳෙද්දි ඒ පිරිස සම්මුඛ කරගෙන දේශනාවක් පවත්වනකොට සමහර ලාට දේශනාවට අදාළ ධර්ම කරුණු බොහොම විචිත්‍රව අපට දේශනා වෙනවා. මේක අර හුදකලා පරිසරයක කරද්දී ඒක අර ඒ පිරිසක් ඉන්න තැනක කරනෝ වගේ වැටහෙන්නේ නැහැ.
දේශනාවෙන් නෑ. ඉතින් මං හිතන එක දේශනාවටත් ලොකු අනුග්‍රහයක්. ඉතින් අපි පිංගුතුන් ඔය හැම පිනක්ම කරගන්න අද දවසේ මේ ස්ථානෙට පැමිණිලා අද මේ දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් ඇතරම නිත්‍යපින් ගුවන් විදුලිය මේක රූපවාහිනී මාධ්‍යයක් හැටියට දැන් YouTube මාධ්‍ය ජාලයේ පවත්වාගෙන යමි. අපි පිංගුතුන්ට විශේෂ අනුග්‍රහයක් මේ මෙදිරිය හදලා දැක්වේ ඇත්තටම අන්නේ පින කරගන්න. මොකද අපිනුත් ඔය සමහල්ලාවට බාහිර දේශනාවන් වලට වැඩම කළාම ඒ සමහරු පින්වතුන් ඉල්ලීම් කරලා තිබුණා අපටත් ඇවිල්ලා බණට අහන්න පුළුවන් ද net නාලිකාවට කියලා. මොකද ලංකාවේ සමහර එහෙම නාලිකා ඒ පහසුකම සපයලා දීලා තියෙනවා. අපට net නාලිකාවටත් එහෙම ඉන්න පුළුවන් ද කියලා විමසලා තිබුණා. ඉතින් මෙන්න මේ අදහස් සියල්ල එකතු කරලා තමයි net නාලිකාවේ යාගිමිකංශයේ පිරිස මේ විනුවෙන් අවස්ථාව අපේ පින්වතුන්ට හදලා දුන්නේ. ඉතින් මෙතනට පැමිණලා දේශනාවට ආරාධනාව කළා. සජීවීවම බණ ටික අහලා ඒ වගේම දිස් විදිස් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ ධර්මයේ දාණය කරලා දේශිකයන් වහන්සේට වන්දනා කරලා හැම දීම කරගන්න පුළුවන් අවස්ථාවක් අපේ පින්වතුන්ට උදා වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ අපේ පින්වතුන් මේ ස්ථානෙට සහ සම්බන්ධ වුණා. එමනම් අපේ පින්වතුන්ට මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාව කරමින්ම අපි මේ දේශනාව ආරම්භ කරනවා. අද දවසේ මම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරා ගන්න කල්පනා කළා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සංග්‍රහ වෙලා තිබෙන සුමනා කියන සූත්‍ර දේශනාව. භාග්‍යතුන් වහන්සේ මේ සුමනා සූත්‍රයේ දේශනා කළේ සුමනා කියන රාජකුමාරිකාව මුල් කරගෙන. මේ සුමනා කියලා කියන්නේ කොසල් මහ රජුරුවන්ගේ දුවෙකුට. මේ පිංගතුනි රජුට දාවි ඉපදින්නේ මහා පුණ්‍ය කර්මයක් එක්ක. මොනතරම් පුණ්‍ය කර්මයක්ද කියලා කියනවනම් පිංගතුනි උපන්න දවසේ මුළු නගරෙම පිංගතුනි සමම්පිච්ච මල්වැස්සකින් පිරලා ගියාලු. ඒ තරම් මහා පුණ්‍ය බලයක් එක තමයි මෑ ඉපදුනේ. ඒ නිසාම තමයි රජු මෑට නම තැබුවේ සුමනා කියලා. මේ තරම් පුණ්‍ය බලයක් සහිතව උපදින්නේ පිංගතුනි කලින් ජීවිතයක කරගත්තු මහා කුසල කර්මයක ඉෂ්ට විපාකයක් හැටියට. ඒ මොකද්ද පින කියන්නේ? විපස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ පිංගතුනි විපස්සේ භාග්‍යතුන් වහන්සේට එක දිගටම බුද්ධ උපස්ථානය කළේ රටේ රජතුමා බන්දුම කියන රජතුමා. මොකද පිංගතුනි නුවණැත්තෙකුට බුද්ධ උපස්ථානය කියන එකේ වටිනාකම තේරුණාම ඒ කෙනා තව කෙනෙකුට උපස්ථාන කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ තරම් මේ භාග්‍යතුන් වහන්සේට කරන උපස්ථානයේ වටිනාකම දන්නගෙන බුද්ධ උපස්ථානය කරනවා. දැන් අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඒ වගේ පින්වතුනි හුඟා තැන් තියෙනවා බුද්ධ උපස්ථානය කරපු. දැන් ඔය ධාතු පරිනිර්වාණය වෙච්ච වෙලාවේ පින්වතුනි රාජ්‍යයන් නටක රජවරු වෙවිලා යුද්ධයකට පව එළඹුණානේ ධාතුන් වහන්සේලා බෙදාගන්න බැරුව. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේට පවා ඒ තරම් මිනිසුන්ගේ හිතේ කැමැත්තක් තිබුණා. මොකටද? උපස්ථාන කරගන්න. ඇයි බුද්ධ උපස්ථානෙට මේ තරම් කැමති? නුවණැත්තා ඒ බුද්ධ උපස්ථානේ ලබන පුණ්‍ය කර්මය මේ ලෝකේ අන් කිසිම පූජාවක් කළ ලබන්න බෑ. දැන් භාග්‍යතුන් වහන්සේට පූජ කරන දානෙන් ලැබෙන විපාකය මොන්න තරම්ද කියලා කියනවනම් පින්වතුනි අපේ ධර්මයේ උදාහරණයක් කියලා තියෙනවා. රතන සූත්‍ර අට කතාවේ වේලාම සූත්‍ර අට කතාවේ උදාහරණ දෙකක්. එතන කියනවා යොදුන් 10000ක භූමියක්. යොදුන් 10000ක භූමියක් පින්වතුනි මැනලා පෙන්වන්න බෑ. ඔක පෙන්වන්න පුළුවන් සිතියමකින්. කොහොමද කියනවනම් අපි පින්වතුන් බලන්න සිතියමේ ලංකාවට උඩින් ඉන්දියාව තියෙනවා. ඉන්දියාවෙන් පටන් අරගෙන බලන්න ඒ මහද්වීපය
සෝවියට් රුසියාව ඉස්පාඤ්ඤ කියන මෙන්න මේ පැත්තටම පැතිරිලා තියෙනවානේ ওই භූමිය. අන්නේ පැතිරිච්ච තනි මහ ද්වීපයට දීපේ තරම් විශාලයි යොදුන් 10000ක භූමියක්. පින්වතුනි ඒ තරම් විශාල භූමි පතේක පැතිරිලා තියෙන භූමියක් තරම් විශාල භූමියක් මිනිමෙ යොදුන් 10000ක් තරම් විශාල භූමියක් දෙර ඇසක් වගේ සමතල කරලා එක කෙළවරක ඉඳලා අනිත් කෙළවර දක්වා එකට එකක් ආසන ගෑවෙන පරිදි ආසන පනවන පේලි 10ක්. ඒ සෑම ආසනයකම වාඩි කරනව සෝවාන් ආර්යයන් වහන්සේලා. ඉවෙනිම ආසන පේලි පහක් පනවලා එහි වාඩි කරනව සකදාගාමි වහන්සේලා. ඉවෙනිම ආසන පේලි දෙකමාරක් පනවලා එහි වාඩි කරනව අනාගාමීන් වහන්සේලා. ඉවෙනිම ආසන පේලි එකමාරක් පනවලා එහි වාඩි කරනව රහතන් වහන්සේලා. ඒ වගේම ආසන පේලියක් පනවල එහි වාඩි කරනව රහතන් වහන්සේලා. පින්වතුනි මෙන්න මේ වගේ යොදුන් 10000ක සමතලා භූමියක් පිරෙන්න ආර්යයන් වහන්සේලාට යමෙක් දන් දුන්න කියලා හිතන්නකෝ. ඉච්ඡර ප්‍රමාණයකට දන් දුන්නත් එක සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් උදෙසා පූජා කරන දානින් ලැබෙන ආනිසංසයෙන් සොළොස් කලාවෙන් එක කලාවක් තරම්වත් පින්වතුනි ලැබෙන්නේ නැහැ. එතකොට හිතා ගන්න පුළුවන් නේද සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට පූජා කරන දානෙන් ලැබෙන විපාකයේ මොනතරම් මහත්ඵලයිද. අද අපේ පින්වතු බුදුරජාණන් වහන්සේට ආහාරයකින් සංග්‍රහයක් කරාන මල් ටිකක් පිදුවන යටත් පිරිසින් පාන වර්ගයක් කිරි වීදුරුවක් පැන් වීදුරුවක් පූජා කරාන අද අපේ පින්වතුන් හිතාගන්න යුදුන් 10000ක භූමියක් පිරින්න ආර්යයන් වහන්සේලා වඩම්වල දන් දුන්නත් දන් දුනට වඩා පින අද අපේ පින්වතුන් කරගත්ත කියලා. බුද්ධෝපස්ථානී පින පින්වතුනි ඒ තරම්ම ලැබෙනවා. ඒකයි කියලා තියෙන්නේ කිසිම ශ්‍රාවකේකට කිසිම දෙනෙක් කෙනෙකුට දීලා ලබන්න පිනක් ලබන්න බෑ එච්චර පින් කළා. නමුත් අපේ විවහාරේ නම් වැරදි දහම් කතාවක් පැතිරෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවන්ට දෙනවටත් වඩා ආනිසංස ලැබෙනවා කියලා සාංගික දානය දුන්නා. අපි පිටු අහලා තියෙන සමානට සාංගික දානේ දෙන ගෙවල්වල කියන බණ කතාවල කියනවා බුදුහාමුදුරන්ට දෙන දාන්නට වඩා ආනිසංස ලැබෙනවල මොන දාණයටද සාංගික දානයක් දුන්නා. ඉතින් ඕක ওই සමහර හාමුදුරන් වහන්සේලා ඒක වරදවාගෙන තීරණ ගන්න තියෙන අර දක්ඛින විභංග සූත්‍රයේ මහා ප්‍රජාපති දේවිය පූජා කරපු චීවර දාණය. එතනදී බුදුහාඳුර කියනවානේ මේ සංඝරත්නයට දෙන්න කියලා. ඒක අට කතාවෙම කියලා තියෙනවා පින්වතුනි. සංඝරත්නයට දෙන්න කියන්නේ මේ බුදුහාමුදුරට දෙනවට වඩා වැඩි ආනිසංසයක් ලැබෙන නිසා නෙවෙයි. බුදුහාමුදුර තමන්ට ලැබිච්ච එක නැවත ප්‍රජාපති ගෞතමීට දෙනව තවත් විනා කරගන්න ඕන කමට. තද බුදුහාමුදුරන්ට පූජා කළ ලබන පිනයි මහා සංඝරත්නයට ලබල පූජා කරන පිනයි දෙකක්නේ. ඒ පින් දෙකම කරගන්න ඕන නිසා තමයි භාගතුන් වහන්සේ ප්‍රජාපති දේවිට ඒ අනුග්‍රහය දැක්වේ. හැබැයි ඒක බුදුහාමුදුරට දෙනවට වඩා නිසංසයක් මේ සංඝරත්නයට දෙන නිසා ලැබෙන නිසා නෙවෙයි. දැන් කියලම තියෙන පින්වතුනි බුදුරජාණන් වහන්සේට දෙන එකට වඩා ආනිසංස ලැබෙන දානයක් මේ ලෝකේ නැහැ. නුවණ තියෙන කෙනා ඕක දන්න නිසා බුද්ධෝපස්ථානය කරන්න ඉඩක් ලැබුණොත් ඒක ආයේ තව කෙනෙකුට පින් උතුණි අඩුගානේ සම්බන්ධවත් වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ පින කරගන්න. ඒකයි නුවණැත්ත බුද්ධෝපස්ථානට ඔච්චර කැමති. ආන් ඒ නිසා තමයි අපිට නිතරම කියන්නේ අපේ පින් උතුන්ට පොළුවන්නම් වසරකට එකවරක් හරි තවත් හැකියාවක් තියෙනවා නම් වසරකට දෙතුන් වතාවක් හරි පොළුවන්නම් මාසයකට වරක් හරි නැත්නම් සතියකට වරක් හරි නැත්නම් දවස ගානේ හරි කමක් නැහැ ජීවිතේ නිවැරදිව ජීවමාන තථාගතයන්න් වහන්සේට දිනෝ වගේ භාගතුන් වහන්සේට දන් වේලා පූජා කරන්න ජීවිතේ ඒක කොහොම හරි කරගන්න මොකද පින්වතුනි ආය සංසාරේ අපට කවදා මේ වගේ බුද්ධ ශාසනයක මිනිසත් බවක් ලැබෙයිද කියන කාටද කියන්න පුළුවන් අපට ඒක කියන්න බෑ මොකද
සංසාරයේ බුද්ධෝත්පාද කාල අතිශයම දුර්ලභයි. බුද්ධෝත්පාද කාල දුර්ලභයි වගේම තමයි පින්වතුනි මිනිසත් බව ලබන එකත් දුර්ලභයි. හැබැයි ඔබේ ප්‍රශ්නේ තමයි ඒ බුදු කෙනෙක් උපන්න කලෙකම මිනිසත් භාවයක් ලබනවා කියන එක කොච්චර දුර්ලභයිද? ඒ නිසා අපට අද දෙකම ලැබිලා තියෙනවනේ. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය භවයක් අපි ලබලා තියෙනවා. එහෙනම් අපට ආය අනාගතේවත් ලැබෙන ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් නොතිබුණත් දැන් අපට ඒ පින කරගන්න පුළුවන්. ආන් ඒ නිසා අපේ පින්වතුන් ඒ පින කරගන්න බලන්න. මොකද ඒක හරිම වටින දෙයක්. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් අද දවසේ මම මේ සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේට ඒ තරම්ම පින්වතුනි මිනිස්සු කැමති බුද්ධ උපස්ථාන. දැන් මේ රජතුමා වුණ බලන්නේ කොහොමද දන්නවද දන් දුන්නේ? රජතුමා පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ ගන්ධකුටිය ළඟ ඉඳලා තමන්ගේ මාලිගාව දක්වා කිහිරිලීයෙන් පවුරු දෙකක් බැඳා. බැඳලා ඊ මැද තනකොළ වවලා ගස් හිටුවලා මල් පඳුරු තබලා අලංකාර කළා. ඒ මැදින් සුදු වැලි අතුරල පාරක් ඇදුවා. දැන් බුදුරජාන් වහන්සේව ගන්ධකුටින් ඒ වැලි මාවත දිගේ රජමාලිගාවට වඩම්මලා දන්වල දවලා ආයිමත් භාගතුන් වහන්සේව නැවතත් ගන්ධකුටියට වඩම්මනවා. ওই විදියට රයිතුමා පින්වතුනි අවුරුදු 7යි මාස 7ක් දන් දුන්නා. පින්වතුන් දන්නවද කිසිම කෙනෙකුට ඒ දාණයට සම්බන්ධ වෙන රජුරු ඉඩක් දුන්නේ නැහැ. ඒ තේරෙනවා නේද? බුද්ධෝපස්ථානයේ වටිනාකම රජුරුවන්ට කොහොමද වැටහිලා තියෙනවද? දැන් මිනිස්සුත් පින්වතුනි ඕක බලන් හිටියා. දැන් මුලින් නම් ඉතින් මිනිස්සු ටිකක් උපේක්ෂකව හිතුවා කමක් නැහැ ඉතින් රජතුමා අද දාණේ දුන්නට හෙට ඉඳලා අපට දන් දෙන්නේ දේවි. තව සමහරු හිතන්න ගත්ත නෑ මේ සතියෙම දීලා ඊළඟ සුමානේ දීලා අපට දන් දෙන්නේ දේවි. තව සමහරු හිතනවා නෑ මේ මාසෙම දීලා ඊළඟ මාසෙ ඉඳලා අපට දන් දෙන්නේ දේවි. තව සමහරු හිතනවා නෑ මේ අවුරුද්දෙම දීලා ඊළඟ අවුරුද්දෙ ඉඳලා අපට දන් දෙන්නේ දේවි. දැන් මිනිස්සුත් බලන් ඉන්නවා රජුරෝ දන් දෙනවා. රජ්ජුරුව නතර කරන්නෙත් නැ මිනිස්සු ගිහිල්ලා ඉල්ලන්නෙත් නැ. දැන් මිනිස්සුන්ටම කල්පනා වුණා ඉතින් දැන් රජ්ජුරුව දන් දෙන එක අපට අවස්ථාවක් දෙන පාටක්වත් තියෙන්නේ. ඒ නිසා මිනිස්සු මොකද කළේ? කට් පිරිසත් එක්ක එකතු වෙලා සේනාධිපතිතුමාගේ ළඟට ගිහලා මේ කතාව කිව්වා. මොකද සේනාධිපතිතුමාත් එක්කත් කියන්න කලින් මිනිස්සු කතා වෙනවා බලන්නකෝ අපේ මේ මහරජ්ජුරුවන්ගේ තියෙන ආත්මාර්ථකාමීකම. දැන් අවුරුදු කීයක්ද අපට එක දවසක් මේ අතකින් බුදුහාමුදුරුවන්ට දන් හැන්දක් බෙදන්න තබා අත් දෙක එකට එකතු කරලා ඒ බුදුහාමුදුරට වඳින්නවත් අවස්ථාවක් දුන්නද බලන්නකෝ. බුදුන් බුදු වුණත් හරි අපි ඇස් දෙකටවත් බුදුහාමුදුරු දැකලා නැහැ. රජ්ජුරුවම තනි වස්තුවක් වගේ අයිති කරගෙන දන් දෙනවා. මොකෝ රජ්ජුරුව උච්චර පින් කරගන්නේ මොකෝ රජුමලාම විතර දපා යන්නේ. මොකද රජුට විතරද අපාය බය තියෙන්නේ? අපටත් අපාය බය තියෙනවා. අපිත් පින් කරගන්න ඕන රජු විතරක් නෙවෙයි. මේක බලන් ඉඳලා හරියක් නැහැ කියලා සේනාධිපතිතුමාට ගිහින් කිව්වා. කියන්නේ සේනාධිපතිතුමාට අපට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. හැබැයි මේ ප්‍රශ්නේ සාමකාමීව විසඳලා දුන්නේ නැති වුණොත් අපි රජුරුත් එක්ක යුද්ධ හරි කරලා මේ අවස්ථාව ගන්නවා කිව්වා. දැන් ඔහොම කියද්දී සේනාධිපතිතුමා කියනවා හරි හරි. උඹලා කලබල වෙන්න එපා. මම මේක විසඳලා දෙන්නම්. හැබැයි තින් එහෙමයි කියලා මේක මට නිකන්නම් කරලා දෙන්න බෑ කිව්වා. ඒතර මිනිස්සු අහනවා මොනවද ඕනේ? පිංගුතුනි හිතන්නේ මොනව ඉල්ලන්නේ නැද්ද? සල්ලි ඉල්ලන්නේ නැද්ද? ධනෙ ඉල්ලන්නේ නැද්ද? මොනවද ඉල්ලන්නේ නැද්ද? සේනාධිපතිතුමා කියනවා මට මොනවත් එපා. මට දෙන්න කිව්වා බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරන්න නුඹලට අවස්ථාව ලැබුණම ඒ පළවෙනි දාන වාරිය මට දෙන්න කිව්වා. නුඹ බලන්න ඉල්ලපුදී. නුඹ බලන්න නුවණැත්තට ඉල්ලන්නේ හිතෙනදී. දැන් ওই කතාව කියද්දි මට තව එකක් මතක් වුණා. පින්තුනි මේ ගුත්තිල ජාතකය. ගුත්තිල ජාතකයේ තෝය වගේම තැනක් තියෙනවා. දැන් ගුත්තිල ජාතක අපේ පින්වතුන් හොඳින් දන්න කෙනේ ජාතකයක් නේ.
ගුත්තිල පඬිතුමයි මෝසලේ අතරේ අර තරගයක් තිබුණානේ. ඉතින් මෝසල කියන්නේ ගුත්තිල පඬිතුමාගේ ඉගෙනගත් ශිෂ්‍යයා. ඒතකොට ශිෂ්‍යයා වෙච්ච මෝසල ගුත්තිල පඬිතුමාව පරද්දවන තරගයක් තිබුණා. ඉතින් ගුත්තිල පඬිතුමා මේකට කලකිරිල ගියා කැලේට. ඔවිලන් ශක්‍රදේව ඇවිල්ලා උදව් කරන්නේ. යන්න ගිහිල්ලා ස්වාමීනි මං කියන විදිහට තරග කරන්න කියලා ශක්‍රදේව උපදෙස් දුන්න ගුලි තුනක් දීලා ඒ උපදේශයට අනුව ගිහිල්ලා ගුත්තිල පඬිතුමා තරග කරද්දී මෝසලේ පෙරදුනා. ශක්‍රදේව දෙව්ලොවට ගිහිල්ලා තමන්ගේ පරිවාර දිවි ස්ත්‍රීන්ට කියනවා මනුස්ස ලෝකේ ඉන්නවා මේ වීණා වාදකේ එතුමා වීණා වාදනය කරන විදියට මధుරෝ වාදනය කරන්න අපේ මේ දිවි ලෝකේ ගාන්ධාරවිතුපත් බෑ කිව්වා. දැන් ඔහොම වර්ණනා කර කර කියද්දී අර දෙව්දුවරුන්ට ඉවස ගන්න බෑ දැන් මේ වීණා හඬ අහන්න. මේ සක්‍ර දෙවියන්ට පෙර ඇත්ත කරන ඉතින් ස්වාමීනි ඒ හඬින් අපේ දෙසවණුත් පිනවන්නකෝ. අපටත් ඒක අහන්න දෙන්නකෝ කිව්වා. ඉතින් සක්‍ර දෙවිය කලේ මාතලේ දිව්‍ය පුත්‍රයා යවලා මහ බෝසතාණන් වහන්සේව දෙව්ලොවට එක්කරගෙන ගියා. ගියාම ඉතින් අර දෙව්දුවරු වට කරගෙන ඒ දෙව්දුවරු මහ බෝසතාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේව මේ දෙව්ලොවට ගෙන්නෙවි අපි. වෙන මොකකටවත් නේ ඔබ වහන්සේගේ මధుර වීණා හඬ අහන්න කිව්වා. අපට වාදනය කළ පෙන්වන්න කිව්වා. ඊටර බෝසතාණන් වහන්සේ හරි පුදුම කතාවක් කිව්වා. බෝසතාණන් වහන්සේ කියනවා මේ වීණා වාදනය කියන්නේ මගේ රස්සාව. මම මේ වීණා වාදනය කළා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මට මේ වීණා වාදනය නම් නිකන් කරන්න බෑ කිව්වා. ඒ කියන්නේ මොන හරි ඕනේ කියලා මේ කියන්නේ. එතකොට දෙව්දුවරු අහනවා ස්වාමීනි කීයක් ඕනද? ඔබ වහන්සේ ඉල්ලන ගාන 10 ගුණයකින් 100 ගුණයකින් 1000 ගුණයකින් වැඩි කරලා අපි දෙන්න. මෙනික් වලින් ඕන මෙනික් වලින් දෙන්නම්, රත්තරන් වලින් ඕන රත්තරන් වලින් දෙන්නම්, රිදීෙන් ඕන රිදීෙන් දෙන්නම්, සප්ත රත්නෙන් ඕන සප්ත රත්නෙම දෙන්නම් කිව්වා. ඒ ගැන කුකුසක් ඇති කරගන්න එපාකු මොනවද උනේ හවා. ඒකට හේතුනේ මොනවද ඉල්ලන්නේ නැත්තේ? කීයක් විතර ඉල්ලන්නේ නැද්ද? පින්වතුනි මහ බෝසතාණන් වහන්සේ කිව්වා නෑ මට ඕවයිපා. ඕවමට ඕන තරම් මනුස්ස ලෝකේ තියනවා කිව්වා. මට දෙන්න කිව්වා මම ළඟ නැති නුඹල ළඟ තියෙන දෙයක්. අහනවා ස්වාමීනි මොනවද අපි ළඟ නැති අපි ළඟ තියෙන ඔබ වහන්සේගේ ළඟ නැති දේ? වෙන මොකක්වත් නෙවෙයි. මට කියලා දෙන්න කිව්වා නුඹල මේ දෙව්ලොව දෙව්දූවරු හැටියට ඉපදුනේ මනුස්ස ලෝකයේදී මොන පින කරගෙනද කියලා දෙන්න කිව්වා. ඔන්න බලන්න ඉල්ලපු දෙ. ඉල්ලුවේ මොකද්ද? මනුස්ස ලෝකයේදී මොන පින් කරගත්තු නිසාද නුඹලා මේ දෙව්ලොව ඉපදුනේ කියලා මට කියලා දෙන්න කිව්වා. එතන කියනවා දෙව්දූවරු 37 දෙනෙක් තම තමන් කරගත්තු පුණ්‍ය කර්ම ටික මහ බෝසතාණන් වහන්සේට කියලා දුන්නලු. මොකටද? වීණා වාදනයට ඕන් ඕක තමයි වියදම. ඕක තමයි අය කරේ. බලන්න පිංගුතුනි නුවණ නැත්ත මේ ලෝක හොයන දේවල්. හැබැයි පිංගුතුනි අනුවණේ කොහමද? අනුවණේ නම් කරන්නේ පිංගුතුනි පිනක් කරගන්න තැනකට ගිහිල්ලා වුණත් බලන්න කීයක් කර හොයාගන්න අවස්ථාවක් ලැබුණත් ඒ අවස්ථාව මග හැරගන්න නැතුව ඉන්නේ. පිනක් කරගන්න ඉඩක් ලැබුණා ඒ අවස්ථාව මග හැරගන්න නැතුව තමයි ඉන්න බලන්නේ. ඒකෙන් කොහොම හරි ප්‍රයෝජනෙ ගන්න තමයි බලන්නේ. ඒ කියන්නේ පින්වතුනි මිනිසුන්ගේ හැටි එහෙමයි. අනුවණිය එහෙමයි පින්වතුනි. කොහොම හරි බලන්නේ කීයක් හරි හොයා ගන්න. ඉතින් ඒක පින්වතුනි සාමාන්‍යයෙන් අනුවණිය හිතන විදිය. හැබැයි නුවණැත්ත හිතන්නේ එහෙම නෙවෙයි. නුවණැත්ත ඊට වඩා වෙනස් විදියකට දකිනවා. දැන් සමහර ලාට ඔය අපි හුඟක් වෙලාට දැකලා තියෙන පින්කම් කරන තැන්වල පව එහෙම උදවිය හොඳට ඉන්නවා. මට එක කියද්දි මතක් එන්නේම පින්වතුනි නිතරම ওই බණ කොටස කියද්දි මතක් එන්නේම ලංකාවේ මේ පිරිකර විකුණන මුදලාලිවරු. අපි පින්වතුන් බලන්නකෝ අපේ ලංකාවේ මේ ශ්‍රාවකයන්ගේ සද්ධාවට කරලා තියෙන හානිය. බලන්නකෝ අපි පින්වතුන් ওই පිරිකරවල වලට දක්වන වියදම. අනිත් එක ප්‍රතිඵලයක් තියෙන පිරිකරද බලන්නකෝ. සෑහෙන මුදලක් කියනවනේ පිරිකරකට. ඇත්තටම පින්වතුනි සමහර අය පිරිකර ගත්තම එහෙම වටින්නේ නැහැ.
අපි ඉතින් දායකයෝ තියෙන මෝඩකමට ඉතින් ඔය ලියලා බලන්නේ නැහැ, පරීක්ෂා කරලා බලන්නේ නැහැ, ගාන කියපුව ගමන් උස්සක නෑරගෙනලු පූජා කරනවා. ඌ ඉතින් ඇත්තටම පූජා කරන ගේ වැඩකුත් නැහැ. ඉතින් නමුත් ඉතින් ඒ වියදම ගත්තනම් හොඳ අටපිරිකර දෙකක් හදා ගන්න පුළුවන්. නිකන් සමහර මේ කාලේ ওই ව්‍යාපාරිකයෝ කරලා තියෙන මොහේ බොරුවක් තමයි අර වෙනද පූජා කරපු අටපිරිකර. අර පොඩි කූඩේක දාලා තව ගාණ දෙගුණයකින් වැඩි කළා. මේ වැල් වලින් හදන කූඩේක දාලා ඒක තව ගාණ දෙගුණයකින් වැඩි කළා. ඉතින් මිනිසුන්ට ඉතින් අර වගේ බොහෝම ඉතින් මවල පෙන්නකොට ඉතින් මිනිසු රැවටෙනවා. නම අටපු දෙක රැයි ගත්තොත් ගාති යුතු කිසිම අංගයක් නැහැ. ඉතින් මට හිතෙනෙ මේ ඉතින් මේ මිනිසුන්ට කොච්චර පව් කරගන්නවද නේ? සංසාරේට මොනතරම් පාප කර්මයක්ද කරගන්නේ මේ මිනිසුගේ සද්ධා විනාශ කළා. ඉතින් මේ වගේ සමහර පින්වතුනි මේ පිනක් කරගන්න අවස්ථාවක් ලැබෙන තැනක වුණත් බලන්නේ මේ ජීවිතේ කොහොමද සුවපත් කරගන්නේ. හැබැයි නුවණැත්තා පිනක් කරගන්න ඉඩක් ලැබුණොත් හොයන්නේම මොකද්ද? පින කරගන්නේ කොහොමද? එතන ලෞකික ලාභේ නෙවෙයි බලන්නේ. මොකද ඇයි නුවණැත්ත ලෞකික ලාභයට හිත යොමු කරන්නේ නැත්තේ? නුවණැත්ත දන්නවා මේ ජීවිතේ මම මොනතරම් හරි හම්බ කළා කවද හරි දවසක මම හදපු ගේදොර කොයිතරම් මුසමාලිගාවක් වුණා, මම ගත්තු වාහනේ මේ ලෝකයේ තියෙන වටිනාම වාහනේ වුණා, මගේ ළඟ තියෙන මුදල් මේ ලෝකයේ තියෙන අංකිකේම ධනපතියගේ තරම් මුදල් තිබුණා. කවද හරි දවසක දවසක් උදා වෙනවා අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. නුවණැත්ත දන්නවා මේ සියල්ල අතහැරලා යන්න දාල යන්න වෙන දවසක් මට උදා වෙනවා. හැබැයි එදාට මම මේ ලෝකෙන් යනකොට මට අරගෙන යන්න තියෙන්නේ මොනවද? මම රැස් කරගත් කුසල කර්ම විතරයි. ඒනුත් නුවණැත්ත දන්නවා මම මේ ජීවිතේ රැස් කරගන්න කුසලයේ නෙමෙති මග වියදම විතරයි මට මතු ජීවිතවලට උපකාරයක් වෙන්නේ. මට මතු ජීවිතේ සූපපත් කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා නුවණැත්තා පිනක් කරන්න ඉඩක් ලැබිච්ච වෙලාවක ලෞකික පංචකාමයට වඩා සසර ගමන ගැන හිතලා පින්වතුනි පින රැස් කරගන්නේ. මිනිස්සුකුවම සේනාධිපතිතුමා අපට අවස්ථාව උතුමාට දෙන්න පුළුවන් කියලා සේනාධිපතිතුමා රජුරුන්ගේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කතා කරා. රජුරුන්ගෙන් ඉතින් කියපු ගමන් කැමති වුණේ නැහැ. රජුරු කිව්වම දෙන්න බෑ කියලා මේ අවස්ථාව රජු සේනාධිපතිතුමා කියනවා, දේවයන් වහන්සේ එහෙම කියන්න එපා. මිනිස් ඔබතුමාත් එක්ක යුද්ධ කළා හරි මේ අවස්ථාව ගන්න එක ඔය ඉන්නේ. ඒ වෙලාවේදී රජතුමා කියනවා, රජතුමා යුද්ධයට වුණත් බය වුණේ නැහැ. නමුත් සේනාධිපතිතුමා කියනවා, දේවයන් වහන්ස මේ ප්‍රශ්නේ දුපතුමා කාත් එක්කද යුද්ධ කරන්නේ? මොකද සියලු සේනාව ඉන්නේ ජනතාවගේ පැත්තේ, මමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ. එහෙම කිව්වෙන් පස්සේදී ඔන්න රජුරෝ කැමති වුණා බුද්ධෝපස්ථානයට මිනිසුන්ට අවස්ථාව දෙන්න. ඊට පස්සේදී තින් ඔන්න රජතුමා සේනාධිපතිතුමාගෙන් ඉල්ලන, හොඳයි මං අවස්ථාව දෙන්න, හැබැයි මම මේ දුන්නු විදිහට තව අවුරුදු 7ක් දන් දෙන්න ඕන. සේනාධිපතිතුමා වෙච්චර කල්ලන් ඉන්න බෑ. ඊට අවුරුදු 6 ඒත් බෑකෝ. ඔහොමම අඩු කළා පින්වතුනි දවස් 7කට. ඉතින් සේනාධිපතිතුමා කිව්වා, හා කමක් නෑ මහරජ, එහෙනම් තව දවස් 7ක් දන් දීලා අපට බුද්ධ උපස්ථානට අවස්ථාව දෙන්න කිව්වා. ඉතින් රජතුමා එතන කියනවා, පින්වතුනි අවුරුදු 7ක් වියදම් කළා දෙන්න තිබිච්ච ධනියලු දවස් 7කින් වියදම් කළා දුන්නේ. හරියට නිකන් කොසල් රජුරුවන්ගේ අසදෙස මහා දානේ වගේ ඔය දවස් 7 තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් දවස් 7ක් දන් දීලා ඊට පස්සේදී තින් ඔන්න ජනතාවට බුද්ධ උපස්ථානට අවස්ථාව ලැබුණා. ඒකිනුත් පොරොන්දු වෙච්ච පරිදි පළවෙනි දාන වාරිය අයිති කාටද? සේනාධිපතිතුමාට. ඉතින් සේනාධිපතිතුමත් මොකද කළේ? ආයේ තින් කවදා Tamanට බුද්ධ උපස්ථානට අවස්ථාවක් මේ මිනිසුන්ගෙන් ගන්න ලැබෙයිද කියන දන්නේ නැහැ. ඒ මිනිසුන් දැන් අවුරුදු ගානක් බලන් ඉඳලානේ දැන් මේ දන් දෙන්නේ. කවද මේ අවස්ථාව ලැබෙයිද කියන දන්නේ නැහැ. ඒ නිසා
කරන එක ආය අවස්ථාවක් ලැබුණත් නොලැබුණත් මේ කරන එක මුළු සංසාරෙටම උපකාරයක් කරගන්නේ විදිහට කරගන්න ඕන කියලා හිතලා සීනාතිපුත්තුමා දාන සැලසුම් කරා. කොහොමද සැලසුම් කරේ? තමන්ගේ දානට කිසිම කෙනෙකුට සම්බන්ධ විදිහට මුළු පින්කමම වින්නතුයි තනියම කරා. ආයි තවත් කාටවත් අවස්ථාව දුන්නේ නෑ. සේනාධිපතිතුමා කළේ මොකද්ද? ඒකට දානශාලාවක් හදලා දානශාලා වටේට ආරක්ෂකයෝ දැම්මා. ඒ කියන්නේ සේනාධිපතිතුමාගේ දානට තව කාටවත් සම්බන්ධ විදිහට ඉඩ දෙන්නේ නැතුව. මට හිතෙනවා පින්වතුනි මේ කොටසත් අපේ පින්වතුන්ට කියලා දෙන වටින තැනක් කියලා. ඒ තමයි පින්වතුනි දැන් ඔය මේ අපිත් පින්කම් කරද්දි මෙන්න මේ සිතුවිල්ලෙන් පින්කම් කරන එක වටිනවා. ඒ තමයි ජීවිතේ පින්වතුනි මොකක් හරි පිනක් කරද්දි ඒ පින කරන වෙලාවේ හිතන්න මේ තමයි මගේ ජීවිතේ මම කරන අන්තිම පින්කම කියලා. අපේ පින්තුන් දෙන දානයක් දෙද්දි හිතන්න මේ තමයි මගේ ජීවිතේ මගේ අතින් දෙන අන්තිම දන් හැන්ද. බණක් අහදි හිතන්න මේ තමයි මගේ දෙසවන් වලින් මං අහන අන්තිම බණ. සිල් රකින්න දවසට හිතන්න මේ තමයි මගේ ජීවිතේ උපෝසතිය සමාදන් වෙන අන්තිම දවස කියලා හිතලා කරන්න. ඇයි දන්නවද? ආයි ඊළඟ වාරේ කවුද දන්නේ පිනක් කරගන්නකම් අපි ජීවත් වෙද කියලා? ජීවත් නොවුනත් කාටද පින්ඔතන අපේ මේ ජීවිතේ පිළිබඳව ස්ථිර සහතිකයක් දෙන්න පුළුවන්? අපේ අතපය හතර හොඳට තියෙනවා. කාටද කියන්න පුළුවන්? ඉනිම් පහළ පණ නැති වෙන්න පුළුවන්. බෙල්ලෙන් පහළ පණ නැති වෙන්න පුළුවන්. බලන්නකෝ අද කාලේ කොයිතරම් මිනිස්සු ආරංචි වෙනවද? අංශභාගය හැදුණයි කියයි, කතා කරගන්න බැරි වුණා කියයි, සුව කරගන්න බැරි ලෙඩක් හැදුණා කියයි. මොනතරම් ප්‍රශ්නද බලන්නකෝ. අනික් එක තමයි පින්වතුනි බලන්නකෝ, දැන් කාටද කියන්න පුළුවන් ඊළඟ වාරේ පිනක් කරගන්නකොට තමන්ට මේ තියෙන වගේ ධනිය තියෙද කියලා? එහෙනම් මේ වතාවේ පිනක් කරගන්න ඉඩක් ලැබුණොත් ඒ පින පින්වතුනි නතර කරන්න එපා. පින කොහොම හරි කරගන්න බලන්න. මොකද ඊළඟ වතාවේ ඊළඟ වාරේ පින්කම කරන්න ලැබුණොත් කරන්න. නමුත් මේ වෙලාවේ කරන අන්තිම එක කියලා හිතාගෙන ඒක හරි වටින සංකල්පයක්. දැන් සේනාධිපතිතුමා දැන් මේ දානි සෝදානම් කරද්දී ওই කාලේ ওই නගරෙ හිටියා පින්වතුනි නගර ප්‍රධානී. ප්‍රධානී දැන් මේ වෙනකොට නෑ, මැරිලා. නමුත් ඒ ප්‍රධානීගේ බිරිඳ එදා කල්පනා කරා මගේ සැමියා හිටියනම් අදේ සැමියානේ අද මේ දානි දෙන්නේ. එතකොට දුවත් එක උක කියද්දි අඬනකොට දුව කියනවා, ඉතින් අම්මේ අපි මේ දානි දෙමු. අම්මා කියනවා කොහොමද දුවේ යන්නද දානශාලාව ළඟට යන්නවත් අපට අවසර නෑ. දුව කියනවා අම්මේ ගැන බය වෙන්න එපා, මම දින විදිය ගැන බලා ගන්නම් කියලා. මේ මොකද කලේ? දියනොමසු කිරිබතක් හදලා දියනොමසු කිරිබත කහවණු ලක්ෂයක් වටින රත්තරන් පාත්‍රයකට දාලා රන් පිණිකි බහලා ඒ රන් පාත්‍රයේ පිංගුතුනි සුමන සමන් මල් වලින් හදපු මල් කලබක් මැදින් තියලා තවත් මල් කලබක් උඩින් තියලා ඒක වහගෙන මල් කලබක් කලගෙන ලීලාවෙන් දානශාලාව ළඟට ගියා. යනකොට ආරක්ෂිනිලාරි මේව නතර කරලා යන්න දෙන්නේ බෑ කිව්වා. ඇයි යවම දන්නේ නැද්දවද සේනාධිපතිතුමාගේ දානේ වාරනේ? අද සේනාධිපතිතුමා හැරෙන්නේ කාටවත් දන් දෙන්න ඉඩ දෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ වෙලාවේදී මෑ කියනවා, දැන් එතකොට ওই කියන විදිහට අපිට බුදුහාමුදුරන්ට අද දවසේ මල් ටිකක්වත් පූජා කරගන්න බැරිද? දැන් මල්ලම් පූජා කරගන්න පුළුවන්, කො දන් විතරේ කො දෙන්න බැරි. එතකොට අර ටික උස්සගෙන අහනවා, දැන් එතකොට නුඹට පේන්නේ මගේ ඇති මොකක් තියෙන වගේද? මල් තියෙන වගේනේ. එහෙනම් ඉතින් මාව නවත්තගත්තේ මට යන්න දෙන්න කිව්වා. ඉතින් ආරක්ෂක නිලධාරී යන්න දුන්නා.

මේ සුමන සමන් මල්පිදූ බලෙන් නිවන් දකිනකම මට සුමනා කියන නාමයම ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. ඉතින් ඒ තමයි මේ සුමන. මම මෙතෙන් පටන් උපදින හැම භවයකම දෙව්ලොව ඉපදුනාම උපන්න දවසේ ධන මඩල පිරෙන කම්ම පිංගුතුනි මහ සමන් පිච්ච මල් වැස්සක් වැස්සලු. එන මේ පිංගුතුනි මනුලෝ උපදිනකොට උපදින දවසේම පිංගුතුනි සමන් පිච්ච මල් වැස්සක් වහිනවලු. ඉතින් එදත් කොසල් රජුරන්ට දාව උපදිද්දි ආන් එහෙමයි. මේ අවුරුදු 7 සෝවන් වුණා. කොමාරි ওই කාලේදී මේ රජුරවන්ට දාව තවත් මහේෂිකාවකට පුතෙක් ලැබෙනවා. පිංගුතුනි මේ පුතා උපන්න දවසේම ඒ මහේසිකාවට උපස්ථාන කරපු දාසියට පුතෙක් ලැබුණා. එකම දවසේ උපන්න දරු දෙන්න නිසා මේ දෙන්නව තැබුවා එකම තැන. රජුගේ පුතා සිරියහනක තැබුවා, දාසියගේ පුතා ඒ සිරියහනෙම බිම පොල්කොළ පැදුරක නිදි කෙරෙව්වා. මේ දෙන්නම කවුද කියනවනම් මේ දෙන්න කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මහණ වෙලා හිටපු දෙපළා. තංගේ බුදුහාමුදුරන්ගේ ශාසනේ ඉතාම හොඳි. සම සද්දා, සම සීල, සම ප්‍රඥා වඩපු දෙපළා. ඉතාම හොඳි ධර්මයෙන් ප්‍රගුණ කරාට එක නමක් දායකෙක් අනිත් නම දායකෙක්. එක නමක් කරන්නේ තමන්ට ලැබිච්ච පිණ්ඩපාතය. පිණ්ඩපාතේ වඩින්න බැරි ගිලන් භික්ෂුන් වහන්සේලාට පිළිගන්වල තමයි වලදන්නේ. අනිත් නම තනියම ගිහිල්ලා තමන්ට ප්‍රමාණවත් වෙන දාන් ටිකක් පින්නපාතේ කරගෙන ඇවිල්ලා තනියම වලදල වැඩ ඉන්නවා. නමුත් ඉතින් දන් දෙන හාමුදුරුව හැමදාම අර නොදෙන හාමුදුරන්ට කියනවා ආයුෂ්මත්තුනි ඔහොම තනියෙන් වලදන් නැතුව දීල වලදන්න පුරුදු වෙන්න. මොකද දෙන්න දෙන්න අපට සංසාරයේදී ඒ දානි අපගේ ගමනට ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා දන් දෙන්න කිව්වා. නමුත් අර හාමුදුරුව කියපු කතාව තමයි ස්වාමීනි මිනිස්සු නිකන් දෙන පළියට මට හිතෙන්නේ නැහැ කෝ වැඩිපුර ගන්න. මම ඒ නිසා කරන්නේ මට සෑහෙන ප්‍රමාණයක් විතර පින්දපාතේ කරගෙන වළඳනවා කිව්වා. හොඳ උපදේශයක් ලැබුණම කිව්ව කතාව බලන්න. කොහොම හරි තින් දන් නොදී ඉඳලම ওই දින්න මැරුණා. අපවත් වෙච්ච මේ දිනම පින්වතුනි නොඑක් බහුවල ඉපදිලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ එක නමක් දන් දුනු හාමුදුරු රජුට දාව ඉපදෙනවා. දන් නොදුනු හාමුදුරු දාසෙට දාව ඉපදුණා. මේ දෙන්න මම කියවන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනය හොඳටම ධර්මීය ප්‍රගුණ කරා කියලා. ඒ නිසා මේ දෙන්නට තිබුණා පින්වත්නි කුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙර ආත්ම දකින්න පුළුවන් ඥානය තිබුණා. ආවර්ජණය කළ බැලුවා තමන් පෙර ජීවිතේ කවුද. එතකොට දැක්කා මෙහිම බුදු ශාසනේ මහාන වෙලා සිල් රැක්කා. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ ඉපදුණා. මම දන් දුන්නු නිසා මම රජගෙදරක රාජකුමාරයෙක් වෙලා ඉපදුණා. එතකොටම මතක් වුණා ඉතින් මාත් එක්ක තව යාළුවෙක් හිටියනේ. කෝයේ යාළුවා කියලා. අනේ ඉතින් බලනකොට මේන් එතනම ඇඳපාමල හොල්කොල පැදුරක නිදි. නින්දාවක් කළ යුතු තැනම නින්දාවක් කරන්න ඕන කියලා අර රජකුමාරයා පොල්කොල පැදුරුන් ළමයට කතා කරලා කියනවා. "හා උඹත් මෙතනටම ආවද? ඕම් බලහන් කොඹ නිදාගෙන ඉන්නේ තැනේ හැටි. ඔය දුක් ජීවිතේ ලැබෙන නිසාම තමයි මං එදා අච්චර කිව්වේ ඔය ලැබෙන යුවන් ටිකක් දන් දෙන්න කියලා. කොයිති මං කිව්ව එකක් ඇහුවේ පඬිතංගන් කියව කියව හිටියා මිස. දැන් පේනවනේ විඳින දුක කියලා කිව්වා." ඔන්න බලන්න පින්වතුනි සංසාරේ හැටි. අර පොල්කොල පැදුරුන් ළමයා රජකුමාරයාට කියනවා, "හරියටින් මන් නොදුන්නට නුඹ දුන්නනේ. දුන්නේ කියලා නුඹට මොනවද අහනව ලැබුණේ?" මම දුන්න නිසා තමයි ති මම රජගෙදරක රාජකුමාරයෙක් වගේ අද සිරියහනක නිදාගෙන ඉන්නේ. නොදුරු නිසා නුඹ පොල්කොල පැදුරුක ඉන්නේ. මේ පොල්කොල පැදුරුන් ළමයා කියනවා, "හරියටින් උඹත් ඔය ඇඳේ කර නිදාගන්න එකනේ. මමත් මේ පොල්කොල පැදුර කර නිදාගන්න එක කිව්වා. උඹට ඕකේ නිින්ද යනවා වගේ මටත් මේකේ නිින්ද යනවා කිව්වා. ඕකෙත් තියෙන පටවියාපෝ තේජෝ වායෝ, මේකෙත් තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියලා දෙන්නට ලැබිච්ච දේ තියෙන වෙනස මොකද්ද කියලා අහනවා. ඔන්න බලන සසරේ හැටි. ඒ කියන්නේ එදත් අවවාදේ දුන්නට පිළිගත්තේ නෑ, අදත් අවවාදේ පිළිගත්තේ නෑ. තියෙනවා නේද තමන්ගේ වැරදි පිළිගන්නේ නැති එක සසරට කොච්චර පාඩුවක් වෙනවද? කොහොම හරි දැන් මේ දෙන්නගේ කතාව අහන් හිටිය සුමන

0: රාජකුමාරිකාව. මේ මේ සංවාදය අහගෙන ඉඳලා මේ තීරණය කළා මේ සංවාදයට අනුව මේ දෙන්න කලින් ජීවිතේ මහණ වෙලා හිටපු දෙපළ. දැන් මේ කතාව මම මෙතන කතා කළොතින් මාලිගාවේ කවුරුවත් මේක පිළිගන්නේ. මොකද අද මේ ප්‍රජෙච්ච ළමයි දෙන්නේ අදම කතා කළා කියවට. මේක කතා කරන්න පුළුවන් හොඳම කෙනා භාග්‍යතුන් වහන්සේ කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ ළඟට මේ ප්‍රශ්නේ අරගෙන ගියේ. ඒ වෙලයි බුදුරජාන් වහන්සේ මේ කතාවේ මුල සුමනාවට කියනවා, සුමනාවනි මෙන්න මේකයි මුල කතාව කියලා ඒ දෙන්නගේ අතීත කතාව කිව්වා කියලා තමයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ. යමෙක් දන් දෙනවද, ඒ දන් දෙන කෙනා දෙව්ලොව ඉපදුනාම දන් නොදෙන කෙනාට වඩා කාරණා පහකින් බබලනවා. මොනවද? දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, දිව්‍ය සැපය, දිව්‍ය යසස, දිව්‍ය ආධිපත්‍ය. ඒ දෙදෙනාම මනුස්ස ලෝකෙ ඉපදුනාම දන් නොදෙන කෙනාට වඩා දන් දෙන කෙනා කාරණා පහකින් බබලනවා. මොනවද? මනුෂ්‍ය ආයුෂ, මනුෂ්‍ය වර්ණය, මනුෂ්‍ය සැපය, මනුෂ්‍ය යසස, මනුසාධිපත්‍ය. එතකොට අපි පිංතුම් බලන්න, මේ ලෝකේ යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට වඩා වැඩි පංචකාම සම්පත්තියක් විඳිනවා නම් ඒ කෙනා ඒ පංචකාම සම්පත්තිය විඳින්නේ මොකක් නිසාද? පෙර සංසාරයේ පිංතුනි හොඳට පිං කරපු නිසා. කෙනෙක් ඉන්නවා පිංතුනි දීර්ඝායුෂ්ක ලබනවා. එයා දීර්ඝායුෂ්ක ලබන්නේ මොකක් නිසාද? පෙර භවයේ දීර්ඝායුෂ්ක ලබන්න තරම් පින් කරපු නිසා. කෙනෙක් ඉන්නවා පින්වතුනි බොහොම ලස්සන රූප සම්පත්තියක් ලැබලා තියෙනවා. දකින කෙනාට ප්‍රිය උපදවන බොහොම ආකර්ෂණීය රූප සම්පත්තියක් ලැබලා තියෙනවා. ඒතර ඒ කෙනාට ආකර්ෂණීය රූප සම්පත්තියක් ලැබෙන්නේ මොකක් නිසාද? පෙර සංසාරයේ පින්වතුනි හොඳට ලස්සන වෙන්න තරම් පින් කරපු නිසා. කෙනෙක් ඉන්නවා පින්වතුනි හුඟක් සැප සම්පත් තියෙනවා. සමහරට එක ගියක් නෙවෙයි, ගෙවල් දෙක තුනක් තියෙන්න පුළුවන්. සමහරට එක වාහනයක් නෙවෙයි, වාහන තුන හතරක් තියෙන්න පුළුවන්. ඒතර ඒ කෙනාට කොහොමද එහෙම ලැබුණේ? පෙර සංසාර භවයන් වල පින්වතුනි ඒ සැප ලබන්න තරම් හොඳට පින් කළ තිබිච්ච නිසා. එතකොට පින්වතුනි හිතන්න, කෙනෙකුට එහෙම ලැබෙන්නත් තව කෙනෙකුට නොලැබෙන්නත් හේතුව මොකද්ද? දීමයි නොදීමයි අතර තියෙන වෙනස. දීමයි නොදීමයි අතර තියෙන වෙනස පින්වතුනි. නමුත් අපේ පින්වතුන් බලන්න, මනුස්ස ලෝකේ ඒ පංචකාම සම්පත් උපරිමටම විඳින කෙනෙක් දිහා දැක්කම අපේ සමාජයේ හුඟක් අයට තේරෙනවද, අනේ මේ මිනිස්සු මේ පෙර සංසාරේ පින් කරපු නිසයි මේව ලබන්නේ කියලා. එහෙම තීරෙන්නේ මිනිස්සු එකට මොකද කරන්නේ? ලස්සන වෙලා ඉපදිච්ච කෙනාගේ ලස්සනට මොකද කරන්නේ? ඉරිසියා කරන්නේ. සැප ලබන කෙනාගේ සැප ජීවිතයට මොකද කර ඉන්නේ? ඉරිසියා කරනවා. පින්තුනි හොඟා කයගේ පින්තුනි ජීවිතේ හිමයි. ප්‍රශංසා ලබන කෙනාගේ ලබන ප්‍රශංසාවට නිඳා කර ඉන්නවා. අපි වින්නතුම් බලන්නක එහෙම නෙවෙයිද කියලා. අපේ සමාජයේ හුඟක් එහෙම ඉන්නවා, අනුන්ගේ ලාභයට අනුන්ගේ සැපයට හරියට ඉරිසියාකම් කරන. හැබැයි මතක තියාගන්න, තමන් අනිකාගේ සැපයට ඉරිසියා කරනවද, අනිකාගේ ලස්සනට ඉරිසියා කරනවද, හරියට තමන්ම නසාගන්න උණු තෙල් කටාරමක් තමන්ගේ දෑතින් අරගෙන තමංගම හිසට වක් කරගන්න ඕ වැඩක් පින්වතුනි කරන්නේ. මොකද ඉරිසියාව කියලා කියන්නේ මතක තියාගන්න තමන්ම නසන භයානක හතුරේ. ඉරිසියාව කියන්නේ තමන්ම නසන භයානක හතුරේ පින්වතුනි. මේ ඉරිසියාව කියන්නේ මෙන්න මේ කෙලෙස් ධර්මිය තමන්ගේ හිත තුල ඉපදුනොත් තමන් සංසාරයට කරන්නේ පින්වතුනි ලොකුම පාඩුවක්. ලොකුම පාඩුවක්. මොකද තමන් තමන්ටමයි මේ විනාශය ඇති කරගන්නේ. දැන් උදාහරණයක් කියනවා නම්, ඔය එක්තරා කලෙක හිටියා මත්තා තිස්සා කියලා කාන්තාව දෙන්නේ. මේ තිස්ස හරිම ලස්සනයි. මේ තිස්සගේ ලස්සනට මත්තා ඉරිසියා කරා. මත්තා මොකද කළේ? දවසක් මේ ලස්සනට ඇඳුම් පැඳුම් පැළඳුම් අඳිනවා දිහා දැක්කම ඒ අඳින ඒ ලස්සනට අඳින හැම ඇඳුමක්ම අරගෙන ගිහින් හැංගුවා මත්තා. දවසක් මම කල්පනා කරා මේ මීතරම් ලස්සනට ඉන්නේ මේ මේ ඇඟේ ගල්වන සුවඳ වර්ග නිසා වෙන්නේ නැති. එහෙම කියලා හිතලා මම මොකද කළේ? ඒ ශාරීරිය ආලේපන කරන සුවඳ වර්ග ආලේපන වර්ග ඔක්කෝම අරගෙන ගිහින් වැසගිලි වලට දැම්මා. ආයි තව දවසක් ඒ ලස්සනට නාල කියලා පිරිසුදු වෙලා ඉන්නවා දැක්කම දරා ගන්න බැරුව කුණු බාල්දියකින් ගැහුවා. කුණුට ගඟට වැටින්නේ. ඔහොම ඉරිසියාකම් කර කර හිටපු පින්වතුනි මේ මත්තා මෙරිලා ගිහිලා ඊළඟ ජීවිතේ පුදුනේ ප්‍රීතියක් වල ප්‍රීතියක් කුණු ඉරිසියා කරපු නිසා. ඔන්න ඉරිසියාවේ එක විපාකයක් තමයි ප්‍රීත භවයේ කියපෙන්නේ. ඒක ප්‍රීතියක් කුණු ඉරිසියා කරපු නිසා. නමුත් පින්වතුන් දන්නද ප්‍රීතිය ජීවිතේ ලැබීමේ කොහොමද කියලා? උපදින්නේම මේ නිර්වස්ත්‍ර ශරීරයේ. වස්ත්‍රනේ. ඇයි ඒ? අර එදා තිස්සගේ වස්ත්‍ර හොරකම් කරපෙගේ විපාකයට. ඒ විතරක් නෙවෙයි මගේ මුළු ශරීරියම පින්වතුනි කුණු වලින් පිරিলা. හරිම අපිරිසිදුයි. හරිම අපිරිසිදුයි. ඇයි ඒ? අර එදා තිස්සට කුණු බාල්දියකින් ගහපෙගේ විපාකයට. ඒ විතරක් නෙවෙයි මගේ ශරීරයෙන් ඉවස ගන්න බැරි අසුචි වලකින් එනෝ වගේ දුගදක් හමනවා. මොකද හේතුව? එදාර 30 ගේ සුවඳ වර්ගාලේපන වර්ගයේ වැසිකිලි වලට දාපු එක විපාකය. තේරෙනව නේද? අනුන් තිරිසියා කරකම් කරන්න ගිහිල්ලා අන්තිමට ජීවිතේ විපාක වින්දි කවුද? තමන්. ඒකයි මම කියන්නේ පින්වතුනි, උඩුහුල්ලඟට දාපු දූවිලි ටික තමන් කරා එනෝ වගේ අනුන් තිරිසියාකම් කරන්න කරන්න ඒක ආපිටම පින්වතුනි තමන් තමයි එන්නේ. ඉතින් කවදාවත් කාටවත් තිරිසියා කරන්න එපා. ලස්සන කෙනෙක් දැක්කම හිතන්න පුරුදු වෙන්න. අනේ මේ මිනිසයා මෙහිම ලස්සන වෙන්න පෙර ජීවිතේ කොච්චර පින් කරලා තියෙනද? මං කියන එක හරි අමාරුයි. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන මිරිසියාවනේ. අමාරුයි. නමුත් හිතන්න පුරුදු වෙන්න. ලස්සන කෙනෙක් දැක්කම, ලස්සනට ඉන්න කෙනෙක් දැක්කම හිතන්න. අනේ මේ මනුස්සයා මෙහිම ලස්සනට ජීවත් වෙන පෙර කොච්චර පින් කරලා තියෙනවද? සැප ලබන මනුස්සයෙක් දැක්කම හිතන්න. අනේ මේ මනුස්සයා මේ තරම් සැප සම්පත් ඇතුව උපදින්න පෙර සංසාරේ කොච්චර දන් දීලා තියෙනවද? කෙනෙක් ප්‍රශංසා ලබද්දී හිතන්න මේ මනුස්සයා මේ තරම් ප්‍රශංසා ලබන්න පෙර සංසාරේ මොන්න තරම් දන් දීලා තියෙනවද? ඒතර මට ඒ ටික නොලැබුණේ මොකක් නිසාද? මම දන් දීලා පින් කරගත්තු නැති නිසා කියලා කලයොත් තිරිසියාකම් කර කර ඉන්න එක නෙමෙයි. මේ ජීවිතේ දන් දීලා පින් රැස් කරගන්න ඕනේ. එතකොට මතු ජීවිතවල ඒ ලාභය ලැබේ. කවදාවත් පින්වතුනි තවත් කෙනෙකුට ඉරිසියා කරන්න එපා. ඒකෙන් නැහින්නේ පින්වතුනි තමන්ම. මොකද පින්වතුනි බලන්න, ඔය ලස්සන කෙනාට ඉරිසියාකම් කරන්නේම කවුද? අවලස්සන දිවි නෙවෙයිද බලන්න. සැප ලබන කෙනාට ඉරිසියා කරන්නේම කවුද? සැප නොලබන අය නෙවෙයිද කියලා බලන්නකො. ප්‍රශංසා ලබන කෙනාට ඉරිසියා කරන්නේම කවුද බලන්නකො. ප්‍රශංසා නොලබණයි නෙවෙයිද කියලා බලන්නකෝ. නිසා මේ ජීවිතේ හිතන්න මට මේ ටික නොලැබුණේ මම පෙරපින් නොකරපු නිසා. නිසා මම කල යුත්තේ ලබන කිනාට ඉසියාකම් කර කර ඉන්න නෙවෙයි. මේ ජීවිතේ මං කොහොම හරි ඒව ලබන පින් කරගන්න ඕනේ කේ කියන හිතන්න. නිසා මේ දානය කියන එක මතක තියාගන්න අපේ සංසාර ජීවිතේට ලොකු උපකාරයක් කරනවා. මොකද මෙලොව යම් කිසි කෙනෙක් යම් ලාභයක් ලබනවා, මනාප ජීවිතයක් ලබනවන, මනාපදයක් ලබනවන, ඒ සියල්ලටම හේතුව තමයි පෙර සංසාරයේ පින්වතුනි හුඟා පින් කරන එක. නමුත් ඉතින් අද කාලණන් ඉතින් හරි අවාසනාවන්ත විදියට අපේ මේ ශ්‍රාවකයන්ගේ හිත් පින්වතුනි විනාශ කරනවා මේ පින් කරන ජීවිතේ. ඇයි ඒ? බලන්නකෝ මේ කතාවෙත් බොහොම ප්‍රසිද්ධව ප්‍රචලිත වෙන මිත්‍යා මතයක් නේ මේ. පින් කරන්න එපා, පින් කරාම සසර දික් වෙනවා, ඒ නිසා කුසල්‍ය වැඩි යුතුයි කියලා මේ බුදුදහමේ කිසිම තැනක සඳහන් නොකරපු කාරණාවක් අපේ පින්තුම් බලන්නකෝ මේ කාලේ ඉස්මතු කර කර පින්නන්නේ නැද්ද කියලා. හුඟක් තැන්වලින් අපට තහන් ලැබෙනවා. පින් කරන්න එපා, පින් කරාම සසර දික් වෙනවලු, ඒ නිසා කුසල්ලු වඩන්න ඕන බුදුහාමුදුරුවෝ කියලා දෙන කුසල් වඩන්න කියලා. මම දන්නේ නැති ඔහොම දේශනාවක් කොහේ තියෙනවද කියලා. බුදුහාමුදුරු හිම කියලා නේ. බුදුහාමුදුරු පින්වතුනි කියලා තියෙන්නේ මා පුණ්‍ය බයි පිනට බය වෙන්න එපා. සසර දික්වෙන්නේ පින් කරගන්න ඇති නිසා නෙමෙයි. සසර දික්වෙන්නේ මොකක් නිසාද? බුදුහාමුදුරු දේශනා කරලා තියෙන අපේ සංසාරේ දික්වෙන්නේ මොකක් නිසා කියලාද? ධර්මයේ දන්නේ නැති නිසා. දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං විජානතං කියලා කිව්වේ ඒකනේ. බුදුහාමුදුරු භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සංසාරේ දික්වෙන්නේ පින් කරගන්න නිසා නෙමෙයි, සංසාරේ දික්වෙන්නේ පින්තුනේ ධර්මයේ දන්නේ නැති නිසා. භාගතුන් වහන්සේ පින සම්බන්ධයෙන් කියලා තියෙන්නේ මා පුණ්‍ය බහයි. සූත්‍රයම කියලා දෙනවා මහණෙනි පිනට බය වෙන්න එපා. සුකස්සේතං අධි වචන පින කියන්නේ සැපයට කියන තවත් නම. ඒ නිසා මේ පින් කරගන්න බය වෙන්න එපා. අනිත් එක පිනයි කුසලයේ කියන්නේ දෙකක් නෙවෙයි. ඔය එකම කාරණාවක් වෙනුවෙන් කියන නම් දෙකක්. ඔය වගේ නම් හොඟා තියෙනවා. පින කිව්වත් මේ පුණ්‍ය කිව්වත් කුසල කිව්වා සුක්ල කිව්වත් ඔය කොම කියන්නේ එකම දෙයකට. ඒ නිසා මේ පින කියන එක අපි කරගත යුතුමයි. මොකද මේ පින් කරාම තමයි සංසාරේ පින් උතුන අපට හුඟා සැප විඳින්න පුළුවන්. දැන් අපි පින් උතුම් බලන්න, ඔය මට සමහර පින් උතුනේ දැන් බාහිර දේශනාවන් වලට වඩිනවනේ. එහෙම ගියාම සමහර උදවි ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. අනේ අපේ හාඳුනේ මමත් ආසයි දන් දෙන්නේ. ඔය සමහරට බණ වලට එහෙම ගියාම කියනවා සමහර අම්මලා, අනේ හාමුදුරනේ ජීවිතේ පුදුම හීනියක් කියනවා, මෙහෙම නාලිකාවකට ඇවිල්ලා බණ දේශනාවක් කරන්න. මම දවසක් අපි අම්ම කෙනෙක් එක්ක ওই කතාව කිව්වම, ඒ අම්මගේ උපන්දිනයට කලේ මොකක්ද දන්නවද? එහෙම ওই බණ පින්කම් වලට ජීවිතේ කවදාවත් සම්බන්ධ වෙලා නැති. මෙහෙම නාලිකාවකට ඇවිල්ලා සම්බන්ධ වෙලා නැති අම්මල තාතල 30 ගාණක් හොයාගෙන ගිහිල්ලා බණ පින්කමක් කළා. එක නාලිකාවක. ඒ කියන්නේ යමක් ජීවිතේට අඳුරන්නේවත් නැති, ජීවිතේට කවදාවත් එහෙම නාලිකාවකට ගිහිලා සජීවීව බණක් අහපු නැති අම්මල තාත්තලා 35 දෙනෙක් එකතු කරගෙන ගිහිලා බණක් ඇසෙව්වා. ඒ කියන්නේ එහෙම අය ඉන්නවා. ජීවිතේ සමහර කියන ආහන්දුනේ මැරෙන්න කලින් ජීවිතේ එක බණ පින්කමක් හරි කරන්නේ මගේ හිතේ තියෙන බලාපොරොත්තුව කියලා. හැබැයි තින් ඒ අම්මල කියන විදිහට හිතන්නේ මේ ජීවිතය අම්මලට කරගන්න පුළුවන්ද කියලා. බලනකො සිතුවිල්ල පොහසත් උනාට ආර්ථික මේ වශයෙන් දුප්පත්. ඇයි ඒ? පෙර ජීවිතවලත් හරියට දන් දීලා පින් කරපො නැති නිසානේ. බලන්නකො පින්වතුනි අපේ දුටුගැමුණු මහරජතුමා. දුටුගැමුණු මහරජතුමා පින්වතුනි මහසෑය හදන්නේ කොහොමද කියලා මාලිගාවට ගිහිල්ලා, දැන් මහසෑය තමන්ගේ අතින් හදනවකම සතුටු වුණානේ. සතුටු වෙච්ච රජතුමා මහසෑය හදන්නේ කොහොමද කියලා ඇඳට ගිහිල්ලා නින්දට යන්නේ. මොකද යුද්ධ කළා විහෙසට පත් කරපු මේ රටවැසියන්ව විහෙසට පත් කරවන්න නැතුව මම මේ දාණය දෙන්නේ කොහොමද කියලා හිතාගෙන නින්දට ගිහපු රජතුමා පහෝදාව දෙන්නේ මොකක් බලාගෙනද? පහෝදාව දෙන්නේ පින්වතුනි මේ ගඩොල් කැටයක් උස්සගෙන මිනිස්සෙක් මාලිගාව ඉස්සරහ ඉන්නවා දීවෙන්වාස අපේ ගමේ ගඩොල් පහළ වෙලා කියාගෙන. රත්තරම් පුරවපු පාත්‍රයක් අතේ තියාගෙන මිනිස්සෙක් ඉන්නවා දීවෙන්වාස මේ අපේ ගමේ රත්තරම් පහළ වෙලා. මෙනික් පුරවපු පාත්‍රයක් අතේ තියා මිනිස්සෙක් ඉන්නවා දීවෙන්වාස අපේ ගමේ මිනික් පහළ වෙලා. මේ රිදී පුරවපු පාත්‍රයක් අතේ තියාගෙන වෙලින්දෙක් ඉන්නවා දීවෙන්වාස අසවල් ගුහාවේ රිදී පහළ වෙලා. ඉගෙන පිනක් කරන්නේ කොහොමද කියලා රෑ නින්දට කියලා අවදි වෙනකොට මුළු පිනම කරගෙන ඔක්කොම ධනිය පහළ වෙලා ඉවරයි. මංගෙන් රාජ්‍යර කොච්චර සංසාරේ වෙන පිං කරන්නේ නැත්ත. ඒ නිසා මේ ජීවිතේ මම කියන්නේ අපේ පින්වතුන් ඉඩක් ලැබින්නේ මොන විලේද? තිරිසන් සත්‍යකට හෝ වේවා, යාචකේකට හෝ වේවා, දිනේක නතර කරන්න එපා. දින්න පුළුවන් විදිහට දින්න. භාගතුන් වහන්සේට බුද්ධෝපස්ථානියන් කරන්න. ආන් ඒ විදිහට පින් පුරාගෙන පිනින් පෝෂණය වෙන ජීවිතයක් ලබන්න, ධර්ම ශ්‍රවණය කරන මේ පිඟතුන් හැම දිනාටම සිත් පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ දේශනාව අපි නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ මලගෙවත්ත පිටකටුවන කඹුරු පිටි ලිපිණී පදිංචි රංජිත් වීරසිංහ මහත්මයා ඇතුළු පවුලේ පුණ්‍යවන්ත පිරිස. ඒ වගේම නොම්බර 86 උයනපාර ලුණාව ලිපිණී පදිංචි සේපාලි ඇතුළු පවුලේ පුණ්‍යවන්ත පිරිස. මේ අත තමයි අද මේ දේශනාවේ දායකත්වයෙන් දරන්නේ. බලාපොරොත්තු වෙනවා මලගවත්ත පිටකටුවන කඹුරු පිටි ලිපිණී පදිංචිව සිටි පරලෝසැපත් ලීලාවතී ගොඩ විතාන මෑණියන්ටත් සුවාරිස් වීරසිංහ පියාණන්ටත් පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නොම්බර 86 වෙනපාර ලුණාවලි පිණී පදිංචිව සිට පරලෝ සැප සිරිපාලද සිල්වා පියාණන්ටත් වසර 10කට පෙර මියගිය විමලාද සිල්වා මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පරලෝ සැප සමන්තද සිල්වා සහ සේනකද සිල්වා කියන මෙන්න මේ සහෝදරයන්ටත් පින් අනුමෝදන් කරනවා. එතලකොට දෙපාර්ශවයෙන් මිය පරලෝ යන්ට යදුන සීලෝම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ සීල පින් අනුමෝදන් මේ සසර ගමන සුවපත් වේවා. පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තව සත්පුරුෂ පුණ්‍යානුමෝදනාව සිදු කරලා තියෙනවා. ඒ තමයි කාලයක් තිස්සේ අවුරුදු ගණනාවක් මෙත්නෙත් පාමුල දහම් වැඩසටහන පෝෂණය කරගෙන හිටපු අතිපූජනීය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාදේ කරනවා. තරම කසිනීප තත්ත්වයෙන් පසු වෙලා දැන් සෝයේ ලැබීම වැඩ සිටි උන්වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම අපටත් පෞලේ හැම දිනාටම ආශිර්වාදේ කරනවා. ඉතින් මේ සියලු දිනාටම මේ පිං අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.
1: සාදු සාදු සාදු. උතුම් ධර්ම දක්ෂිනාව පැවැත්වූ ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශකයන්න් වහන්සේට පූජනීය වන්දනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලංකාපට්ටන සමුත්‍රකිරි නමාමි. මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. ලංකාපටුන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තේමාලා කුමරුන් විසින්. ඉතින් ඒ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද. විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටිය. ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි ඔකුතු වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85. මේ අංකය 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට NetFM රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 0777 77 25 214 අංකයෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ දඹදිව යන්නට ඔබ බොහොම ප්‍රිය කරනවා නම් ඔන්න ඔක්තෝබර් මාසයේදී ඔබට හැකියාව තිබෙනවා සාංචි පුදුබිමත් වන්දනා කරන්නට. මේ සඳහා ඔබ කතා කරන්න ට්‍රැවල් නෙට් ආයතනයට 0676 716 3872 අංකයට. ධර්මයේ සුරේ NetFM රේඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. කවදත් අලුත් කාගෙත් නෙත්.

Net FM. Net FM. Ferit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමාමෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Ferit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම්මස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා

සත්‍යයක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනෙමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.